0: 97.7 Lakhana Radio ITN.
1: ලකන හගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 46යි.

0: ලකඩාගෙනන්න වෙලාව දෙ පහයි විනාඩි පනස් දෙකයි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
2: ලකඩා රේඩියෝ ITN.

0: 97.7 Lakhana Radio ITN. ජීවිතය දිනන්නට positive vibes with charge.
1: අයිබෝවන්, සුබ දවසක්. දවසක් තරුණෙක් තමන්ගේ ගුරුතුමාගාවට ගිහිල්ලා අපූරු ප්‍රශ්නයක් අහනවා. ගුරුතුමනි, මිනිස්සු මට දොස් කියනකොට, මගේ ජීවිතේට විවිධ අසිරුතා එනකොට මගේ මනස ගොඩක් කැළඹෙනවා. මං කොහොමද මේ මනස නොසලින විදිහට තියාගන්නේ කියලා. මේ ගුරුවරයා තරුණයාගේ මේ ප්‍රශ්නේ අහන් ඉඳලා ඔහුව කැඳවාගෙන ගියා විශාල ගල් පර්වතයක් ළඟට. ඊට පස්සේ ඔහුගෙන් ඇහුවා, බලන්න අර මහ පර්වතයේ දිහා දරුණු කුණාටු එනකොට, තදින් සුළං වදිනකොට, දැඩි ඖරශ්මයක් වැටෙනකොට ඒ පර්වතය කැළඹෙනවද? ඒක බය වෙලා පලා යනවද? එහෙම නැත්නම් කඩාගෙන වැරනවද? තරුණයා කිව්වා, නැහැ ගුරුතුමනි, ඒක කිසිම දෙයකට සැලෙන්නේ නැහැ. ඒක හැමදාම එකම විදියට නොසලී තියෙනවා කියලා. එතකොට ගුරුතුමා මෙහෙම කියනවා, හරියටම හරි, ඔබේ මනසත් ඒ පර්වතය වගේ කරගන්න. බාහිර ලෝකෙ මිනිස්සු ඔබට ප්‍රශංසා කරයි, එහෙම නැත්නම් දොස් කියයි. විවිධ කරදර අභියෝගෙන්න පුළුවන්. ඒවා හරියට පර්වතයට වදින සුළඟ වගේ. සුළඟ කොච්චර තදින් වැතුනත් පර්වතේ ඒකට කේන්ති ගන්නේ නැහැ, දුක් වෙන්නේත් නැහැ. ඔබත් අනුන්ගේ වචනවලට, බාහිර සිදුවීම් වලට ඔබේ මනස කැළඹෙන්න දෙන්න එපා. ඔබේ අභ්‍යන්තර ශක්තිය වර්ධනය කරගන්න. මොන කුණාටුවක් ආවත් ඔබේ අභ්‍යන්තර සාමය ආරක්ෂා කරගන්න. සංසන් මනසකට ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කරගන්න පුළුවන්. ජීවිතේ කුණාටු තදින් පැමිණියත් ඔබේ මනස පර්වතයක් වගේ ස්ථිර සාරව සහ සංසන්ව තියාගන්න මතක තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට positive vibes with Charmy.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව දෙහයයි
2: මේ පැයි මොහොම මතක් කිරීම සුරේකිමු මගතොට
3: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
2: සුපර් කවණක් පරිස්සමින් කිහිපෙන්න.
4: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: මකන Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට ලකන.
0: ලකන Radio ITN.

0: අයිබෝන් සුබදාසනක් චග්‍රහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද අගෝස්තු මාසයේ 20 බ්‍රහස්පතින්දා දවසේදී අපි මේ විදිහට හම්බ වෙන අයිබෝන් සුබදාසනක් මේ කළා.
1: අයිබෝන් යහන් සුබදාසනක්.
0: අද සූදානම් අපි පුවත්පත් වල වාර්තා කරලා තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේ මනකුත් ප්‍රවෘත්ති වලට තව දහනය යොමු කරන ලක්කන ප්‍රවෘත්ති අංශයේ වාර්තා කරලා තියෙන තොරතුරු අද මේ කළා වැදිරිය බෙල්ලුවට පස්සේ පත්‍ර වලින් පිරලා තියෙන්නේ. අපි බලමු අද ප්‍රධාන පුවත්පත් වල වාර්තා කරලා තියෙන්නේ මොන වගේ ප්‍රවෘත්තිද කියලා. දිනමින පුවත්පතටයි අවධානය ප්‍රථමයෙන්ම සැප්තැම්බරයේ සිට රතවාහන දඩ ඔන්ලයින් පමණයි. පළමු ඩිජිටල් හැඳුනුම්පත් බෙම වසර අගදී ජනපතිගෙන් නිලධාරීන් උපදෙස් කියලා යද උපාලි කරුණාරත්න ගිරණ වාර්තාවේ සටහන් කරලා තියෙන්නේ. අද
1: ඔව් ගිහන් දිනමින පුවත්පතේ එහෙම සඳහන් කරනවා. රද ලක්කන ප්‍රවෘත්තිංශ ගිරණ තොරතුරු වල සඳහන් කරනවා සැප්තැම්බර් 19 වනදා සිට ආසන පටි පැළඳීමේ නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කරනවා කියලා අපි අහලා බලමු. එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: මේයි 25 දෙනා 24යි 55යි 29 කියන ගැසට් එකෙන් අධිවේගී මාර්ගය තුල ධාවනය කරන සියලුම රථවල ආසන පටි පැළඳිය යුතුයි කියන එක. මොකද හේතුව අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100කට ධාවනය කළ හැකි. අපේ හේතුවක් වුණොත් එහෙම අතරමඟ රියානතුරක් වලක්වා ගැනීමට ඔව් තිරිංග තද කරොත් පිටිපස්සේ ආසනයේ සිටින පුද්ගලයා වීදුරුව කඩාගෙන ඉස්සරහට එනවා. ඒ වගේ රියානතුරක් ගියසුමානේ තුල සිදු වුණා. 18ක 17ක විතර ළමෙක් රියානතුරු වත් වෙලා බරපතල තත්ත්වයේ ඉන්නවා. දැන් මේ රියානතුරු වැඩිවීම නිසා 9 මාසයේ ඉඳලා සියලුම මගීන්ටත් මේ මාසන පටි පිළිබඳ නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා පොලිසිය. මින් ඉදිරියට අධිවේගී මාර්ගයේ වාහනයක් ධාවනය කරන්න ඔබ එනවා නම් අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතුයි. පිටිපස්සේ ආසනවල මගීන්ද පැළඳිය යුතුයි. කිසිම පුද්ගලයෙක් ඇතුල් වීමටවත් එන්න එපා. නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ ඔබේ ආරක්ෂාව සඳහා.
0: අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ සටහනට. මේ කළා මේ උපාලි කරුණාරත්නද දිනමින පුවත්පතේ මේ සටහන එකතු කරන්නේ රජී ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි අන්දමින් රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණයේ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දුන්නේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට ඒ ජනාධිපති කාර්යාලයට එක්වමින් ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි පැවැත්වෙ තිබුණේ. ඩිජිටල් හඳුනුම්පත මේ වසර අගදී නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලිය ප්‍රගතිය ජනාධිපතිවරයාහිදී විමසා බැලූ අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතිනවා. පළමු ඩිජිටල් පත් හැඳුනුම්පත මෙම වසර අගදී නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යංශ නිලධාරීහු එහි පෙන්වා දුන්නා කියලත් සඳහන්. මෙම ජනතාව රජය සමග ඇති සියලු ගනුදෙනු පහසු කිරීම සඳහා හඳුන්වා දී ඇති ගෞපේ වැඩසටහන ප්‍රගතිය එහිදී සමාලෝචනය කරනු අතර සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථවාහන දඩ මුදල් ගෙවීම මාර්ගගත තාක්ෂණයේ ඔස්සේ පමණක් සිදු කිරීම සලසා තිබෙන බවද එහිදී වැඩිදුරටත් සඳහන් කරනා කියලයි අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ.
1: Let's move to the Daily News newspaper. Reserves not the only yardstick to measure economy. $6.6 billion reserves despite spendings plans to pay off debt till 2030. Sharma Vasana fund to be scrapped. For the more detail, country reserves are not the only yardstick to measure the economy. A claim has been made that Sri Lanka's reserves are insufficient. Foreign reserves represent a fluctuating role. They change from the time to time based on prevailing conditions. Labor Minister of Finance and Planning Deputy Minister Dr. Anil Jayanta Fernandes told Parliament yesterday. Let's see more details about it in Sinhala Gihan.
0: විදේශීය සංචිතය අනුව ආර්ථිකය මනින එකම දර්ශකය නොවන බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොනවද කියන්නේ කියලා.
3: ටෙපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරනවා 2028 වෙනකොට ණය ගෙවා ගන්න බෑ, නැවතත් රට බංකොලොත් වෙනවා, ප්‍රමාණවත් සංචිත නැහැ කියන අදහසක්. ඇත්තටම ඒ ඉදිරිපත් කරන දත්ත තොරතුරු අර්ථකථන සියල්ලක්ම නොමග යවන සහ වැරදි. මොකද රට අපි ආණ්ඩු බලය ගත්තු මොහොතේ ඉඳගෙන ඒ ස්ථායිකරණය කරමින් නිසි ආකාරයට ඉදිරියට එනකොට දේශපාලන වශයෙන් ඕනම කෙනෙක් විවේචන ඉදිරිපත් කරාට කමක් නැහැ, දේශපාලන ප්‍රහාරයක් විදියට. හැබැයි මේ කරුණු විකෘති කිරීමක් මේක ඇතුලේ තියෙනින් අපි ඉලක්ක ගත කරගෙන තියෙනවා. මේක අපි ඒ ප්‍රමාණයට යන්න බැරි වුණාම 2028 ණය ගෙවන්න බැරි වෙනවා කියලා. පළමුවෙන් සඳහන් කරන්න ඕනේ මේ විදේශීය සංචිත කියලා කියන්නේ ස්වාරක්ෂකයක්, බෆර් එකක්. ඒන් අදහස් කරන්නේ අපිට ණය ගෙවීම විතරක් නෙමෙයි, ආනයනය කිරීම, ඒ සියලු වැඩ කටයුතු සඳහා ඒ ආර්ථිකය පවත්වාගෙන යනකොට තියෙන සංචිත ප්‍රමාණය. එය අපි පවතින ආර්ථික තත්ත්වයත් එක්ක කලින් කලට ඇස්තමේන්තු කරගන්නවා, ඉලක්ක හදා ගන්නවා. එහෙම නැතුව එය ලබා ගත යුතු එකක් නෙමෙයි. අපි ආණ්ඩුව යටතේදී වාහන ආනයනය සඳහා නිදහස් ඉඩකඩ ලබා දීලා ණය ගෙවීම ආරම්භ කරලා ඉදිරියට යනකොට ඒ සංචිත අපි පවත්වා ගත යුතු ප්‍රමාණයන් ගියා වෙනස් කිරීම සංශෝධනය ඒගොල්ල පවා සිද්ධ කරනවා. වාහන ආනයනයේ 2024 දී අවසානයේ ගත්තු තීන්දුව මත 2025 සිට මේ දක්වා ණයවර ලිපි විවෘත වෙලා තියෙන ඩොලර් බිලියන 3.5කට ආසන්න ප්‍රමාණයක්. එතකොට අපි වාහන ආනයනය නොකර සිටියා නම් මේ දැන් තියෙන සංචිත ප්‍රමාණය ජූනි මාසයේ අග වෙනකොට බිලියන 6.5ක් ඩොලර් තියෙනවා. තව 3.5ක් එකතු වෙන්නට ඕනේ. ඒ එකතු වුණා නම් අර ඉලක්ක එතනම ඉක්මවා ගිහිල්ලා

0: ලකර මෝනිං නිවුස් ඇලර්ට් හංගන වෙලාව මතක කරන්නම් වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 12යි.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 6 විනාඩි 17යි.
2: 10ට වෙනසක්. 18ක පෙරලියක්. ලංකතිබා. ලකන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: වැලවදසන 6 විනාඩි 18 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරනද දිනමින පුවත්පතයි මේ අවධානය 22 ගැන සාකච්ඡාවට නීතිච්ඡ සංගමය අද පාර්ලිමේන්තු එනවා විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක් කියලායි අද ස්වර්ණා විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්න ගිරණ වාර්තාවේ සටහන් වෙලා තියෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් වන සටහනට අවධානය යොමු කරන කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට. අද මේ සම්බන්ධයෙන් මේක ලතරතුරු සඳහන් කරලා තිබුණා.
1: Yes, Gallet Mode, the Daily News newspaper. Bimal and Sajit Rao over BASL meet with MPs. BASL opposition MPs meet in Parliament today. Government MPs avoid. For the more detail, government sources yesterday said that the Bar Association of Sri Lanka representative will meet the opposition parliamentarians to discuss the proposed 22nd amendment to the constitution at the parliamentary complex today, while government MPs are slated to avoid the meeting. Let's see more details about it in Sinhala.

0: විසදවන සංශෝධනය සහ උපරිමාදිහිකරන වෙනසුරුවරුන්ගේ පත් නොකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නීතිඥ සංගමය අද පාර්ලිමේන්තුවට පැමිණෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණා කියලායි වාර්තා වෙලා තියෙන මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු අතුල්පිටුවල සඳහන් කරලා තිබෙනවා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරවා ගැනීමට නම් පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කරන නියෝගයක් නිකුත් කරන්නයි දීලා සිටිනවා. එතකම අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ තවත් මේ සම්බන්ධයෙන් තොරතුරු වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා. මේට සති කිහිපයකට පෙරද ශ්‍රී ලංකා නීතිඥ සංගමෙන් කළ ඉල්ලීමක් ලෙස 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ උපරිමාදිහිකරන විනිසුරුවරුන් පත් නොකිරීම තත්වය ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන් සේම පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා. ඒ පිළිබඳව ලිපි යොමු කර කථානායකවරයා දැනුවත් කළ යුතු බවත් මේ වන විට යෝජනා වූ ආකාරයට අද දහවල් 12 සිට 1:30 දක්වා නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට පැමිණ සාකච්ඡා කිරීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළා. මේ සඳහා මන්ත්‍රීවරුන් 225 දෙනාම සහභාගී වන ලෙස ඉල්ලා සිටින බවත් මේ නීතිඥ සංගමේ ජනාධිපතිවරයා හමු වී අදහස් ඉදිරිපත් කළාසේම මේ අවස්ථාවේදී සුහදශීලීව අදහස් හමාරුවකට පාර්ලිමේන්තුවට පැමිණෙන බැවින් සෙසු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර අදාළ අවස්ථාවට යොමු කරවන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ.
1: Let's move to the Daily News newspaper again. No shortcoming in preparations of 22nd A, Minister said. Opposition insulting legal draftsman, AG's department. For the more detail, Leader of the House, Minister Bimal Ratnayake told Parliament that there were no errors or shortcoming in the preparation of the 22nd Amendment Bill to the Constitution that was tabled in Parliament. It's audio, Giha.
0: සියලු මන්ත්‍රීවරුන් කැඳවන්න විපක්ෂ නායකට බලයක් නැහැ. සභානායක බිමල් රත්නායක කේ ස්වර්ණ විජේකෝන් සහ සංදේහ කරුණාරත්න ගින්න වාර්තාව පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට විපක්ෂ නායකවරයාට කිසිදු බලයක් නොමැති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ තිබුණා කියලායි වාර්තා වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අතුල් පිටුවල තොරතුරු වාර්තා කළ තිබුණා. අපි බලමු අවධානය යොමු කළා. එවන් තීරණයක් ගත යුත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවෙන් බවත් එවැනි ආකාරයට කටයුතු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කිසිදු සංවිධානයකට අවසර ලබා දී නැති බවත් සභානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවේ අද පවත්වන සාකච්ඡාවට සහභාගී වන ලෙස සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කරන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජකතා නායක වෛද්‍ය රිස්වි සාලි මහතාගෙන් ඊයේ කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සභානායකවරයා මේ බව සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පත තවදුරටත් තොරතුරු වාර්තා කළ තිබුණා. සජිත්ගේ සාකච්ඡාවට ආණ්ඩුවේ කිසිවෙක් එන්නේ නැහැ කියලාද දිනමින පුවත්පත වාර්තා කළ තිබුණා. මේ සම්බන්ධයෙන් මේකල තොරතුරු විදිහට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කිහිප දෙනෙකු කැඳවා පාර්ලිමේන්තුවේ අද පැවැත්වීමට නියමිත සාකච්ඡාවට ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු සහභාගී නොවන බව වාර්තා වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් කැඳවා මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීමට විපක්ෂ නායකවරයාට කිසිදු බලයක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ මතය වී තිබෙනවා. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සහභාගී නොවීමට තීරණය කර ඇති බවයි අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබෙන්නේ දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන්.
1: ඔව්, දිනමින පුවත්පතම සඳහන් කරනවා ගිහන් 22ට එරෙහිව පෙත්සම් 37ක් කියලා. නමුත් ලංකාදීප පුවත්පත සඳහන් කරන්නේ 22ට එරෙහිව පෙත්සම් 9ක් කියලා. රංජන් කටුගම්පලයි ලංකාදීපට මේ වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු මුලින්ම ලංකාදීප පුවත්පතට. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුපත මගින් අධිකරණයේ ස්වාධීනත්වය සහ නීති ආධිපත්‍යයට හානි වන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වන බව ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමගි ජන බලවේගය ඇතුළු පාර්ශ්ව 9ක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කර තිබෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු දිනවින පුවත්පතට.
0: දිනවින පුවත්පත සඳහන් කරලා තිබෙන්නේ 22ට එරෙහිව පෙත්සම් 37ක් කියලා. අනුචා ප්‍රියංගණී වාර්තාව ගෙනෙන්නේ දිනවින පුවත්පත වෙනුවෙන් ශ්‍රේෂ්ඨ අධිකරණ සහභාගී ආචනා අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමී වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු ඇතුළත් 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙඩුම් පතට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව 37ක් ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත්සම් ගොනු කර තිබෙනවා. 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතමගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානි වන බව සඳහන් කරමින් මෙම පනත් කෙටුම් පතමගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වන බව ප්‍රකාශ කරන්නයි පෙත්සම් කාර්යපාර්ශවකරුවෝ ඉල්ලා සිටිති කියලත් අද දිනමෙන පුවත්පත සටහන් කරලා තියෙනවා.
1: අපේ අවධානය යොමු කරමු අද ලක්ෂණ ප්‍රවෘත්ති අංශය අරගෙන එන තොරතුරු වලට. මාලිගාවත ජාතික වකුගඩු රෝහලෙන් මේ වන විට වකුගඩු බද්ධ කිරීමේ හැකියාව පවතින බව විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරනවා. දියවැඩියාව සහ අධික රුධිර පීඩනය හේතුවෙන් වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා හිදී අදහස් පළ කළා.
2: ලංකාව තුළ වැඩිහිටියෝ අතර වකුගඩු රෝගය 10%ක පමණ ව්‍යාප්ත වෙලා තියෙනවා. ලෝකයේම දත්තවල 10%ක් පමණ වකුගඩු රෝගය තියෙනවා කියලා තමයි දත්තවලින් කියන්නේ. දැන් ලංකාවට මේක හේතු වෙලා තියෙන දියවැඩියා සහ අධික රුධිර වීර්යය. ලංකාවේ දියවැඩියා ප්‍රතිශතය 15-25% දක්වා වැඩිහිටියන් අතර ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේක ඉස්සරහට ඊටත් වඩා වැඩි වෙයි කියලා හෝමන පිළිබඳ වෛද්‍යවරු සොයාගෙන තියෙනවා. ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ විදිහට මුළු රටේම වකුගඩු බද්ධ කරලා දෙන්න පුළුවන් හැකියාව සහ අවශ්‍ය වෛද්‍යවරු මේ ආයතනයේ වැඩ කරනවා.
0: එතකම අපි අවධානය යොමු කරනවාද තවත් ප්‍රවෘත්ති කිහිපයකට. මේ දිනමෙන පුවත්පත දවස්වලදී වාර්තා කළ තියෙන තොරතුරු ඵලී රක්ෂිතයේ එල්ටීටී කඳවුරක් ඇතැයි අසත්‍ය ප්‍රකාශයක් කළ සැකකරු රිමාන්ඩ් කියලා යද සඳහන් කළ තිබෙන සුභාෂිනී සේනානායකගේ වාර්තාව සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් මගින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අකරායන් කුලම් පොලිස් වසමේ ඵලී රක්ෂිතයේ එල්ටීටී පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසේ විසින් අත්අඩංගුවටගත් රාමුකේවල අධිකාරී සංගීත ජයසේකර යනසකකරු ලබන සැප්තැම්බර් 2 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කර තිබුණා කියලයි අද දිනමෙන පුවත්පත වාර්තා කළ තියෙන මේකල.
1: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශිරස්තලයද සටහන් කළ තියෙන යුද්ධේනුත් බලපෑම් එල් නිනෝ කෑම මිලත් නංවයි. අද ප්‍රශ්නාර්ථයක් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. වැඩිම බලපෑම හාල්සේ නිවලට දැනටමත් ආනයනික මිල වැඩි වෙලා පරිප්පු වලට අවුලක් නැහැ. ඉන්දු පකිස්තාන් ලොකු ලෝණු මිලද තද බලපෑමක් කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විමුක්තේ ශ්‍රොද්‍රිගෝයි වාර්තාව අරගෙන එන්නේ. එල් නිනෝ දේශගුණික සංසිද්ධිය සහ මැද පෙරදිග අර්බුදය හේතුවෙන් සීනි ලොකුලූණු ආනයනික සහල් වියලි මිනිස් සහ කඩල ඇතුළු බොහෝ කෘෂිකාර්මික භෝග සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉදිරියේදී අනිවාර්යෙන් මිහල යන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සඳහන් කරනවා. වැඩිම බලපෑමෙන් වෙලා තියෙන්නේ සීනි සහ ආනයනික සහල් වලට බව තමයි සඳහන් වෙන්නේ. සීනි නවතොග ඇනවුම් කර ඇත්තේ පැවති මිලට වඩා කිලෝග්‍රෑමයකට රුපියල් 20ක් වැඩියෙන් බවත් ආනයන කරුවෝ සඳහන් කරනවා කියලා දීර්ඝ විස්තරයක් සහිතව ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා.
0: එතකම අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. විදේශ සංචිත වැඩි කරගන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ. නියම යුද්ධය පටන් ගන්නේ 2028 අන්තිමේදී. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කියනවා කියලයි අදවසදී චමින්ද සිල්වා ගැන වාර්තාවේ සඳහන් වෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත වසර 2ක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වා වැඩි කර ගැනීමට කිසිදු වැඩපිළිවෙලක් නැති පසුබිම යටතේ නියම යුද්ධය ආරම්භ වන්නේ වසර 2028 අවසානයේදීයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළ තිබෙනවා කියලයි අද දෙවන පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තියෙන්නේ. අපි බලමු හතල් පිටුවලටත් අවධානය යොමු කරමු. කරලා මහබැංකුව ප්‍රකාශ කරන ආකාරයට මේ වසර අවසානයේ වන විට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8ක් වත් ඉතිරි බිලියන 7 සොයා ගැනීමේ කිසිදු වැඩපිළිවෙලක් මෙතෙක් සකස් කර නැතයි දොරණිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා. විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වා වැඩි කර නොගත හොත් දරුණුතම යුද්ධයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවන ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා. හිටපු අමාත්‍ය රංජිත් සිම්බලාපිටිය මහතා විසින් රචිත යුද දෙකකට උර දී ග්‍රන්ථය දොරට වැඩමවීමේ උත්සවයේදී ප්‍රධාන දේශනය පවත්වමින් එතුමන් මේ සම්බන්ධයෙන් සඳහන් කළ තිබුණා කියලයි අද දිවයින පුවත්පත තොරතුරු සඳහන් කළ තිබුණේ.
1: Let's move to the Daily News newspaper. Dry spell driven by El Nino conditions. For the more in detail, an unprecedented dry spell driven by El Nino conditions has drastically affected many irrigation tanks in the Anuradhapura area. The water level of Huruluwawa Reservoir has seen a huge decrease, even with irrigation channels completely closed following the yearly harvest. The tank lost 500 acre-feet of water in just 16 days. Itsotiyogihan.
0: මියගින් කුඹුරු අක්කර 6000ක් වෙනසලා ගොවිහු 4707ක් අනාතයි 73000කට බොන වතුරත් හිඟයි සහන සලසන්න කෝටි 480ක් කියලා සඳහන් දිසා පහකට පෑවිල්ල කියලාත් අද සඳලි සත්සර්ණේ සහ රසාංචලි වාසල ලංකාදීප පුවත්පත වෙනුවෙන් ගෙන වාර්තාවේ සටහන් වෙලා තිබුණා. දිවෙන්ට බලපා ඇති බේලි කාලගුණ තත්වය හේතුවෙන් මොනරාගල පොළොන්නරුව හම්බන්තොට අම්පාර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක පහේ ගොවීන් 4707 දිනකට අයත් කුඹුරු අක්කර 6073කට වැඩි ප්‍රමාණයක් හානියට පත්ව ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහාරච්චි මහතා සඳහන් කළ තිබෙනවා කියලා අද ලංකාදීප පුවත්පත සඳහන් කරනවා. යානු මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් දවසේ 60 දිනකු කුඹුරු ඉඩම් අක්කර 1334ක්ද පොළොන්නරුවේ ගොවීන් 560 දිනකුගේ අකර 1100ක්ද හම්බන්තොට ගොවීන් 780 දෙනෙකුගේ අකර 435ක්ද අම්පාරේ ගොවීන් 505 දෙනෙකුගේ අකර 1004ක් සහ අනුරාධපුර ගොවීන් 1900කගේ අකර 2200ක්ද මෙසේ විනාශයට පත් වී තිබෙනවා. මේට අමතරව පෑවිල්ල හේතුවෙන් දිස්ත්‍රික්ක රැසක බඩේරුඟු ඇතුළු වගා රැසකටද බරපතල හානි සිදු ඇති බව ජාසිංහාරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළා. එයන් වහණයට පත් වූ බඩේරුඟු ඇතුළු බෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට රජය පියවරගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තියෙන්නේ.
1: මේ තමයි දවසේදී ප්‍රධාන සිරස්තල බවට පත් වුණේ පුවත්පත්වල. අපි ඒකේ විරාමයක් අරගමු. ඊට පස්සේ අපි නැවතත් ඔබ සමග මේ සම්බන්ධයෙන් තොරතුරු කතා කරන්න සූදානම්.
0: ලකන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මත කරණන් වෙලාව උදැසන 6යි.
1: විනාඩි 32යි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වෙලවදැස්සන 6:33 අපි සූදානම් ජාතික ලොතරැයි මණ්ඩලයට අවධානය යොමු කරන්න. ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ දවසේදී දිනුම් අදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵලය අපි සටහන් කරන්න යන ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත්තු මහජන සම්පත අද සම්පත NLB ජය මෙගා පව දනු නිධාන හඳහන NLB ගොවිසිත සහ NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ගන්න අතට අපි සූදානම් මේ දවසේදී දිනුම් අදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට අගෝස්තු මාසයේ 19 වෙනිදා වදාදා දවසේ දවසේදී මහජන සම්පත ජයග්‍රහී 6284 වන දිනුම් වාරය තමයි ක්‍රියාත්මක වුණේ. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ X ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වනවා අංක 9, අංක 3, අංක 0, අංක 2, නැවතත් අංක 2 සහ අවසානයට අංක 2යි. ඒ දවසේදී ජයග්‍රහී අංක සහ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ.
1: ගොවිසෙත 4526 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා P ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහය අංක සටහන් වන අංක 9, අංක 15, අංක 18 සහ අවසානයට අංක 39.
0: මෙගාපව ජයග්‍රහී 2632 දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ F ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී සුපිරි අංකයේ වුණේ අංක 4. ජයග්‍රහී අංක සටහන් වන අංක 3, අංක 31, අංක 32 සහ අවසානයට අංක 38 විදිහට.
1: මෙගාපව එහෙම වෙනකොට දනු නිධානය 2314 වන ජයග්‍රහ දිනුම් වාරයයි දවසේදී ක්‍රියාත්මකුනේ P ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහය අංක සටහන් වන අංක 37, අංක 46, අංක 56 සහ අවසානයට අංක 71 විදිහට.
0: ඉදවසදී හඳහන ලොතරැයි ක්‍රියාත්මකුනේ ජයග්‍රහී 1593 වන දිනුම් වාරයේ විදිහට. ජයග්‍රහී ලග්න සංකේතය බවට පත් වුණේ සිංහ ලග්න සංකේතය. ජයග්‍රහී අංක අංක 18, අංක 32, අංක 36 සහ අවසානයේ අංක 46.
1: අද සම්පත 859 වන ජයග්‍රහී දිනුම් වාරයේ X ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක අංක 0, අංක 2, නැවතත් අංක 2 සහ අවසානයටත් අංක 2යි. ජයග්‍රාහී අංක බවට පත්ුනේ අද සම්පත 859 වන ජයග්‍රාහී දිනුම් වාරේ.
0: NLB ජය ජයග්‍රාහී 552 වන දිනුම් වාරේ. ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්ුනේ N ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රාහී අංක සටහන් වන අංක 5, අංක 1, අංක 4 සහ අවසානයටත් අංක 5යි. NLB ජය 552 වන ජයග්‍රාහී දිනුම් වාරේ. ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක බවට පත්ුනේ.
1: සුබ දවසක්. 400 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ධනු ලග්නයි වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහී අංක අංක 25, අංක 35 සහ අවසානයේ අංක 43. එතෙකම සුබ දවසක් 400 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 3606 විදිහට. මේවා තමයි අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් නිකුත් කරන ලද ලොතරැයි පත්වල ජයග්‍රහී අංක සහ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂර බවට පත්වුණේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක කරනන් වෙලාව උදෑසන 6:00.
1: විනාඩි 36.

0: ලකඩ මෝනින් නිවුස් අලට් හංගින වෙලාව දක්වන නම් වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 46යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0771 711 711 1

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: ලෞදස්න හය විනාඩි 45 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න.
1: අද ලංකාදීප පුවත්පත් ඇතුළු සියලුම පුවත්පත් සඳහන් කර තියෙන මේ හදනගේ උඩු මහලෙන් වැටී හිටපු ඇමති ජගත්ගේ බිරිය මියයයි කියලා ලංකාදීප පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විදිහට සටහන් කරනකොට අද දෙවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තිබුණා. ඇතුළු පිටුවල සම්පූර්ණ පිටුවක්ම මේ සම්බන්ධයෙන් වෙන් කරමින් තොරතුරු සටහන් කරලා තියෙනවා. හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ උඩු මහලින් වැටී මියයයි. අද රවින්දු ගුණතිලකයි වාර්තාව අරගෙන ඉන්නේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ඇමතිවරයෙකු වන ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානේ ගුණරත්න මහත්මිය 18 වෙනිදා අභාව ප්‍රාප්ත වුණා. දෙදරු මවක වූ ඇය තනමල්වේ නිවසේ සිටියේදී දෙවන මහලින් බිමට වැටී බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටියේදී මෙලෙසින් අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ඇයගේ අවසන් කටයුතු 21 වෙනිදා පස්වරු 5ට වැල්ලවාය ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතයි කියලා යද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතද සඳහන් කළ තිබුණා ජයසිරි මුණසිංහ සහ මහින්ද අලුත් ගිදරගෙන වාර්තාව. කුඩා මෝල් හිමියන්ට සමූපකාර සමිතිවලට රුපියල් මිලියන 25ක පොලී රහිත ණයක් කියලාද සඳහන් කළා තිබුණා. මේ වසරේ යලකන්නේදී වී අස්වනු රජයේ සහතික මිලට ගැනීමේ රජයේ කඩිනම් වැඩපිළිවෙල යටතේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට සහ සමූපකාර සමිතිවලට රුපියල් මිලියන 25ක පොලී රහිත සහන මූල්‍ය පහසුකමක් ලබා දීමට තීරණය කළ තිබෙනවා කියලායි අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබෙනේ. වසර 2026 යලකන්නේ වී අස්වනු මිලදී ගැනීම සඳහා රජය විසින් සුවිශේෂී කඩිනම් වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රජයේ සහතික මිල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ගොවීන්ට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා දීමත් පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට වෙළඳපොළ තුළ සහල් මිලදී ගැනීමට ඇති හැකියාව තහවුරු කිරීමත් මෙහි ප්‍රධාන අරමුණක් බව සඳහන් වෙනවා. මීට අමතරව මෙරට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් නගා සිටුවීමද මෙම වැඩසටහන මගින් අපේක්ෂා කරනවා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා.
1: කලින්දා විභාග මධ්‍යස්ථානයේ බීලා විදුහල්පති 1-3 රාජකාරී වලින් නිවතට. අද ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඉන්නේ. අද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙන අපසොසස් පෙළ විභාගයේ මැදිරිගිරි අධ්‍යාපන කොට්ටාසය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරියා ඇතුළු නිලධාරීන් 3 දෙනෙකු විභාගය ආරම්භ වීමට නියමිත දිනට පෙර රාත්‍රියේ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන තුළ මත්පැන් පානය කිරීම හේතුවෙන් ඔවුන් රාජකාරී කටයුතු වලින් ඉවත් කළ බව ඉඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චන්දිමාලා වාසලමුදලි මහත්මිය සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. එක්කම අද ලංකාදීප පුවත්පතේම තවත් පුවතකට අපි අවධානය යොමු කරනවා. පෑවිල්ල තිබුණත් රටේ බොන වතුර හිඟයක් නැහැ ජල සම්පාදන සභාපති කියයි කියලා අද සඳහන් කරනවා ලංකාදීප පුවත්පත. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කරලා තියෙනවා. සඳලි සත්සරණී අද වාර්තාව අරගෙන ඉන්නේ. වියලි කාලගුණයක් තිබුණත් රටේ පානීය ජලයේ හිඟයක් හෝ ජල අර්බුදයක් හෝ නැති බව ජාතික ජල සම්පාදන සහ ජල අපවහන මණ්ඩලයේ සභාපති චන්ද්‍ර බණ්ඩාර මහතා සඳහන් කරනවා. දෙවයින පුරා පිරිපහදු මධ්‍යස්ථානවල උපරිම ධාරිතාවයෙන් ජල නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදුවන බව කී හෙතෙම බස්නාහිර පළාතට ජලය ලබා දෙන කළුගඟ, කැලණිගඟ, අතනගලු ඔය මා ඔය යන ප්‍රධාන ගංගා හතරෙහි සහ ලබුගම කලටුවාව යන ජලාශවල ජල මට්ටම පාලනය කිරීමට හෝ සීමා කිරීමට මෙතෙක් අවශ්‍යතාවයක් මතුවේ නොමැති බවද සඳහන් කළ දෙනවා කියලා තමයි ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ.
0: තුන්වැනි කුඹල් පෙරහර අද වීථි සංචාරය කරනවා කියලායි අද ඇසළ කුරුළුවංශගෙන වාර්තාවේ සටහන් වෙලා තිබෙන්නේ. මහනුවර ඇසළ පෙරහරේ තුන්වන කුඹල් පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. ශ්‍රී දළදා මාලිගාව අභියසෙන් රාත්‍රී 6:53ට පිටත්වන පෙරහර දළදා වීදිය, ඩීඑස්ඒ නායක වීදිය, කොළඹ වීදිය, ELSN නායක වීදිය ඔසේ ගමන්ගෙන රජ වීදිය තෙක් ඉහළට හැරී ගෙවදීමට නියමිතයි කියලායි අද දිනමින පුවත්පත සටහන් කරලා තිබෙන්නේ.
1: ඒතකම ගිහන අද දෙවයින පුවත්පතේ සටහන් කරනවා දෙහිවල සත්තු අත්තේ සිටි ගැහැණු ජිරාෆ් වසර 30ක් ආයු විඳ මියයයි. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල තොරතුරු සටහන් කළා. අපි අවධානය යොමු කරමු දෙවයින පුවත්පතට.
0: අපේ දිනමින දෙවෙනි පුවත්පතේ අතුල් පිටුවලටයි මේ අවධානය යොමු කරන්න ආර මේ කලා සඳහන් කරපු විදිහට දෙහිවල සත්වත්වයේ සිටි ගැහැණු ජිරාෆ් සත්වයා වසර 30කදී 30ක් ආයුධ මේ ගොස් තිබෙනවා කියලා සඳහන් වෙලා තිබෙනවා. දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ වාසය කළ වයස්ගත ගැහැණු ජිරාෆ් සත්වයා පෙරේදා රාත්‍රියේ මිය ගොස් සිටයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතා දිවයින පුවත්පතට සඳහන් කළ තිබෙනවා. මෙම ජිරාෆ් සත්වයා මේ යන විට වයස අවුරුදු 30කට ආසන්න බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා. සාමාන්‍යයෙන් ජිරාෆ් සත්වයෙකුගේ ආයු කාලය වනාන්තරයේදී වසර 20ත් 25ක් වන අතර මනා පරිපාලනයක් සහිත සත්වෝද්‍යානයකදී පරිසරයකදී හෝ ඊට වැඩි කාලයක් ජීවත් විය හැකි බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. එනෝ මෙම ජිරාෆ් සත්වයා දිගු ආයු කාලයක් භුක්ති විඳ ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා කියලයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ.
1: මේ තමයි ගිය හඳ දවසේදී පත්පත් වල සඳහන් කළ තියෙන ප්‍රවෘත්ති බවට පත් වුණේ. අපි පුංචි විරාමයක් අරගෙන විරාමයෙන් අනතුරු විදේශ පුවත් ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන් සොබෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා.
0: එතකම අපි මතක් කරනවා ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව උදෑසන 6යි
1: විනාඩි 52යි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: වෙලව දැස්සන හය විනාඩි පනස් සතරය පියන් හදන අදවස්සදී විදෙස් පිටුවට වාර්තාාවන විදෙස් තොරතුරු මොනවද කියලා වෙල බලන්න. අදවසේද අපිත් එක තුළින් ලක්කඩ ප්‍රවෘතියංශයේ සහකාර කළමනාකරු ප්‍රවීණ විදෙස්පුවත් විශ්ලේෂක චන්දර මාර්සිං හතා අයිබුවන් සුබදෑසන කබතුමන්ට.
1: අයිබන් සුබදසන ගයන් වෙකල
2: අයිබුවන් සුබදසන.
0: දැන් අපි යදවසේදීත් කතා කරේ මේ ඉරාන ඇමරිකා ගැටුම සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන්. දැන් ඇමරිකාව පැත්තෙන් ප්‍රබල ජනාධිපතිවරයා ඔහු සඳහන් කරන කතාවක් සම්බන්ධයෙන් තමයි අපි අදවසේදී අවධානය යොමු කරන්න හදන්නේ.
1: ඔවිතරම ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙන ඉතා බරපතල ප්‍රකාශයක් ඔහුගෙන ඉරානය සමග වෙළඳාම් කරන ඕනෑම රටකට දෙවන්ත ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා. ඒ කියන්නේ ගැටුම් වලට දැන් මාස 5කට වැඩි වෙලා තියෙනවා. සාකච්ඡා පවත්වනවා. නමුත් සාකච්ඡා සාර්ථක වෙලා නැහැ. සාකච්ඡා අසාර්ථක තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මේ වෙද්දී යුද්ධය වෙනුවට ආර්ථික සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කළ දෙන ඇමරිකා ජනාධිපතිවරයා. දැන් මේ සිද්ධිය ඔහු කියන විදිහට ඕනෑම රටකට එරෙහිව මෙතෙක් ගෙන ඇති බරපතලම ආර්ථික බලපෑම තමයි කරන්න යන්නේ ඉරානයට. එතකොට මේක ඔහු හඳුනලා තියෙන ආර්ථික යුද්ධයක් කියලා. ආර්ථික යුද්ධයක් සහ ඒ වගේම ඉරානය හුදකලා කිරීමේ තීරණයක් කියලා තමයි ඔහු කියන්නේ. දැන් එතකොට වෙන්නේ ඉරානයත් එක්ක ගනුදෙනු කරන රටවලට සම්බාධක පැනවීම. කියන්නේ අනිකුත් රටවලට සම්බාධක පනවන මේ ඉරානයත් එක්ක ගනුදෙනු කරන්න එපා කියලා. ඔහු ව්‍යාපාර ප්‍රවාහන තෙල් මූල්‍ය කටයුතු වගේ දේවල් සම්බන්ධයෙන් වැඩිපුර අවධානය යොමු කරලා තියෙනවා. එතකොට දැන් මේ කියන තීරණය ක්‍රියාත්මක වුණොත් එහෙම අනිකුත් රටවල් ඉරානය සමග ගනුදෙනු කරන්නේ. ඒකේ ප්‍රතිඵලයක් ඉදිරියේ ඉරානය ආර්ථික වශයෙන් දැඩි පරිහානියකට පත් වෙනවා කියන එකයි ඔහුගේ අදහස. හැබැයි මීට පෙර පහුගිය අප්‍රේල් මාසයේදීත් ජනාධිපති ට්‍රම්ප් මේ විදිහම තර්ජනයක් කරලා තියෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ ඒ වෙද්දිත් ඉරානයට යම් ආකාරයේ බලපෑම් කරලා තියෙනවා. සහ ඉරානය වරායන් අවහිර කරනවා. ඒ මොන දේ කළත් ඉරානයත් තව උදවලටත් අර විදිහටම කලින් විදිහටම පවතිනවා. ඒ නිසා මේ ප්‍රකාශයේ කොයිතරම් දුරට යථාර්ථයක් වේද කියලා බලන්න අනාගතයේදී. දැන් එහෙම මේ බරපතල තර්ජනයක් කරන්නේ ඇමරිකා ජනාධිපතිවරයා. ඒත් එක්ක මේ තර්ජනයත් එක්ක ඊළඟ වාර්තාව තව ජාත්‍යන්තර මාධ්‍ය නිකුත් කරලා තියෙනවා. ඇමරිකාවේ ණය ප්‍රමාණය පළවෙනි වරට ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා ගිහලා තියෙනවා කියලා.
0: ඩොලර්
1: ට්‍රිලියන 40 බිලියන නෙමෙයි ට්‍රිලියන 40 ඉක්මවා ගිහලා කියලා වාර්තා වෙන්නේ. එතකොට මේ රජයේ වියදම ආදම් වලට වඩා වැඩි වෙලා තියෙන එකයි මේකට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ. දැන් 2017 ට්‍රම්ප් ජනාධිපතිලා පළමු දොර කාලයේදී ඩොලර් ට්‍රිලියන 20කට ආසන්න ප්‍රමාණයක් තිබිලා තියෙන්නේ. මේ වෙද්දී ඒක ඉතාම ඉහළ මට්ටමට ඇවිල්ලා ඊට පස්සේ ජෝ බයිඩන්ගේ දොර කාලයේදී මේ විදිහේ මතු වුණා. නමුත් පළමු වරට මේ 40 ඉක්මවා ගිහලා තියෙනවා. ඒකට හේතුව විදිහට විවිධාකාර වියදම් පිළිබඳව තොරව දක්වලා තියෙන්නේ. ඒ නිසාම ජීවන වියදම ඉහළ යන්නට පුළුවන් කියලා සහ තව තවත් ගැටලු අර්බුද මතුවෙන්න පුළුවන් කියලා අදහසක් දක්වලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේ ඉරානයට තර්ජනය කරන ඇමරිකාවේ තත්ත්වයක් තියෙන්නේ. එහෙනම් අපි බලමු මේ යථාර්ථය කොයි විදිහටද අනිකුත් රටවල් පිළිගන්නේ සහ ඇමරිකා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සහ ඔහුගේ තර්ජනය මේ සඳහා අනිත් රටවල් මුහුණ දෙන්නේ කොහොමද කියන පදනම මත තමයි ඔහුගේ ප්‍රකාශය අනු ඉරානයට යම් බලපෑමක් එල්ලවෙන්නේ.
0: ඒතකම මේ ට්‍රම්ප් කැනඩා බද්ද අත්හිටුවල කියලාද ලංකාදීප පුවත්පතේ සඳහන් කළා තිබුණා. මේ විශේෂ හේතුවක් තියෙනවද මෙහෙම මේ බද්ද අත්හිටවන්න?
1: නෑ, ඇත්තටම දැන් මීට කලිනුත් ඔහු විවිධාකාරයේ බදු පැනව ලෝකේ බොහෝ රටවලට යතරතුර ඔහුගේ යම් යම් ප්‍රකාශන මත සහ සමග ඇති කරගන්නා ඒකකතා සහ ගිවිසුම් සාකච්ඡාවල ප්‍රතිඵලයක් මත යම් ආකාරයේ මේ විදිහට බදු අඩුවීම් සහ ඉහළ යාම් සිද්ධ වෙනවා. මොකද බොහෝ වෙලාවට මේ ජනාධිපතිරයාට සහාය ලබා දෙන පාර්ශ්වත් එක්ක හු කරන ගනුදෙනු වල යම් ආකාරයේ වෙනස්කම් වරින් වර කාලෙන් කාලට ඇති වෙනවා. ඒ නිසා ඒ පදනම් කරගෙන තමයි ඔය තීරණ වලට ලැබිලා තියෙන්නේ.
0: හොඳයි, මෙහෙම ස්තුතියි චන්දන මාර්සිං මහතා. අපි යන්න හදන්නේ ක්‍රීඩා පිටුවට. වාර්තාවන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හවල බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
0: ක්‍රීඩා පිටුවට අවධානය යොමු කරාට පස්සේ මේකලා සඳහන් වන්නේ යදවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පළමු ටෙස්ට් පරාජය පිළිබඳව පුවත්පත් ගණනාවක් සඳහන් කළ තිබුණා. මම දැක්කා මේ ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරගාවලිය වගකීම් විරහිත පිටිකරුණෙන් ශ්‍රී ලංකාවට ලකුණු 165ක පරාජයක් කියලා. මේවට දුර්වල විනිසුරු තීරණත් එකතු වෙලා තිබුණා. ඒක හින්දා තමයි ශ්‍රී ලංකාවට මේ වගේ ඉරණමක් යදවසේදී අත්ුණේ. අනිත් එක තමයි ඉවසීම ප්‍රගුණ කිරීම තිබුණා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට හැකියාව ලැබුණා. තරගයේ අවසන් වනවත් එක්කම ගාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට දැඩි වර්ෂාපතනයක් ඇති වුණා. යම් තාක් දුරකට තරගේ ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටියා නම් පන්දුර පහර දුන්නා නම් ඒ තරගේ ජයපරාජයෙන් තොරව අවසන් කිරීමටත් හැකියාව ලැබුණා.
2: ඔව් ගැහන ඔබ සඳහන් කළා වගේ ටෙස්ට් තරගයකදී විශේෂයෙන් විවසීම කියන එක අංක එකටම තිබිය යුතුයි, විශේෂයෙන්ම පිටිකරුවන් විදිහට. එයයි ඊයේ දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමට හේතුව විදිහට සියලුම පුවත්පත් සහ සෙලුම නිල වෙබ්බඩවේ අද සඳහන් කළ තෙන් ටෙස් පිතිකරුවෙකු සතු විය යුතු ආකල්ප කවරාකාරයේ විය යුතුද යන්න තම සිවෙන් ටෙස් තරගයේදී කදිමට පෙන්වා දුන් සොනල් දිනුෂ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීමට බලවත් සටනක නිරත වුණා. නමුත් දිනුෂගේ දැවී යාමත් එක්ක විනාඩි 9ක් ඇතුළත ඉදිරි කඩුලු තුනම දවාගත් මානවී සුතාර් ගාල ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස් තරගයෙන් ලකුණු 165ක පහසු ජයක් ඉන්දියා කණ්ඩායමට අත්කර දුන්නා කියලා තමයි සඳහන් වෙන්නේ. දෙවැනි නිමේදී ලකුණු 372ක් රැස් කිරීමේ අභියෝගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිවාහාරයෙන් විනාඩි 40කට පසුව පරාජය පිළිගත්තේ ලකුණු 206කට දැවී යාමින් කියලා තද සඳහන් කරනවා ලංකාදීප පුවත්පත. දිනමින අංජනගේ කාටුනේ අද මෙහිමයි සඳහන් වෙන්නේ. පවුල් ලක්ෂ 16කට ගෘහමූලිකයා කාන්තාවන්ලු. අපි ඉතින් නමට විතරනේ කියලා තමයි අද සඳහන් වෙන්නේ අංජනගේ කාටුනේ.
0: මෙජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ 2028 ඉඳලා ණය ගෙවා ගන්න බැරි වුණොත් ආයෙත් රට බංකොලොත් වෙනවා කියලා හිටපු ජනාධිපති රනිල් කියනවා. එහෙම වුණොත් ආයෙ ටෙම්පරියක් අද ප්‍රශ්නාර්ථයක් එක්ක ද ෆේස්බුක් කාටුනේ සඳහන් කළ තියෙන්නේ.
2: පංකජ රුවින්දගේ සරදම් ලංකාදීප 22 මවන තරම් යකෙක් නෙවෙයි කියලා ඇමති කියන්නේ. ඒ වුණාට කොකාගේ සුද පේන්නේ නිගිලෙනකොට කියලා කතාවකුත් තියෙනවනේ කියලා තමයි සඳහන් වෙන්නේ.
0: අද දෙවෙනි පුවත්පතේ ඕකයි තත්වයක කවීන් අපි ලකන මෝනින් නිවුස් වලට නිමා කරනවා. විනිසුරු වයස වැඩි කරන පනත වෙත එරෙහිව ළඟ ළඟම නඩු ටික වැටෙනු ඇත. මැතිසබයේත විපක්ෂයේ හරහටම ඇත. පැලවත්තට ඒත් බය සහ සැකය නැත කියලයි අද අනුරාධගේ ඕකයි තත්වයේ කාටුනෙන් කියලා දෙන. අපි ලකන මෝනින් නිවුස් වලට අදට මේ විදිහට නිමාට පත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
2: වාසනාවන්ත සුබ දවසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තර
5: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: සහයෝගීතා අනුග්‍රහය
7: කොටු දෙකට

0: ගුඩ් මෝනිං උදේ 7 විනාඩි 2යි.
1: මේ පැය මොළව මතක් කිරීම සුරේකිමු මගතොට.
0: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් බලඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සම්පත දැනුම් දීමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
6: ගොවියා රජ කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
10: 7:08 වෙලාව සුබදාසන
11: Good morning
10: වාට මතකද ඊයේ මං කිව්වා
11: මොකද
10: මුවාගේ කිඹුලගේ කතාව
11: ඔව්
10: ඒ කතාවේ වෙන වර්ෂන් එකක්
11: හරි මොකද අද හොයාගෙන ආවේ
10: දැන් ඊය ආපු අහපු අය දැන් අදාහන් නැත්තම් ඉතින් කරන් දෙයක් නැහැ සෝරි මේකත් අර නිකන් අර කාගේද මේ මේ මෙගා ටෙලි නාට්‍යයක් වගේ එක දවසක්
11: අහන්න බැරි ඔව්
10: ප්‍රෝග්‍රෑම් එක
11: විසනා
10: ඔය ද රෙකෝඩින් එක ගෙදරට එවන්නෙත් නැහැ නේද ටියුෂන් ක්ලාස් ලවගේ
11: අපි ගෙදරට ඇවිල්ලා කියලා යන්නෙත් නෑනේ.
10: හරි. මේ හිටියා කිඹුලෙකුයි මුවෙකුයි හොඳ යාළු.
11: හරි.
10: මේ දෙන්න මේ වෙන දෙන්නෙක්.
11: හරි.
10: මේ දෙන්න මාර යාළු.
11: ඊයේ අර වෙන එකක් නෙගේ.
10: ඊයේ වෙයේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයෆ්‍රෙන්ඩ් ප්‍රශ්න. මේගොල්ලෝ යාළුව මේගොල්ලන්ගේ හිතේ කිසිම කහටක් නෑ.
11: හරි.
10: දෙන්නට දෙන්න ගැන බලාපොරොත්තුත් නෑ.
11: අහ්.
10: එක්කෙනෙක් ගෑනු සතෙක් එක්කෙනෙක් පිරිමි සතෙක්. එක්ක කිඹුලි එක්ක බුහා බුහාගේ පැත්තෙන් ගෑන් සතේ
11: මුව දෙන
10: ඉතින් මේගොල්ලන් මේ ඉන්න කැලේ එකපාර නියගයක් ආව හරි නියගයක් ආවොත් කිඹුලා යෝජනා කරා මුවාට මුව නංගිට නංගි අපි යමු වෙන කැලේකට වෙන කැලයක් තියෙනවා මම දන්න
11: හරි
10: ලොකු විල් තියෙනවා හොඳට කණ්ඩ බොණ්ඩේව තියෙනවා එහෙම යමු කියන ඊට පස්සේ මුව නංගි කිව්වා එක පයින්ම කිව්වා යමු අයියා අපියා
11: මං එනවා අයියා
10: මට මෙහෙ දාල යන්න බැරි කිසි දෙයක් නැහැ අයියා අපියා
11: හරි
10: ඉතින් එකගතාවයකට ඇවිල්ලා ඔන්න දැන් යනවා මේගොල්ලෝ ඈත කැලයක් වාගේ යනවා යනකොට තියෙනවා ගඟකින් එතර වෙන්න ගඟකින් එහා පැත්තේ තියෙන්නේ ඒ අර කිව්ව අලුත් කැලේ
11: හරි
10: ඒ ගඟෙන් එගොඩ වෙන්න පොඩි පාලමකුත් තියෙනවා කිඹුලා ඉක්මනට ගඟට බහැලා එහා පැත්තට ගියා ගිහිල්ලා එහා පැත්තේ ඉඳන් දැන් එන්න කියනවා මුවාට එන්න කියන්නේ පාලම දිගේ
11: හරි
10: මුවා පළවෙනි අඩිය තියෙනකොටම මෙයාට පෙවුණා ඉස්සරහා ඊළඟ අඩිය තියෙන තැන පාළමේ ලෑල්ලක් ගැලවිලා තියෙනවා.
11: හා
10: මෙයා අඩියක් පස්සට ගත්තා.
11: හරි.
10: මෙයා එකපාරට යාගේ ඔළුවට ගියා පුංචි මුව මොලේට ගියා. මේ අඩිය තිබ්බොත් සමහර විට මේ පාළම කඩාගෙන වැටලා මාව ගඟට වැටෙන්න පුළුවන්. ගඟට වැටුනොත් මේ කිඹුලම සමහර විට මේ ගඟේ ඉන්න වෙන කිඹුල්ලු
11: මාව කයි.
10: මාව මරාගෙන කන්න පුළුවන්. ඉක්මනට මෙයා රිවර්ස් එකක් ගැහුවා
11: පිටිපස්සට
10: පිටිපස්සට ඇවිල්ලා එහා පැත්තේ ඉවුරු ඉන්න යාළු කිඹුලට කිව්වා සෝරි අයියේ මට එන්න වෙන්නේ නැහැ මොකද ඔයා මාව එක්කගෙන ආවි විශ්වාසවන්ත විදිහට
11: හරි
10: මේක ලස්සනයි ඔයා මට කිව්වේ නැහැ මගදී එනකොටවත් ගඟක් එහෙම තියනවා කියලා
11: ඒකනේ
10: ඔයා මට කිව්වෙත් නෑ මේ පාලම ගැන කිසිම අදහසක් මට දුන්නේ නෑ. එහෙනම් අයියේ මගේ ඔයා ගැන තිබ්බ විශ්වාසය මේ වෙලාවෙ ඉඳලා බිඳ වැටෙනවා.
11: අනේ දෙයියනේ.
10: එහෙනම් මම මේ කැලේට වෙලා කන්න නැතුව නියඟේට එල්නිනෝල්ට මූඩ් ෆේස් කළා. මැරිලා ගියත්
11: ඔයත් එක්කනම් එන්නේ නැහැ කිව්වේ.
10: ඔයා වගේ මිනිහෙක්ව මම විශ්වාස කරන්නේ
11: නැහැ. කිඹුලෙක්.
10: ඔව්. ඊට පස්සේ ඔයා වගේ කිඹුලෙක්. ඊට පස්සේ ඉතින් මෙතනින් මේ කතාව ඉවර කරා. මේ කතාවේ මේ අපිට මුවාගෙන් ගන්න තියෙන්නේ මුවාගේ කිඹුලා කතාවේ සමහර තැන්වල අපිට අපි ගොඩාක්ම විශ්වාස කරන අය පොඩි තැනකින් හරි විශ්වාසය පළුදු කරත් ආයේ ඒක හදන්න බෑ
11: බෑ බෑ බෑ
10: මොකද ඊළඟ පියවර ඔව්ව හෝ ඇයව අපි විශ්වාස කරලා තිබ්බොත් අපිට එක්ක ගඟට වැටෙන්න වෙනවා. ගඟට වැටිලා කිඹුල්ලුන්ට අහු වෙන්න වෙනවා. නේ? එහෙම නැත්නම් අපිව අරගෙන යන මිනිස්සයා මේ වගේ ගමනක් නම් අපිව අරගෙන යන්නේ අපේ ජීවිතය අනතුරේ. ඉතින් අර පොඩි මුවාගෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ එයා හරිම ඉක්මනට රියැක්ට් කරා එයාගේ ජීවිතේ
11: දිහා. බලන්න ටිකරි මොලේවි.
10: ටික කාලයකට පස්සේ ඒ කතාවේ හැටියට අර මුවා ආයි ගිහිල්ලා රිවර්ස් ගිහිල්ලා ගියානේ තමන් හිටෝ පළවෙනි කැලේට.
11: ඔව් ඔව්.
10: ඒ කැලේට හොඳටම වැස්සා. එතකොට ගංගා ඇලදොල පිරිලා ඉතිරලා ගියා. එයාගේ ජීවිතේ තව සහකාරිය ආවා. දරුව හැදුවා. ඊට පස්සේ මුව පරම්පරාව ව්‍යාප්ත වුණා.
11: හරි.
10: ඒ මුව පරම්පරාව අපිට ඊට පස්සේ ඉතිහාසයේ විවිධ තැන්වල හම්බුණා. ඔක තමයි කතාව. හරි. මොකද එදා
11: ගංගේ ඇත්තටම කිඹුලට එහෙම තිබ්බද දන්නේ නැහැ නේ බලාපොරොත්තු
10: වෙන්න පුළුවන්. සමහර විට විශ්වාසය ගොඩනගලා තමයි අපිට මිනිස් ෂොට් එක දෙන්නේ.
11: අන්තිම මොහොතේ.
10: ගොඩාක් අය මතක් වෙනවා ඒ දවස් වල එහෙම කිව්වා. හරි. 7:14 වෙලාවට

0: රුපියල් 40 අලුත්ම සම්පතක් ආවෝ.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: ඒක වෙන එකක්
1: නේද?
0: දැන් මේ තියෙන එල්නිනෝ කියනවා, සමහරු කියනවා එල්නිනෝ නෙවෙයි කියන.
2: ඔව්.
0: නේ?
2: එක වෙලාවකට කියනවා එක කියලා, එක වෙලාවකට කියනවා එක නෙවෙයි කියලා.
0: ඔයා ඔය කියන
2: එක.
0: ඔය මේ තියෙන රෑට රෑට වහින එල්නිනෝ නේද?
2: එහෙනම්
0: එල්නිනෝ කියන්නේ වෙන කතාවක්. සාමාන්‍ය සෙල්සියස් අංශක මේ 39ට 40 45ට යනවා. රෑට වහින්නේ එල්නිනෝ එකට නෙවෙයි.
2: නෙවෙයි නේ?
0: ඒක ඇවිල්ලා වෙන මොකක් හරි.
2: හරි. හරි හරි හරි. ඔයා කියනෝ නම් හරි.
0: මේ කාලගුණයේ යම් යම් වෙනස්කම් තියෙනවා. ඉර නිකන් කකුල් දෙක ළඟට ඇවිල්ලා වගේ සමහරලා. ඒ කොහොම වුණත් මේ පරිස්සමෙන් වතුර බොන්න.
2: පරිස්සමෙන් වතුර බොන්න කියන්නේ?
0: නිතර වතුර බොන්න. හරි. ඊට පස්සේ සීනි සහිත ආහාර නේ, ඒ කියන්නේ පැණි බීම වගේවා අඩු කරන්න.
2: කොච්චර තිබහ වුණත් ඒව නම් ගන්න එපා.
0: ඔය වර මයි මානසික වෛද්‍යවරු කිව්වා මේ කාලේ පොඩි මනසට පොඩි නිකන් අමුතු නිකන් මොංගල් ගතියක් හැදෙනවා. ඔයාට නම් තියන්නේ එල්ලිනෝ හින්ද නෙවෙයි,
2: ඒ උපතෙන් අරගව.
0: ඒ නිසා මිනිස්සුත් එක්ක ගොඩාක් කලාට කේන්ති යන්න පුළුවන්.
2: ඔව් ඔව්.
0: එහෙම නැත්තම් නුරුස්සන ගතිය. ඊට පස්සේ දැන් බිරිඳට සැමියාව නුරුස්සන ගතිය.
2: ඇයි සැමියාට බිරිඳව නුරුස්සන ගතියත් එන්න පුළුවන්?
0: කොහොමනත් ඔය දෙකටම එල්ලිනෝ බලපෑමක් නැහැ. ඒක සාමාන්‍ය ස්වභාවය.
2: නේ?
0: මේ අනේ අනේ ඔබලා එන පවුල් කාපු කියලා වැඩි හිටියයි මේ අපි වහගෙන ඉන්නවනේ කල්පනා කරනවා. නෑ ඒක නෙමෙයි, පොඩ්ඩක් ඔය කේන්ති යන ගතියක් එහෙම
2: තියෙනවා.
0: යන් ලේ රත් වෙලා තියෙන මේ කාලේ
2: කතා කරත් කේන්ති යනවා.
0: ලේ රත් වෙන හේතු කීපයක්
2: තියෙනවනේ.
0: එකක් කඩේට ගිහිල්ලා බඩු මිල හැවුවම ලේ රත් වෙනවා.
2: හරි.
0: පෙට්‍රල් ෂෙඩ් එකට ගිහිල්ලා බාල තෙල් හරි මොන හරි එහෙම නැත්නම් අඩුවෙන් තෙල් ටිකක් වැදුනම නේද, එතෙන්දී අපේ ලේ රත් වෙනවා.
2: ඔව්.
0: ඊටවසේ පාරට වාහනේ දැම්මට පස්සේ පාරේ සීසී කඩ වාහන පදින අයියලා මල්ලිලා නිසා
2: ඇයි ස්කූටරක් කළා?
0: ඔව් ඒගොල්ලෝ හින්දා ලේ රත්
2: වෙනවා.
0: සමහර ට්‍රැෆික් නිලධාරීන් නිසා ලේ රත් වෙනවා. සමහර
2: සමහර සමහර
0: සමස්තේ නෙමෙයි, සමහර පොලිස් නිලධාරීන් ඔය පාරේ ඉන්න අපේ ලේ රත්
2: කරනවා.
0: ඉතින් ඔයගේ මොනහරි හේතුවක් තියෙනවා. හරි, කොහොම වුණත් ඔයාගේ මේ මානසික සෞඛ්‍ය ගැන නිතර හිතන්න. ඒ වගේම තව ඉන්නවා මෙන්න මෙහෙම.
2: මොකද?
0: අනවශ්‍ය දේවල් තමන්ගේ කියන්නේ දෛනික මෙව්වා එකේ. දැන් උදේට කනවා, දවල්ට කනවා, රෑට කනවා, වේල් තුනයි.
2: හරි.
0: උදේට කනවා, දවල්ට කනවා, රෑට කන්න කලින් පොඩ්ඩක් මොන හරි හීනියට කරනවා.
2: ඔයා ගැන නෙවෙයිනේ කියන්නේ.
0: අපි හැමෝම එහෙමනේ ගොඩක් කලාද කිරිම් පාර්සල්.
2: ඔකේ.
0: දැන් ඔය කියන්නේ මත්පැන්.
2: හා?
0: මත්පැන් පානය මේ දවස්වල අඩු කරන්න.
2: මේ දවස්වල
0: අඩු කරන්න කියලා තියෙනවා ඈ, සෞඛ්‍යංශ කියලා තියෙනවා. මේක කියපු ගමන් අදත් ගිහිල්ලා සොට්ට ඇද්දා. හරි, මේ මත්පැන් වලින් තොර රටක්, විෂ මද්‍රව්‍ය වලින් තොර රටක්, රටම එකට ජාතික ක්‍රියාන්විතය මේ දවස්වල ක්‍රියාත්මකයි. අපි ඒ ගැන මතක් කරන්න ඕනේ. ඉතින් ඔබ දන්න විශේෂම තරුණ පරම්පරාව සහ වැඩිහිටියන් වැඩිහිටි පිරිමි අපේ අවසට බාරක ළඟ පාක් එකේ. හරි, ඒවන් මට නිකන් මේ ඇද කරා.
2: මන් දන්න මට එහෙම කියද්දි ඔයාගේ මූණම බැලෙන්නේ.
0: අයිද
2: මන්දා.
0: ඉතින් කොහොම හරි මේ දැන් ඔය මත්පැන් ටිකක් කියන එකෙන් එහාට ගියාම හෙරොයින්, ගංජා, කුඩු, අයිස්, හෑෂ්, කුෂ් තව මොනවද?
2: දන්නෑ මං ඕවා ගැන එච්චර දැනීම.
0: නම් කියලා ප්‍රොමෝට් කරන්න. හරි, මේවෑන් අයින් වෙන්නයි මේ ඔබට කියන්නේ. අයින් වෙන්න. අයින් වෙන්න. හරි. ඉවත් වෙනු.
2: වහම.
0: මෙන්න මේ නම්බරේට කෝල් එකක් දෙන්න කවුරු හරි.
2: 9:27.
0: ඔව්, මේව පාවිච්චි කරන කෙනෙක් දන්නවනම් ඉක්මන 9:01 එක මේකට කෝල් එකක් දෙන්න.
2: ඔව්. මොකද ඔයගේ මේ ඔයා දෙන තොරතුරු ඔක්කොම ඔයාගේ තොරතුරුත් එක්ක රහසභාවය සුරකින්න. ඒ හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනේ අපිට ගහයි දන්නේ නැහැ, අපිට බණිත් දන්නේ නැහැ කියලා. නෑ, හැම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 9:24 කෝල් එකක් දෙන්න. මොකද මේ එක කෝල් එකකින් ඔයාට පුළුවන් ජීවිත දහස් ගණනක් බේර ගන්න. ඒ හින්දා මේ ක්‍රියාන්විතයට ලංකාවේ පුරවැසියෙක් හැටියට ඔයාගේ දායකත්වය මේ කෝල් එකකින් හරි ලබා දෙන්න.
0: ඒ වගේ මතක් කරනවා අපි ක්‍රිමිරාජ නිෂ්පාදන වාගේ ශරීර සෞඛ්‍ය ගැන හිතනකොට විශේෂයෙන්ම මේ දවස්වල අපි පොඩි නිකන් වෛරස් උණක් වගේ එකක් තියෙනවා.
2: ඔව් නේ.
0: අර ඊට පස්සෙත් සති දෙක තුනක් යනකම් දනිස් නේ. අතපය ජොයින්ට්ස් ඔක්කොම රිදෙන රෝගයක් තියෙනවානේ.
2: කියන්නේ
0: මේක උණත් එක්ක ඉන්නේ. ඉතින් මේ ඔක්කොටම මේ විසඳුමක් තමයි පේයාව කියලා කියන්නේ. ක්‍රිමිරාජ පේයාව.
2: ඔව්.
0: උණ හෙම්බිරිස්සාව කැස්ස.
2: කැස්සට
0: වෙනම් පැණියක් තියෙනවා, ඒක වෙනම කතාවක්.
2: මේකත්
0: හොඳයි. ඔව්, වැල්මි පැණියත් පාවිච්චි කරන්න පුළුවන්. ක්‍රිමිරාජ නිෂ්පාදන වසර 77ක විශ්වාසය.
2: ඒවගේම මේ පේයාව විතරක් නෙමෙයි පැල්මේ පැණිය ගන්න පුළුවන්. එතකොට ක්‍රිමිරාජ කරල් ගුලි ගන්න පුළුවන්. එතකොට සඳුන් පැණිය ගන්න පුළුවන්. ගෑස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් ඔය අපේ අසාට එහෙම නිතරම ගෑස්ට්‍රයිටිස් තියෙනවා. ඉතින් ඔන්න එයාටත් මේ සඳුන් පැණිය ගන්න කියලා තමයි මම කියන්නේ. ගෙදරට හරි වෙළඳ සැලට හරි ෆාමසිකට හරි මේ ඕනම නිෂ්පාදනයක් ගෙන්න ගන්න පුළුවන්. 01 2 753 889 කතා කරන්න.
0: අදත් ගෙදරින් කීයක් හරි ඉල්ල ගන්න පුළුවන්. සඳුන් පැණිය ගන්න. හවසට කීයක් හරි වයිෆ් කින් ඉල්ල ගන්නවා සඳුන් පැණිය.
2: අක්කවෙන්නෝ.
0: එතකොට RDB බැංකුව මේ දවස්වල FD එකක් දානවා නම් හොඳම එහෙම නැත්නම් වැඩිම රේට් එක දෙන්නේ FD එකට RDB බැංකුව. ශාඛා 272ක් තියෙනවා රට පුරා.
2: ලේසි නේ.
0: ඔව්. ඉතින් ඕනම ටවුන් එකක RDB බැංකුවක් තියෙනවා. රාජ්‍ය සුරක්ෂිතතාව සහිතයි. මාස 3ට 6ට 9ට ඔයා කැමති විදිහට ඔයාට පුළුවන්කමක් තියෙනවා මේ FD එක ඕපන් කරන්න. ඉතින් කාර්යක්ෂම සෝදශීලී සේවාවක් සපේන RDB බැංකුව ගැන මේ මතක් කරේ.

0: උදේ 7:32යි.
1: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක් ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
4: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114 706 600

0: හතයි විනාඩි තිස් තුනයි වෙලාව. ඉක්මන ජාතික ලොතරැයි මල්ලී ඊ අංක ටික බල්ලෙමු. මේ දිනුම පැරදිම ගැන කතා කරන්න මං එන්න ගියේ ඊයේ මැච් එකත් එක්ක. අනේ මේ අපේ ක්‍රිකට් එක මොන මේ කතන්දරද? ඊයේ මේ වැඩක් තියනවා දැනේ. විකට් එකේ ඉන්න බෑ, පොඩ්ඩක් විනාඩි 5ක් අල්ලගෙන හිටියනම් වහිනවා මැච් එක.
1: හරි. අපරාද වහිනකන් හිටියේ නෑ.
0: අන්තිම විකට් එක ගියාම වහින්න ගත්තා.
1: අපරාදේ.
0: ඉස්සර අපේ අය බැලුවේ අහස දිහා බල බල ගෙව්වේ. නේ?
1: වහින ගලින් ගාන්නුනේ.
0: ඉස්සර එහෙමයි. ඉස්සර මිනිස්සු එහෙමයි. ඉස්සර වගා කරනකොටත් අර කියන්නේ උඩ බල්ලා බිම බල්ලා වගා කරේ. උඩ බිම බල්ලා වගා කරේ. අපේ අය ක්‍රිකට් වලටවත් ඕක ඇප්ලයි කරගත්තා නම් අඩුම තරම.
1: දැන් අපි උඩ බිම බලනවා.
0: අපි බලනවා බීයර. එකලාක ටිකට් 6යි. එකලාට විකට් 6යි. එතකොට මම මේ කෑම එක කන්න අත හොදනවා. අත හොදලා අවිල්ලා කෑම එක ලෙහෙනකොට විකට් 9යි.
1: හරිම වේගවත්.
0: ඔව්. පළවෙනි බත් කට කරනකොට ඕල් අවුට්. ශ්‍රී ලංකා ක්‍රිකට්.
1: බලන්න දියුණු වෙලා තියෙන තරම්.
0: අතුරු කමිටු, අර කමිටු, මේ කමිටු, මොන කමිටු වෙනස් කරත්
1: වැඩන්න
0: මගේ මතේ නම් බෑ. මුරලි කිව්වා වගේ. හරියට බොරුවට කිව්වයනේ. අපි ඊළඟ මැච්චත් බලනවා අපි ඈ.
1: අපි ආදරෙයිනේ.
0: බොරුවට අනේ මිනිස්සු බයින්නේ. අපිට ලැජ්ජනේ අපි ඊළඟ මැච්චත් බලන්න. හරි. ජීවිතයේ සීරේට වාසනාවේ ආශිර්වාදයේ රැගෙනෙන ජාතික ලොතරැයි මණ්ඩලය රටපුරා වාසනාවන්තයින් බිහි කරමින් යන ගමනේදී 2026 වසරේ ගෙවුණු පුංචි කාලය තුළ මේ වෙනකොට සුපිරි ත්‍යාගලාභීන් 32ක්. ඒ වගේම තවත් වාසනාවන්තයින් රසක් බිහි කරලා තියෙනවා. ඒ අතරින් තවත් සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙකු, ඒ වගේම ප්‍රථම ත්‍යාගලාභීන් 40 දෙනෙකු ඇතුළු වාසනාවන්තයෝ 44 දෙනෙක් රුපියල් කෝටි 23ක, ඒ වගේම ලක්ෂ 46යි. කෝටි 23යි, ලක්ෂ 46යි. ඉතින් මෙන්න මේ අධික වටිනාකමින් යුතු මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය ඉතින් ඊයේ ජනාධිපති අරමුදල් පරිශ්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්තුණා. ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමණේධිකාරී ඒ මරිෆ් මහත්තයා, ඒ වගේම ජනාධිපති අරමුදලේ ප්‍රධාන ගණකාධිකාරී දමිත් වික්‍රමරත්න මහත්තයා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමණේධිකාරී පාලන චන්ද්‍රා හේරත් මහත්මිය මේකට සම්බන්ධ වුණා. ඉතින් රුපියල් 40කට ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් මිලදී ගන්න ඔබ නිරන්තරයෙන්ම වාසනාවන්තෙක්. මොකද ඔයා මිලදී ගන්න හැම ලොතරැයි පතකින්ම මුදල් ජයග්‍රහණ හිමි නොවුනත් රටේ සංවර්ධන කාර්ය සඳහා ඔයා ලොකු දායකත්වයක් දෙනවා. ඒ රජයේ ඒකාබද්ධ අරමුදල, කෘෂිකර්ම අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසන අරමුදල වගේම ජාතික වකුගඩු අරමුදලට ඔයා මාර සපෝට් එකක් දෙයි. මතක තියාගන්න, වාසනාවට කියන එකම නම
1: ජාතික ලොතරැයි මණ්ඩලය.
0: එහෙනම් දැන් කියන්නම් ඊයේ දිනුම් ඇද්ද ටිකට් වල වාසනාවන්ත අංක.
1: හරි.
0: ධනු ලග්නය සහිතව සුබ දවසක් ලොතරැයි අංක 25 35 43. ඊට පස්සේ ජය ලොතරැයි එන් අක්ෂරයත් එක්ක අංක 5 අංක 1 අංක 4 සහ අංක 5. අද සම්පත ගත්තනම් අංක 2 අංක 2 අංක 2 අංක 2 අංක 2 අංක බිඳුව අංක 2 අංක 2 අංක 2 x.
1: හරි.
0: මට වැරදිලා නෙවෙයි. හදාන ලොතරැයි සිංහ ලග්නයත් එක්ක 18 32 36 40. 40 නෙවෙයි. එතෙන්දි මට වැරදුනා 46. හරි.
1: හරි.
0: ධන නිදානය P අක්ෂරයත් එක්ක 37 46 56 71. මෙගා පවර් ගත්තනම් F අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 4 ජය අංක 3 31 32 38. ගොවිසත P අක්ෂරයත් එක්ක අංක 9 15 18 39. මහජන සම්පත X අක්ෂරයත් එක්ක අංක 9 අංක 3 අංක බිංදුව අංක 2 අංක 2 අංක 2. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ ටිකට් වල වාසනාවන්ත අංක ටික. ඉතින් අදත් ටිකට් එකක් ගන්න. මොකද එහෙම වුණොත් ඔයාලට සුපිරි ජයග්‍රහණයක් හිමි වෙයි.
1: අනිවාර්යයෙන්ම.
0: හා මේක මේ රටේ සංවර්ධනයේ දායක වෙනවා කියලා කියන්නේ නිකන් රුපියල් 40ක් වියදම් කළා. අනේ නිසා මේක මිස් කරගන්න එපා. මේක ඔයාට හොඳ chance එකක්.

0: හතයි විනාඩි 43යි වෙලාව.
1: හරි.
0: දැන් මේ ජීවත් වෙන ලෝකේ අපි කාගෙන් හරි බැනුමක් අහනවා කියලා කියන්නේ ඒක නිකන් නිකන් හරි හුරුයි නේ.
1: පුරුද්දුයි නේ ඒක. බැනුමක් ගහ වෙනත් වැඩකුත් නැහැ.
0: එහෙම එකක් තියෙනවා. දැන් බලන්න.
1: ඔයා කාගෙන්ද වැඩපුරම බැනුම් අහන්නේ වයිෆ් කෙත්?
0: රට්ටුන්ගේ.
1: ඕකේ.
0: නෑ ඔය ක්‍රිකට් ටීම් එකට ගිහුවට පොඩ්ඩක් දන්නේ නැතු. මගේ යාළුවෙම කතාල කියනවා නේ මම මේ බල මේ ක්‍රිකට් දන්නේ නැහැ නේ බෝලයක් බැට් එකක් අතින් අල්ලපු
1: නැහැ. අතින් අල්ලපු නැති ඔය මෙතන ක්‍රිකට් ගහන්න කියලා දෙනවා.
0: නෑ අපි දන්නේ නැහැ අතට.
1: දන්නවනේ මෙතන ඉන්නව නේද?
0: ඔය දන්නයි කියලා කොරන්. වසර 48000කට කලින් ශ්‍රී ලංකාවේ මිනිස්සු ජීවත් වූ බවට සාක්ෂි
1: වහගත්තා. 48000කට කලින්
0: පාහියංගල පාහියන් ලෙනෙන් හෙලිවන අතීතයේ විස්මිත කතාව අපි දන්නවනේ. ලංකාවේ ඉතිහාසය ගැන කතා කරනකොට අපිට ගොඩාක් වෙලාවට මතක් වෙන රජවරු රාජධානි අපේ රාජධානි ටික මතකද කියන්න බලන්න පිළිවෙලට අන්න අන්න අන්න
1: පොඩ්ඩක් ඉන්න ආන් එළියට පොඩ්ඩක් ඉන්න පොඩි හදිසියක්
0: රාජධානි ටික අතුලත් පොත එළියේ තියලා දායි.
1: ඔව්
0: අනුරාධපුර පොළොන්නරු ආ දඹදෙනි යාපහුව ඔව් ආ කුරුණෑගල ගම්පල කෝට්ටි
1: ඔව්
0: හරිද බලන්න
1: ආ හරි
0: අනුරාධපුර පොළොන්නරු දඹදෙනි යාපහුව කුරුණෑගල ගම්පල හරි
1: කෝට්ටේ
0: හරිනේ
1: හරි හරි
0: හරි හැබැයි මෙහෙමයි ගොඩක් කාලයකට කලින් ඒ කියන්නේ වසර දසදහස් ගානකට කලින් ඉඳලා මේ දිවයිනේ මිනිස්සු ජීවත් උනා කියලා පුරාවිද්‍යාත්මක සාක්ෂි තියෙනවා.
1: හරි.
0: නිකම්ම නිකන් ගල්ලෙන්වල හැංගිලා ජීවත් වෙච්ච ගුහා මිනිසුන් පිරිසක් නෙවෙයි අපි මේ කතා කරන මාතෘකාව
1: ඉන්නේ.
0: තමන්ගේ පරිසරය හඳුනගෙන වනාන්තරයේ තියෙන සම්පත් භාවිත කරලා සතුන් දඩයම් කරලා ශාක ආහාර එකතු කරගෙන විවිධ මෙවලම් නිර්මාණය කළා ජීවත් වෙච්ච දක්ෂ මානවයෝ මේ මාතෘභූමියේ හිටියා කියලා ඔබ දන්නවද?
1: දන්නවද?
0: මේ අතීත කතාව අපිට හෙළි කරන්නේ ලංකාවේ සුවිශේෂී පුරාවිද්‍යාත්මක සානයක් වන කළුතර දිස්ත්‍රික්කයේ තියෙන බුලත් සිංහල ප්‍රදේශයේ තියෙන ওই පාහියංගල ආශ්‍රිතව. තනි කළුගලක්නේ. නේ? හැබැයි මහා ලොකු ඉතිහාසයක්. පාහියංගල කියලා කියන්නේ ස්වභාවික නිර්මාණය වෙච්ච දැවැන්ත ගල්ලෙන.
1: ඔව්.
0: 1980 දශකයේ සිදු කරපු පුරාවිද්‍යා කැණීම් වලින් ආරම්භ වෙච්ච මේ පර්යේෂණ පස්සේ නවීන විද්‍යාත්මක ක්‍රමයේ දොස්සේ තවදුරටත් අරගෙන ගියා. ඒ පස්තට්ටු විධිමත්ව අධ්‍යයනය කරනකොට තේරුණා මිනිස් වාසය වසර 48000කට කලින් තිබුණ එකක් කියලා. විජය රජුරවන්ට කලින් ලංකාවේ හිටියේ කවුද?
1: කවුද?
0: මේ ප්‍රශ්නෙට උත්තරේ ඔබ දන්නවා නම් අපිට SMS කරන්න.
1: වටිනා තැනක දිනාගන්න.
0: විජය රජුරුවන්ගේ පැමිණීම ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසයේ වැදගත් සිදුවීමක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අපේ රටේ මිනිස් ඉතිහාසයේ ආරම්භය නෙවෙයි. අන්න අන්න අන්න අරුන් ඉතිහාසයට අභියෝග කරන.
1: ඒ පාරාදී ඉතිහාසය අල්ලගෙන.
0: විජය රජුගේ පැමිණීමට දහස් ගාණක් වසර ඒකට කලින් ඉඳලම මිනිස්සු අපේ රටේ ජීවත් වුණා කියන්නේ ඔය පාහියංගල බටදොබලෙන කියලා අහලද?
1: ඔව් ඔව් ඔව්.
0: කිතුල්ගල බෙලිලෙන. හා අන්න ඒ තැන්වලින් ඉතිහාසය හම්බෙලා තියෙනවා. බලංගොඩ මානවය විදියට හඳුන්වන්නේ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානව ජනගහනයේ ජීවන රටාව පිළිබඳ වැදගත් තොරතුරු මේ ගල්ලෙන්වල පස්තට්ටු තුල තියෙනවා කියලා
1: කියනවා.
0: එතකොට ওই වසර 48000කට කලින් දුනු ඉතල තාක්ෂණයේ තිබුණා.
1: හා
0: මේ ඇතම් තැන්වල පාහියංගලෙන් හම්බුණා ඔන්න ඔව්වා. හා
1: හා
0: හා පරණ ඒවා හම්බුණා. 48000කට කලින් පෙර තිබුණු දුනු ඉතල තාක්ෂණයට සම්බන්ධ වෙන්න පුළුවන් සාක්ෂි අඳුරගෙන ඒව තවදුරටත් පරීක්ෂණ කරමින් තියනවා කියලාත් කියනවා. ඒ කියන්නේ සංකීර්ණ දඩයම් රටාවක් ඒ කාලේ තිබුණා කියලා කියනවා. දියුණුවයි. ඒ කියන්නේ අප්‍රිකාවෙන් පිටත හිටපු පරණම මිනිස්සු මේ තාක්ෂණය පාවිච්චි කරපුවා හිටියා කියන්නේ ලංකාවේ.
1: ඒ කියන්නේ.
0: හා? ඒ ඕගලගේ නෑද මන්ද? ඔයත් ටිකක් පොඩි ඓතිහාසික නේද?
1: තියෙනවනේ පොඩි හැම ලුක් එකක්.
0: මානව ආදිමානව ගති පොඩියක් එනවා
1: ඉතලයි.
0: දැන් බලන්න. මේගොල්ලෝ ගල් කැබලි නෙමෙයි සැලසුම් කළ මෙවලම් වලින් වැඩ කළා කියලා කියනවා.
1: ඒ කියන්නේ?
0: ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මෙහෙමයි. අහඹුලෙස කැඩී ගිය ගල් කැබලි නෙවෙයි.
1: හරි.
0: විශේෂ හැඩයන් ලබාගෙන ඒව සැලසුම් සහගතව සකස් කරලා.
1: ආ හරි හරි හරි.
0: සුදුසු ගල් වර්ග තෝරගෙන අවශ්‍ය හැඩියට කපල කඩලා ඒව මෙව්ව කල්ලා අස්ති වලින් පවා මෙවලම් හැදුවා කියලා කියන. ඉතින් මම මේක කියන්න හේතුව උනේ මේ යලි යලි මේව ගැන කතා කරන කාලයක් ඇවිල්ලා තියෙනවා. එහෙම මේන් ඔය සමූහ මිනිවලවල් වගේව ගොඩ දාලා එහෙම ප්‍රවෘත්ති වලට අපි මාර ප්‍රොමෝෂන් එකක් දෙනවනේ. අර එහෙම මෙච්චර මිනි හම්බුණා, ඇටකටු හම්බුණා, ඔලුගෙඩි හම්බුණා.
1: ඔව් කඳ මෙහෙන් හම්බුණා.
0: ඔව් ඒවා එක්ක ගත්තම මේවැය තියෙන ඓතිහාසික වටිනාකම මේ අපි මේ ඊළඟ සමාජයේ પરම්පරාව දැනගන්න ඕනේ.
1: අනිවාර්යයෙන්.
0: මේ සමාජලාට මේ කවුද නේ ආදිමානවය? ෆාහියන්. ඔව් එහෙම අහන්න පුළුවන්. ෆාහියන් භික්ෂුව ගැන එහෙම තාම එහෙමනේ. ඒ කියන්නේ මේ මේ කතාබහේ තියෙන්න ඕනේ. ඉතින් මූදෙන් ඈත ලෙනක මූදු බෙලිකටු හම්බුණා කියලා
1: කියනවා.
0: ඔය පාහියංගල වගේ අභ්‍යන්තර ප්‍රදේශයක පිහිටි ලෙනකින් මුහුදු සම්පත් සම්බන්ධ සාක්ෂි හම්බෙන එක මූදෙන් ඈත තියෙන ලෙනක මුහුදු බෙලිකටු හම්බෙන්නේ කොහොමද? එතකොට හිතන්නකෝ ඒගොල්ලන්ගේ මෙව්වයක. එතකොට ගුහා මිනිසා කියලා සරල විදියට මේගොල්ලන්ව අඳුන්වන එක හරිද? ගුහාවකට විතරක් සීමා වෙච්ච මිනිස්සුද?
1: නෑ
0: නෑ. සෑහෙන දියුණු මිනිස්සු ඒ කාලේ ඉඳලා
1: තියෙනවා.
0: යන්නේ ඒකයි මේ කතාව කියන්න හේතු වුනේ. වසර 12,000ක් පරණ පඩිපෙලක් හොයාගෙන
1: තියෙනවා.
0: ඔව් ඔව්. මේ හොයන්න ගියොත් මේ වැඩසටහන පුරාවිද්‍යා වැඩසටහන කරා. ඒ තරමට ඉතිහාසයක් තිබුණා මේ අපේ රටට.
1: ඒ කියන්නේ දැන් ඉන්න කට්ටියට වඩා ඒගොල්ලෝ යම් යම් දේවල් අත්හදා බලලා තියෙනවා, හොයාගෙන තියෙනවා. අපි නිකම්ම නේ. හොයලා දීපු දේවල් ඉතින් පොඩ්ඩක් හෙට මෙහෙට කරගෙන ඉන්න ඉන්නේ.
0: ආයි එන්නේ මොකටද කියන්නේ? ආයි එන්නේ මේ දැන් ඉන්න මිනිස්සු මුකුත් කරන්නේ.
1: බනින්නමයි එන්නේ.
0: ඔයා ඉන්නේ ඔය 76 වසරක සාපේ වගේ තැනකට නේද?
1: නෑ නෑ හැම නෑ. මම මුකුත් කියන්නේ.
0: පින් සිද්ධ වෙයි. මේ කාලේ මිනිස්සු හොයා ගන්නවා, අලුත් දේවල් එකතු කරනවා. මේ කාලේ මිනිස්සුත් මේ ලෝකේ එහෙම වටිනා කියන මිනිස්සු යයි තව අවුරුදු 50කින් 100කින් ඒ කාලේ ඉන්න මිනිස්සු පිළිගනි.
1: අපි දෙන්නගෙන කතා කරන්නේ.
0: අපි දෙන්නගෙන මොනවද?
1: මෙන්න මෙහෙම මෝනින් ෂෝ එකක් තිබ්බා.
0: නෑ නෑ. නට්ටු හිරස්සනේ උන් දෙන්නෙක් හිටියා ඒ කාලේ රේඩියෝ එක. එහෙම ඉතිහාසයක් තියෙන රටක අපි ඉපදිච්ච එක මෙහෙම ජීවත් වෙන එක
1: ආඩම්බරයක්.
0: ආඩම්බර.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4 600 600
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
6: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක් මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
7: TVS ලංකාවේදී නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර් සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර් සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
8: 7 විනාඩි 57 වෙලාව ලෙන්ස්ටෙක් අයි කියා හොස්පිටල් මහත්තයෝ අර ලෙන්ස්ටෙක් අයි කියා හොස්පිටල් එකට කතා කරන්නේ කොහොමද කියලා අහලා එන ඇමතුම් අපි හරි සතුටින් නේද අපි ඒවට හරි සතුටින්
9: ප්‍රතිචාර
8: දක්වන්න
9: එහෙම හරි නම්බෙක කියලා ඒකට දායක වෙන්න තියෙනවා නම් අපිට ඊට වඩා දෙයක්
8: නැහැ ඔව් මොකද මේ පණිවිඩේ හරි වටිනවා කාගේ හරි S2කට නේද ස්තිකක් පාදන්න වචනකින් හරි සපෝට් එකක් දෙනවා කියලා කියන්නේ පිනක්. ඒ නිසා ඔයාලට මේ පණිවිඩය ඇහෙනකොට ඔයාලට කවුරු හරි මතක් කරනවා නම් ඇසේ සුද. එහෙම නැත්නම් ඇස සම්බන්ධ ශල්‍ය කර්මයක්. කාච දාන්න, ලෙන්ස් එක දාන්න. ඔයාගේ ඕනම එකකට ඔයාට එහෙම කවුරු හරි මතක් වෙන කෙනෙක් ඉන්නවා නම්.
9: ඇස් කන්නාඩි මාරු කරන්න එහෙම කට්ටියක් බලාගෙන ඉන්නවා නම් හොඳ තැනක් හොයනවා නම්.
8: ආ, වගකීමක් සහිත තැනක් හොයනවා නම්, රජයේ අනුමත තැනක් හොයනවා නම් මෙන්න ලෙන්ස් එක අයිකියා හොස්පිටල් එකට කෝල් එකක් දෙන්න.
9: 0706 478 478 දැන් ගන්න දැන් answer කරනවා 0112 අනිත් නම් එකක් කියන්න 0112 785 858
8: ඉතින් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකේදී පළපුරුදු වෛද්‍යවරු ප්‍රවීණ වෛද්‍යවරු විශේෂඥයෝ මේ වගේම සුවදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නවා ඉතින් ඔයා දන්නවා ඔයාගේ ඔෆිස් එකට එහෙම නැත්නම් ඔයා කැමති ඔයාට ටීම් එකක් ඉන්නවා නම් ඔන්න ඒ ටීම් එකට ඔක්කොටම 100ක් 200ක් වෙන්න පුළුවන් 50ක් වෙන්න පුළුවන් 25ක් වෙන්න පුළුවන් ඔය ඔක්කොම මෙඩිකල් කැම්ප් එකක් පවා ඇස් පරීක්ෂාව ඇතුළුනේ ඒ අනිකුත් සියලු දේවල් සම්බන්ධ මෙඩිකල් කැම්ප් එක වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා මේගොල්ලන්ට කතා කරලා
9: ඉන්න අයගේ ඇස් ටික එහෙම චෙක් කරගන්න ඕනේ කියලා වට හිතනවා නම් කතා කරන්න
8: ලෙන්ස් ටෙක් අයි කියා හොස්පිටල් මෙතන මේ කොස්සත බතරමුල්ලේ තියෙන රොබර්ට් ගුණවර්ධන මහත්මයා හරි ඉතින් එලියෙන් ගිහිල්ලා ඔයා කරනවා නම් රුපියල් ලෝක ලක්ෂ ගාණක් වියදම් කරලා 150ක් අඩුයි.
9: ඔව් භාගයක් නිතරුයි වාට.
8: ඔව්. අපි එහෙම කියන්න 150ක් කියලා කියන්නේ එකපාරට කියලා 150 මිල්ලන්න එපා. භාගයට භාගයක් අඩුයි.
9: අඩුයි.
8: ඒක මතක තියාගන්න. එලියෙන් කරනවට වැඩිය භාගයට භාගයක් අඩුයි. ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් ගැන මතක් කරේ. එතකොට අපි මේ වෙලාවේ මාට තව උදව්වක් කරනවා. ඔයාගේ ඇඟේපතේ තියෙන සන්ධි වේදනාවන් සියල්ල සමනය කරන්න රුපියල් 1920ක් වාගෙන් ඉල්ල ගන්නවා. ඔයාට අපි ඒකට දෙනවා වැලමිටේ වේදනාවට විසඳුම, දනහිසේ වේදනාවට විසඳුම, වලලුකර වේදනාවට විසඳුම, උරහිස බෙල්ල කොන්ද හැමදේම 1920ක් දීලා අපිට බාර දෙන්න. අපි කියලා කියන්නේ ෆැඩ්නාවත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. ලංකාවේ මාකට් එකේ ඕන තරම් කොන්දර ගාන තෙල් ඇති. ඊට පස්සේ ජොයින්ට් ස්පේන් කියලා ගුවම ඕන තරම් තෙල් කුප්පි නම් ඔයාලඟ තියෙනවා.
9: ඒකේක ක්‍රමත් තියෙනවා.
8: තාත්තට කිව්වම එකක් ගෙනලා දෙනවා. මහත්තයාට කිව්වම ගේනවා. පුතාලා දුවලා ගෙනියනවා. ගමේ වේද මහත්තයා දෙනවා. හරි. ආල පහලයි ඒගොල්ලන්ගේ කොඳු අමාරු වලට ගෙනාපු ඒවත් ඔයගලගේ දෙට දීලා ඇති. අනේ දැන් ඒක ගාලා හරියන්නේ නැහැ. තෙල් ලගක් නොවන ප්‍රසන්න සුවඳක් සහිත ෆැඩ්නා ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
9: ඔව්.
8: ඒගොල්ලන්ට ඔයා ගිහිල්ලා දෙන්න.
9: අර 10 රෑඩි ඕනම කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්.
8: ගෘහණියක් නම් වෘතිකයෙක් නම් එක දිගට වාඩිලා වැඩ කරනවා නම් එක දිගට හිටගෙන ඉන්නවා නම් ඊට පස්සේ ශල්‍ය කර්මයකින් සුව වෙන කෙනෙක් නම් ඕනම කෙනෙකුට ජොයින්ට් පේන් එකක් නම් ඉතින් හරියන්නේ.
9: දැන් අපේ අසාර මේ දවස්වල ජොයින්ට් පේන් එකද?
8: ජොයින්ට් පේන් එකක් ලංකාවේ මේ මෑත කාලේ මේ මාකට් එකේ මේ සමීක්ෂණය කරා 99%ක් විතර කියලා මේක හරියටම හරි කියලා. ආයිතින් කට උත්තර
9: නෑනේ.
8: අනිත් නිෂ්පාදක මොකක් what is this කියලා බලන්න.
9: Wait what?
8: හරි. අපි කිව්වේ ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන.
9: ඔව්.
8: ඒ වගේම මේ පැය යන්න කලින්
9: නේ ඉතින් වයසයි වයස.
8: වැල්මි පැණි ගන්න වේවි.
9: මට අත හිතනවා.
8: රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක මේ ඒ කිව්වේ වාට වාගේ ගෙදර ලස්සන කරගන්න. වහලට ෂීට් එක දානකොට රයිනෝ රූෆින් ප්‍රීමියර්. ඒක තියෙනවා අර ජල විකර්ෂ ගාලපේ උඩින් ගාලා තියෙන්නේ. වතුර වැටුනම අර නෙළුම් කොළේට වතුර වැටෙනවා වගේ.
9: ඔව්. ඉක්මනට ඉවත් වෙලා යනවා.
8: මෙහෙම කරනකොට යනවා. ඉවත් වෙනවා. ඒ කියන්නේ ෂීට් එකේ වතුර රැඳෙන්නේ නැහැ. දියසෙවල බැඳෙන්නේ නැහැ, පාසි බැඳෙන්නේ නැහැ, පෙනුම අවුල් වෙන්නේ
9: නැහැ.
8: ඊට පස්සේ යටිපැත්තේ තියෙනවා මැටි ලේයර් එකක් උණුසුම කන්ට්‍රෝල් ගේ ඇතුළට දැනෙන. ෂීට් එක රත් වුණාට ගේ ඇතුළේ එහෙම රත් වෙන්නේ නැහැ.
9: නැහැ.
8: මොකද මැටි ලේයර් එක හරහා ලස්සන පෙනුමක් වගේම වාට ඒ කන්ට්‍රෝල් එකක්
9: දෙනවා.
8: 8යි විනාඩි 1යි වෙලා.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
11: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: ගුඩ් මෝනිං සුබෝදෑසන කවි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ
2: ආනේ අලුත් පැයකටත් ඇවිල්ලා
1: දෙවෙනි පැයට ඇවිල්ලා ඉන්නේ හරි මට පොඩි කාලේ තිබුණා
2: ලෙඩක් දැනුත් තියෙන
1: කාගේ හරි වාහනයක් දැක්ක ගමන් දුවලා ගිහිල්ලා ඒක අතපත ගාලා ඒකේ රෝදේ ළඟ වාඩි වෙලා
2: හරි
1: රෝදේ දිහා බලන් ඉඳලා ආය ඉස්සරහා පැත්තෙන් ගිහිල්ලා ආය ඉස්සරහා ලයිට් නිකන් මාත් එක්ක hina වෙනවා වගේ මට එහෙම හිතෙනවා සමහර වාහන දැක්කම මට හිතෙනවා මේ වාහනේ එක්ක මට මොකක් හරි මෙව්ව එකක් තියෙනවා
2: බැඳීමක් තියෙනවා
1: කියලා පොඩි කාලේ
2: හරි
1: රතගාය කියලා
2: කියන රතගාය
1: හරි බයිසිකලයක් මෝටර් සයිකලයක් ගෙදරට ඉන්න බෑ උඩට නැගලා ගාලා පදින්න බෑ
2: කටි
1: ඔව් ඊට පස්සේ මේ ෆුඩ් සයිකලයක් ආවා ඒක අරගෙන තල්ලු කරගෙන හරි ගම වටේ ගිය කොල්ලෙක් ඉතින් එහෙම ඉතිහාසයක් තියෙන
2: කොල්ලෙක් තමයි මේ
1: නෑ මම විතරක් නෙමෙයි එහෙම પરම්පරාවක් ඉන්නවා දැන් ළමයින්ට ඕක කරන්න බෑ ඕක මොබයිල් ෆෝන් එකේ කාර් ගේම් එකක් ගන්න එකට දැන් කරන්නේ
2: ඔව්
1: ඉතින් ඕක හරි ලස්සන ළමා කාලයක් ගම්වල නේද මේ ෆුඩ් සයිකලේ තල්ලු කරගෙන පාරවල් වල කඩේ ගිහින් එන්නේ තල්ලු කරගෙන ගිහිල්ලා සමහර දරුවෝ.
2: ඔව්.
1: එහෙම නැත්නම් අර මේවා එක යටින් දාලා බාර් එක යටින් දාලා ගිහිල්ලා කඳු වල එහෙම චේන් එක පන්නගෙන ඉතාලම නරක අත්දැකීම් වලට එන්න තියෙනවා.
2: ආ දන්නවද මම මගේ මේ සයිස් එකට මේ හදන්න දුන්නා. කස්ටමයිස් කර හදන්න දුන්නා බයික් එකක්.
1: ඈ? ඔව්. ආ යන්නේ සාමාන්‍ය වඩ පද. වඩ හරියන්නේ අර රෝද තුනේ ට්‍රයිසිකල්. ට්‍රයිසිකල් කියලා කියන්නේ ඒක හරියන්නේ. හරි.
2: ඔකේ.
1: පොඩි කාලේ අපිට තිබුණා එහෙම වාහන හිණ. ටික ටික මේක ලොකු වෙනකොට.
2: හරි.
1: නේද? අලුතෙන් වාහනයක් ගන්නවා කියලා කියන්නේ.
2: බයික් එකක් ගන්නවා කියලා කියන්නේ.
1: කෙනෙක්ගේ ජීවිතේ ඉතාම විශේෂ අවස්ථාවක්. තියෙන වාහනේ මාරු කරලා අලුත් නේ මොඩර්න් එකකට යනවා කියන්නේ. එහෙම එකක්. සමන්ත අයියා මේ පෞගේ දවසක ගත්තම් වාහනය.
2: කවුද සමන්ත?
1: සමන්ත ගෝවින්න මගේ යාළුවෙක්.
2: හරි.
1: ඉතින් ආ වාහනේ ගන්න යන ලාවිත් මට මැසේජ් එකක් දාලා තිබ්බා. අද වාහනේ ගේන්න යනවා. හා. ඉතින් ඒ වාහනේ අද යනවා කතරගම යනවා.
2: ආ නෑ.
1: හරි.
2: හා.
1: පෞගේ දවසල එක එක වැඩ ටිකක් කරගත්තා.
2: ඉතින්
1: නිවි හැනහිල්ලේ. එතකොට පුතාලා දෙන්නයි. පුතාලා දෙන්න නියම කොල්ලෝ දෙන්නේ. කවිරුයි කලිදුයි.
2: හරි.
1: ඉතින් ආදරණීය බිරිඳයි. ඉතින් මේ වෙලාවේ ඔන්න ඉතින් කතරගම යන ගම.
2: අනේ සමන්ත අයියා පරිස්සමෙන් ගිහින් එන්න.
1: සුදු පාට. ලස්සන වාහනයක්.
2: හරි.
1: ඉතින් සමන්තයි ජයවේවා පරිස්සමෙන් යන්න. ඔයා දැනුත් අපි අහගෙන යන්නේ. මේ කලිඳුයි කවිරුයි කියන්නේත් ඉතින් ආයි next level කොල්ලෝ දෙන්නේ. අධ්‍යාපනයේ පැත්තිනුත්. ඉතින් උඩම ඉන්න අම්මණයි තාත්තරයි ආදරේ. අලුත් ලෝකයේ දකින්න.
2: හරි.
1: අලුත් විදියට හිතන සුපිරි පුතාලා දෙන්නේ. ඉතින් සමන්තයි ඉන්නේ ගැම්මේ.
2: ආයි දෙතරි හඩෝ නෑනුගුත්නේ.
1: රයිට් එහෙනම් පරිස්සමෙන් යන්න. හරි.
2: ගිහින් එන්න අපිටත් මොන හරි අරගෙන නේ.
1: කතරගම කියලා කළු දොතොල්.
2: කළු දොතොල්.
1: හා. අලුත් වාහන ගැන කතා කරානේ.
2: හරි.
1: ඔයා කවදා හරි 2026 වගේ මේ අලුත් මේ අවුරුද්ද ආපු වාහනයක නැග්ගම ඔයා දැකලා ඇතිව හිතලා නැහැ හැබැයි. ඒවැය තියෙනවා ලොකු ටච් ස්ක්‍රීන් එකක්. අමුතු හැඩේ ගිය ෂිෆ්ටර් එකක්. හොයාගන්න අමාරුයි සමහරේට. දොරේ හෑන්ඩල් එකේම ඔය වෙසල් එකේ හැම දොර අරින්න තැන
2: හොයාගන්න බෑ. කොහොමනේ කියලා හොයන.
1: ආත භූතනේ. ලැජ්ජාවේ පණ යන. හරි. සමහර විට වාහනය තුල නැගලා එළියට බහගෙන මේක කොහොමද බහරින්නේ? හරි. අලුතෙන් එන වාහනවල ඔය අද කාලේන අලුත් වාහන හරියට රෝද හතරක් තියෙන ස්මාර්ට් ෆෝන් එකක් වගේ.
2: ඇයි එහෙම කියන්නේ?
1: ඉස්සර වාහනයකට නැග්ගම රේඩියෝ එකේ සද්ද අඩු කරන්න, AC එක වැඩි කරන්න. ඔය වගේ එකකට බොත්තමක් කරකවන ඇරෙන්න වෙන දෙයක් නැහැ ඉතින්. හරි. දැන් එහෙමද? දැන් වාහනේ නැග්ග වෙලේ ඉඳන් මේ කම්පැනි අපිට මාර මෙව් එකක් කරලා
2: තියෙනවා.
1: සමහරලාට මේවා හරි නිකන් තේරුමක් නැහැ කියලා හිතෙනවා. මේ ඩිසයින්. ලෝකේ මුලින්ම ටච් ස්ක්‍රීන් කාර් එක 1986 ඉදී.
2: හරි.
1: බියුයික් රිවේරා කියන වාහනේ. හරි මේකට වාහනේ මේ වාහනේට මිනිස්සු කැමති වුන්නේ
2: නැහැ.
1: අයියෝ. කැමති වුන්නේ නැහැ ඉතින් මේක දිරවන්නේ නැහැ ඉතින් අලුත් එකක්
2: නේ.
1: අර අර මේ දැන් අපි හිතමුකෝ මේ වීදුරුව.
2: ඔව් අර
1: පවර් ෂටර්ස්.
2: ඔව්.
1: දැන් අර අතින් කරකවන එකට තමයි හුරු වෙලා
2: හිටියේ. ආ හරි හරි.
1: බටන් එකක් එමුම එම උඩටයි පහල්ටයි යන්න දැන් තියෙනවා. මේව ගණන් ගත්තේ නැහැ. හැබැයි මේක එහෙමම යට ගියාට 2012 දී ටෙස්ලා මොඩල් S කියන වාහනේ ආපු දවස මේකේ මැද අඟල් 17ක දැවැන්ත ස්ක්‍රීන් එකක් තිබුණා. බොත්තම් මුකුත් තිබ්බේ නැහැ. මිනිස්සුන්ට හිතුනේ අම්මෝ අපි අනාගතයට ආවා කියලා. හරි. ටෙස්ලා කම්පැනියට මේකෙන් ලොකු ආශයක් තිබුණා. බොත්තම් වයර් 1000 ගානක් කාර් එකට සෙට් කරනවට වඩා එක ලොකු ස්ක්‍රීන් එකයි හයි කරන්නේ ඒක හරිම ලාභයි වගේම ලේසි. මේක දැක්කට පස්සේ අනිත් කම්පැනි මේ විදිහටම ටච් ස්ක්‍රීන් එක දාන්න ගත්තා. දැන් කාර් වල හෑන්ඩල් හොයාගන්න අමාරුයි අර කිව්වා වගේ. හින්ඩෝස් හෑන්ඩල්ස් තියෙන්නේ. ටෙස්ලා රේන්ජ් රෝවර් වගේ වාහනවල හෑන්ඩල් තියෙන්නේ දොරටම ඇලිලා. ඒවා එලියට ගන්න එකම යුද්ධයක් කරන්න වෙනවා. හරි. දැන් ලංකාව වගේ රස්නේ රටක් නෙවෙයි නේ රට. හිම වැටෙන රටක. ඉතින් මේවර අයිස් වෙලා හිර වුණොත් එළියට එහෙම ඉන්න බෑ.
2: බෑ, එතනම ඉන්න පුළුවන්.
1: වාඩ මතකද ඉස්සර ලංකාවේ තිබුණ කාර් වර්ගයක් අර ලයිට් එකත් මෙහෙම වැහිලා තියෙන්නේ ඕන වෙලාවට අරින්න පුළුවන්.
2: නයිට් රයිඩර්
1: වගේ. ඈ වගේ. ආ හරි. ඉතින් ඒවා එහෙම සමාජලාවට මේ වැඩ කරේ නැත්තම් මිනිහා කරුවලේ. හරි. ඊට පස්සේ ඔය ගිය ෂිෆ්ටර් එක. ඉස්සර වගේ ලිවරයක් නැහැ. හා? හා? කරකවන, يعني ඩයල් කරන අන්න ඒ වගේව තියෙන දැන්.
2: ආහහ.
1: ඔය ජෙනෙසිස් EV60 වගේ කාර් එකක් අනේ අපි දැකලත් නැහැ. සෝරි අපි දැකලා නැහැ නේද? නිකන් කියන්නේ. ඔය ඒකේ තියෙන්නේ පලිඟු බෝලයක් වගේ එකක්ලු. ස්ටාර්ට් කළාම මේක කැරකිලා ඇවිත් ගියර් එක
2: මතුවෙනවා.
1: ඔව් මේක කොච්චර සංකීර්ණද කිව්වොත් කම්පැනියට මේක වැඩ කරන හැටි කියලා දෙන්න විනාඩි 4ක වීඩියෝයක් පවා හදන්න සිද්ධ වුණා.
2: ආහහ.
1: හරි. ඊට පස්සේ ග්ලව් බොක්ස් කියලා එකක් තියෙනවා. ටෙස්ලා කාර් එකක් ග්ලව් බොක්ස් එකක් අරින්න ඔයා ස්ක්‍රීන් එකේ මෙනු ගානක් ගිහිල්ලා පින් කෝඩ් එකකුත් ගහන්න ඕනි. හැබැයි වහද්දි අතින්ම තල්ලු කරලා වහන්න පුළුවන්. මේව ඇත්තටම අපේ වැඩ පහසු කරන්න කරපු ඒවා. 2023 දී මොසිල්ලා ෆවුන්ඩේෂන් ඒකෙන් කරපු පර්යේෂණයකින් හොයාගත්ත ලෝකයේ ප්‍රසිද්ධම කාර් බ්‍රෑන්ඩ් 25න් ගොඩක් ඒවා පාරිභෝගිකීන්ගේ අනවශ්‍ය දත්ත එකතු කරනවා කියලා. ඔයාගේ වයස, යනේන තැන්, අහන සින්දු විතරක් නෙවෙයි, ඔයාගේ මූණේ හැඩය, කටහඬ. දැන් ඔයා ෆෝන් එක කනෙක්ට් කරලා බ්ලූටූත් එකට වාහනේ යන ගමන් වාහනේ තියෙන ස්පීකර් වලින් කතා කරනවා.
2: කතා කරනවානේ.
1: ඒ මයික් එකෙන් පික් කරනවානේ. ආ, ඔයාගේ කටහඬත් ඒගොල්ලෝ ගන්නවා කියලා මේ කියන්නේ.
2: හරි.
1: කොහමද? ඔන්න තාක්ෂණිය අපි අල්ලලා තියෙන. මේවා විදේශ ආක්‍රමණ නෙමෙයිද පුතා?
2: අපි ඇඳිලා නෙවෙයිද පුතා?
1: අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.
2: අපි ඉතින් අලුත් තාක්ෂණිය කියලා ඇඳිලා.
1: හා, මේක දිග කතාවක්. ඩ්‍රයිව් කරන ගමන් හරි, Apple CarPlay, ඔය CarPlay කියලා ඔය Android Auto තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා පාවිච්චි කරනවා නම් ඩ්‍රයිවර් ගේ අවධානය වෙනස් වෙන ප්‍රමාණය බීලා වාහන එලවනට වඩා භයානකයි කියලා කියනවා. තවත් පර්යේෂණයකට අනුව කියනවා 60 කිලෝමීටර 110ක වේගෙන් යනකොට පරණ කාර් එකක රේඩියෝ එක මාරු කරන්න ගිය තප්පර 10යි. ඒ වෙලාවේ කාර් එක මීටර 306ක් ඉස්සරහට ගිහිල්ලා. අලුත් ටච් ස්ක්‍රීන් එකක් පාවිච්චි කරනවා නම් ඒ වැඩේම කරන්න තප්පර 44ක් යනවා. ඒ වෙලාවට කාර් එක කිලෝමීටරයකට වඩා මීටර 1375ක් විතර ගිහිල්ලා. හිතන්න S2 පාරේ නෙවෙයි තියෙන්නේ ස්ක්‍රීන් එකේ.
2: ඒකනේ.
1: කිලෝමීටරයකට වැඩිය ගිහිල්ලා තියෙන අර කෝබණ්ඩ.
2: බලන්නේ දේ.
1: අවදානම. මේ වෙලාවෙත් වා යන ගමන් මේ කතාව අහන්න ටච් ස්ක්‍රීන් එකට අත තියලා ඒක දිහා බලාගෙන රේඩියෝ එක සද්ද වැඩි කරන්න ඇති. බලාගෙන ඉස්සර වාහනේ රූම් එකක් දෙයි. නේ.
2: ඔව්.
1: ඉස්සර වාහනේ ගිහලා පිටිපස්සෙන් ම්මා.

0: ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහඩ බලාගන්න.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
6: ලඛන මොමදින් ඒසල්.
7: සම අනුග්‍රහය.
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතොට.
9: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
7: සුබ ගමනක්.
10: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
11: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා, නිතඹ නලෝලා, නිතඹ නලෝලා.
12: එහෙන් දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න ඉවිරි ට්‍රයිවර්.

0: දෑවට හිනා මෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
4: අපේ ගයාල්ල අම්මල තාත්තලට තරාගයා තාමත් බයින විදිහත්තේන.
5: කොහමද ඔයාට පනින්නේ?
4: අපි නැත්තං උබල කරයි. අපි නැත්තං අපි උබලගේ පස්සෙන් හිටිය නැත්තා මෙලහට උබල හිරේ එක්කෝ කාගි හරි ගුටි කාලා මැරිලා එහෙම බයින්නේ. ඇත්ත කතාවර අම්මයි තාත්තයි පිටිපස්සෙන් හිටිය නැත්තං අසංක කියලා ඉන්නේ දාමරිකි මංකොල්ල කාරී මිනීමරුයි වෙන්න පුළුවන්. පොඩි කාල ඉඳලා දෙමව්පියෝ දරුවන්ගේ පිටිපසින් හිටියම තමයි දරුවා හරි විදියට සමාජගත වෙන්නේ. අපි එච්චරම හොඳ විදියට වෙලා නැහැ.
5: පොඩ්ඩක් පැනලා
4: හැදිච්ච දෙමව්පියන් දෙමව්පියන්ගේ නැහැදිච්ච දරුවෝ කියලා කියන සමහර අම්මල තාත්තලා හරීම හොඳයි, විනයගරුකයි, හරිම සමාජයට වැඩදායි. හැබැයි ඊළඟ පරම්පරාව අර අපි කියන්නේ නම්බුව කනවා, අර පරම්පරාවම ඉවරයි නේ. එහෙම කිව්වම මගේ යාළුවෝ කීප දෙනෙක් මට මතක් වුණා.
5: දැන් ඒ මැසේජස් ඕගාලේ අපිට රේදි කිව්වේ.
4: දැන් අම්මයි තාත්තයි පිටිපස්සෙන් හිටියේ නැති වුණාම දරුවෝ කරන කියන දේවල් දන්නේ. දැන් මේ දවස්වල අපේ අම්මලා තාත්තලා සෑහෙන කාර්යබහුලයි. ඉතින් මේ ඉන්න අලුත් පරම්පරාව, අලුත් දේවල් හොයාගෙන යන කුතුහලය පිරුණු එහෙම වටපිටාවකින් ඉන්නේ.
5: අත්හදා බලන්න යනවා.
4: අත්හදා බලන්න යනවා. ඔය මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන බහුතරයක් අය අත්හදා බලන්න ගිහිල්ලා තමයි ඕකට
5: ඇබ්බැහි වෙන්නේ.
4: ඒ නිසා විෂ මද්ද්‍රව්‍ය වලින් තොර රටක්. එනිසා රටම එකට ජාතික වැඩසටහන මේ වෙනකොට ක්‍රියාත්මකයි. ඒ ගැන මතක් කරන්නේ දෙමව්පියනි වැඩිහිටියනි අපිට වගකීමක් තියෙනවා. කවුරු හරි කෙනෙක් බාල වයස්කරුවෙක් වෙන්න පුළුවන්, එමුණතා වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, වාගේ සමකාලීන යාළුවෙක් වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් මේකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් එයාව ගලව ගමු අපි. එයා කොන් කළා, එයාගේ ජීවිතේ තවදුරටත් නේ විනාශම වෙන්න දෙන්න ඕනේ. එළියට ගමු, අපිට පුළුවන්. අපි ඔయిత වැඩිය දේවල් කළා තියෙනවා
5: අනිවාර්යයෙන්ම.
4: හොඳින් කියලා එයාව දැනුවත් කළා, අවබෝධය සමහරට එහෙම ඉන්න මානසිකව බඩපිටාවක ඉන්න කෙනෙකුට ලඟ වෙන්නවත් බැරි වෙන්න පුළුවන්. එහෙමනම් මෙහෙම කරන්න, මෙන්න මේ නම්බර එකට කෝල් එකක් දෙන්න. තොරතුරු දෙන්න, ඕකේ රහස්‍ය භාවය රකින්න.
5: 19:27. එහෙම කතා බහ කරන්න පුළුවන් කෙනෙක් නම් පොඩ්ඩක් ඈත් කරලා ළඟට ගිහිල්ලා කතා කරලා විස්තර කතා කරලා යවනිකන් ක්‍රීඩාවට, අධ්‍යාපනයට, ඔය වගේ පැතිවල ටික යමු කරලා අර පැත්තෙන් චුට්ටක් ගලව ගන්න තුවාට පුළුවන්කම තියෙනවා.
4: මද්ද්‍රව්‍ය වලට බැලෙන්න එන්න අපි. මං වාඩ
5: එහෙම නෙවෙයි, පිටෝ වඩියක් ගොඩ තත්ත්ව තියෙනවා.
4: මං කියන්නේ ඒක තමයි හැමෝටම හැම. මල්ලි
5: එන්න අපි චිත්‍රයක්ද?
4: එන්න අපි චිත්‍රයක්ද?
5: එන විනාඩු
4: එන්නකෝ, මෙහෙ එන්නකෝ. මං ඔයාලට අද කියලා දෙන්න මොටිවිටි මනසකින්.
5: ඔකට තේින්නේ නැහැ කවුද

0: මේ අපිට මෙවර පියාට ඒක රිටර්න් එක දෙන්නේ හරි සෝලා පද්ධති වලට කෙනෙක් වෙන්න පුළුවන් ඩෙක් සෝලා කියලා කියන්නේ මෑත කාලේ ලංකාවේ වැඩිම ව්‍යාපෘති ගණනාවක් කරපු සන්නාමය
1: ඉතින් උගලන්ට පුළුවන් මේ ඒගොල්ලන්ට කතා කරන්න ඔයාලට මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සම්බන්ධව 077 777 73 74

0: බුක්කට ගිහිල බලන්න මොනවද මේ ඩීප් ටෙක් කරලා තියෙන වැඩ. වාගේ වා පුදුමයි. මම මෙච්චර කල් දැනගෙන හිටියේ නෑනේ කියලා. දැන් නම් බලන්න ඩීප් ටෙක් ටෙක් කියනකොට ටිප් කරා.
1: ඔව්.
0: ඩීප් ටෙක්
1: ටෙක්
0: 8 විනාඩි 31.
2: වෙලාව ඔබ වෙත ගෙනාවා.

0: උදෑසන විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: වෙලාව බලන්න දන්නේ නැත්තම්
1: මං අනාගතයට ගියා.
0: ආයි මුල්ලට ගිහිල්ලා එන්න.
1: මං අනාගතයට ගියා.
0: දැන් වෙලාව නෑ 8:35යි. 45යි නෙමෙයි. හරි?
1: ඔව්.
0: මෑතකදී කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා පවුලේ වැඩිපුරම අම්මට ආදරේ කවුද කියලා. පුතාද දුවද කියන එක නෙමෙයි.
1: එහෙනම්
0: වැඩිමල් පුතාද? වැඩි පුතාද? අක්කද මල්ලිද? අයියාද මල්ලිද නංගිද? අන්න එහෙම එක.
1: හරි?
0: මං ඒකේ ප්‍රතිපලේ නොකිය ඉන්න.
1: ඇයියේ?
0: ඒ ඉතින් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නව නේද? අක්කල මල්ලිලා අයියලා මල්ලිලා අයියලා නංගිලා අක්කල නංගිලා පෑණි මේක කර මේ සමීක්ෂණයෙන් හෙලිවෙන එකක්
1: කියන්නේ.
0: ඕනේ. සමීක්ෂණ වලින් හෙලි කරන සියල්ල
1: ඇත්ත නෙවෙයිනේ. කියලා අපිට කියන්න පුළුවන්.
0: ඔව්. ඇත්ත නෙමෙයි.
1: ඒකනේ. ඉතින් එහෙනම් අපි කියමු මෙහෙම
0: සමහර විට ඔය සමීක්ෂණේ කරපු හාදයා පවුලේ හවල් එක්කිනා වෙන්න පුළුවන්.
1: අනිත් ඇත්ත එක නිකන් තරහට කරද්ද නැහැ නේද?
0: ඔව් ඒක නිකන් පස්ත ඇති කරන්න ඕනේ නෑනේ. නේ? මූණට මූණ බලාගනි. ඕනේ නෑනේ.
1: ඒ වුණාට අපි කියමු ඉතින් ලූ එක දාලා කියමු
0: ආනේ. සමීක්ෂණ වලින් හෙලි කරන සියල්ල ඇත්ත නෙවෙයි. සමහර සමීක්ෂණ කරන්නේ කාගේ හරි ප්‍රොපගැන්ඩා එකක්. කාගේ හරි කැම්පේන් එකක්. හරි?
1: ඔව්.
0: ඒ නිසා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවය ගැන ඔන්න ගියා පහුගිය දවසක නිවුස් එකක්. හා. මෙන්න 100ට මෙච්චරකින් අඩු වෙලා කියලා. ප්‍රතිශතය මට මතක නෑ.
1: ඔව් ඔව් ඔව්.
0: 150කින් හෝ 130කින් අඩු වෙලා.
1: අඩු වෙලා අඩු වෙලා.
0: ඉතින් මේක ඇවිල්ලා ට්‍රම්ප් මහත්තයාගේම කැම්පේන් එකක්ද දන්නේ?
1: තව ටිකක් වැඩි කරගන්න.
0: මාතෘකාවක් හදන්න. තමන් ගැන කතා බහක් ඇති කරගන්න.
1: අවධානය ගන්න.
0: අවධානය ගන්න. සමහරු හැමත් කරනවා. ඔව්. සමහරු හැමත් කරනවා. අවධානය ගන්න. ඉතින් ඒ වගේ ඕනේ නැහැ. ඔයාගේ හෘද සාක්ෂිය දන්නව ඔයා අම්මටයි තාත්තටයි කොච්චර ආදරේ.
1: අනේ උනාට කියව.
0: මගෙන් ගොටිනකෝ. මේ ප්‍රොපගැන්ඩා එක එක්කෙනාගේ කැම්පේන් වලට අහුවෙන්න ඕනේ නෑ අපි. ඔයාගේ මොළය ඔයාගේ හදවත කියන එකක් තියෙනවනේ. ඒක විශ්වාස කරන්න.
1: ඔව්.
0: වාඩ මතකද අපි මීට කාලෙකට කලින් කිව්වා ජනමතය ගැන එකක්. ජනමතයත් එහෙමයි කාගේ හරි කැම්පේන් එකක කොටසක්.
1: කැම්පේන් එකක්. ඔව්.
0: අපි ඒකට අහුවෙලා ටීවී එකෙන් ගෑනලා දාලා සෝෂල් මීඩියා වලින් ගෑනලා දාලා රැලි කියලා එන්නේ.
1: ඔව්.
0: රැලි කියන්නේ කාගේ හරි කැම්පේන් එකක කෑල්ලක්. එයාගේ රැල්ලේ එයා ක්‍රියේට් කරපු එක. මීට කාලෙකට කලින් උදේට කනවා කියන එක ප්‍රශ්නයක් වෙලා තිබුණ ලෝකෙක. උදේට කෑවේ නෑ මිනිස්සු.
1: ඔව්.
0: හැබැයි උදේට කන්න ඔය හැම් බේකන් වගේ කම්පැනි ගැව්වා කැම්පේන් එකක්. මේක මං කියලා තියෙනවා.
1: ඔව්.
0: ඒ කැම්පේන් එකට අහුවෙලා තමයි දැන් අපි උදේට බුරිය උල් වෙන්න කන්නේ. හරි.
1: හරි හරි.
0: උදේට කෑම රජෙක් වගේ කන්න ඕනේ. මම මේ කියන්නේ ඒකට මේ ඇටැක් කරන කතාව නෙවෙයි. මාකටිං වල ප්‍රොපගැන්ඩා ෆාදර් ඔෆ් ප්‍රොපගැන්ඩා කියලා සර්ච් කරලා බලන්න. මේ හාදයාගේ නම එනවා. හරි. නිකම් මතක තියාගන්න දැන් උදේට කාලත් නැතුව ඇති.
1: ඔව්.
0: මතක් කරනවා ආගේ උදේ කෑම වේල මිස් කරන්න එපා. ගෑස්ට්‍රයිටිස් වලට මූලික හේතුවක්. ඊින්ද උදේට කිරිතේකින් පටන් ගන්න.
1: ඔව්.
0: පැල්වත්ත කිරිතේක.
1: ඔව්.
0: රස කිරිතේක.
1: මොකද කිරිතේ බොනවා කියලා හැම එකකින්ම කිරිතේ හදාගෙන බොන්න එපා.
0: ඔව්. කිරි රසයේ තියෙන 100% අපිට වග කියන වස විසෙන් තොර නිෂ්පාදනය පැල්වත්ත නිෂ්පාදන. ඔයා දන්නවද ලංකාවේ කිරි ගොවීන් 30000ක් විතර පැල්වත්ත නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධයි. 2010 විතර කාලේ පැල්ලත්ත කිරිමිට පැකට් එක මාකට් එකට එනකොට කවුරුත් බැලුවේවත් නැහැ.
1: ඔව්.
0: හා මේ මොකද්ද මේ?
1: අපේ රටේ දෙයක් නේ. ඒක වඩා ගණන් ගන්න නැති එකක් තිබ්බා.
0: පිටරට කිරිපිටි මාකට් එක අල්ලලා හිටි. ආර්යශීල වික්‍රමනායක මහත්තයා එයාගේ නොපසුබට උත්සාහය. එයා හැම තිස්සෙම උත්සාහ කරා ලංකාවේ පැල්ලත්ත කියන බ්‍රෑන්ඩ් එක ලංකාවට හුරු කරන්න.
1: ඔව්.
0: මොකද මේක අපේ රටේ ප්‍රොඩක්ට් එකක්.
1: මිනිසුන්ට වසවිස නැති දෙයක් දෙන්න.
0: අද වෙනකොට මාකට් එකේ වැටියෙම විකිනෙන කිරිපිටි පැකට් එක පැල්ලත්ත. ඉතින් අනිත් අයට අකුලගෙන යන්න උන. අනිත් කම්පැනි වලට පිටරට වලින් ආපු.
1: ඔව්.
0: එහෙ ඇඩ් එක එහෙ අර මේ කිරිහරක් පෙඩලා මෙහෙ ඇඩ් දාපුවයි. හරි. අකුලගෙන ගියා.
1: ගියා.
0: සෝරි. දැන් අපිට තියෙන අපේ ප්‍රොඩක්ට් එක.
1: බයි.
0: පැල්ලත්ත කිරි වීදුරුවක රස බලන්න. හරි. ඒ වගේම ඩෝමා මාක්ස්පෙන් ගෲප් එක ගැන මතක් කරනවා.
1: හරි.
0: ලංකාවේ කෘෂිකාර්මික වශයෙන් සෑහෙන්න දෙයක් කරපු යන්ත්‍රෝපකරණ ගණනාවක් ලංකාවට අඳුන්නලා දුන්න. එදා ඉඳලා අද වෙනකන් විවසායකයෝ රට පුරා ඇති කරපු ආයතනය තමයි මාක්ස්පෙන් කියන්නේ. ගෙවල්ලොට වෙලා ඕලිවල්ලියලා ඒලිවල්ලියලා රිසල්ට් එනකං සමහරට අසමත් වෙලා රිසල්ට් මදි වෙලා එහෙම හිටපු අයට නේද විවසායකයෙක් වෙන්න කරපු ආරාධනාව පිළිගත්තා. ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරා. දැන් වෙනකොට ඩෝම මැෂින් එකත් එක්ක ස්වයංක්‍රීය වීකිටීමේ මධ්‍යස්ථාන තියෙන රට පුරා. ඉස්සර පෑය ගණන් මෝල ගාවට වෙලා වාඩි වෙලා ඕපු දූප කතා කර කර හිටපු අයට වැඩ නැති වුණා. දැන් ඒගොල්ලෝ පෑයෙන් දෙකෙන් වී මිටිය කොටාගෙන ගෙදර යනවා. වෙලාව ඉතුරුයි.
1: ගෙදර ගිහලා ගෙදර වැඩ ටික කරනවා.
0: ගෙදර වැඩ ටික කරනවා. තව තව වැඩ කරනවා. සල්ලි හොයනවා. ආදායම හොඳයි. පවුලම ගොඩ ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඔයාට මාක්ස්මෙන් ගෲප් එක කියනවා ඒගොල්ලන්ගේ ඔෆිස් එකත් එක්ක එන්න වැඩ කරන්න කියලා.
1: ඔව්.
0: දාන්න CV එකක් මේ නම්බර එකට.
1: 0767යි 760යි 909. ඇස්රම් කරුවන්ට පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට හැබැයිත් තියෙනවා. ඉතින් ඔලවස් කල ගෙදරට වෙලා ඉන්නවා නම් කියන්නේ රිසල්ට්ස් මදි කියලා හිතනවා නම් ඇප්ලයි කරන ජොබ් එක හරියන්නේ නැත්තම් ඔන්න ඔයාලා ඇප්ලයි කරන chance එක තියෙනවා. වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. හොඳට වැඩ කරන්න ඕනේ. දුවල පැනලා කඩියා වගේ කාර්යක්ෂම වැඩ කරන්න ඕනේ. එතකොට විශේෂම දේ තමයි මෙතෙන්ට ගිහිල්ලා වැඩ කරන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතන ඉන්න කට්ටිය ස්ටාෆ් එක හරි හොඳයි. ඉතින් ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. 0767යි 760යි 909ට CV එක දාන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබලි කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 706 600
2: වාර්තාපිට වාර්තා කබලි කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: මම නම් දැන් මානම රිලැක්ස්
8: අනම්මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
9: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම

0: රියදාවනය යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
1: DPS Motor Company within Rajya Sevaka Upadapidana DPMC Rajya Pranama Amatanna 01114 700 600

0: 8:53 වෙලාව 8:53 ඉක්මනට මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ පැයෙන් අපි යන්න කලින් නේද? අද තියෙන විශේෂ දෙයක් ගැන මතක් කරන්නද? BMI switch පැත්තට යන්නද? කෑමනේ අපේ ලොකුම ටොපික් එක.
1: කෑම කියන්නේ මමත් එතන කොහොමද?
0: හරි. මෙන්න මේමයි වෙන්නේ.
1: මොකද?
0: අද ගිහිල්ලා බෑ. අද මේකට ලෑස්ති වෙනවා. හෙට තමයි වැඩේ තියෙන්නේ.
1: හරි.
0: දෙස් විදෙස් සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් සහ ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack. And
1: නැහි රවුනා.
0: And Pro Food and Pro Pack.
1: මොකද
0: වෙන
1: එකක් තියෙන
0: වෙන බිස්නස් එකක් තියෙන මං කියන Pro Food app. ඉස්සර ඉස්කෝලේ යන කාලේ ඉංග්‍රීසි පාඩම ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරපු එක ප්‍රතිපාද
1: Pro Food
0: ඉංග්‍රීසි පීරියඩ් එකේ හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ. ටීචර්ස් අහගෙන ඉන්නවනම් අපිට hina වෙයි. ඔනායි ගන්නවා.
1: හරි.
0: ඔනායි ගන්නවා.
1: මොලේද?
0: අපි ඉස්සල රියසල් එක. දෙස් විදෙස් සී සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් සහ ඇසුරුම් කරන ප්‍රදර්ශනය. හරි. ඇඩ්ඩක් කියනවා කියන්නේ. Pro Food Pro Pack and Agbis 2026. මේක Agribis නෙමෙයි Agbis. හරි. නව තාක්ෂණය ශේෂ්ත්‍රී ප්‍රමුඛීන් සමග 450කට අධික දේශීය විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 වනදා සිට 23 වනදා දක්වා BMI සිය චීති. ඇඩ්වර්ටයිස්මන්ට්. හරි.
1: ඕකේ. නෑ නේ නේ හතරක්ට වගේ වගේ පතක් කරනවා.
0: රයිට්. මේ කතාව තේරුම් ගන්නකෝ. නේ.
1: හරි.
0: දෙවාට පුළුවන් කමක් තියෙනවා මේ ගැන දැනුවත් වෙන්න ඕනේ BMI switch එකට යන්න. ඉතින් අද ඊටාම විශේෂ දවසක්. මොකද අද ඉඳන් සූදානම් වෙනවා. හෙට අනිද්දා කියන දවස්වල වාට ගිහිල්ලා මේ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. 21 22 23 හරි 450කට අධික දේශීය සහ විදේශීය ප්‍රදර්ශන කුටි තියෙනවා. ඉතින් දේශීය සහ විදේශීය සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් සහ ඇසුරුම් කරන ප්‍රදර්ශනය මේක.
1: හරි.
0: ඉතින් ඒකත් එක්ක සම්බන්ධ වෙන ශේෂ්ත්‍රීය ප්‍රමුඛයෝ මුණ ගැහෙන්න කෑම සම්බන්ධ රුචියක් තියෙන අය ශේෂ්ත්‍රීය දැවැන්තයෝ දන්න අය එහෙම නිකන් ඉන්නවා නම් නිකන් නේ characters dream characters ඒගොල්ලෝ ඔක්කොම එතනදී හම්බෙන්න පුළුවන්කමක් තියෙනවා. අටයි විනාඩි 56යි RDB එකේ වාගේ FD එක දාන්න ඕනේ මාස 3 6 9 විදිහට යන්න පුළුවන්. ඉතින් හොඳම පොලි අනුපාතයක් දෙන හින්දා RDB එකට එන්න කියලා කියනවා. ශාකා 272කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරා තියෙනවා. සෝදශීලී කාර්ය කාර්යක්ෂමව සේවාව. ඒ වගේම මතක් කරනවා වාට රාජ්‍ය සුරක්ෂිතතාවය. රජයේ බැංකුවක්නේ. ඒ හින්දා සල්ලි ටික පරිස්සම්.
1: ඔයා මහන්සිලා හම්බ කරපු සල්ලි ටික බය නැතුව දාන්න.
0: ඔය දැන් පෞද්ගලික බැංකුවල දාලා පහුගිය කාලේ මතකනේ.
1: මෙව්ව වුණා අපිට.
0: පෞද්ගලික බැංකුවල ලොකු මහත්තුරුත් ඒ account වල තියෙන සල්ලි වලට විදලා එහෙම නැත්නම් අලුත් කිනුම් ඕපන් කළා සල්ලි හිට මෙහෙට යවලා. ඉතින් ඒ හින්දා පෞද්ගලික බැංකු ගැන විශ්වාසයක් තියන්න බෑ.
1: පෑන හැරෙන්න.
0: ඔව්.
1: අපේ පෑන විතරයි.
0: පෑන ඒගොල්ලෝ පරිස්සම් කරන්න නනුව දැම්මට අපේ account වල සල්ලි පරිස්සම්. හරි. ඒ හින්දා චුට්ටක් ඒ ගැන හිතන්න. මේ RDB ගැන කිව්වා. මේ පැය යන්න කලින් මතක් කරනවා Fed now the shield active plus.
1: Okay.
0: ගොඩාක් කලා වාඩි වෙලා ඉඳලා කොන්ද රිදෙනවා. කොන්දට කරලා නැති මේ හෙද බෙද හෙකයි වේ වේ.
1: ට්‍රීට්මන්ට් එකක් නැහැ. වෙහෙත් නැහැ.
0: බෙදකමකුත් නැහැ හෙදකමකුත්.
1: හරි.
0: හරි. කොන්ද කෙලින් තියෙන්න ඕනේ මොනවා කරන්නත්. හරි. කෂේරුකාව කෙලින් නම් ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ හින්දා ඔයා මතක තියාගන්න ෆැඩ්න අවුත ෂීල්ඩ්
1: Active Plus.
0: මේක මේකේ විශේෂත්වය වෙන්නේ සංදි වේදනා සියල්ලටම රුපියල් 1920යි. ෆැරක් එකේ ෆැඩ්නා රිසර්ච් සෙන්ටර් එකේ මේක පර්යේෂණ හරහා සම්මත කරගත්ත අනුමත කරගත්ත මේක හරියටම හරි කියලා. සුවඳයි ගඳ නැහැ. තෙල් එකක් නෙවෙයි ඕන තැනක ගාගෙන යන්න පුළුවන්. හරි. ඒ මතක් කරේ ෆැඩ්නා ගැන. එහෙමනම් සින්දුවකට යන් සින්දුවෙන් පස්සේ අපි යන්නේ ප්‍රවෘත්ති ප්‍රකාශයට. 8:57යි.

0: උදේ 9යි විනාඩි 1යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘති සමගින් මම වෙනුරගින්නලිය ප්‍රවෘති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ව කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: පලේ ප්‍රදේශයේ එල්ටීටී පොහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය හරහා සිදු කළ ප්‍රකාශයකට අදාළව විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් කිල්ලොච්චියේ කොට්ටාසේ භාර පොලිස් අධිකාරී මගින් හා ත්‍රස්වර්ධන සහ විමර්ශන කොට්ටාසේ මගින් පරීක්ෂණයක් ආරම්භ කළා. සමාජ මාධ්‍ය හරහා සිදු කළින් ප්‍රචාරයේ පදනම් විරහිත මෙන්ම අසත්‍ය කරුණු බවයි පොලිසිය පවසන්නේ. එම ස්ථානයේ මූලික කර පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය, නීති විරෝධී ද්‍රව්‍ය නිෂ්පාදනය හෝ බෝම්බ නිෂ්පාදනයක් සිදු නොවන බවට කිසිදු කරුණක් විමර්ශනවලදී හෙළි වී නැති බවත් පොලිසිය අවධාරණය කළා. අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කරන පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මාස දෙවෙනිදා තෙක් රක්ෂිත බඳනාගාරගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ඉරානය සමග වෙළඳාම් කරන ඕනෑම රටකට දැවැන්ත ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන ඇති බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඉරානයට එරෙහිව දැඩි ආර්ථික ක්‍රියාමාර්ග ගැනීමයි අරමුණ. කිසියම් රටක් සම්බන්ධයෙන් මෙතෙක් ගත් වඩාත් ප්‍රබලම ආර්ථික මෙහෙයුම මෙය විය හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ඒ ආර්ථික යුද්ධයක් ලෙස හැඳින්විය හැකි බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.

0: 95.5 අනුත්තුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ.
1: ගුඩ් මෝනිින් සුබදෑසනක් හුතේ නවයයි විනාඩි හයයි.

0: නවයයි සුබ උදාස්සනක් මිත්‍රවරුනි. නවයයි නවයයි කොහොම නියන් වෙලාව නපුරුයි වගේක.
1: නවය නපුරුවේද?
0: නෑ.
1: ඒක
0: හැමෝටම එහෙම නෑ.
1: මට නම් නෑ.
0: 99 ලසිත් මාලිංගර නයි නමේ නපුරුදාද නේද? ඔය අහලා තිනා රජගෙදර පරවියා.
1: රජමාලිගේ පරවියා.
0: රජමාලිගේ හරියටයි. පරවියා වගේ. ඒ කියන්නේ යාට කිසිම අඩුවක් නෑ.
1: ඔව්.
0: ඉස්සර කාලේ මිනිස්සු දැන් දැනුත් ඉන්නවනේ පරවිය අධිකරණ අය.
1: ඔව් ඔව්.
0: ওই උඩ බලාගෙන ගිහිල්ලා ලිඳවල් වලට එහෙම වැටෙන තරුණ ළමයි. අපි පැත්තේ ඉන්නේ.
1: මට බැවිලා බැලුවා.
0: හවස දෙකට තුනට ඔහේ උඩ බල බල. බා බා බා බා බා බා බා. කිකි පාර දිගේ ඇවිදිනවා.
1: ඔයාම ගා විසිල් ගහද්දී අර වඩ පිටාවේ ගෑන ළමයි බල බල යනවා.
0: මම නෙමෙයි. අපේ පැත්තේ හිටපු
1: සමහර. නෑ නෑ මං කියන්නේ දැන් ඔයා.
0: ආ මේ පැත්ත.
1: ඔව්.
0: ඒත් පරවිය වගේ තමයි. කාටද හුවෙන්නේ කියලා බල බල ඉන්න. හරි. පරවියොන්ට විසිල් ගහලා ඔහොම ගෙන්නන්න පුළුවන්.
1: හා.
0: හරි. පරවිය අතර ඉන්නවා කුලෙන් ඉහළ සහ පහළයි.
1: ඔව් ඔව්. අර මේ පාටවල ඉන්නේද?
0: ඔව්. ඒගොල්ලෝ උපදිනකොට එහෙමකක් දාගෙන නෑ අපේ ලං අපේ මිනිස්සු එහෙමකක් දාගෙන
1: නෑ. ඔව්.
0: චොක්කා සිල්ලෝ කිරිල්ලි හ ඇස් කහ කිරිල්ලි රාං කිරිල්ලි
1: ආ රාං කිරිල්ලි
0: එක එකව දිනන එක එක නම් වලින් කියනවා ඔයා අහන හිතන වෙති මම පරිය ඇති කරලා තියනවාද කියලා නැහැ බැබේ මගේ යාළුව හිටියා හැම පරිය කූඩු කරපු මටත් කතාවට අසා මරේ පරියෙක් ගහම් මං කියන්නේ නැහැ ඉගෙන ගන්න ඕනි ආ මයි කාලේ පොතේ පතේ හිටපු දරුවෝ
1: ඔ මයි ගොඩ් අනේ දරා ගන්න බෑ
0: පරිවිය කියලා කියන්නේ වීරයෙක් කියලා සලකපු කාලයක් තිබුණා.
1: හරි.
0: රජවරුන්ගේ මේ රජවරුන්ගේ මේ හරි මේ කියන්නේ නිකන් ඉතිහාසයේ හොයාගෙන යනකොට පරිියොත් එක ලොකු සම්බන්ධයක් තියෙනවා.
1: හා.
0: මීට අවුරුදු 6000කට විතර කලින් ඊජිප්තුවේ සහ මැද පෙරදිග මිනිස්සු පරවියන්ව ඇතිකලේ හරියට රජවරු වගේ කියලා කියනවා. ඊජිප්තු කාර්යෝ පරවියන්ට ඉන්න තට්ටු පහක විතර උස මැටි වලින් එහෙම හදපු දැවැන්ත පරවි කුළුණු හැදුවා කියලා කියනවා.
1: ආ බිල්ඩින් එකක් හදලා.
0: ඔව් එක කුළුණක පරවියෝ 10000ක් විතර ඉන්නවලු. හරි. එතකොට එක පරවියෙක්ගෙන් ඊජිප්තු වරුන්ට වැඩ තුනක් තිබුණා.
1: මොකද්ද?
0: පරවියෝ කුඹුරු වල තියෙන ධාන්‍ය කෑවා. උන්ගේ වසුරු එකතු කළා ඒ කාලේ ලෝකයේ තිබුණ හොඳම පොහොර විදියට කුඹුරු වලට දැම්මා.
1: හරි.
0: ඒ වගේ නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් කියන ගුණාංග පිරලා තිබුණා. රෝම අධිරාජ්‍යයේ මේ පරවියන්ව පාවිච්චි කරා. රෝමවරු මුන්ව ලෙඩ රෝගවලට බෙහෙතක් විදියට පාවිච්චි කරා.
1: හරි.
0: යුද්ධවලදී පණවිඩ යවන්නත් පාවිච්චි කළා කියලා අපි අහලා තියෙනවා.
1: ඔව් ඔව්.
0: පරවි සංදේශය වගේ ඒවා තියෙන.
1: ඔව්.
0: මධ්‍යතන යුගයේදී එංගලන්තයේ සහ ප්‍රංශයේ පරවියන් නැති කිරීමේ අයිතිය තිබුණේ රජවරුන්ට සහ පල්ලිවලට විතරයි.
1: හා.
0: දුප්පත් ගොවියන්ට පරිය හදන්න තහනම්.
1: හරි.
0: රජවරුන්ගේ පරවියෝ 1000ක් විතර ඇවිල්ලා දුප්පත් ගොවියන්ගේ කුඹුරවල තියෙන වීටික ඔක්කොම කාලා යනවා.
1: ඇති කරන්න බෑ.
0: ඔව්. ගොවියන්ට පරවියන් එලවන්න තහනම්. අසාධාරණ විදියට රටවල් පාලනය කරලා තියෙන මේ රජවරු.
1: හා.
0: ඒ කියන්නේ පරවියා කියන්නේ දුප්පත් මිනිස්සු රජතුමාට ගෙවන පණ තියෙන බද්දක් වගේ.
1: හා. හරි හරි.
0: මේකට තරහ ගියපු ගොවියෝ 1789 සෙනසුරාදා දවසක බොරු බොරු ඒක මම අතින් දාලා කිව්වේ. හරි. 1789 ප්‍රංශ විප්ලවයේ වෙලාවේ රජවරුන්ගේ පරවි කුළුණු ඔක්කොම කුඩු කරලා දැම්මා.
1: ආ.
0: හරි. අරගලේ වගේ එකක්.
1: හරි.
0: හැබැයි යාලා පරවි මස් කන එක නැවැත්තුවේ නැහැ.
1: ඈ?
0: ඒ කාලේ පරවි මස් කෑවා. ආ. වදන්නවද පරවි මස්?
1: හා.
0: ප්‍රෝටීන් වලින් සෑහෙන උඩින් තියෙන කෑමක්. ආ. ඔයාට
1: නිකමට
0: ඔව් පරවි මස් දැන් අපි චිකන් කනවා වගේ ඒ කාලේ පරවි මස් කාලා
1: තියෙනවා.
0: අද වෙනකොට ලෝකේ ඉන්නවලු පරවියෝ මිලියන 400කට වඩා. නිව්යෝක්, ලන්ඩන් මේ වගේ නගරවල විතරක් මිලියන ගාණක්
1: ඉන්නවා.
0: අවුරුදු පුරාම බෝ වෙනවා. ලෝකේ තියෙන ලේසියෙන්ම සහ නොමිලේම හොයාගන්න පුළුවන් මස් జాතියක් තමයිලු පරවි මස්. පරවියෙක්ගෙන් ග්‍රෑම් 170 විතර මස් ප්‍රමාණයක් එනවා. මේවා යකඩ ප්‍රෝටීන් සහ B විටමින් තියෙනවා කියලා කියනවා. මේ දේ ගොඩක් අඩුයි. එතකොට ෆාම් ඕන වෙන්නේ
1: නැහැ.
0: කෑම දෙන්න ඕන වෙන්නේ නැහැ. හරි. ඔය මේ හැබැයි කන්නේ නැති එක හේතුවක් තියෙනවා. රෝග ගැන පොඩි බියක් තියෙනවා.
1: ආ.
0: මේක විටිපස්සේ තියෙන මිනිස්සුන්ගේ මානසිකත්වය සහ සමාජයේ වෙනස් වුණු පුදුම හිතෙන කතාවක්.
1: මොකද?
0: ඒකට හේතුව අන්නාරාර කියපු කාලවල පරවියන්ට සලකපු විදිහ ක්‍රමෙන් මේ පරම්පරාවලට අරගෙන ආපු විරසක් ඉන්නවා. යන්නේ නිසා 2018 දී කරපු පරේෂණිකු හොයාගත්ත මිනිස්සු පරවියන්ට මේ ඉගෙන මේ අකමැත්ත අකමැත්ත ඉන්න පටන් ගත්තේ පරවියන්ට තියෙන එක පැත්තකින් තියෙන ගරුත්වය අනිත් එක තමයි පරවියෝ අර මේ පරවියෝ නිකන් මීයාගේ වගේ හැඩයක් තියෙන සතෙක් කියලා හරි පත්තරවල එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් කියා මීයේ කන වගේ ෆීල් එකක් අන්න එතනින් පිළිකුල් වුණා කියලා
1: කියනවා
0: පරවියන්ගෙන් මෙනින්ජයිටිස් පෙනහළු රෝග හැදෙනවා කියලා කියනවා පරවියන්ගේ වසුරු වලින් ඒලිඩේ හැදෙනවා කියලා තහවුරු කරලා
1: තියෙනවා
0: හැබැයි ඒක එහෙම වෙන්නේ පරවි කූඩු ළඟ තියෙන වසුරු ආශ්‍රිතව අපි ගන්න හුස්මත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ
1: තව පොඩ්ඩේ මාත් ඇදලා යනවා
0: ඔන්න ඕකයි කතාව හරි දැන් ඔයා හිතන්න දැන් ඔය පරවියොත් එක්කම මතක් වෙන ඊළඟ ඔය තියෙනවනේ එක එක මස් වර්ග චිකන් ගැන කියන්න පුළුවන් මෙන්න මෙහෙම එකක් මම ඒකත් එක්ක මේ කතාව ඉවර කරන්න 1930 වගේ කාලවල ඇමරිකාවේ කුකුල් මස් කියන්නේ මාර ගණන් කෑමක්
1: හරි
0: ටයිසන් ෆුඩ්ස් වගේ ලොකු කම්පැනි කුකුල් මස් කර්මාන්තය අතර ගත්තම හැමදේම වෙනස් වුණා එයාලා හැදුවා සති 6න් වර්ධනය වෙන ඇවිද ගන්නත් බැරි කුකුලන් ලංකාවේ ෆාම් වලත්
1: හදනවනේ
0: ඇවිද ගන්න බෑ ඔයා බලන්න ඔය චිකන් එහෙම නැත්තම් බොයිලර් කුකුල්ලු ගෙනියන ලොරියක් එහෙම ඔය අනතුරටපත් වෙච්ච තැංගල එහෙම මම දැකලා තියෙනවා දැන් හරිනම් කූඩුවේ දොර ඇරුණම කුකුලා යන්න බෑ
1: යන්න ඕනේනේ
0: යන්න බෑ දෙයියනේ
1: අනේ බෝ
0: පැත්ත වැටිලා ඉන්නවා ඇයි ඒ තරම් වසවිස එයාගේ ශරීරයට දීලා තියෙන්නේ

0: එකක්කාව සමහරන ජිකන් කන්න ජිකන් හොඳ විතරයි
1: නෑ අපිට මෙහෙමයි වෙලා අපිට කණ්ඩ වෙන මසක් නෑ එක එක වෙන වෙන හේතු නිසා අපි ප්‍රතික්ෂේප කරන ඒවා තියෙනවාට මාළු කෑල්ලක් කන්න බෑ මාළු ගන මාළු කෑල්ලේ මිනිස්සු අපේ මාළු කන්න
0: අපේ මාළු නටනවා
1: මාළු කන්න පුළුවන් නම් හොඳයි චිකන් මේ වගේ අවදානම් තැනක තියෙනවා නම් 9:00 විනාඩි 16යි

0: ලෙන්ස්ටෙක් අයිකයා ඔස්පිල්ලගේ නම්බරයට කෝල් කරහම ඒ පැත්තෙන් අමතන ඒ පැත්ති කෝල් එක ආන්සර් කරන මහත්තයා ඉඳලා ඒ දැනෙන මං කියන්නේ ඒ සුහදශීලීත්වය මරුනේ
1: මරු මරු
0: කස්ටමර් ඩෝන්ට් කියා කරන රටක මේගොල්ලෝ උපරිමයට
1: කරනවා. ඇත්තටම හිතනවා අපේ ඇස් දෙක අනිවාර්යයෙන්ම පරිස්සම් කරලා හොඳ කරලා දෙයි කියලා විශ්වාසය ඇති වෙනවා.
0: මම ළඟදී ගියා ඔය මේ මගේ අවශ්‍යතාවයකට සාමාන්‍ය ඔය අපි කියන්නේ ඇක්සසරිස් ඔය එක එක පොඩි පොඩි පළඳලා පොඩි ඔය තියෙන ඉයර් ස්ටඩ් වගේ ඔය. ඉතින් ඒ කඩේකට ගියාම ඒගොල්ලෝ 9ට විතර මම ගියේ. 9ට විතර යනකොට කිව්වා තව පොඩ්ඩකින් තමයි ඒ ටික ඩිස්ප්ලේ කරන්නේ. පුළුවන් නම් තව විනාඩි 20කින් විතර එන්න කියන්න. මම ඉතින් 20කින් විතර යන්න මට එහෙම අවස්ථාවක් තිබෙන්නේ නැහැ. මං ආවා එළියට ආවා වෙන කඩේකට ගියා. එතකොට අර ඒ වගේ මට එක්ස්පීරියන්ස් අපිට ඕන තරම්
1: තියෙනවා.
0: අපි ළඟට එන පාරිභෝගිකයාට අපි එහෙම සර්විස් එකක් දෙනවද නැද්ද?
1: දෙන්නේ නැහැ. අපහු එන්න හිතන විදිහ.
0: අපි ලොකු කන් දානවා. කස්ටමර් ඉස් අ කිං.

0: කියලා නිස්සර කිව්වේ. දැන් ඇවිල්ලා තියෙන කස්ටමයිස නොදකින් කියන නේ. ඔයා කිං වෙලා ඒගොල්ලෝ නිකන් يعني ගණන් ගන්න. නැප්කින් එකක් තරම්වත්. හරි. ඒ මට්ටමට එන්න එපා. දැන් ඔය ලෙන්ස් ටැක්කට ලෙන්ස් ටෙක් එකට කෝල් එකක් ගන්න. අරන් බලන්න කෝල් එකට ආන්සර් කරන තැන ඉඳන්. ඔයා ගණන් කතා කරන්න ඉස්සර වුණත් ඒගොල්ලෝ ගණන් කතා කරන්න ඉස්සර වෙන්නේ නැහැ. එහෙම ආයතන හරි අඩුයි.
1: ඔව්.
0: ඉතින් ලෙන්ස් ටෙක් එක කියලා කියන්නේ රජයේ අනුමත ආයතනයක්. මේක රජයේ අනුමත හරි ප්‍රමිතියට ශල්‍ය කර්ම ඇතුළු සියලු දේවල් කරන ඇස සම්බන්ධ වාඩ තියෙන සියලු ප්‍රශ්න විසඳන තැන.
1: ඇසේ සුදේවත් කරන්න සත්කම් තියෙනවා. හරිද? තියවැඩියා සායන තියෙනවා. ග්ලූකෝමා සායන තියෙනවා. ළමාක්ෂ සායන තියෙනවා. ඇස් කණ්ණාඩි සේවා තියෙනවා. බාහිර රෝගී අංශ තියෙනවා. මේ හැමදේම එකම බහලක් යටි සුහදශීලී සේවාවක් ඇතුලේ ලබා ගන්න පුළුවන්. මෙන්න මේ නම්බර්ස් දෙකට කතා කරන්න 0706 478 478 0112 785 858.
0: ඒ වගේම මතක් කරගන්න ඕනේ මෙතනදි ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන. ඔයාලා ක්‍රිමිරාජ කරල් ගුලි ගැන කියනනම් බඩේ අපහසුතාවයක් දැනෙනවනම් සාමාන්‍යයෙන් අපි කන බොන කෑමත් එක්ක අපිට එක පාට නිකන් ගෑස් වගේ එනවා. හිටපු ගමන් කේකේව තියෙනවා.
1: ඔව්, හේතු නැතුව එනවනේ බඩේ කැක්කුම.
0: ගෑස්ට්‍රයිටිස් කියන නේ මේ කියන්නේ.
1: ඔව්.
0: ඊට මෙහා තියෙනනේ පොඩි පොඩි
1: බඩේ කැක්කුම.
0: අම්මෝ කියලා කියන ඔෆිස් යන්න බෑ.
1: ඒක මතන්නේ පොඩ්ඩක් ක්‍රිමිගෙන එනවා.
0: හරි, ওই වගේ වෙලාවට ඉස්සර ගෙවල් වල තිබුණා ක්‍රිමිරාජ කරල් ගුලි. ගත්ත ගුලි දෙකක් දැම්ම අඬු කෝප් එකට. ලුණු ඇඹුල් නෙමෙයි, සෝරි. දෙහි ඇඹුල් ටිකක් දැම්ම. දෙහිය මුල් ටිකක් දැම්මා. ඉතින් මෙහෙම මෙහෙම අතින්ම මේව කරා දුන්නා.
1: දුන්නා.
0: ඒක අමාරයි. ඉවරයි. ක්‍රිමිරාජ. අවුරුදු 77ක් දැන්. ගෙන්න ගන්න මෙන්න මේ නම්බරේට කතා කරා.
1: 0112 753 889 තමයි නම්බර් එක. වෙළඳ සැලට හරි, ෆාමසිකට හරි, ගෙදරටම හරි ඒගොල්ලෝ ගෙනල්ලා දෙනවා.
0: ඩීප්ටෙක් සෝලා ගැන කියන්නම්. සෝලා පද්ධතියක අවශ්‍යතාවයේ තියෙන ඕනම කෙනෙකුට වාර මතක් කරන්න ඕනේ. දැන් අපි සෝලා කියලා කිව්වම සෝලා වෝටර් පම්ප් එක ගැන කතා කරන්න පුළුවන්.
1: ඔව්.
0: සමහරට ඩීප් වෙල් වෝටර් පම්ප් මේක අවශ්‍ය කරනවා ගොඩාක් වෙලාවට කෘෂිකාර්මික කටයුතු වල. ලොකු නේද වගාබිම් තියෙන අයට වතුර තියෙන්නේ ගොඩාක් දුරක, සමහරට ගොඩාක් යටක. එතකොට ඒ වගේ එකකට දාන මේ වෝටර් පම්ප් එක මොකක්ද? අන්න ඒක තීරණය කරන්නෙත් ඒගොල්ලෝ.
1: ඔව්, ඒ වගේම දැන් ඔය කිව්වා වගේ අවශ්‍යතාවය ජලය ලබා ගන්න ඕනේ ගැඹුර. එතකොට දවසකට ඔයාට ඕන කරන ජල ප්‍රමාණය අඳුරගෙන ඒ අවශ්‍යතාවයට ගැලපෙන ඩීප් වෙල් පම්ප් සිස්ටම් එකක් තෝරගන්නේ කොහොමද? ඒ තෝරගන්න තැන ඉඳන් ඒක ගෙනල්ලා හයි කරන තැන වෙනකම්ම ඒගොල්ලෝ ඔයත් එක්ක සහයට ඩැනි වගේ ඉන්නවා. ඉතින් මෙන්න මේ නම්බරකට කෝල් කරලා බලන්න. 0776 777 734.
0: ඩීප් වෙල් වෝටර් පම්ප්. ඉතින් මේ ඩීප් ටෙක් එකට කතා කරන නම්බර එක කිව්වේ. ඒ වගේම අපි පැල්වත්ත නිෂ්පාදකට මතක් කරන්නම් ඊළඟ සින්දුවට කියලා බ්‍රේක් එකට යන්න කලින්. පැල්වත්ත කියලා කියන්නේ අපි දන්නවා ලංකාවේ අපිට ගන්න තියෙන විශ්වාසයෙන් ගන්න තියෙන කිරිපිටි පැකට් එක. යෝගට් එක උනත් එහෙමයි හරිම ප්‍රමිතියට තියෙනවා. නැවුම් යෝගට් එක. අපි කියනවා කිරි ටික දොවාගත්ත තැන ඉඳලා පැය 48න් වෙළඳපොළට එනවා. ගොඩාක් වෙලාවට අපි දකින විදිහට පරණ වෙලා ආයෙත් පරණ වෙලා එක්ස්පයර් වෙන්න ඔන්න මෙන්න තියලා තමයි මාකට් එකට
1: එන්නේ.
0: ඒකත් අඩු ගානකට දෙන්න පුළුවන්නේ.
1: ඔව්.
0: ඒ හින්දා සමහර යෝගට් තියෙනවා හතරක් ගත්තොත් එකක් නොමිලේ.
1: එකක් නොමිලේ.
0: ඒ කියන්නේ පොඩි අවුලක් තියෙනවා. හොඳ යෝගට් එකක් එහෙම නොමිලේ විකුණන්න ඕනේ නැහැ. නොමිලේ දෙන්න ඕනේ නැහැ.
1: ඔව්.
0: නේ? සමහර විට අර ගාන හතර ඇතුලේ ගාන තියනවා වෙන්න පුළුවන්.
1: අර උත්සව සමය වගේ දුන්නට කමක් නැහැ. මේක හැමදාම දිනවනේ.
0: ප්‍රමිතියෙන් යුතු යෝගට් එකක් කනවා නම් මතක තියාගන්න නම පැල්වත්ත. පැල්වත්ත යෝගට්. 9:25

0: Airtel'di Mobitel Fiber'ı gathere mi fit kıran? Okuma devices connect kıran? Gaming world'e low latency, fast and stable, unlimited. Toragan'ı package rasa. SLT Mobitel Fiber.
1: NLP hadhana. Lankave vedima tagi dena tagi avastha vedima lutraya. NLP hadhana. Obat adama NLP hadhana bala ganna.
2: Oyata visha maddravya bhaviten ivath wenna onada? Jeevithaya aluthen patang ganna aasada? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රට ශ්‍රී ලංකාවේ ජාතික මෙහෙයුම.
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj 3 රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4 700 600
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: මම නම් දැන් මානම රිලැක්ස්
7: ආරක්ෂණය සහිත රූෆින් ෂීට්.

0: වෙතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600යි.
1: ලොතරැයිවල ප්‍රතිඵල ටික බලන්න ඕනේ.
2: හරි බලමු.
1: ජාතික ලොතරැයි මණ්ඩලය ගැන ඊට කලින් මතක් කරලා ඉන්නවද අපි ප්‍රතිඵල පල්ලේ. මුලින්ම කියන්නම් ඊයේ දිනුම් මැද ලොතරැයිවල සුබ දවසක් ලොතරැයිය. ධනු ලග්නේ ජයග්‍රහය අංක 25 35 43. ඊට පස්සේ ජය ලොතරැයි ගත්තා නම් එන් අක්ෂරයත් එක්ක අංක 5 අංක 1 අංක 4 සහ අංක 5. අද සම්පත ගත්තා නම් අංක 2 අංක 2 අංක 2 අංක 2 අංක 2 අංක බිංදු අංක 2 අංක 2 අංක 2 x අක්ෂරය. ඒ වගේම හඳහන් ලොතරැයිය සිංහ ලග්නයත් එක්ක 18 32 36 සහ 46. ඒ වගේම ධරණි දාණය p අක්ෂරයත් එක්ක 37 46 56 සහ 71. මෙගා පව ගත්තා නම් f අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක අංක 4 ජය අංක අංක 3 අංක 31 අංක 32 සහ අංක 38. ගොවිසත ගත්තා නම් p අක්ෂරයත් එක්ක අංක 9 අංක 15 අංක 18 සහ අංක 39. මහජන සම්පත x අක්ෂරයත් එක්ක අංක 9 අංක 3 අංක බිංදුව අංක 2 අංක 2 සහ අංක 2. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊ දවසේ දිනුම් මැද්ද ලොතරැයි ප්‍රතිඵලයේ. ඉතින් වණ මතක් කරන්න ඕනේ මේ වෙලාවෙම ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ නිරන්තරයෙන්ම වාසනාවන්තයෝ රසක් බිහි කරපු තැනක්. ඉතින් මේ වෙනකොට මේ ගෙවුණු පුංචි කාලය තුලේ සුපිරි ත්‍යාගලාභීන් 32 මේ වෙනකොට බිහි කරලා තියෙනවා. මුදලින් ගත්තොත් ප්‍රථම ත්‍යාගලාභීන් සහ හරි ඒ කියන්නේ සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් ප්‍රථම ත්‍යාගලාභීන් 40 දෙනෙක් හරි
2: හරි
1: ඇතුළු වාසනාවන්තයෝ 44යි රුපියල් කෝටි 23ක් ඒ වගේම ලක්ෂ 46ක් 23 කෝටි 46 ලක්ෂයක් මේ වෙනකොට දිනුම් ඇඳලා ජයග්‍රහකීන්ට දෙන්න තියෙනවා. ඉතින් මේ මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ දවසේදී ජනාධිපති අරමුදලේ ඒ පරිශ්‍රයේදී ශ්‍රවණාගාරදී පවත්වුණා. ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීතුමා නේ මාරිෆ් මහත්තයා, ඒ වගේම ජනාධිපති අරමුදලේ ප්‍රධාන ගණකාධිකාරී දමිත් වික්‍රමරත්න මහත්තයා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍ය අධිකාරී පාලන චන්ද්‍රා හේරත් මහත්මිය මේ අවස්ථාවට සම්බන්ධ වුණා. ඉතින් NLB ලොතරැයියක් ගන්නවා කියලා කියන්නේ වැඩි වැඩියෙන් ගන්නවා කියලා කියන්නේ ඒ ගන්න ගමන් මතක් කරන්න ඔයා කෝටි ගන්නින් මිලි ගන්නින් තෑගි දෙනවා වගේම රටේ සංවර්ධනයටත් දායකත්වය දීලා කියලා.
2: හරි.
1: ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. ඒ කියන්නේ අද වාර ටිකට් එකක් ගන්න කියලායි අපි මේ නොකියා කිව්වේ.
2: හැමදාම ගන්න?
1: ඔව්. මොකද එහෙම වුණත් ඔයාට සුපිරි ජයග්‍රහණයක් අත්විඳින්න අවස්ථාවක් තියෙනවා.

0: නවයයි විනාඩි 39යි. ඔයා දැන් මෙහෙම පාරේ ඇවිදගෙන යනවා.
1: හරි.
0: ඔයා ඇවිදගෙන යනකොට ඔයාගේ ඉස්කෝලේ පොඩි නංගිලා ටිකක් හම්බෙනවා. ඉතින් ඒගොල්ලෝ ඔයාට උසුළු විසුළු කරනවා.
1: අයියේ.
0: අපි හිතමුකෝ.
1: හරි.
0: මොකක් හරි හේතුවකට. ආරය යන්නේ අපේ ඉස්කෝලේ අක්කා කෙනෙක්. කතාවටත් අල්ල ගන්න.
1: හරි.
0: ඒගොල්ලෝ ඉන්නේ සෙට් එකක්. ඔයා තනියම.
1: තනියෙන්.
0: ඔයාව දැන් බයිට් එකට ගන්නවා. ඔයා බයිට් වෙනවද? නැත්. බයිට් වෙන්නේ. ඇයි ඔයා බයිට් වෙන්නේ නැත්තේ?
1: මං හැම බයිට් වෙන්න ඕනේ චරිතයක් නෙවෙයිනේ.
0: හරියට. මං ආසයි ඒ උද්දච්චකමට. මිනිස්සෙකුට එහෙම එකක් තියෙන්න ඕනේ.
1: තියෙන්න ඕනේ, තියෙන්න ඕනේ.
0: පොඩි එවුන් ඉස්සරහා බයිට් වෙන්න ඕනේ නැහැ. එහෙම එකක් තියෙන. ඊයේ නිරෝෂන් දික්වැල්ල මට හිතුණා අර ජයිස්වාල් කියන පොඩි දරුවට බයිට් උනා කියලා. ඊයේ මැච් එක අතරතුරේ අපි පරදින්න ඔන්න මෙන්න තියෙද්දි ජයිස්වාල් කියන චූටි පුතා නිරෝෂන් දික්වැල්ල ළඟට ඇවිල්ලා කියනවා, ඔයා ෆස්ට් ඉනිං එකේ හොඳට එක එක ෂොට්ස් ගැහුවානේ, දැන් ඔයා මේ පැත්තෙන් හය එකක් ගහන්න කියලා යගේ පායින්න පැත්ත ලෙග් එක පෙන්නලා කියනවා. එතකොට දික්වැල්ල කියනවා, නෑ මං එහෙම ගහන්නේ නෑ, පොඩි ලෙවල් එකේ. ඊට පස්සේ ආයි අර කොල්ල ඇවිල්ලා කියනවා, එහෙම නෙමෙයි, ඔයා දක්ෂ ක්‍රීඩකයෙක්, ඔයා මෙහෙන් ගහන්න. ඔය ක්‍රිකට් වල විතරක් නෙමෙයි අපි අපේ ජීවිතවල තියෙනවා සමහර මිනිස්සු ඉන්නවා පාඩුවේ ඉන්න අයව ගෙනල්ලා අවුස්ස ගන්න.
1: අවුස්සලා නිදාගෙන ඉන්න අය කොටියව.
0: ඔව්. හරියට අවුස්සුනොත් හරි. නැත්තම් මොකද වෙන්නේ? දික්වැල්ලට වෙච්ච එක වෙනවා. හරි. ඊට පස්සේ එතන පොඩි කන්වර්සේෂන් එකක් යනවා.
1: හරි.
0: ඒ කතාව අපි ගැත්තකින් තියමු.
1: ආ අපිට ගදල්ල.
0: දික්වැල්ලට තිබුණේ නැද්ද? හා කවුද මේ? පූජයිස්වාල්. පොඩි කොල්ලේ ජයිස්වාල් කියලා කියන්නේ මේ ඊයේ පෙරේද IPL වල චරිතයක් වෙච්ච. ඔව්. දික්වැල්ල කියන්නේ අවුරුදු ගාණක් එක්ස්පීරියන්ස් තියෙන ටෙස්ට් ප්ලේයර් කෙනෙක් හොඳ. ප්‍රශ්න තියෙනවා. ඒක හරි. එනවා යනවා එක වෙන කතාවක්. හැබැයි දික්වැල්ලට තිබුණේ නැද්ද? ඒ මොහොත ස්කිප් කරන්.
1: තිබුණානේ.
0: මේක ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනවා. දික්වැල්ල වගේ කෙනෙක් ඇයි එවෙලට නේද? අර අපි කියන්නේ නිකන් බුලි කරාම.
1: ඔව්.
0: බුලි කරාම එහෙම අවුල් වෙන්න ඕනේ නෑනේ.
1: නෑනේ.
0: නේ. මානසික ඒකාග්‍රතාවය කියන එක ක්‍රීඩකයෙක්ට හරි වැදගත්.
1: අනිවාර්යයෙන්ම.
0: ඇයි දික්වැල්ල ඊළඟ බෝලෙට අර කෙටි බෝලයක් දාන්නේ, අපි කියන්නේ ෂෝට් බෝල් එක. ඒකට ගහලා අවුට් වෙන්නේ. එයා හිටියේ පොඩි තරහකින් වගේ. ක්‍රීඩාවේදී විතරක් නෙවෙයි ඕනම ශේස්ත්‍රයකදී අපි අනවශ්‍ය පුද්ගලයින්ට උත්තර දෙන්න යන්න ඕනේ නෑ.
1: අනිවාර්යයෙන්ම.
0: මේක තමයි මේ කතාවේ අපිට ගන්න තියෙන පොඩි කොටස. දික්වැල්ලත් පැවිලියන් එකට ගිහිල්ලා කල්පනා කරන්න ඇති. ඒ බෝලිට මං ගැහුවේ තරහෙන් නේද? ජයිස්වාල්ටයි මං උත්තර දෙන්න ගියේ.
1: ඇයි මං එහෙම නොකර ඉන්නයි තිබුණේ?
0: එහෙම නොකර හිටියානම් පරිණත ක්‍රීඩකයෙක් වගේ හැසුරුණා නම් දික්වැල්ල තව අඩුව තරමේ තව ඕවරයක්වත් බැට් කරන්න තිබුණා.
1: අනිවාර්යෙන්.
0: මේක තමයි ජාත්‍යන්තර මාධ්‍ය එහෙම නැත්නම් ක්‍රීඩා විස්තර විචාරකීන්ගේ අදහස්. ඉතින් අපි මේ කතාව බලලා අනේ දික්වැල්ල නෝන්ඩි වුණා අවුට් වුණා කියනවට වැඩිය මේකෙන් මේ පුංචි කෑල්ල ගමු. ඔයාගේ ජීවිතෙත් ඔයාට හම්බෙයි එහෙම අය.
1: ඔව්.
0: ඔයාව අවුල් කරන්න හදන අය. උසුළු විසුළු කළා. ඔයාගේ වීක් පොයින්ට් එක ගැන කතා කළා.
1: ඔව්.
0: අන්න එහෙම අය
1: සමහර කිර අර ඒගොල්ලන් වටන්න තියෙන අන්තිම තුරුම්පු විදිහට ඔකක පාවිච්චි කරන්න පුළුවන්.
0: ඔබව වෙන විදිහකට වටන්න බැරි නම් ඔබේ මානසික ඒකාග්‍රතාවයේ වටලා ඔබේ අවධානය වෙන තැනකට දීලා ඔබේ ගමන කෙටි කරන්න උත්සාහ කරන පිරිස ඉන්නවා.
1: ඉන්නවා ඉන්නවා.
0: ඒ නිසා ඒක ගැන පරිස්සමට නේද? කල්පනාවෙන් ඔයාගේ ජීවිතයේ අද දවසේ දැන් සාමාන්‍යයෙන් දැන් ඔෆිස් එකට එහෙම ඇවිල්ලා සමහර විට ඔයා ටිකක් පරක්කු වෙලා යනවා ඇති. සමහර විට ඔයා බස් එක ඩ්‍රයිව් කරන ගමන් වෙන්න පුළුවන්. අපි උදාහරණයකට ගමු මෙහෙම එක. බස් එකක් ඩ්‍රයිව් කරන ගමන් අපි අහගෙන යනවා.
1: ආ ඔව්.
0: පොඩි මෝටර් සයිකල් එක ගැන අයියා කෙනෙක් ඔයාට වෙට්ටුවක් දානවා. ඔයා යන්න එපා, එයාට පාට් එකක් දා. මොකද ඔයා යාට පාට් එකක් දැම්මොත් එයාගේ ජීවිතේ ඉවරයි. ඔයා හිරේ නතර වෙනවා. හරි?
1: ඔව්.
0: අපි පාරවල් වල පොඩි පොඩි වෙන වැරදි වලට රියැක්ට් කරන විදිහ රියදුරු මහත්තුරු විදිහට අපි සෑහෙන්න වැරදි විදිහට මේක කරනවා.
1: මෑතක එහෙම කට්ටියක් හිටියානේ.
0: තියෙනවා තියෙනවා. පොඩි පිටිපස්සෙන් ඇවිල්ලා හොන් කරාම අපි තරහ ගන්නවා.
1: ඔව්.
0: ඊට පස්සේ අපි කරන්නේ තරහ පිරිමහන්නේ ඇක්සලරේටරකින්. වේගය වැඩි වෙනවා. යන්නේ කොහෙද කියලා මතක නැහැ. ආවේ මොකටද කියලා මතක නැහැ. පොඩ්ඩක් ඔය ඩ්‍රග්ස් වගේ එකක් එහෙම අරගෙන ඉන්න කෙනෙක් නම් ඕක තව ටිකක් වැඩි. අපි හැමතිස්සෙම කියනවා නේද? රියදුරු අසුනේ වාඩි වෙනකොට ඔයා බොහොම නිදහස්, බොහොම ප්‍රසන්න, බොහොම බොහොම බොහොම
1: නිමිච්ච
0: කෙනෙක් වෙන්න ඕනේ. විනයගරුක කෙනෙක් වෙන්න ඕනේ. ඔය පෞගේ කාලය අපි කිව්වා සමීක්ෂණයකින් හෙළිවුණා කියලා. ලංකාවේ 10%ක් විතර බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඉන්නේ කියලා.
1: ආ ඔව්.
0: ඉතින් එහෙම ඩ්‍රයිවර්ලා ඉන්න බස් වලට තමයි අපි නගින්නේ. මරණ අතේ තියාගෙන නගින්නේ.
1: ඔව්.
0: හෝල්ට් එකේ ඊළඟ එකේ බහිනකොට සමහරිට එන්නේ බොඩි එක වෙන්න පුළුවන්.
1: සමහර කිර අපි බහිනකන් ඉවසILLක් නැහැ.
0: එහෙමත් තියෙනවා. ඒ නිසා මතින් තොර ශ්‍රී ලංකාවක් හදන රටම එකට ජාතික වැඩසටහන ගැන මතක් කරනවා. ඔයා රියදුරු මහත්තයෙක් වුණත් ඔයා මොන මහත්තයෙක් වුණත් ඔයා මහත්තයෙක් නා මද්ද්‍රව්‍ය කියන එක වාගේ ජීවිතෙන් අයින් කරා.
1: අයින් කළා දාන්න. මොකද මේ රටම එකට ජාතික මෙහෙයුම ජාතික වැඩසටහන හානිකර මද්ද්‍රව්‍ය භාවිතය වගේම මද්ද්‍රව්‍ය ජාවාරම් ඒ වගේම බෙදා හැරීම ලක්ව ගන්න තමයි මේ ජනතාව දැනුවත් කරලා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ රටේ වගකීම පුරවැසියන් හැටියට දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ එතකොට යාළුවන්ගේ මේ අපි හැමෝගෙම වගකීම තමයි ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ ජීවිතය වදන්න කියන කෙනෙක් එහෙමත් නැත්නම් ඔයාට හිතෙනවා නම් ඔයා මේ දේවල් වලට ඇබ්බැහි වෙලා කියලා ගන්න කෝල් එකක් 19:24 මෙන්න මේ පුංචි කෝල් එකෙන් ඔයාට පුළුවන් ජීවිත ගණනාවක් බේරගන්න ඔයාගේ ජීවිතෙත් බේරගන්න.
0: එවගේම RDB බැංකුව ගැන කියන්නම් ඔයාගේ ෆික්ස් ඩිපොසිට් එක වා ඕපන් කරන්න ඕනේ මේ වෙලාවේ නම් හරිම බැංකුව RDB එක.
1: ඔව්.
0: ඇයි එහෙම කියන්නේ? ඔයාට හොඳ පොලියක් හම්බෙන්නේ RDB එකෙන්.
1: එවගේම ඔයාගේ සල්ලි ටික පරිස්සම් වෙන තැන.
0: මොකද රාජ්‍ය ආරක්ෂාව සහිත තැනක්. ප්‍රයිවට් බැංක වල සල්ලි දාන්න එපා කියලා කියන්න ආයි අමුතු උදාහරණ ඕනේ නැහැ. පෞගිය පැය 48 ගත්තම ලංකාවේ ප්‍රමුඛ පෙළේ නම් දරාපු බැංකුවල මහත්තුරු
1: දැන් ඇතුලේ.
0: තයි දාලා හැම ලේසුවෙන් මූණ වහලා නිවුස් එක යනවා දැක්කනේ. ඒ ඒ මාටිය ගහලා. ඒ හොරා කාලා.
1: සර වැඩි නැද්ද?
0: ටයි දාලා නේද? ටයි දාලා හිටියට හැමෝම මහත්තුරු නෙවෙයි.
1: නෙවෙයිනේ.
0: ඒ හින්දා ඒගොල්ලෝ එනකොට එන්නේ ප්‍රයිවට් බැංකුවෙම අපි තමයි හොඳටම කරන්නේ. හැබැයි හොඳටම
1: කරා තමයි. කරා.
0: 9:46 RDB බැංකුව ගැන කිව්වේ ලංකාව පුරාම ශාඛා තියෙනවා 272කට වැඩි ප්‍රමාණයක්. ඉතින් ඔයාට මං හිතන්නේ මාස 3 මාස 6 මාස 9 විදිහට ඕන විදිහකට ඔයාලා FD එක දාන්න පුළුවන් කමක් තියෙනවා. සුවදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නවා. හරිම ලස්සන ප්‍රසන්න පරිසරයක් තියෙනවා RDB බැංකුවට. විශ්වාසයෙන් කියන්නේ ඔයාගේ FD එක දාන්න හොඳම තැන තමයි RDB බැංකුව. පැල්වත්ත නිෂ්පාදන ගැන මතක් කරන්නම්. අවුට්ලට් එකට ගියාත් සුපර් මාකට් එකට ගියාත් ග්‍රොසරි එකට ගියාත් ඔයාලා ගන්න තියෙන හොඳම කිරිපිටි පැකට් එක තියෙන්නේ පැල්වත්ත කියන නමින්.

0: ලකන්න රේඩියෝ ITN
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනට තහනිය ලොතරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: ਦੇ ਵਹਿ ਦੋਰ ਗੰਗੇ ਕਲ ਨਹੀਂ ਨਹਦੇ ਮੈਂ ਵੀ ਪੈਨੀਲਾ
1: ਸਮ ਅਨੁਗ੍ਰਹਾਯ
2: ਵਾਰਤਾ ਪਿਟ ਵਾਰਤਾ ਕਬਨ ਕੋਟ ਯਟੇ ਐਨਐਲਬੀ ਦਨੜ ਦਹਨੇ ਲੁਤਰਾਈਨ ਰਤੇ ਸੰਵਰਧਨੇ ਟ ਤੇਵੰਤ ਸ਼ਕਤੀਕ ਵਿਮਿੰ ਉਬਤ ਦਿਨਵਾ ਰਟਤ ਦਿਨਵਟ ਦਨਨਿ ਦਹਨੇ ਬਿਲਦੀ ਕੇ ਉਬਤ ਕੋਟਿਪਤੀ ਕੁਵਾਨ
3: ਮਮ ਨੰਦੇ ਮਾਨਮ ਰਿਲੈਕਸ
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: උදේ 9 විනාඩි 50යි
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
9: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම
10: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011-176-779-579
11: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
12: සත්‍යන්තේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: මං ගෙදර ගියා මේ දවස්වල නිතරම කරන්නේ උඩ බලාගෙන ඉන්නේ.
2: නැත්තම් ගුටි කන
1: නෑ. මේක ඇහුනම අපේ වයිෆ් ගෙදර ඉඳන් කියනවා ඇති මේ දවස්වල නේ තමසේ ඒ කාලේ නම් කරේ උඩ බලාගෙන
2: ඉන්නේ. අයි දැන් උඩ බලාගෙන ඉන්නේ.
1: මම ගෙදර වහලේ ආයේ අලුතෙන් ගහන්න ප්ලෑන් කරනවා.
2: Oh my god. හොඳයි හොඳයි.
1: ඒ කියන්නේ යා හම්බෙච්ච කාලේ ඉඳන් මං වහලේගෙන තමයි හිටු.
2: වෙන මොකුත් හිතුවේ නෑ නේ.
1: නෑ ගේ හදන එකට කලින් වහලේගෙන.
2: වහලේ තමයි හිතුවේ ඔයා.
1: අර සමහර යාළුවෝ ඉන්නේ මෝටර් බයික් එකක් ගන්න කලින් හෙල්මට් එකක් ගන්න.
2: හිතනවා.
1: ඔළුව පරිස්සම් කරගන්න.
2: මමත් දැන් වෙඩින් එක ප්ලෑන් කරලානේ තියෙන්නේ.
1: හා. මොනවද කරන්නේ?
2: මනමාලයා නේ.
1: මොනවද ඔක්කොම අනිත් ප්ලෑන්?
2: අනිත් ඔක්කොමයි.
1: සිකියුරිටි එකක් දාන්න. රයිනෝ රූෆින් ෂීට් එක ගැන කියන්න ඕනේ. රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක. ඔයා දන්නවා මාකට් එකේ තියෙන හොඳම ෂීට් එක. ඇයි මෙහෙම කියන්නේ? ඒගොල්ලෝ ටික වෙනස් විදිහට හිතුවා. ඉස්සරහට වෙනස් වෙනකොට උණුසුම් කාලගුණ එනකොට ඒගොල්ලෝ ප්ලෑන් කරා මේ ෂීට් එක යටින් පොඩ්ඩක් රස්නේ අඩු වෙන්න මොකක් හරි එකක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා.
2: බලන්න මේ දවස්වලට කොච්චර එක ඕනේද කියලා.
1: ඒක ඇවිල්ලා දොර දක්නා නුවන නේ.
2: ඔව්.
1: දොර බලන්න, ළඟ නොබලන්න. එහෙම නේද කිව්වේ?
2: දකුණු බලා වම් බලන්න.
1: ඒ වෙන්නේ. ඒ වෙන්නේ.
2: ඒ පාර මාරු වෙනවා.
1: රයිනෝ රූෆින් ෂීට් එකේ තියෙනවා මේ යටිපැති මැටි ලේයර් එක. ඉතින් ඒ නිසා ෂීට් එක හීට් වෙනකොට
2: අර
1: ගේ ඇතුළට දැනෙන උණුසුම අඩුයි. ඒ නිසා තමයි ප්‍රීමියර් ෂීට් එක ගන්න කියලා කියන්නේ. ෂීට් එකේ උඩ පැත්තේ තියෙනවා ජල විකර්ෂක ආලේපණය. ඒක ගාලා නිසා වතුර ටික වැන්නට පස්සේ ඉක්මනටම ෂීට් එකෙන් ඉවත් වෙලා යනවා. ඒ නිසා දියසෙවල බැඳින්නේ නැහැ, පාසි බැඳින්නේ නැහැ. ෂීට් එක පරිස්සම් කාලයක් තියෙනවා. ලස්සනයි, පෙනුමයි, ඈතට මරු නියමයි. ඉතින් ඒ නිසා තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන කිව්වේ.
2: ඉතින් ඔයා තෝරගන්නවා නම්
1: අයිනෝ
2: තමයි තෝරගන්න ඕනේ. ඔයා ඉතින් එකපාරට හොම ඩොග් ගාලා නතර කරා. මම කන්ෆියුස් වෙනවා නේ. අදමගේ වහල ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලින්ම දාගන්න කියලා තමයි අපි මතක් කරන්නේ.
1: එක්සිබිෂන් එකක් තියෙනවා BMICH එකේ 21 වෙනිදා. මේක මේ ආහාර සම්බන්ධ නේද? අලුත් අලුත් කෑම ජාති ගැන ඇල්මක් දක්වන ඕනම කෙනෙකුට යන්න පුළුවන්.
2: මං වගේ අයට යන්න පුළුවන්.
1: උයන්න බැරිය යන්න.
2: නෑ මට උයන්න පුළුවන්. මං කෑමගෙන ඇල්මක් දක්වන කට්ටියකි.
1: හරි හරි. උයපුවා කන්න පුළුවන්.
2: මං කනවා මං කනවා.
1: 21 22 23.
2: ඔව්. BMICH එකේ තමයි තියෙන්නේ. ශ්‍රේෂ්ඨ ප්‍රමුඛයන් 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටිත් එක්ක ඔන්න ඔයාලට එතන ගිහිල්ලා බලා ගන්න පුළුවන්. Pro Food Pro Pack and Ag Biz 2026.
1: පළවෙනි නිෂ්පාදක ගැන කිව්වනේ ඉතින් ආයෙ ගන්න.
2: මම ලස්සනට කියවන්නේ දෙක.
1: හොඳ හොඳයි. මකයි සම්මාන දෙන්න. يعني වැඩි හරියට කරනවාට පොඩ්ඩ ඉඳලා හිටලා. මේ යන්න වෙලාව හරි.
2: හරි.
1: පළවත්ත ගන්න මේ අවුට්ලට් වලින් කිරිපිටි ගන්න. පිටරට ඒව ගන්න එපා. ලංකාවේ එක ගන්න. ඕක තමයි කෙටියම කියන්නේ. වෙන ඒවා ලංකාවේ වුණොත් වෙන ඒවා ගන්න එපා. පළවත්ත එක ගන්න. RDB බැංකුව ගැන කිව්වා. FD එකක් දානකොට RDB බැංකුවට එන්න. ශාඛා 272 රටපුරා. ඩෝමා මාක්ස්පෙන් ගෲප් එකකට වඩ පුළුවන් කමක් තියෙනවා. CV එකක් දාලා අලුතෙන් ජොබ් එකකට සම්බන්ධ වෙන්න. කොහොමද මේක කරන්නේ කියලා කියන්නේ මෙන්න මේ WhatsApp නම්බර් එකට වගේ CV එක යවන්න.
2: 0767767999 යට තමයි ඔය CV එක දාන්න ඕනේ. අසරම් කරුවන්ට පුහුණු ඇතු ක්‍රියාකරුවන්ට තියෙනවා. අවුරුදු 18ට වැඩි නම් ඔයාලා සල්ලි මේ ඉඳලා තියෙනවා නම් ටග් ගාලා CV එක දාන්න.
1: අමල්ක මැණික් කඩවර. ඔව් එයා තමයි ඔය CV එක බලන්න.
2: ආ
1: GM මහත්තයා.
2: ආ නෑ.
1: ඔතන්ට ඒ අනුරාධා පෙරේරා කියලා CV එක.
2: ගණ්ඩපා.
1: එයාව ගන්න. මගේ මේ බීම් එක ඉස්සරහට මම වෙන ළමෙක් ගන්න අලුත් ළමෙක් ඇවිල්ලා ඉන්නේ. 9යි විනාඩි 55යි අපි එනවා හෙට ආයි 7ට.
2: ඔයා දැන් ඒකෙන් එන්නේ නේ?
1: යයි යයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 01176

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සෑමට දැනුම් දීමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
6: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
8: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
10: ලකාණ්ඩ රේඩියෝ ITN
11: උදේ 10 විනාඩි 6යි
12: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
13: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: ඓතිහාසික ඇසල මංගල්‍යයේ තුනුවන කුමල් පෙරහැර අද වීථි සංචාරය කරනවා. පසරු 6:53 යෙදෙන සුබ මොහොතින් පෙරහැර ආරම්භ වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දෙවන කුමල් පෙරහැර ඊයේ වීථි සංචාරය කළ අතර ශ්‍රී දළදා මාලිගයේ ඇත්පත්තිනිට අයත් ජනරාජ ඇතු පෙරහැර කණ්ඩුව වැඩම කර තිබෙනවා. අඩි 7ක පමණ දිග දළ යුගලයකට හිමිකම් කියන ජනරාජ ඇතා පෙරහැර මංගලයට සම්බන්ධ කර ගැනීම සීමා කර තිබුණා. එම ඇතා තරමක් දඟකාර හස්තියෙකු වීම ඊට හේතුව බවයි අප වාර්තාකරු පවසන්නේ. රුසියාව යුක්‍රේනයේ කිව් ඇතුළු ප්‍රදේශවලට යළි මිසයිල් ප්‍රහාරයක් එල්ල කළා. ඉන් පුද්ගලින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 23 දෙනෙකු තුවාල් ලැබුවා. නිවාස සංකීර්ණ ගන්ධාවකට හානි සිදුව තිබෙනවා. ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි යුක්‍රේනයේ බලධාරීන් පවසන්නේ. ජනතාවට ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු සඳහා නිවේදන නිකුත් කිරීමටත් ඔවුන් කටයුතු කළා. ගුවන් ආරක්ෂක පද්ධතිය සක්‍රිය කර තිබෙනවා. ප්‍රදේශ ගණ්ඩාවකට විදුලි බලය ඇනහිට ඇති බවයි යුක්‍රේන බලධාරීන් සඳහන් කළේ. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
5: 24 පෑම සීරුවෙන් ලකා.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැගේ ලක්ෂ 20ක් ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙක අපව
2: සබෝදාසනක උදේ 10යි විනාඩි 5යි

මෝටර්සයිකල්ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙතින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්.

සුබෝ දැසන කවදේ 10යි විනාඩි 15යි. අද ලස්සන දවසක් නේ. ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම මම හිතුණා අද දවසේ ලස්සන දවසක් වෙන්න ඕනි කියලා. ඉතින් අද අගෝස්තු මාසයේ 20 වෙනිදා නේ. ඉතින් උදේම වැඩට ගිහිල්ලා ඇති. වැඩ ගොඩාක් එක්ක ඉන්නකොට ඔයාට පුංචිම හරි මාසයක් දැනුනොත් මේ පැත්තට ඉක්මනට එන්න. හඩ්බිට් ඇවිල්ලා ඉන්නවා යශේක. ඔයාට දවල් එක වෙනකන් ඉන්න පුළුවන් මාව අහගෙන. ඔයා කැම්මැතිම සින්දු අහන ගමන් එහෙම නැත්නම් ඔයා කැම්මැතිම කෙනෙක් එකතු කරගන්න පුළුවන් ඔයා කැම්මැතිම සින්දුවකට. ඉතින් මේ ඕන දෙයක් බලන දවල් එක වෙනකන් FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන් මුලින්ම ලස්සන සින්දුවක් අපි අහලා ආවනේ මේ පැත්තට. අද ඇසල පෙරහැර කුමල් පෙරහැර තිබ්බයි. ඉතින් අදත් පැවැත්වෙනවා. ඉතින් යන්න බලාගෙන ඇති කට්ටියෝ, ඉතින් යනකොට ඔයා අරන් ගියපු දේවල් ටික ආපහු අරගෙන එන්න මතක් කරලම්. ආපහු තැන තැන දාලා එන්නපො. ඉතින් පුංචි මතක් කිරීම මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් මාත් කරා වොන්න. එගෙන මතක් කරන ගමන් ආට වැඩ කරන ගමන් මහන්සිය 15 නැති වෙන්න මේ පැතර එන්න මම ෆෝන් නම්බර් එක මතක් කරන්නම්. 0703935937 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියන්න, එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න පුළුවන්. මේ ඕන දෙයක් පුළුවන් ගවල් එක වෙනකන්. අපි මොලේ මොසින්දුව කහලේ මුදු. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ආයෙ පැත්තේ ඉඳලා කියන දේවල් ටික මේ පැත්තේ ඉඳලා මං අහන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට. ඉතින් සින්දුව අහන්න යන කලින් ඉක්මනට ඉතින් මේ පැත්තට මැසේජ් එකක් එවන්න. මේ ලැස්ති කරන් ඉන්නේ අමන්දාගේ ලස්සන සින්දුව රජිනට.

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
2: උදේ 10:23යි.

උදේ 10 විනාඩි 31යි වෙලාව. ඉතින් අපි මේ පළවෙනි පැය තමයි මේ විදිහට ඉන්නේ නේ. ඔයාටයි මටයි වෙන් වුණා. ඉතින් මේ විදිහට හත් බිටිකේ පළවෙනි පැය අපි පටන් අරගෙන තියෙන ලස්සන සින්දු ටික කැහුවනේ. ඉතින් ඔය මැසේජස් ගොඩාක් මට දාලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි අපි වහගෙන ඉන්නවට වාගේ වටින වෙලාව වෙන් කරලා පොන්චිම හරි මැසේජ් එකක් මේ පැත්තට එවනවට. ඉතින් ඊයේ දවසේ කොහොමද ඔයාට? ඊයේ දවසේ වාගේ කොහොම වුණත් මේ පටන් ගන්න තියෙන අලුත් පැය 24ක්. ඉතින් පහෝගිය දේවල් ගැන හිත හිත හිතර ඉඳ ගන්න ඕනේ නෑනේ නේද? මොකද මේ ඉතින් අලුත් පැය 24ක් තියෙන. ඔයාට ඉතින් වැඩ ටික කරගෙන යන්න පුළුවන් අලුත් විදිහට. ඉතින් පරණ හැමදේම අමතක කරන අලුත් වෙන්න නේද? අලුත් වෙනකොට අලුත් සින්දු ටිකක් ඔය කැමතිම සින්දු ටිකක් අහන්න පුළුවන් මේ පැත්තට ආවොත්. අර වැඩ කර කර ඉන්නකොට පොඩ්ඩක් විතර මහන්සිය දන්නවනේ. ඒ මහන්සිය චුට්ටක් විතර පැත්තකට තියන්න පුළුවන් සමහරක් වෙලාවට ඔය කැමතිම සින්දුවක් ඇහෙනකොට. එහෙම නේද? මම හගෙන ඉන්න ගමන් මට ඔයාට මතක් කරන පුංචි දෙයක් තියෙනවා. ඒ තමයි පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත කියලා කියන්නේ එදා ඉඳලා අද වෙනකම්ම වෙළඳපළේ විශ්වාසය දිනාගත් වෙළඳ නාමය. ඉදින් ඕ මොනවා හරි ක්‍රියාශීල නිෂ්පාදනයක් මිලදී ගන්න හිත හිත හිටියානම් හොඳ නමක් හොය හොය හිටියානම් ඔය හොඳ රසයකට කිරි රසයකට නැවුම් විදිහට 100%ක්ම ස්වභාවික විදිහට මිලදී ගන්නකොට ඔයාට පැල්වත්ත නිෂ්පාදන කියලාම මිලදී ගන්න අමතක කරන්න එපා. ඉදින් ඔයාට පැල්වත්ත නිෂ්පාදන වෙදින් කිරි යෝගට් එහෙම නැත්නම් අයිස්ක්‍රීම් බටර් මේ ඕන දෙයක් වලට මිලදී ගන්න පුළුවන් පැල්වත්ත කියන වෙළඳ නාමයත් එක්කම. ඉදින් ඔයා කඩේට ගිහිල්ලා මොනා හරි මිලදී ගන්නකොට ක්‍රියාශීල නිෂ්පාදනයක් මිලදී ගන්නකොට පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න. හඩ්බී චැට් එක පැත්තට ආද කවුද ඉස්සෙල්ලා මම වාසනාවන්තයා. හරියටම උදේ 10 වෙනකොට මම බලන්න ඇවිල්ලා තිනවා. යශ් එක්ක කතා කරන්න වාට හිතුණනේ උදෙන්. හරියටම උදේ 10 වෙනකොට අප කෙනෙක් තමයි මේ ඉන්නේ. කවුද මේ? හයි ගුඩ් මෝර්නින් අකියලා දින ගුඩ් මෝර්නින් ඔයාට. ඔයාව තමයි මුලින්ම අහන්න ගත්තේ. පුළුවන්ද මට සින්දුවක් දෙන්න කියලා අහලා තිනු අචින්ත. ඉතින් ආට සින්දුවක් දෙන්න නැතුව කොහොමද මම වහගෙන ඉන්නකොටනේ? ඔය මේ දෙහෙට වහගෙන ඉන්න මම ලස්සන සින්දුවක් තමයි රෙඩි කරගෙන ඉන්නේ ඊළඟට ඔයාට අහන්න දෙන්න. හයි යෂ්මැනිකෝ, කවුද මේ? පානදුරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ තුසර. තුසර ඔව එකතු කරගන්නයි හරිම ආදරෙන් ඔයත් එක්ක වැඩ කරන්නයි ඉන්නනේ මේ වෙලාවේ මාව අහන ගමන්. මාව හරගමන් වැඩ ටික කරගෙන යන්න. ඕ මේ වෙලාවේ ඔතන ඉන්න මා කුමාර අයියා අසාක්කා එමනත් අවගේ මෝඩර්න් සිල්මාම ඉන්නවා සීත ඇන්ටිනවා සිරෝම ඇන්ටිනවා මේ හැමෝම එකතු කරගන්න කියලා දිනව සින්දු අහන්න. ඉතින් වෙනද වගේම ආදරෙන් අපිත් එක්ක ඉන්නකොට මාතලේ දෙලිනි කොහොමද මං ඔයාව අමතක කරන්නේ නේද? හෙලෝ හෙලෝ යෂ් කොහොමද කියලා අහලා තියෙනවා. මං ගොඩාක් හොඳින් ඉන්නවා දෙලිනි. ඔයාම එලාවේ සද්දට මම හගෙන ඉන්නවානේ. ඉතින් මං ඔයාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. දෙලිනිගෙන් පැත්තරින් ගිහිල්ලා මම යන්න හදන්නේ කොහටද දන්නවද? උදේශිකාව හම්බ වෙන කෑගල්ල පැත්තට. කෑගල්ල ඉඹුල් ගස්දෙන ඉඳලා තමයි උදේශිකාවට මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාවේ යාගිට එන ෂොප් එකේ බරටම වැඩ. රෙදි වහන ගමන් ඉන්නේ. ඉතින් වහන ගමන් මාව අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාට වැඩ කරන ගමන් මහන්සිය පාළු නැති වෙන්න මේ හැමදේටම මට හાર્ට් බීට් අහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනක. ඉතින් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නේ. අපි මේ සින්දු අහලා යමුනේ. උදේ 10 විනාඩි 35.

0: රටට වග කියන රේඩියෝ.
1: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: අතෑවට හිනා වෙවි සින්දුවහන්න ඊවිනි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
7: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගීතය සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: ලක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10 විනාඩි 46
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක් හඬ Heartbeat.

දෙදහය විනාඩි 45 වෙලාව හඩ්වීට අහගෙන ඉන්නවා නේද අශෙක්? හඩ්වීට අහගෙන ඉන්නකොට ඔයාට පුළුවන් ආ කැමති කෙනෙක් එකතු කරගන්න. ඔයා මේ වෙලාවෙ කොහේ හිටියත්, ඔයා එහෙම නැත්නම් ඔෆිස් එකේ හිටියත්, බස් එකේ යන්නේ නැනකො මං හිටියත්, ආ ගෙදර ඉඳගෙන මම අහගෙන හිටියත් ඔයාට පුළුවන් ආ කැමති සින්දුවක් මගෙන් ඉල්ල ගන්න. ඉතින් ලස්සන සින්දු ලිස්ට් එකක් තියෙන. මේ හැමදේම දවල් එක වෙනකන් පුළුවන් ඔයාට මම අහගෙන ඉන්නකම සින්දුවක් ඉල්ල ගන්න. දැන් මේ දවස්වල එළියට බැස්සහම මුළුකු අවුවක් තියෙනවා නේද? එළියට බැස්සම හරිම අමාරුයි. ගෙදර ආවට පස්සේ හරි නිකන් කලන්තේ වගේ නේද? ඉතින් මේ අවුව එළිනෝ තත්ත්වෙත් එක්ක ටික ටික වැඩි වෙනවා. ඉතින් අපිට කියන්න අමාරුයි මොන වගේ තත්ත්වයකට අපිට ඉස්සරහට මුණ දෙන්න වෙයිද කියලා. ඉතින් මේ තියෙන උෂ්ණත්වෙත් එක්ක දැන් පුංචිල් බබාලා එහෙම දැන් නිවාඩු කාලේ තියෙන විනෝද චාරිකාර එහෙම නැත්නම් සරුංගල් යවන්න යනවා. ඉතින් අවුව බලන්නේ නැහැ එළියේ. ඉතින් දඟලලා තැන්නලා සෙල්ලම් කරනවා. හැබැයි ඊට පස්සේ තමයි ඉතින් ලෙඩ හැදෙන්න පටන් ගන්නෙ නේ. ඉතින් රිච්වි ආර්යාල අමාරෝහලේ ඒ වෛද්‍යවරයෙක් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක පුංචි දරුවන්ට තාපකම්පන තත්ත්වයන්, ක්ලාන්තය, ඒ වගේම සංකූලතා වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ගෙදර ඉන්න අම්මලාට පුංචි වගකීමක් තියෙනවා. ඉතින් මේ තද අවුවක එළියට යනවා නම් ඒ ගැන පොඩක් අවධානය තියන්න. ඉතින් මේ දින පවතින උෂ්ණත්වයත් එක්ක ගර්භණී මහවරුන් විචලනයේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් අර හොඳට වතුර බොන්න කියලා තමයි කියන්නේ. ඉතින් වැඩිහිටියන්ට තදුම වශයෙන් දිනකට ජල රේටර 3ක්වත් බොන්න කියලා තියෙනවා. මේ තියෙන රසත් එක්ක දරාගෙන අපිට ඉස්සරහට යන්න. දැන් එහෙම නැතුව දැන් පුංචි දරුවෝ එහෙම ගෙදරින් එළියට එහෙම යනවානේ. එතකොට වතුර බෝතල් දෙකක්වත් එළියට අරන් යන. ඉතින් තේරෙන්නේ නැහැනේ වතුර බොන්න ඕනේ කියලා. ඉතින් අර වැඩිහිටියන්ට තේරුමක් තියෙනවා මේ ගැන කොහොමද අපි මොන දෙන්න ඕනේ කියලා. ඉතින් වැඩිහිටියන්න පුළුවන් ඉතින් දරුවන්ට පුංචි මතක් කිරීමක් කරන්නනේ. ඉතින් මේ හැමදේම එක්ක අපිට ඉස්සරහට යන්න ඕනේ. එතකොට කෘතිම ආහාර ගන්නකොට, ඒ ගැනත් පැණි බීම මේ වගේ දේවල් ගන්නකොට පොඩක් හිතන්න වෙනවානේ. අර ගෙදර තියෙනවා නම් නාරං ටිකක් හදාගන්න, දොඩම් ටිකක්, දෙහි, රැවලි, ඉතින් මේ වගේ දේවල් කන්න ස්වභාවික දේවල් වලට යොමු වෙන්න පුළුවන් නම් පොඩ්ඩක් විතර මේක අර අපිට සමනය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ උෂ්ණත්වෙත් එක්ක අර ශනික ආහාර ගන්න ගියාම, වැනිබීම ගන්න ගියාම මේවා ටිකක් අර ඇඟේ උෂ්ණත්වෙත් එක්ක ටිකක් වැඩි වෙනවානේ. ඉතින් ක්ලාන්ත වගේ තත්ත්වයන් ඇති වෙනවා නම් ඒක පොඩක් වළක්ව ගන්න තමයි ඉතින් මේ කිව්වේ. මම හගෙන ඉන්න ගමන් ඔයාට දැන් ආහාර ගැන කිව්වනේ නේ. ඉතින් ආහාර කෑම කන්න, රස රස දේවල් කන්න ඉතින් කවුරුත් කැමති. BMICH එක පැත්තෙම යන බලාගෙන ඉන්නව නම්, හිතාගෙන ඉන්නව නම් අගෝස්තු 21 වෙනිදා ඉඳලා 23 වෙනිදා වෙනකන් BMICH එකේ තියෙන එක්සිබිෂන් එක ලංකාවේ වගේම විදේශ ආහාර වලට කැමති ආයට යන්න පුළුවන්. ඇසුරුම් කරන ආහාර සැකසුම් සහ ඇසුරුම් කරන ප්‍රදර්ශනයක් තමයි තියෙන්නේ. ඉතින් Pro Fruit and Pro Pack එහෙම නැත්නම් AgBees 2026 මේ එක්සිබිෂන් එකේ නම. ඉතින් වාට 450කට වඩා වැඩි අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි තියෙනවා. ඉතින් ඔයාට බලන්න පුළුවන්. ඉතින් දේශීය විදේශීය ආහාර හැදෙන හැටි, ඇසුරුම් කරන හැටි, මේ හැම අත්දැකීමක්ම ඔයාට ගන්න පුළුවන් 21 වෙනිදා ඉඳලා 23 වෙනිදා වෙනකන් BMICH එකට ගියත්. ඉතින් ඒකෙන් අතට මතක් කරනවා අපි අමුද බලන්න, මාව අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න මේ වෙලාවේ හාඩ්බීට් චැට් එක පැත්තට. එජී අනුර පුස්සල්ල වාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඉතින් මාව අහගෙන ඉන්නා නේද මේ වෙලාවේ සද්දටම. හයි ජය වේවා කියලා තිනව අර ජයෙන් ජයම වෙන්න ඕනේ. සරච්චාන ඩයස් තමයි මාව අහගෙන ඉන්නේ රයිගොම ඉඳලා. ඉතින් ඔයාගේ ෂොප් එකේ මේ වෙලාවේ සද්දටම ලක්කන දාලා තියෙනවා නේද? මම දන්නවනේ. Good morning. කවුද මේ කකුලේ අසනීප කරගෙන ඉන්නේ? මත් එක්කම ශාමා ඔයා නේද? මට මතක ඒවා කලින් දවස්සක කිව්වා. තාම හොඳ නැහැ නේද? ඉක්මනට අඩු කරගන්න. වැඩ ගොඩක් තියෙනවනේ නේද? වැඩ ටික කරගන්න. ඉතින් ඔයා ඉක්මනට සනීප වෙන්න ඕනේ. Good morning. මං ආව අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ලස්සන දවසේ ආව අහගෙන ඉන්නවා. තාම සනීප නැහැ. ඉතින් ඉක්මනට අඩු කරගන්න ශාමා. Good morning කියලා දෙනවා. 10 ඉඳලා 1 වෙනකන් මාව අහගෙන ඉන්නවා. හොරා දවස් 3ක්. ලස්සන ලස්සන ගීත මල් පොකුරක් එකතු අහන්න ඕනි කියලා දෙනවා. ෂෝ කවුද මේ? ඔයාලා මාත් එක්කම ඔයගොඩ සුමනාව එකතු කරගන්න හරිම ආදරේ. ඔයා ආවෙනද වගේ ආදරෙන් මට මැසේජ් එකක් එවලා තියෙන බොහොම ස්තුතියි.
සබෝ දැසලක් නංග කියලා තියෙනවා අපිත් වහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. දුවලා දෙන්න ඉන්නවා මෙත්සදී අමන්දී මහත්තයා හේමන්ත සිල්වා එවගේම අම්මා ඉන්නවා නෙමල් තිලක සිරි සුදු අය අක්සුදු අක්කා ඉන්නවා මනෝහර ප්‍රනාන්දු අනෝමා අක්කා ඉන්නවා ප්‍රභානංගි විතරක්ම නෙමේ ගාමිණී අයියත් ඉන්නවනේ ඔන්න ඔතන. මට මැසේජ් එක දාලා තියෙන්නේ මැණිකේ ඇදදම් ගස්ලන්දෙන් තමයි මාව අහගෙන ඉන්නවා කියලා. මාතර හක්මනින් සහන් ප්‍රභාත් මවත් අහගෙන ඉන්නවා කියලා තියෙනවාට දෙන්න ලස්සන සින්දක් මාව අහගෙන ඉන්නා. දවසක ආදරණීය උදෑසනක් කියලා තියෙනවා වෙනද වගේම මාත්‍රව වහන් ඉන්නවා. තවලමින් දාමි මලින් අනුපම තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. ඉතින් අපි ලස්සන සින්දුවක් අහලා යමු නේ. ඉතින් මේ සින්දුව වගේම ආට බලුවන් ආ කැමති තවත් සින්දු ගොඩාක් අහන්න මාව අහගෙන හිටියොත් දවල් එක වෙනකන්.

0: අඩකුඹුරේ රළුමාවති නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
2: David Pierce Motor Company within Rajya Sevak Upata Pidana DPMC Rajya Pranama Amatanna 01114 700 600

0: ලක්කන ප්‍රවෘතිය සමගින් මම වෙනුර ගිනලිය ප්‍රවෘතිය සංස්කරණය චන්දන මාරසිංහ.
1: දැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැන්දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනිපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: පසුගියදා දෙවීන්ද රැගෙනා දෙමුතු චතුරංග පෙරේරා හෙවත් සමිත්පුර චතු යන සැකරුගින් ලද්දරතුරු වලට අනුව ගිනි අවියක් සහ ජීවපතරම් 12ක් සොයාගත් බව පොලිසිය සඳහන් කළා. පසුගිය 18 වෙනිදා දෙවීන්ද රැගෙනා ඔහු රැඳිම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුවනවා. ඒ අනුව මට්ටක්කුලේ ප්‍රදේශයේ සැකරුගේ නිවසක සංගමා තිබූ රිවොල්වර් වර්ගයේ ගිනි අවියක් සහ පතරම් 12ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. දකුණු ලිබනේ ස්ථානකයේ පෙකට ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ත්‍රස්වාදී කණ්ඩායම මේ ඉලක්කය බවයි ඊශ්‍රායලයේ පවසන්නේ. අදාළ ප්‍රදේශවල සිට බරාවි ප්‍රහාර එල්ල වී තිබෙනවා. එම ස්ථාන සම්බන්ධයෙන් ලබාගත් තොරතුරු අනුව මෙහෙයුම් සිදු කිරීමට ඊශ්‍රායල් ආරක්ෂකංශ කටයුතු කළා. කෙසේ වෙතත් සිදු ඇති හානි පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු ලැබී නැහැ. ලක්කන ප්‍රධාන ප්‍රවති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

එකලහේ පැය තුමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ දෙවනි පැය හාට් බීට් එකේ. අයත් එක්ක ඉන්නෝ. ඉතින් හාට් බීට් චැට් එකත් පිරීලා තියෙනවා මේ වෙලාවේ මම අහගෙන ඉන්න අයගින්. ඉතින් භවිෂ්‍යතේ මේ තරම් වාගේ වටින වෙලාව වෙන් කරගෙන මට පුංචි හරි මැසේජ් එකක් එවනවාට ඉතින් මේ තරම් අපිට ආදරය දෙනවට ඉතින් ආවද එකතු කරගන්න හරිම ආදරෙන්. දැන් මේ කාලේ කියන්නේ අගෝස්තු නිවාඩුව අර එනකන් ඇඟිලි ගැන ගැන ඉන්නවා ඉස්කෝලේ යන කාලේ හැම නේද? ඔයත් එහෙම කෙනෙක්. මම නම් එහෙම තමයි. අර දැන් මේ කාලේ කියන්නේ සරුංගල් කාලේනේ. දැන් සරුංගල් යවන්න ලස්සන ලස්සන සරුංගලයක් හදාගන්න. ඉතින් අර ගෙදරම ඉස්සර නම් අපි සරුංගල් හදාගන්නවනේ. ඉතින් සරුංගල් හදාගෙන ඉතින් සරුංගල් යවන්න වෙනම වෙලාවක් වෙන් කරගන්නව හවස් වරු. ඉතින් අර ගෙදර කවුරු හරි ඉන්නවනේ එකතු කරගෙන ගිහිල්ලා අම්මා තාත්තාත් එක්ක ඉතින් අර යවනවනේ. ඉතින් ඒ කාලේ හරිම සුන්දරයිනේ. ඉතින් දැන් නම් හැමෝටම සමහරක් වෙලාවට අර තියෙන කාර්ය බහුලත්වෙත් එක්ක ඒ දේවල් වලට වෙලාව වෙන් කරනවා. කියන බැරි වෙනවනේ. හැබැයි ඒ වුණාට තර ගම්වල තාම ඒ තරම්ම සතරෙන් අර සරුංගල් යවනෝනේ අගෝස්තු මාසේ කියනකොට. ඉතින් සතරෙන් සරුංගල් යවුවා වගේ නෙමෙයි මේ කාලේ තියෙන අවුව රස්නෙත් එක්ක. ඉතින් පොඩක් අර ඉර එළිය අඩෝනහම අවුව බැස්සහම එහෙම පොඩක් එළියට යන්න නැත්තං අර පස්වලෙඩ හැදෙන්න පුළුවන් මේ තින එල්ලිනෝ තත්ත්වෙත් එක්කම හොඳට ටිකක් වතුර බොන්න. ඒ වගේම එළියට යනකොට මතක් කරලා සරෙප්පුවක් දාගෙන යන්න. සරෙප්පු දෙකක් එහෙම නැතුව ගිහිල්ලා ඔන්න කටු ඇනෙන්න පුළුවන්. එතකොට ඒ දේවල් එක්ක අර වැවක වැය කණ්ඩිය එහෙම අපි යවනුනේ සරුංගල්. එතකොට අපි හිතන්නේ නැති විදිහට කටු ඇනෙනවා. ඒතර ළමයි ලෙඩ වෙනවා. ඉතින් මේ හැමදේම එක්ක වැඩිහිටියන්ට පොඩක් අවධානයෙන් ඉන්න වෙනවා නේද? අර සතුටෙන් ඉන්න මාසේ වගේ මේ පස්සේ ඔන්න අසනීප වුණොත් එහෙම ඉතින් ඉක වෙන්න කලින් පොඩ්ඩක් ඉතින් මග බලා ගන්න. 11 විනාඩි 12 වෙලාව මම අහගෙන ඉන්න ගමන් මේ පැයේදී මුලින්ම යාට මතක් කරන දෙයක් තියෙනවා. ඒ තමයි ජීවිතයේ සිහිනයට වස්තු නවය ආශිර්වාදය අරගෙන එන ධන නිධානයේ ලොතරැයි පත්‍රය ගැන ලොතරැයි පත අරගෙන බලන්න. ආගේ ජීවිතේ හිණ හැබෑ කරගන්න ජීවිතයට වස්තු නව එනකන් ඉන්න එපා උත්සාහය දිනවා ළඟ. ඔයාට පුංචි තල්ලුවක් දෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න. ඉතින් පුංචි රුපියල් 40කින් ඔයාගේ ජීවිතයේ සිහින වෙනස් කරගන්න ජීවිතේ හිණ හැබෑ කරගන්න මේ හැමදේම පුළුවන්. ධන නිධානයේ ලොතරැයි පත අරගෙන ඔයාට කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් එහෙම නැතුව ඔයාට සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියනත් අවස්ථාවක් තියෙනවා. මේ හැමදේම අරගෙන එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. ඉදිනවා මෙලදී ගනුර් ධන නිධානයේ ලොතරැයි පත කියලාම මෙලදී ගන්න. මේ වෙලාවේ මොකද කරන්නේ ඔයා? දවල් ටික කෑම ටිකක් හදන්න ලෑස්ති වෙලා ඉන්නේ. මට හිතෙනවා රස කෑම එකක් හදනවා ඇති කියලා අර මැලුමක් එක්ක. කිරි හදක් එක්ක රස කෑම ටිකක් අර ගමේ රහට එහෙම හදනකොට ගෙදර ඉන්න පොඩ්ඩෝ එහෙම කන්න කැමති නැතුව ඇතිනේ. ඒගොල්ලෝ රස රස දේවල් හොයනෝනේ සමහර අය. රස රස දේවල් හොයනකොට කෑම ටික අර බත්තකට චුට්ටක් අර පුංචි පොඩ්ඩෝන්ට කෑම ටිකක් හදලා දෙනකොට රසට ගුණට සුවඳට හදලා දෙන්න බලාගෙන හිත හිත හිටියා නම් කෑම කන්න නැතුව එහෙම හිටියා නම් ඔයාට පුළුවන් මොනවාද දන්නව නේද? පැල්වත්ත බටර් ටිකක් පාවිච්චි කරන්න. පැල්වත්ත බටර් ලුණු සහිත ලුණු රහිත මේ විදිහටද ඔයාගේ කැමැත්ත අනුබල දී ගන්න පුළුවන්. ඒ වගේම පැල්වත්ත සුදු ලුණු බටර් එක ඇවිල්ලා තියෙන. ඉතින් මේ හැමදේම බත් එකට චොට්ටක් එකතු කරලා අර පොඩ කන්නේදි පොඩොන්ට කැම ටික පොඩක් රස කරලා දුන්නොත් අනිවාර්යෙන් කනවා. ඉතින් ආඩ මේ පුංචි ටිප් එකක් මං කියුවා. ඉතින් ඔයා අරගෙන බලන්න කැම ටික රස කරගන්න පැල්වත්ත බටර් එකක්. 11 විනාඩි 14යි 11 පැයදී මුලින්ම කවුද මේ පැත්තට ආවි කියලා බලන්න යන තමයි මේ හදන්නේ. බලන්න ඔයත් ඉන්නවද කියලා මේ චැට් එක පැත්තේ. අයවෝවන් කියලා තිනෝ මඩුපත් ලක්ෂ්මන් තමරා නිෂානි චේතනා පුංචි පුතා තේජාවෝර් එකල කරගන්න කියලා තිනෝ භාග්‍ය ඉන්නවා අවිෂ්ක. ඒ වගේම සේරුවවිල කේඩී සමරසිංහවත් එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සනම ලස්සන දවසක් අක්ක කියලා තියෙනවා. කොහොමද ඔයාට? මම ගොඩාක් හොඳින් ඉන්නවා. අයිනෝක කොහොමද ඉතින් ඔයාට? කඩේ කරගන්න ගම මාව ආගෙන ඉන්නවා නේද? බිස්නස් හරියද මේ දවස්වල? ඉතින් වාගේ කඩේ දිනු යන්න කියලා මං පුංචි විශ්වකුකුත් තියනවා. පවුල හැමෝමත් එකතු කරගෙන ඉතින් මාව හනගමක් නේද ඉන්නේ. ඉතින් ලස්සන සින්දුවක් මං ආට දෙන්නම් මාව අහගෙන ඉන්න.
ජයමා මොයාව අමතක කරන්නේ කොහොමද නේද? සුබ දවසක් වේවා කියලා තියෙනවා. සින්දුවකට එකතු කරගන්න කොට්ටාවේ මේ වෙලාවේ වැඩ කරන තැන හැමෝම ඉන්නවා මේ වෙලාවේ. ලොකු බොස් ඉන්නවා, පොඩි බොස් වරුණ, දිස්නෝ මිස්, මදුසංකර්, ජගත් ඉන්නවා. ජයමාම තමයි වෙනද වගේම මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. හැමෝම අපි එකතු කරගමු නේද? කැගල්ලට යන තමයි හදන්නේ තරුණ ආව එකතු කරගන්න. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අහගෙන ඉන්න හાર્ට් බීට් මේ විදිහටම. ගුඩ් මෝර්නින් කියලා දෙනවා. බුලත් කොහොම පිටිය පැත්තට යන තමයි මේ හදන්නේ. දෙවලාවේ ගරාජ් එකේ සත්තරම ලක්කඩ අහගෙන ඉන්නවා නේද? ආව එකතු කරගන්න. රුක්ෂාන් ඉන්නවා, පුපුතු, කුමාර මල්ලි, ජයම්පති, සල්වම් ඉන්නවා අපි වහගෙන. මේ හැමෝටම ලස්සන සින්දුවක් දෙන්නම්. ඔය විදිහටම අපි වහගෙන ඉන්න බුලස්සංගලින් දහරාවත් එකතු කරගන්න ඕනේ. ගුඩ් මෝර්නින් යෂ් කියලා තිනවාට ගුඩ් මෝර්නින්. අපි තහගෙන ඉන්නේ හાર્ට් බීට්. ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. අම්මා, තාත්තා, ඉනුකි බබා ඉන්නවා. රංග, ඉන්ද්‍රනීල්, ප්‍රණීත් ඉන්නවා මා වහගෙන. මදෝ, ඒ විතරක්ම නෙමෙයි තොයින බබත් ඉන්නවා. තරෝ බස්නායක නංගිවත් එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැමෝම එකතු කරගෙන අපි අමුද බලන්න දිනේෂ්ගේ සින්දුවක් අහන්න. ප්‍රේමාලෝකයේ සින්දුව තමයි මම ලෑස්ති කරගෙන ඉන්නේ. ඔයාට අහන්න දෙන්න මාත් එක්කම. අහමුද?

0: බහන්ඩ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස්. අමතන්න 0777 777 7374. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
3: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
4: සැලෙන්නෙල්ලෙන්න දළුව විලස නිතඹ නලෝලා, නිතඹ නලෝලා, නිතඹ නලෝලා.
5: ඉහින් දාල මෙහින් දාල යන අතරින් අපතින්න. Even if I...

0: ලෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මක්ස්වෙන් සමහ ්‍යාපරයවිතුන්ගේෙන් අපිතාහරන දැන් නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වී කිටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකයි හතයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන් පවමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලි රුපියල් හාරසිය අසුවක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන්න අය FM 93.5 FM 93.7 ලකන රඩියෝ ITN

එකලහයි විනාඩි 31යි වෙලාව මාව හගෙන ඉන්නවා. මාව හගෙන ඉන්න ගමන් කාට කියන්න ගොඩක් දේවල් තියෙනවා නේද? කතා කරන්න ගොඩක් දේවල් මේ වෙලාව එකයි දෙන්නේ ඔෆිස් එකේම. ඔෆිස් එකේ වැඩ ගොඩාක් එක්ක පොඩක් විතර බිසි වෙලා දින්නේ. ඇයි අර බොස් දෙනවන දෙනවල් වැඩ ගොඩාක් කරගෙන කරගෙන යන්නේ කියලා එක වැඩක් ඉවර වෙනකොට තව වැඩක් දෙනව නේද? මං හිතන්නේ හැම ඔෆිස් එකේම මේ වගේ තත්යක් තමයි තියෙන්නේ. ඒ කොහොම වුණත් ඉතින් වැඩ ටික කරන්න වෙන නැත්නම් ඉතින් ගෙදර යන්න තමයි වෙන්නේ. එහෙම වැඩ කර කර ඉන්නකොට පොඩක් විතර මහන්සි දැනෙනවා. අයියෝ මේක ඇති කියලාත් හිතෙනවා නේද? ඇති කියලා හිතුණට නතර කරලා අපිට යන්න බෑනේ. ඉතින් වැඩ ටික කරගෙන ඉන්නකොට වාට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න. සින්දුවක් අහන ගමන් ආ කැමති කෙනෙක් එකතු කරගන්න පුළුවන්. මේ හැමදේම දවල් එක වෙනකන් පුළුවන්. මම හගෙන ඉන්න ගමන් මට ආට මතක් කරන දෙයක් තියෙනවා. තමයි ධන නිධානය ලතරයි පත ගැන. ඔයාට කෝටිපතියෙක් විසිලක්ෂපතියෙක් වගේ මාසන්නේ බෝනස් වාසනාවට එමිකම් කියන අවස්ථාව හදලා දීලා තියෙනවා. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ඔයාට තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ ජීවිතයේ සිහිනය හැබැයි කරගන්න පුංචි රුපියල් 40කින් ඒ අතරතුර තියෙන ලොතරැයි පතේ තියෙන ඉලක්කම අතරතුර ඔයාගේ ජීවිතේ වෙනස් කර ඉලක්කම තියන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පරක්කු වෙන්න නැතුව ළඟම තියෙන ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ධන නිධානයේ ලොතරැයි පත අරගෙන බලන්න. ලොතරැයි ගරගෙන ඉලක්කම් ටික බලන්නත් ඔයාගේ ඇස් දෙක හරියට පේන්න ඕනේ නේද? ඇස් පැනීමේ දුර්වලතාවයක් තිබුණොත් මේ කිසිම දෙයක් කරන්න බෑ. පොතක් කියව ගන්න, ගෙදර එදිනෙදා වැඩ ටික කරගන්න, එහෙම නැතුව කාටවත් කරදරයක් නොවී ඔයාගේ තනියම වැඩ ටික කරගන්න. ඉතින් ඇස් දෙක අපිට හරියට හයියට තියෙනවනේ. ඉතින් ඒ හයිය නැති වුණොත් ඔයාට ඔයාගේ වැඩ ටික කරගන්න බෑ. තව කාගේ හරි උදව්වක් ඕන වෙනවනේ. ඉතින් ඔයාගේ ඇසේ සුද ඇවිල්ලා නම් තියෙන්නේ. ඉතින් මේ වගේ සැත්කමක් කරගන්න ඔයාට ඕනකමක් තිබුණා නම් හොඳට විශ්වාසවන්ත තැනක් හොය හොය හිටියනම්. ඒ විතරක් නෙමෙයි, ඔයාට ඇස් කණ්ණාඩි සේවාව ඇස් කණ්ණාඩි දෙකක් ගන්න. ඉතින් මේකට හොඳ සේවාවක් හොය හොය හිටියනම් ආයන්න තියෙන හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක බත්තර මොලේ තමයි තියෙන්නේ. නම්බර 77 එක රොබර්ට් ගුණවර්ධන මවද කොස්වත්ත වත්තර මුල්ල. මේකෙන ලිපිනේට ගිහිල්ලා ආට ඇස් දෙක පෙන්න ගන්න, ඇහැගෙන පරීක්ෂණ කරගන්න, වෛද්‍යවරයෙක් හම්බ වෙන්න, මේ හැමදේම පුළුවන්. බාහිර රෝගී අංශය තියෙනවා. ඒ වගේම ළමා ආක්ෂි සායනය, දියවැඩියා සායනය, ග්ලූකෝමා සායනය, මේ හැමදේම ආට එකම තැනකින් කරගන්න පුළුවන්. විශේෂම දේ තමයි දැන් ඇස් කණ්ණාඩි අපි ගන්න ගියාම වෛද්‍යවරයාට වෙනම චාර්ජ් එකක් අය කරන සමහර තැන්වල. හැබැයි මේ ආයතන එහෙම කරන්නේ. ඉතින් නොමිලි ඇස් පරීක්ෂාව කරගෙන මේකින ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන ලෑන් ලයින් එක මතක් කරගන්න. 011 2 78 58 58 011 2 78 58 58 මේකට ලෑන් ලයින් එකට කෝල් එකක් දීලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. වෛද්‍යවරයෙක් ගැන දැනගන්න පුළුවන්. මේ ඕන දෙයක් ඔයාට ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකෙන් විතරයි. ඒකනත් මතක් කරානේ. දැන් ඇස් දෙකත් ඔයාට හරියට පේනකොට රස කෑමක් කන්න එහෙම හිතුනොත් මොකද කරන්නේ? කෑමක් කන්න ලංකාවේ විතරක් නෙවෙයි දේශීය විදේශීය මේ හැම කෑම වර්ගයක්ම තියෙන තැනක් තියෙනවා. ඒ තමයි BMICH එක. ඉතින් හෙට තමයි මේ එක්සිබිෂන් එක පටන් ගන්නෙ. ඉතින් ඔය පරක්කු වෙන්නේ නැතුව දෙස් විදෙස් මේ හැම ආහාර වර්ගයක්ම සැකසුම් කරනවා වගේම ඇසුරුම් කරන ප්‍රදර්ශනයක් තමයි තියෙන්නේ හෙට ආයන්න. 21 වෙනිදා ඉඳලා 23 වෙනිදා දක්වා තියෙන අගෝස්තු මාසේ BMICH එකේ 450කට වඩා වැඩි අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කොටි මේ ඇතුළත තියෙනවා. ඉතින් ඔයාට කාලරන්ති රස කෑමක් එහෙම කන්න හිතුනොත් අනිවාර්යයෙන්ම හෙට BMICH එක පැත්ත යන්න. ප්‍රොෆුඩ් ඇන්ඩ් ප්‍රොපැක් ඇන්ඩ් ඇග්බිස් 2026 තමයි මේ එක්සිබිෂන් එකේ නම. ඉතින් හෙට BMICH එකට එහෙම ගිහිල්ලා බලලා එන්න. 11:36 වෙලාව අපිට ලස්සන සින්දුවක් අහන්න තියෙන. ඊට කලින් අචිනි ඕව එකතු කරගන්නම් සින්දුව අහන්න යන්න. නෝරෙන් සංජී ඔයාවත් එකතු කරගන්න ඕනි ඊළඟ සින්දුව අහන්න යන්න කලින්.
මාව අමතක වුණාද කියලා අහලා තියෙනවා. නෑ අමතක වුණේ නෑ. යටියන්තට සීපල් චුරුපදී ධනුෂි දිදුලංගන අවතකතු කරගන්නම්. පුළුවන් නම් හරි වාගේ පණවිඩේ මම කියන්නම් චාමිට. එයා ආද එනවා. Good morning කියලා තිනවා heart beat අහගෙන ඉන්නවා නේද? රුමේනියාවෙන් චන්දන තමයි මැසේජ් එකක් දාලා තිනේ. චන්දනෝ ආව එකතු කරගන්න වැඩ කරන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අපිට අහන්න පුළුවන්. ඉතින් ආලත් මේ වගේ ලස්සන සින්දුව අහන් කැමති කෙනෙක් එකතු කරගන්න. මේ පැත්තට මැසේජ් එකක් තියන්න හාද? ලස්සන සින්දුවක් තමයි තියන්නේ. හිදි සින්දුවක්. මේ සින්දුව මගෙන් ඔයාට

0: ආගෝ.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: David Peace Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna
3: 01114600 11:46
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ.

එකලයි විනාඩි 41 වෙලාව නම් හරි ඉක්මනට යනවා නේද? වෙලාව කියනදී අපිට වැදගත් වෙනවා කෑමක් ගැන හිතනකොට. සමහරක් වෙලාවට අපි මොන හරි දෙයක් ගන්න යනකොට අනිවාර්යෙන් එක්ස්පයර් ඩේට් එක බලනවා, හදපු දිනේ බලනවා. ඉතින් ඒකත් අරගෙන තමයි හොඳ කෑමක්ද මේක ගොඩක් පරණ වෙලාද කියලා තීරණය කරන්නේ නේද? ගොඩක් පරණ අය නම් එක්ස්පයර් ඩේට් එක ළඟයි ළඟයි වගේ නම් අපි ඒ කෑම ගන්න ඈනේ. දන්නවද මේ දිනයක් කියන එක හරියට අපි වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ කාලය කියන දේ අපිට හරියට වැදගත් වෙනවානේ. ඉතින් කාලේ හරි විදිහට යොදාගත්ත නිෂ්පාදන නමක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඒයි දන්නවද? ඉතින් පැල්වත්තේ යෝගට් එකක් හදන්න දැන් මේ කිරි ටික දවාගෙන ගොවිපළ වලින් අරගෙන ඇවිල්ලා ඒක පැය 48ක් වගේ පුංචි කාලයකින් තමයි යෝගට් එකක් බවට පත් කරන්නේ. එතකොට අර ගොඩාක් වෙලාවක් කිරි පල් කර කර තියාගෙන ඉඳලා නෙමෙයි මේ කෑම එක හදාන්නේ, යෝගට් එක හදාන්නේ. එතකොට ඔයාට රසට ගුණට උකුවට ඒ කිරි රසයකට කන්න පුළුවන් වෙන්නේ ඒක නිසාම තමයි. ඉතින් අපේ ලංකාවේ දෙයක් දේශීය දෙයක්. ඉතින් දේශීය දෙයක් වගේ කර ඔයාට පැල්වටේ යෝගට් එකක් අරගෙන රස බලන්න. ඒ වගේම තමයි ආට තව පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. දන නිදහනේ ලතුරේ පත ගැන අපි වාගෙන ඉන්න ගමන් ආට කෝටිපති සිහිනයක් 20 ලක්ෂපති හීනයක් ආගේ බිස්නස් එකට සල්ලි ටිකක් මදි වුණා නම් ආට පුළුවන් දන නිදහනේ ලතුරේ පත අරගෙන බලන්න. පුංචි රුපියල් 40කින් ආට මේ හැම දෙයක්ම ලබා ගන්න පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි සන්නේ බොනස් වාසනාවට හිමිකම් කියන ඔයාට අවස්ථාව හදලා දීලා දෙනවා. මොකද දන්නවද? ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ඔයාට කරන්න තියෙන්නේ ලතුරේ පත අරගෙන වාගේ සනාව හොයාගෙන යන්න. කවුරුත් ඔයා ළඟට එනකන් ඉන්න එපා. කවුරුත් ඔයාට ඔගේ අත උඩ තියන්නේ නැහැ. මේ දේවල් ඔයා ටික ලබා ගන්න, මේ දේවල් ඔයා කරන්න. ඔයාට තියෙන්නේ හැමදේම හොයාගෙන ගිහිල්ලා ඔගේ මහන්සියෙන් මේ හැමදේම හම්බ කරගන්න නේද? ඉතින් ජීවිතේ පදක් මහන්සි වුණාට සමහරක් වෙලාවට අපිට මුංචි මුංචි අවස්ථා හදලා දෙනවනේ. ඒ මුංචි අවස්ථාවක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය වට හදලා දීලා තියෙන්නේ. ආඩ තියෙන පුංචි රුපියල් 40කින් ධන නිධානේ ලොතරැයි පත අරගෙන ආගේ ජීවිතේ හීනේ හැබෑ කරගන්න. 11:43 වෙලාව අපි අමුතු බලන්න කවුද මේ පැත්තේ ඉන්නේ කියලා බලන්න. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. මම වහගෙන නැද ඉන්නේ. ට්‍රින්ක වහේ කනුවෙන් පුංචි බන්න මම වහගෙන ඉන්නවා කියලාද? ආර දෙනක් ලස්සන සින්දක විදිහට මහගෙන ඉන්නෝ. සබෝ දැසන කකා. අපේ වැත්තට නම් වැස්ස කොහෙද ආ ඉන්නේ? උඩගමින් සවිස්ක දොමයි මැසේජ් එක මට දාලා තිනේ හાર્ට් බීට් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. වැස්ස වුණාට කමක් නෑ, මාව අහගෙන ඉන්න. ආර දෙන්න මම ලස්සන සින්දක අපි ලෑස්ති කරගෙන ඉන්නේ ළඟට අහන්න දෙන්න. ගුඩ් මෝර්නින් ලස්සන සින්දුකට අපි වැත් එකතු කරගන්න. මහත්තයා අනුර ඉන්නවා, පුතා ඩිනොල්, ලොකු දුව යහාලි, විශ්මී ඉන්නවා, චුටි දුව යතුලි, එනාරා, යොනාරා, කෑගල්ලින් හර්ෂිකා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔය විදියටම අපි වහගෙන ඉන්න දවල් එක වෙනකන් අපිට නිවුස් අහන්න තියෙනවා. ඊට පස්සේ අපි අය හම්බ වෙන්නේ දවල් 12:30 පස්සේ. ගෙනගත් හින්ද බකරාලේම වෙලාවේ මම වහගෙන ඉන්නවා කියලා තිනවා. උඩදෙනී මාතායි වගේම චාන්දනි මිස් ඉන්නවා, රිස්කා මිස්, චාන්දනි. ඒ විතරක්ම නෙවෙයි, කව කවුද ඉන්නේ? මංජර තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ගෙනගත් තියෙන පැත්තට මේ වෙලාවේ වහිනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් එහෙම තමයිනේ, ලංකාවේ එක පැත්තකට වහිනවා, එක පැත්තකට දැඩි නියගයක් හැවිලා තියෙන. ඉතින් මේ වගේ දෙයක් එකපාර සිද්ධ වෙන පළවෙනි වතාව තමයි. ඉතින් දැන් ස්විට්සර්ලන්තෙ හැම හරි සීතල රටක්නේ. එතකොට ඒ සීතල රටකට සාමාන්‍යයෙන් අපිට ඒසී එකක් ෆෑන් එකකෙම අවශ්‍ය වෙන්නේ නැහනේ. හැබැයි මේ තියෙන එලිනෝ තත්ත්වෙත් එක්ක ස්විට්සර්ලන්තයේ කියන රටට දැන් ඒසී එකක් ෆෑන් එකකුත් අවශ්‍ය වෙලා තිනවා. ඒ තරමට අපි හිතන්නේ නැති විදිහට අපේ මේ උෂ්ණත්වය වෙනස් වෙලා තින, එලිනෝ තත්ත්වය වෙනස් වෙලා තින. ඉතින් කොහොමහරි අපිට මේ හැමදේම එක ඉස්සරහට යන්න වෙනවා නේද? 11:45 වෙලාව මම ලස්සන සින්දුව ක්ලාස්ටිකරකින් ඉන්නවා රමේෂ්ගේ. ඉතින් ඒ සින්දුව අපිට අහන්න පුළුවන්. රමේෂ් එක්ක ලක්ෂාන් තමයි මේ සින්දුව කියන්නේ සඳපතියේ. අපි හලෙමුද මේ සින්දුව මාත් එක්කම?

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා ඔහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්ලු සම්මත දන් දීමයි ඉබන් වෙන
5: පත්තරේ පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
5: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේටට සම අනුග්‍රහය
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලාගන්න
10: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි
11: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
12: ඉල්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මාරම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: රටට වග කියන රේඩියෝ
1: 11:56 වෙලාව අය අප හම්බ වෙන්නේ දවල් නිවුස් එකෙන් පස්සේ. ඉතින් කහවත් යන්නත හොම්මම ඉන්න.

0: ජයග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: වසර 75කට පසු දනුතම එල්ලෝ තත්වයක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවේ. පැමිණීමට නොහැකි බව නීතිඥ සංගමය විපක්ෂ නායකට දන්වයි. යෝෂිත සහ කරන්නා ගොට්ටත් අධිචෝදනා. ඊශා රැකියා ව්‍යාපෘතිය ක්‍රමවත් සහ විනිවිද බව නියෝජ්‍ය ඇමති අරුන් කියයි. පලි ප්‍රස්ස කඳුර ගැන චෝදනාව අසත්‍ය බව පොලිස් විමර්ශනවලින් හෙළිවේ. අමෙරිකා ජනපතිගේ අලුත්ම අනතුරු ඇඟවීම. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන කුමාර මාරසිංහ. යුරෝපා සංගමයේ සහ ශ්‍රී ලංකාව අතර දේපාශික ආර්ථික සහගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. අමාත්‍ය අනිජයන්ත ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සඳහා වන යුරෝපා සංගම් තානාපතිනි කාමන් මොරනෝ මහත්මිය ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සම්බන්ධතාවෙන්ම සහයෝගිතා පිළිබඳ එහිදී අදහස් හුවමාරු වී තිබෙනවා. ආර්ථික සහගීතාවය ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා. ඓතිහාසික ඇසළ මංගලයේ තුනුවන කුමල් පෙරහර අද වීථි සංචාරය කරනවා. පසුරු 6:53 යෙදෙන සුබ මොහොතින් පෙරහර ආරම්භ වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දෙවන කුමල් පෙරහර ඊයේ බීති සංචාරය කළ අතර ශ්‍රී දළදා මාලිගයේ ඇත් පන්තිටියත් ජනරාජායතු පෙරහර කණ්ඩුව වැඩම කර තිබෙනවා. අඩි 7ක පමණ දිග දලියුගලයකට හිමිකම් කියන ජනරාජායතා පෙරහර මංගලයට සම්බන්ධ කර ගැනීම සීමා කර තිබුණා. එම ඇතා තරමක් දඟකාර හස්තියකු වීම ඊට හේතුව බවයි අප වාර්තාකරු පවසන්නේ. ලබන වසරේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි ලක්ෂ 2ක් වෙන් කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. ජනතාවගෙන් එකතු කරගන්නා බදු මුදල් ඔවුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් යොදා ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ බණ්ඩාරගම කොළමෙදිරිය ප්‍රදේශයේදී ජන හමුවකට එක්වෙමින්
3: ආර්ථිකය තමයි අපේ ප්‍රමුඛතාවය. ඒ වෙනුවෙන් තමයි අපි වැඩිම බරක් තියලා තියෙන්නේ. කහතුරු ඉඳලා ඉංග්‍රිය දක්වා වෙච්ච අධිවේගී මාර්ග කොටස අපි හදනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස් ටික අපි හදනවා. ග්‍රාමීය මාර්ග සංවර්ධනයත් ඒ අතර අපි කරමින් ඉන්නවා. ප්‍රවාහනයේ පොදු පහසුකම් වර්ධනය කරනවා. අපි ඔබගෙන් එකතු කරගන්න රාජ්‍ය ආදායම සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරනවා. මේ දවස්වල ওই භාගයට හදලා තියෙන රෝහල්වල ගොඩනැගිලි සියල්ලම ඉදිකිරීම කළ අවසන් කරනවා. පළවෙනි ජාතික හෘද රෝහල ඉදි වෙනවා. කොළඹ ජාතික රෝහල ආසන්නයේ තට්ටු අටේ බිල්ඩින් දෙකක් මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී මුල්ගත බණ බලාපොරොත්තු වෙන අවුරුදු තුනකින් කටයුතු අවසන් කරන්න. එතකොට ඔය තිබෙන පෝලිං ගොඩාක් අඩු කරගන්න පුළුවන්. නිවාස වේවා, ප්‍රවාහන වේවා, අධ්‍යාපන වේවා, සෞඛ්‍ය වේවා, දිවාසුරක මධ්‍යස්ථාන වේවා, ජල සම්පාදන වේවා, මේ ජීවිතයට බලපාන හැම කරුණකටම භාණ්ඩාගාරේ මුදල් වෙන් කරලා ඒව ඔබේ ජීවිතයට ගලාගෙන එන සලස්වනවා. සමහර අය අහන්නේ මෙච්චර කල් ඔය සල්ලි කොහෙද තිබ්බේ කියලා. කලින් ආණ්ඩුවෙන් ඒවා නොකරනේ ඇයි කියලා. ඒක තමයි වෙනස. අපි ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන් වියදම් කරන ප්‍රමුඛතාවයක් සහිතව සැලසුම් සහගතව අතරමැද්දදී විනාශ වෙන කොමිස් ගහන නැසී වෙන මොකක්වත් වෙන්නේ නැති නිසා මේ මුදල් එහෙම ගලාගෙන යනවා. බංකොලොත් වෙච්ච ආර්ථිකයක් නගා සිටවමින් දිත්වා මැද පෙරදිග අර්බුදයටත් මුහුණ දෙමින් හැබැයි ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා. තව මේක ශක්තිමත් වෙනවා. ලබන අවුරුද්දේදී ගම්මල සංවර්ධන කටයුතු වලට පමණක් රුපියල් කෝටි ලක්ෂ 2ක් භාණ්ඩාගාරෙන් අපි වෙන් කරනවා. සංවර්ධන වෙන රටේ ප්‍රතිලාභ ඔබට ක්‍රමානුකූලව ගලාගෙන එනවා. ඒවා මැජික් ඇස්බැන්දුන් නොවේ, ස්ථාවරව ලැබෙන දේවල්. අපි මේ රට ගොඩනගන්න වැඩ කටයුතු කරගෙන යනකොට විපක්ෂයේ පොඩිපොඩි කණ්ඩායම් කලබල වෙන එක ගැන පුදුම වෙන දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ අර තිබුණු සුඛෝපභෝගී දේශපාලන ජීවිතේ නැති වෙලා. දැන් ජනතාව මේක තීරුම් ගන්නකොට ඒගොල්ලන්ගේ දේශපාලනය නැති වෙනවා කියන එක පුදුම වෙන දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ වික තැංගල බොරු කියයි. ඒ වගේම යලිත් වතාවක් ඔය තැංගල අපිට පේනවා. ජාතිවාදී අවසන් පුළුවන්ද කියලා බලනවා. දැන් ඔය ගිය සතියේ එහෙම කෙනෙක් කිල්ලොච්චියේ එල්ටිටි කඳවුරක් තිබ්බයි කියලා බොරු ප්‍රචාර කරපු කෙනෙක් අත්තරමට අරගෙන දැන් නේද? ඉදිරිපත් කළා තියෙනවා ප්‍රශ්න කරන් කරගෙන යනවා. ඒ වගේ දේවල් ඒගොල්ලෝ උත්සාහ කරනවා. හැබැයි කිසිම ආකාරයක ජාතිවාදය ආගම අතර ගැටුම් ඇති වෙනා පීඩ දෙන්නේ නැහැ.
2: පලේ ප්‍රදේශයේ එල්ටීටී පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවට විමර්ශනවලින් තහවුරු වී ඇතැයි පොලිසිය සඳහන් කළා. එල්ටීටී හෝ වෙනත් ත්‍රස්ත සංවිධානයක් හෝ අන්තවාදී සංවිධානයක් ප්‍රවර්තනය වන ආකාරයේ කිසිදු කාර්යක් සහ ත්‍රස්ත ක්‍රියාකාරකමක් සඳහා සංග්‍රාමික පුහුණු මධ්‍යස්ථානයක් ලෙස එම ස්ථානයේ පවත්වාගෙන යාමක් සිදු නොවන බවට වාර්තා වී ඇති බවත් පොලිසිය පෙන්වා දුන්නා. පලේ ප්‍රදේශයේ වනාන්තර හෙලිකර තට්ටු තුනක ගොඩනැගිල්ලක් සාදා ඇති බවත් ඒ එල්ටීටී කඳුරක් බවටත් බෝම්බ නිෂ්පාදනය කරන කම්හලක් මෙහි පවත්වාගෙන යන බවත් පුද්ගලයෙකු සිදු කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ සංසරණය වුණා. ඒ පිළිබඳව පොලිසිය නිරීක්ෂණය කළ අතර අදාළ ස්ථානයේ කිල්නොච්චි පොලිස් කොට්ටාසේ අක්කරායම්කුලම් පොලිස් වසමට අයත් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කිල්නොච්චි කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මගින් සහ ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ටාසය මගින් පරීක්ෂණ සිදු කළ බවයි පොලිසිය පවසන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රකාශයේ පදනම් විරහිත සහ අසත්‍ය කරුණු දැක්වීමක් බවයි විමර්ශනවලදී තහවුරු වුණේ. එම ස්ථානයේ සම්බන්ධයෙන් නීති විරෝධී කැලෑ හෙළිකිරීමක් හෝ නීති විරෝධී වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් කරුණු වාර්තා වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුවනවා. පලේ ත්‍රස්ත කඳුරක් පිළිබඳව සමාජ මාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු පොලිසියෙන් අත්අඩංගුවට තිබෙනවා. ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බඳුනාගාරගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ නායට කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍රය හරදීම අද සිදු කළා. 2006 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස නියමිත සුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ නාය බඳවා ගැනීම සහ එතෙක් පැවති පටිපාටියට පරිබාහිරව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට රජයේ මුදල් ගෙවා සහභාගී කරවීම තුළින් දූෂණ නැමැති වරද සිදු කළ බවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ නායට එරෙහිව අල්ලස් කොමිසම මෙම අධිචෝදනා ගොනු කර තිබුණා. එම අධිචෝදනා පත්‍ර ඔවුන්ට බාර දීම ව්‍යුර්ථ අධිකරණයේදී සිදු කරනවා. ඉන්නන්තරුව එකයිකුට රුපියල් මිලියන 10 බැගින් වූ ශරීරයප මත මුදහැරීමටයි අධිකරණය නියම කළේ. විත්තිකරුවන්ගේ විදේශ ගමන්ද තහනම් කර තිබෙනවා. මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් 17 වනදා කැඳවන ලෙසටත් නියම කර තිබෙනවා. බුරියානතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුර සිදු වුණේ මෝටරරථයක් තීරුදු රථයක ගැටීමෙන්. ඒ දෙල්කුඩ ප්‍රදේශයේදී තීරුදු රථයේ මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේදී විරුද්ධ දෙසින් පැමිණි මෝටරරථය ගැටී තිබෙනවා. බරපතල තුවාලබු තීරුදු රථයේ නියුතුරා එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු උඩුපිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී තීරුදු රථ නියුතුරා කාන්තාවක් සහ දැරියක් මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර නල්ලතන්නිය මස්කලිය ප්‍රධාන මාර්ගයේදී මෝටරරථයක් මෝහිනී ඇල්ලට පෙරළී ගොස් තිබෙනවා. එම අවස්ථාවේ රථයේ 5 දෙනෙකු ගමන් කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. ඔවුන් කිසිවකට තුවාල සිදුව නැහැ. අවාරිය ශ්‍රීපාද සංචාරයක් පැමිණි පිරිසක් මෙලෙස අන්තර ලක්ව තිබෙනවා. මෙවස අවසන් වන විට ඉතිහාසයේ දන්නුතම එලිනු තත්වයට මුහුණ දීමට ඇති සම්භාවිතාවය 70%කට වඩා වැඩි බව කල්පන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. වසර 75%කට වඩා වැඩි කාලයකදී මුහුණ දීමට සිදුවන දන්නුතම එලිනු තත්ත්වය මේ විය හැකි බවයි කල්පන විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන මහතා පවසන්නේ.
4: අති ප්‍රබලහෝ ප්‍රබල එල්නිනුවක් වීමට දැන් මේ වනකට 90%කට වඩා වැඩියෙන් සම්භාවිතාවකින් පුරෝකථනය කරනවා. ඔක්තෝබර් දෙසැම්බර් කාලයේදී අති ප්‍රබල එල්නිනුවක් වීමට එල්නිනෝ සංසිද්ධීන් එක්ක ගලපනකොට මෙම එල්නිනෝව ඒ සියලුම එල්නිනෝවන් අභිභවා යන ඉතා ප්‍රබල එල්නිනුවක් වීමට 70%කට ආසන්න සම්භාවිතාවක් තියෙන බවට මේ වනවිට ගෝලීය පුරෝකථන පෙන්වා දෙනවා. එල්නිනෝ කියන සංසිද්ධිය වැස්ස අඩුවීමක් කියලා තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒකම නෙමෙයි එල්නිනෝ කියන්නේ. එල්නිනෝ කියන සංසිද්ධිය අවුරුද්දක් මාස 13ක් 14ක් තියෙන්නත් පුළුවන්. ඒ කාලයේදී තියෙන වෙනත් අපේ දේශගුණික රටාවල් වලට බලපෑමක් තමයි කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ එල්නිනෝ තත්ත්වය නිසා මේ අගෝස්තු මාසයේ මේ ඉදිරි දින 10ත් ඒ වගේම ලබන මාසය සැප්තැම්බර් මාසයේ පුරාවටම වගේ වැස්ස අඩු තත්ත්වයක් තමයි තියෙන්නේ. විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වලට ඒ වගේම උතුරු මැද මොනරාගල් වගේ දිස්ත්‍රික් වලට අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ අග වෙනකොට මේ තත්ත්වය වෙනස් වෙලා වැස්ස තරමක් ලැබෙවි කියලා. ඒත් එක්කම ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකේදී වැස්ස වැඩියෙන් ලැබෙනවා. සාමාන්‍යයට වඩා වැඩි වැස්සක් ලැබෙනවා. අපි දෙසැම්බර් මාසේ බලාපොරොත්තු වෙන්නේ වැඩියෙන් වැසි උතුරු නැගෙනහිර උතුරු මැද වගේ පළාත්වලට සාමාන්‍යයෙන් වැත්තේ තද වැසි අපි අපේක්ෂා කරනවා.
2: මේ අතර එලිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා රජයේ මනා සූදානම්කින් සිටින බව අමාත්‍ය ධම්මික පටිපිටි මහතා සඳහන් කළා.
5: 17 වෙනිදා එලිනෝ බලපෑම අවම කිරීම සඳහා පත්කලේ කමිටුව රැස් වුණා. එෙහිදී අපි යලිත් වතාවක් වත්මන් දේශගුණික සහ කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කරගෙන ඉදිරි කාලයට අදාළ පුරෝකථනයක් ඉදිරිපත් කරගත්තා. ඒ අනුව අපි ඊයේ රාත්‍රී සියලු දිස්ත්‍රික් ලේකම්වරු සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සම්බන්ධ කර ගනිමින් සූම් සාකච්ඡාවක් කරගත්තා. නිශ්චිත වශයෙන්ම දැනට එක් එක් දිස්ත්‍රික්කවල ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් මූලික වශයෙන් අපි අදහසක් ගත්තා. සාකච්ඡා කරගත්ත දේ තමයි එල්නිනෝ තත්ත්වය ප්‍රබල එල්නිනෝ තත්ත්වයක සිට අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙන බව. ඒ වගේම තමයි මෙම තත්ත්වය අවුරුදු 75කට පස්සේ වගේ ඇති වෙන තත්ත්වයක් ලෙස තීව්‍ර වෙලා තියෙනවා කියන එක අදහස ගත්තා. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අපි රජයක් හැටියට ඉතා හොඳ සූදානමක ඉන්නවා.
2: දිස්ත්‍රික් කිහිපයකට බලපෑ ඇති වියලි කාලගුණ හේතුවෙන් කුඩා වැව් සිඳියාමෙන් ජනතාවට පීඩාවට පත්ව සිටිනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු රැසක් වියලියාමෙන් අසන් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවුණා. කන්තලී ප්‍රදේශයේද වියලි කාලගුණයෙන් දැඩි බලපෑම් ලැබී තිබෙනවා. මොණ්ඩාගල දිස්ත්‍රික්කයට බලපෑ ඇති වියලි කාලගුණය හේතුවෙන් රක්ෂිත රැසක තුන භූමිය තුළ ශාක විනාශ වී තිබෙනවා. 23 වන සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අද්දිනේ පාර්ලිමේන්තුවට නොපෙමින් බව ඒ සභාපති රජීව් අමරසූරිය මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිඛිතව දන්වා තිබෙනවා. ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ අද දින නීතිඥ සංගමය 23 වන සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන බවයි. මේ අතර ආණ්ඩුව ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය පිළිබඳ සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වූ රැස්වීම පිළිබඳ රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමට නිල වශයෙන් කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා සඳහන් කළා. සියලු මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගනිමින් පැවැත්වෙන දැනුවත් කිරීමක් සාමාන්‍ය ස්ථාපිත පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි අනුගමනය කළ යුතු බවවා. කතානායකවරයා සභානායකවරයා සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඒ පිළිබඳ තීරණය ගත යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ. ඊශ්‍රායලයේ සේවය කරන විදෙස් ශ්‍රමිකයන්ට සහ විදෙස්ගත වීමට බලාපොරොත්තු වන සියලු දෙනාට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද මහතා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නා.
6: විදේශ රැකියා ජනාධිපතිතුමාත් ඇවිල්ලා ඉන්න නිසා ජනාධිපතිතුමා ආපු දවසේම ප්‍රශ්නයක් අහන්න ලැබීමත් මම හිතනවා සතුටුයි. ඒක ජනාධිපතිතුමා පොඩි රටේ ප්‍රශ්නයක් තියෙනවා 25 ප්‍රමාණය ගත්තම 24 ගන්න ප්‍රමාණය 24 ඊට වැඩිය අඩු වෙලා තියෙන රජයෙන් යවන ප්‍රමාණය.
7: ගරු මන්ත්‍රීතුමා
6: දැන් 26 ඊට වැඩිය අඩු වෙනවා. ලබරතුරු දැනගැනීමේ පනතෙන් අරන් තියෙන විදේශ සේවයකින් දීපු ලිපිය මම ඕන සභාගත කරා.
7: ගරු
8: මේ G2G agreement කෝටා සහ private sector කෝටා කියන කාරණා දෙකම ගත්තොත් එම දෙක. දැන් මෑතකදී අපි දැනගත්තා පීබ ආයතන తాවකාලිකව පුද්ගලික බඳව ගැනීම නතර කරලා තියෙනවා. යම්කිසි ප්‍රශ්න ගැටලුවක නිර්මාණ කරලා තිබුණා මේ රජයට ලැබෙන කෝටාව එළියට දෙනවද කියන කිසිසේත් මෙහෙම එකක් නැහැ. රජයට ලැබෙන කෝටා ඒ විදිහටම තියෙනවා. private sector සහ government කියන එක විදිහට අපි සලකන්නේ නැහැ මේ දෙකක්. ඔය private sector එක හරහා යනකොට යම්කිසි නියාමනයක් අපි කරලා තියෙනවා. නමුත් මේ නියාමනය ඉක්මවා ගිහිල්ලා. ඒකට අදාළ ඊට වඩා අධික මුදලක් පුද්ගලික ගෙවනවා නම් අපි එපා කියලා කියනවා. ඒකට අදාළ කරන පැමිණිලි මධ්‍යස්ථානයක් අපේ තියෙනවා. එතන පැමිණිලි කරන්න පුළුවන්. ඒ සියලු කටයුතු කරලා තියෙනවා. නමුත්
6: ඉතින් ඒකෙදි දැන් මේ ප්‍රශ්නයක් වෙලා තිනවා. ඔය ඊශ්‍රායලයට ගිය අය සමහර අය කුෂිකර්ම නැත්තම් ඉදිකිරීම ක්ෂේත්‍රවලට ගිය අය දැන් වෙනත් රැකියාවලට ගිහිලා තිනවා. දැන් වෙනත් රැකියාවලට ගියාම ඒක සරණාගතව හැටියට දැන් ලංකාවට පටවන්න ලෑස්ති 7000ක් විතර.
8: සමහර දේවල් වල පරණ පුරුද්දටම කියන එකක් තියෙනවා. කියන්නේ සමහර දේවල් වල අතීතයේ කරපු විදියටම කියන්න ගත්තම මම හිතන්නේ ඒක අපේ ආණ්ඩුවට ඒක ගැලපෙන්නේ නැහැ. මෙතන මනුෂ්‍ය නායකකාර හිටපු අමාත්‍යවරයාගේ කාලේ යම්කිසි ලියුමක් නිකුත් කරලා තිබුණා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට. විදේශ සේවා නියුක්ති කාර්යාංශ විසින් පිළිවෙලට ජීවදත් එකතු කරමින් සමුක පරීක්ෂණය පවත්වාගෙන පීබ ආයතන යොමු කරන්න තිබිච්ච ඒ අවස්ථාවේදී පවා මනුෂ්‍ය නායකකාර හිටපු අමාත්‍යවරයා ලියුමක් නිකුත් කළ තිරම මම මේ ලියුම සභාගත කරන්නම් දැන්ටමත් අලස්ස දෝෂණ කොමිසමේ මේ සම්බන්ධ විමර්ශනයක් පවත්වනවා. එතනදී කියනවා මම ලිස්ට් එකක් යවන්නම්. ඒ ලිස්ට් එක ඕගොල්ලන් පීබ ආයතන යොමු කරන්න කියන කාරණා මෙතනදී සඳහන් කරලා තියෙනවා. දේශපාල රැකවරණ එහෙම නැත්නම් අර රිෆියුජි ස්ටේට සිල්ලපු කට්ටියගේ ප්‍රශ්න ගැන මෙතන සඳහන් කරලා තිබුණා. එතනදී කරු ගිය අයගේ වැරද්දක් කියලා නමුත් හරි විදියට පැහැදිලි කළ නෙමෙයි යව්වේ. එතනදී එයාලට ගිහිල්ලා රස්සාව කරන්න බැරි වුණා. එළිය විවිධ තැන්වල වැඩ කරන්න පටන් ගත්තා. ඒ නිසා අයාල රිෆියුජි ගහන්න පටන් ගත්තා. ඊළඟට ඒ රටෙම්ම යම්කිසි සමාවට අදාළව කාලයක් ලබා දුන්නා. එවකට අපි විපක්ෂයේ හිටපු කාලේ මේ සම්බන්ධව අපි කතා කරා. නමුත් ඒ කාලවකවානුව ගත්තොත් එම කරු කතානායකතුමනි යම්කිසි සීමිත කාලය. ඒ සීමිත කාලය තුල තමයි ඇම්නිස්ටි එක ලබා දෙන්නේ. නමුත් හිටපු අමාත්‍යවරයාගේ කාලෙන් ඒ සම්බන්ධ මැදිහත් උනේ නැහැ. නමුත් අපි මේ සම්බන්ධව අපි සාකච්ඡා කරා කතා කරනවා. එයාලට නිල වශයෙන් කුමන හෝ ආකාරයෙන් ඒ රටේ රස්සාවක් කරන්න හෝ නැත්නම් විකල්ප මාර්ගයක් සඳහා අපි ආණ්ඩුවක් විදිහට අපි මැදිහත් වෙනවා. අර පාර්ශවයට අදාළ කරන්නේ සමාව අරන් දුන් නැත්තේ ඒ වෙනුවට තව 6000ක් මේ ලංකාවෙන් යවන්නට යාල සැලසුම් සාගතව යම්කිසි වැඩක් කරලා තිබුණා. එතන එළිය සල්ලි අරන් තිබුණා. විවිධ දූෂණ වංචා සිද්ධ වෙලා තිබුණා. එයාලව යැවීමට අදාළව තමයි අර පාර්ශවයට ඒ සමාව දුන් නැත්තේ අපිට ලැබෙන උපරිම අවස්ථාව අපි පාවිච්චි කරමින් ඒ අදාළ පාර්ශවයට සාධාරණයක් ඉෂ්ට කිරීමට අදාළව අපි ආණ්ඩුවක් විදිහට මෙහෙයත් වෙනට අපි සූදානම්.

0: කාර්යාලයයේ ඒ සංවිධාන කළේ. අපනනකරුවන්ගේ ගැටලු පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින්ද රජයේ ආයතන සමග ඍජුව සාකච්ඡා කර විසඳීමට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
1: අපි දැන් ආයතන ගණනාවක් එක්ක සාකච්ඡා කරනවා. අපේ වෘත්තීය පුහුණු අධිකාරිය, වෘත්තීය පුහුණු අමාත්‍යංශය, විශ්වවිද්‍යාල ඔක්කොමත් එක්ක ඒ අපේ ඉන්ඩස්ට්‍රීස් වලට ඕන අය හදලා දෙන්න කියලා. දැන් ওই කන්දකාඩුවල තියෙන පුනරුත්ථාපන කරන අයටත් අපි කියලා තියෙන්නේ ඕගොල්ලෝගේ කෝසස් නෙමෙයි, අපිට ඕන කරන ඒවා හදලා දෙන්න කියලා. අන්ද කාඩුවල වුණත් රිහැබිටේට් කරන අය ඉන්නවා. අතරම ඩ්‍රග් වලට සම්බන්ධ වෙච්ච අය රිහැබිටේට් කරලා ඒගොල්ලෝ කෙලින්ම සොසයිටි එකට යවන වෙනුවට ජොබ් එකකටම ඇටච් කරන්න පුළුවන් නම් අපිට ලොකු දෙයක් ඒක. ලක්ෂ 4ක් අපිට දැන් අපේ ඉන්ඩස්ට්‍රීස් වල ජොබ් වේකන්සීස් තියෙනවා. හැබැයි අන්එම්ප්ලොයිමන්ට් ලත් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙක මැච් වෙන්නේ නැහැ. ඉන්න රැකියාව විරහිත අය ජොබ් වලට සුසු නැහැ. එතකොට මේක අපි ට්‍රේන් කරලා ගන්න ඕන ටික කාලයක්. ඒකදී ඔබතුමාලගෙනුත් අපි කියන්නේ දැනට ඉන්ඩස්ට්‍රීස් හැටියට, සෙක්ටර්ස් හැටියට අපිට තියෙන රික්වයර්මන්ට් එක ඩිස්ත්‍රික් මට්ටමින් දෙන්නේ. එතකොට අපි ඩිස්ත්‍රික් ලේකම්වරු හරහා දැන් හිතලා තියෙනවා ජොබ් රික්වයර්මන්ට් හොයන්න.
0: එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධියට අදාළ කිසියම් වංචාවක් හෝ දූෂණයක් සිදුව තිබේද යන සෙවීම සඳහා සමුදු දූෂණ වැළැක්වීමේ ආයතනය ගැන සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. සිවිල් ක්‍රියාකාරී අජන්තා පෙරේරා කියා සිටියේ පැමිණිල්ලට අදාළ ලිපි ලේඛන බාර දුන් බවයි.
2: මෙන්න බලන්න, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය ආරය යන ට්‍රිප් එක්ස්ප්‍රස් පර් නෞකා සිද්ධිය උනම් පස්සේ ඒදා ඉඳලා අද දක්වා පිටරට ගිය ප්‍රමාණය මේ නිකන් රටවල නෙමෙයි, එංගලන්තේ, ඇමරිකාවට 13 වතාවක් සාමාන්‍ය අධිකාරීතුමා ගිහිල්ලා තිනවා මාස 30ක් විතර කාලයක් තුල. දැන් මේවා දේශද්‍රෝහීත්වේ නෙමෙයිද? වෙන රටවල් වලට වැඩ කරනවා අපේ රටේ පඩි අරගෙන. ඒ වගේම විශේෂයෙන් මම කියන්න ඕනේ, මේ වෙලාවේ මට පණිවිඩ එනවා. ලංකාවේ ගත්ත නඩු තීන්දුව ඉවත් කරන්නට මේ නැව් සමාගම උත්සාහ කරනවා. දැන් මේ නඩුව විදේශයට ගෙනියන්න, එක්ක සිංගප්පූරුවට නැවත ගෙනියන්න, එහෙම නැත්නම් ඇමරිකාවට. මේ රාජ්‍ය සේවකයෝ අල්ලගෙන ලෝකෙ වටේ සවාරි ගහන්න අවස්ථාව අරන් දීලා වන්දිය නොගෙවා විදේශ රටකට අරන් යන්න. මේ රටට මොන ආණ්ඩුවක් ආවත් වැඩ කරගන්න බැරි වෙන හේතුවක් තමා මේ දේශද්‍රෝහීතේ නිසා. ජනාධිපතිතුමා කිව්වා ළඟදී මේ මරණ දඬුවම ගේන්න ඕනි කියලා. මම කියනවා ගේන්න කියලා. ගෙනල්ලා ওই දේශද්‍රෝහීන් සෙට් එකම දාන්න ඕනේ. මේ රටේ දූෂණ වංචා කරනකොට රාජ්‍ය සේවකයන්ට අත දෙන්නේ කවුද? ඒ තමා ඇමතිවරු. විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ මහත්මයා ගැන අවශ්‍ය තොරතුරු අපි ඔක්කොම ලබා දීලා තියෙනවා අල්ලස් දූෂණ කොමිෂන් සභාවට. ඒ නිසා මම විශේෂයෙන් කියනවා, මීපා ආයතනයේ හිටපු සභාපති, ඒ වගේ මීපා ආයතනයේ දැනට ඉන්න ක්‍රියාකාරී සාමාන්‍ය අධිකාරී සහ ඒ කමිටුවල නොයෙකුත් ප්‍රශ්න ඇති කරපු අය, මේ සියලු දේ හොයාගෙන අනිවාර්යයෙන්ම මොවුන්ගෙන් ප්‍රශ්න කරලා අත්අඩංගුවට ගන්න ඕනේ.
0: සාර්ථක නව නිෂ්පාදන වලට පිළිකෙලීමක් ලබා දීම සහ ඒවා ජාතික වටිනාකම් බවට පත් කිරීමට මඟ සැලසීම මූලික අරමුණක් බව අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කළා. ඒ ජාතික නාවිකර නියෝජිත ආයතනයේ 2025 සහ 2026 වසර වලට අදාළව සකස් කළ ජාතික නාවිකන වාර්තා ද්විතය ඉලිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්. ඉරානය සමග වෙළඳාම් කරන ඕනෑම රටකට දැවන්ත ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුව ඇති බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඉරානයට එරෙහිව දැඩි ආර්ථික ක්‍රියාමාර්ග ගැනීමයි අරමුණ. කිසියම් රටක් සම්බන්ධයෙන් මෙතෙක් ගත් වඩාත් ප්‍රබලම ආර්ථික මෙහෙයුම මේ විය හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ඒ ආර්ථික යුද්ධයක් ලෙස හැඳින්විය හැකි බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේ අතර රුසියාව යුක්‍රේනයේ කිව් ඇතුළු ප්‍රදේශවලට යළි මිසයිල් ප්‍රහාරයක් එල්ල කළා. ඉන් පුද්ගලින් 8 දෙනෙක් මියගොස් තිබෙනවා. තවත් 33 දෙනෙක් තුවාල ලැබුවා. නිවාස සංකීර්ණ ගණනාවකට හානි සිදුව තිබෙනවා. ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ. ජනතාවට ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා නිවේදන නිකුත් කිරීමටත් ඔවුන් කටයුතු කළා. ගුවන් ආරක්ෂණ පද්ධතිය සක්‍රිය කර තිබෙනවා. ප්‍රදේශ ගණ්ඩාවකට විදුලි බලය ඇනහිට ඇති බවයි යුක්‍රේන බලධාරීන් සඳහන් කළේ.

0: එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පාකිස්තාන පළමිනිබ ලකුණු 171කට සීමා වුණා. අබ්දුල්ලා ෂෆික් ලකුණු 61යි. ඉමාමුල් හක් ලකුණු 42ක් රැස් කළා. පන්දිය වීමේදී ඔලි රොබින්සන් සහ ජෝස් ටන් කඩලු පහක් බැගින් බිඳ හෙළුවා. පිරිතුරු ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩලු දෙකක් දැවී ලකුණු 112ක් රැස් කරගෙන සිටිනවා. වසර 75කට පසු දන්නුතම එලිනෝ තත්වයක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවේ. පැමිණීමට නොහැකි බව නීතිඥ සංගමය විපක්ෂ නායකට දන්වයි. යෝෂිත සහ කරන්නාගොට්ටත් අධිචෝදනා. ඒෂා රැකියා ව්‍යාපෘතිය ක්‍රමවත් හා විනිවිද බව නියුල් ඇමති අරුන් කියයි. පලින් ටස්ස කඳුර ගැන චෝදනාව අසත්‍ය බව පොලිස් විමර්ශනවලින් හෙළිවේ. අමරිකා ජනපතිගේ අලුත්ම අනතුරු ඇඟවීම. ලකන මේළඟ ප්‍රවති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
1: අත පිට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්.
2: ඇමරිකානු එක්සත් ජනපදයේ විසින් ශ්‍රී ලාංකේය අපනයනයන් සඳහා පැනවීමට තීරණය කර තිබූ 144කට අධික තීරුබද්ධ සාර්ථක රාජතාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් 10%ක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළා. අද ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගත්තේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එච්.එල්. නීල් වසන්ත මහත්මා. නිල් මහත්මා, මොකක්ද මේ අපනයන මත පනවන තීරුබද්ද කියන්නේ?
3: අපනයන මත පනවන තීරුබද්ද කියලා කියන්නේ අපේ රට විසින් ඇමරිකාවට හෝ වෙනත් රටවල් වලට ඒ රටවල් වලින් පනවන යම් කිසි බද්දක්. මීට කලින් 144ක බද්දක් ඇමරිකාව පැනෙව්වා. නමුත් අද වෙනකොට ඒක 10% දක්වා අඩු කරලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව වුණේ ඇත්තටම රාජතාන්ත්‍රික වශයෙන් ලංකාව ඇමරිකාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දක්වා අඩු කරලා තියෙනවා. මේ අඩු කිරීම අපිට ශ්‍රී ලංකා වශයෙන් අපිට වාසිදායක වෙනවා. හේතුව අපේ අපනයන කවුරුටත් උනන්දු කරවන්න මේක හේතුවක් වේවි. මොකද අනිකුත් ආසියාතික රටවල් එක්ක සංසන්දනය කරද්දී අපේ රටට කියන්නේ ලොකු වාසියක් මෙතනද ලැබෙලා තියෙනවා. මොකද අනිකුත් රටවල් 30ක් 35ක් 20ක් ආදි වශයෙන් බදු පැනවීමක් කරලා තියෙනවා. ඒක කරන්නේ ඇමරිකාව අපෙන් ගන්න භාණ්ඩවල මිල වැඩිවීමක් තමයි එතන සිද්ධ වෙලා තියෙන්නේ.
2: මේ තීරණය ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට බලපාන්නේ කොහොමද?
3: පැහැදිලිවම විශේෂයෙන් අපි ඇමරිකාවට අපනයන කරන භාණ්ඩවල මේ තීරුබද්ද අඩු කිරීම තුළ අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අපනයනය වෙනුවෙන් භාණ්ඩ හා සේවා කරන නිෂ්පාදනය පැඩවීමක් සිද්ධ වෙනවා. මොකද හේතුව එතකොට අපේ අපනයනවල ඒ රටේ තරංකාරී මිලක් නියම කිරීමේ හැකියාව තියෙනවා. මොකද අපේ රට විතරක් නෙමේ රටේ භාණ්ඩ සපයන්නේ වෙනත් රටවලුත් භාණ්ඩ සපයනවා. විශේෂයෙන් අපේ රටේ ඇඟලුම් කර්මාන්ත රබර් ආශ්‍රිත නිෂ්පාදන සමකුෂික ආශ්‍රිත නිෂ්පාදන සහ අනිකුත් ගෙම් නැංජුවරදි වගේ ප්‍රඩක්ට් අපේ තරංකාරී මිල ගණන් වලට අපේ නෑන කිරීමේ අවස්ථාව ලැබෙනවා. මොකද එහෙම නොවුනොත් අපේ මිලවල් අනවශ්‍ය විදිහේ වැඩිවීමක් වුණොත් අනිකුත් රටවල් සපයන තරංකාරී භාණ්ඩවල සාපේක්ෂ වැඩිවීමක් වුණොත් ඒ භාණ්ඩවල තියෙන ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. ඒක නිසා මේ තීරුබද්ධ අඩුවීම ඇත්තටම අපේ රටේ අපනයන ආර්ථිකය වැඩි දියුණු කරන්න ලොකු වාසියක් වෙනවා. මේක තුළ මම කිව්ව වගේ ඇඟලුම් කර්මාන්තය, විශ්කාර්මිකාංශය, රබර් ආශ්‍රිත නිෂ්පාදන, ගෙම්බන් ජුවරරි, ඒ වගේ සෙරමික් වගේ ප්‍රදාන අපි අපනයන කරන අපේ ප්‍රධාන ගැනුම්කරුවා ඇමරිකාවේ සම්බන්ධ. එතකොට ඒක අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න ලොකු හේතුවක් වෙනවා. අපේ ව්‍යවසායකින් උනන්දු වෙන්න, අපි ගැන මෝටිවේට් වෙන්න තවත් හේතුවක් වෙනවා.
2: මේ තිරුබදු සහනය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
3: මේක දැන් 144 ඉඳලා 110 දක්වා අඩු වුණු පමණින් අපිට එක සැරේට මේ සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේක ටිකෙන් ටික දික්වලන වශයෙන් මේකේ බොහොම යහපත් ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. හේතුව අපි දේශයට අපනයන කරන බාණ්ඩ වලින් ලැබෙන විනිමය ප්‍රමාණය වැඩි වීමක් වෙනවා. එතන අපි කියන්නේ අපිට එන ඩොලර් ප්‍රමාණය වැඩි. එතන අපිට තියෙන මේ ඩොලර් විනිමය වැඩි වෙන අපේ ගෙවුම් ශේෂක බලපෑම වැඩි. අතිරික්ත හැකියාව වැඩි වෙනවා. අතිරික්ත වීමේ හැකියාව වැඩි වෙනවා වගේම තමයි අපේ රට තුළ දැන් අපි සමහර වෙලාවට කියන ඇඟලුම් කර්මාන්ත අපේ රට අතරල යනවා. ඒකට මේ වගේ අවස්ථාවක් ලැබෙනම ඒ ගන්න තීරණ අනිත් පැත්තට ප්‍රයත්න. ඒ කියන්නේ අපේ රටේ රැඳෙන්න බලන අපේ රටේ රැඳීම තවදුරටත් නිෂ්පාදනය වැඩි කරලා රටේ දල් බීජ නිෂ්පාදනය දායක වෙලා සේවා නීතියට දායක වෙලා රටේ සංවර්ධනය දායක වෙනවා මේ තුළ ඇති වෙනවා. ඒක තමයි අපේ රටේ ජනතාවට ආර්ථික වශයෙන් සැලසෙන වාසිය වෙන්නේ. මොකද ඇමරිකාව කියන්නේ ප්‍රධාන ගෙනුම්කරුවෙක්. සාමාන්‍යයෙන් අපේ ඩොලර් දිනේ 3ක වාර්ෂික ආදායමක් තියෙනවා අපිට. ඒකට මේක අපිට ඇත්තටම ලොකු අපි කියනවා හයියක් අපිට. මේක අඩු කිරීම තුළින් අපේ රටේ ආර්ථිකය පණගන්වන්න බලගන්වන්න තියෙන තවත් උත්තේරකයක් විදිහට තමයි මට මේක හඳුන්වන්න පුළුවන්. ඒ තුළ මේ කියන අපේ තියෙන ඔය උද්දමන ක්‍රියාවල යම් කිසි ප්‍රමාණයකින් හෝ අඩුවීමක් මේ තුළ නිර්මාණය වෙමින් පවතිනවා. මේ අපේ තියෙන ආව විතරයි. මේකට තවත් අවුරුද්දක තුනක් යනකොට මේක ස්ථාවර මට්ටමට ඇවිල්ලා රටේ යම් කිසි ආර්ථික සහනදායී ක්‍රියාවලියකට යන්න අවශ්‍ය මඟ පෑදීම සිද්ධ වෙනවා.
2: ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවල තරඟකාරීත්වය තහවුරු කරමින් ලබාගත් මෙම තිරුබදු සහනය ඉදිරි ආර්ථික ස්ථාවරත්වයටද ප්‍රබල පිටිවහලක් වන බව නොඅනුමානයි. අද ඒ පිළිබඳවයි ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
1: Economic Goal. Economic Goal. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ஐபே மொழிவு மதக் கிரீம சுரேக்கி முமகத்துட
1: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0771711711
5: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩේ
6: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
7: ඉල්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිරි ට්‍රයි

0: සෑමට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: දැන් වෙලාව දවල් 12 විනාඩි 40යි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ හට්

නවල් 12 විනාඩි 41 වෙලාව මේ වෙලාවේ ලන්ච් ටයිම් එක නේද? ලන්ච් ටයිම් එකේ කෑම කන්න ලෑස්ති වෙලාද ඉන්නේ? එහෙම නැත්නම් තාම ඔයාගේ ලන්ච් ටයිම් එක ආවේ නැද්ද? මේ කොහොම හරි කමක් නෑ මම අහගෙන ඉන්නවනේ නේද? ඉන්න තැනක ඉඳලා පරිස්සමට ඔයාට පරිස්සමට ඉන්නකොට ඔයාගේ ඇස් දෙක පරික්ෂා කරගන්න ඕනේ නේද? ඇස් දෙකට මොනවා හරි දෙයක් වුණොත් වැඩක් නෑනේ. ඇසේ සුද ඇවිල්ල නම් තියන්නේ වාගේ. එහෙම නැත්නම් ඔයා කණ්ණාඩියක් ගන්න හොඳ තැනක් හොය හොය හිටියා නම් ඇස් කණ්ණාඩි වලට, එහෙම නැත්නම් ළමා අක්ෂසායන කරගෙන හොය හොය හිටියා නම් ඔයාට යන්න දෙන හොඳම තැනක් තියෙනවා. දන්නව දැන් මේක කියද්දි නේද? එතමයි ලෙන්ස්ටි කයිගේ හොස්පිටල් එක මතුර මුලේ තමයි තියෙන්නේ. ඔයාට වාගේ ඇසේ සුද ඉවත් කරගන්න දිය වැඩි ආසායනය, ග්ලූකෝමස් ආසායනය, ළමා අක්ෂසායනය, එහෙම නැත්නම් ඔයාට ඇස් කණ්ණාඩි දෙකක් ලබා ගන්න, බාහිර රෝගී අංශ මේ හැමදේම ඔයාට එකම තැනකින් ලබා ගන්න පුළුවන් ලෙන්ස්ටි කයිගේ හොස්පිටල් එකට ගියොත්. නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මවත කොස්වත්ත වතුර මුල්ල මේ කියන ලිපිනයට යන්න. ඊට කලින් යන්න කලින් ඔයාලට කෝල් එකක් දෙන්න පුළුවන්. 0 70 y 64 78 478, 0 70 y 64 78 478 මේ කියන ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් ලෑන්ඩ් ලයින් එක දෙනවා. 0112 78 58 58, 0112 78 58 58. මේකේ ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා ඔයාලා වෙලාවක් වෙන් කරගෙන, එහෙමත් නැත්නම් ඔයාට තව ටිකක් විස්තර දැනගන්න පුළුවන්, මේ හැමදේම කරගන්න යන්න පුළුවන් හොඳම තැන තමයි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ. වෙලාවත් බලලා අපි ඒකිනුත් මතක් කරගෙන අපි යමු බලන්න මේ වෙලාවේ චැට් එක පැත්තට කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න යන තමයි මේ හදන්නේ. නෝමල් මැසේජස් පැත්තට යන්න හිතුණා මට. උපාලි මාව අහගෙන ඉන්නවනේ වගේ ෂොප් එකේ ඉඳලා සද්දෙටම. අපිට නම් අද වහිනව හොඳටම ෂෝමලි කිතල් කියලා ඉඳලා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. යගේ දුව සඳුමිනී ඉන්නවා. සඳුමිනී අහිංස මහත්තයා රුවන් චෝමර කලවැල් දෙනියෙන් තමයි. ඔය වගේම අස්ලින ජනපදයේ යගේ අම්මා වසන්තා, යගේ තාත්තා කීර්තිරත්න, මල්ලි සම්පත් කීර්තිරත්න, මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා ඊළඟ සින්දුව අහන්න. හාල් බීට හගෙන ඉන්නකොට ලස්සන සින්දුව කිල්ලුපු කෙනෙක් ඉන්නවා. මිල්ටන් මල්වාරච්චි මහත්මයාගේ සින්දුව කිල්ලලා තියෙනවා. අපි බලමු සින්දුව දෙන්න පුළුවන් වේද කියලා. මදු මදු මල් ලෙස සින්දුව තමයි ඉල්ලලා තියෙන්නේ. වසන්ති කුමාරි තමයි මට මැසේජ් එක දාලා තියෙන ගම්පල ඉඳලා. ඇල්පිටිය පත්තර යන්න තමයි මේ හදන්නේ මේ වෙලාවේ. ඇල්පිටිය ඉඳලා ජනිත් මව වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ආවත් එකතු කරගන්නම් ඊළඟ සින්දුව අහන්න. නෝරි සංජීවත් මැසේජ් එකක් දාලා තිනනේ සින්දුවක් කියලා. අපි බලමු මේ සින්දුව දෙනවා. කේඩී සමරසිංහ ආවත් එකතු කරගන්න ඕනේ මම වහගෙන ඉන්න ගම. අපි WhatsApp එක පැත්තට යමු මේ වෙලාවේ කවුද ඉන්නේ කියලා බලන්න. සද්දරම මිලන්ෂ් ටයිම් එකේ මම වහගෙන ෂෙවෝන් මම වහගෙන නේද ඉන්නේ. ඔව් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. Good morning කියලා එපු මැසේජ් එකක් මම ඔන්න දැන් තමයි බැලුවේ. ලස්සන gif එකක් කියලා දිනෝ. අපිට සින්දුවකට එකතු කරගන්න රසික තුමයි මැසේජ් එක දාලා තිනේ යගේ හස්බන්ඩ් අමිල එකතු කරගන්න කියලා. දුව අමීෂා ඉන්නවා මාවරැල්ලෙන් තුමයි රසික මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔහොම මහගෙන ඉන්න අපි එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. මාළුවේ පෙත්‍රි යන තුමයි හදන්නේ චම්පික නිරෝධහගෙන ඉන්නවා. සුරංග ඉන්නවා නේද ඔතන. චතුරංග ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන වැඩ කරන හැමෝමත් එකතු කරගෙන අපි හැම ලස්සන සින්දුවක්. යශ් මැනික කොහොමද කියලා හල් තියෙන මං ගොඩාක් හොඳින් ඉන්නවා. හොඳම යාළුවාගේ තාත්තගේ බර්ත්ඩේ එක රශ්නිගේ නේද? යගේ තාත්තට සුබම සුබ පන්දනයක් කියලා අපි ප්‍රාර්ථනා කරන හාර්ට් බීට් එකේ. නිදික් නිරෝගී වේවි හිටියා වගේම ආයුෂ වැඩි කරගෙන ඉන්න හම්බ වෙන්න ඕනේ. සුබම සුබ පන්දනයක් කියලා අපි ප්‍රාර්ථනා කරමු. ජයන්ත අංකල් තමයි යාගේ නම. ඉතින් යාට විශ් කරනවා අපි. ආදරය වැඩික දැරණියගෙන තමයි දරුව මට මැසේජ් එකක් දාලා තිනේ. මොම ස්තුතියි දරුව. සුබෝදසනක් කියලා තිනවා හાર્ට් බීට් එකට මාත් තිනවා ෂෝන්. බ්‍රෙන්ඩන් තමයි මීගම ඉඳලා මට මැසේජ් එක දාලා තියන්නේ. වැඩ කරන ගමන් තමයි ඉන්නේ නේද ෂෝන්? ඔව් එකතු කරගන්නම්. සුබ දවසක් වේවා කියලා තිනවා යටියන්තුනි සිපෝච්චරුපදී ධනුෂ දෙදුලංගනාවත් එකතු කරගන්නම්. හරිම ආදරෙන් ওই විදිහටම අපි වහගෙන ඉන්නවා.
තෙනු කොයත්වී දෝනේ දැරණිය ගලින් මාමහගෙන ගෙදර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් කියලලා තියෙන. ඉතින් අපිට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න. ලස්සන සින්දුවක් තමයි මම ලෑස්ති කරන් ඉන්නේ. ගුඩ් මෝර්නින් කියලා තිනෝ මෙදවස්සල යනස්සා සින්දුව කියලා දින අපි බලමු මේ සින්දුව දෙන්නෝ. රාන්සෙන්ව අහස්නා පහන් වී බබලා තුන් දෙනා එකතු කරගන්න කියලා තියෙන. අම්මා තාත්තාවත් එකතු කරගෙන හස්බන්ඩ් රණි දුවවත් එකතු කරගන්නම් හරිම ආදරේ. ඊළඟ සින්දුවට දිල් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. හැමෝම එකතු කරගෙන අපි හමු මේ හින්දි සින්දුව.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලයිෆ් ටයිම් එකේ ලක්කඩහගෙන ඉන්න වෙලාව දවල් 12 විනාඩි 52යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ නිධානය නුතුරයි. රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
7: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
6: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
8: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: ඇති මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
2: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

ලාකාන්ඩ රඩියෝ අයිTN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්කාන්ඩ හට්.

දවල් 12 විනාඩි 55යි මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යන්න කලින් තුෂාරි රංජි ඔදෙනවත් එකතු කරගන්න පොල් ගහ වෙලේ ඉඳලා නේද මාව හැගෙන ඉන්නේ. හෙලෝ හෙලෝ, කවුද මේ ඉටලි වලට යන තමයි හදන්නේ මෙන්ඩිස් මාව හැගෙන ඉන්නෝ. ඉතින් ලංකාවේ නැති වුණත් කොච්චර දුරක හිටියත් මාව හැගෙන ඉන්නවා නේද. ඉතින් බොහොම ස්තුතියි. අපි වහගෙන ඉන්නොත් හાર્ට් බීට් අහගෙන ඉන්නවට හයකි මං අහන් ඉන්නේ ඕව. මට තොනි ලස්සන සීදුවක් මගේ ෆැමිලි එකේ හැමෝමයි හැමෝම යාළුවෝයි එකතු කරගන්න කියලා තියෙනවා. ආයගේ යාළු සින්දුවක් කියලා තියෙනවා. අපි බලමු. බුලත් කොහේ පිටින් අහිංසා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. අනේ අනේ අහිංසා, ඔයත් හරි හරි වැඩ තමයි කරන්නේ නේද. හයි, කොහොමද සුබ දවසක් කියලා තියෙනවා. කිතුල් කලින් ඉඳුරංග ඔයාට දෙන්න පුළුවන් ලස්සන සින්දුවක් මම රෙඩි කරන් ඉන්නේ. ඊළඟට අපිත් අහගෙන ඉන්න ඕව ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි. සංක දිනෙක්ගේ සින්දුවක් කියලා තියෙනවා. අපි ඊවරම සංකේ කලින් සින්දුවක් අපි ඇහුවා. තුෂාර ඔයා වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. එතන ඉඳන් කසන් මදුසංක තුෂාර මංජුල සංජීව තමයි මට මැසේජ් එක දැම්මේ. කොල්ලෝ සෙට් එක එකතු කරගෙන අපි අහමු ලස්සන සින්දුවක් නේද. අපිවත් එකතු කරගන්න හෝමාගමින් විහංසා ඔයාවත් එකතු කරගන්න හරි මාන්දරේ. ඉතින් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ලන්ච් ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ. කැම කන්න ලෑස්ති වෙන්න, ලස්සන සින්දුව අහන්න ලෑස්ති වෙන්න. මං අදට ගිහිල්ලා එන්නම්. හෙට උදේ හරියටම උදේ 10 වෙනකොට එනවා මම. ලස්සන සින්දුවක් අරගෙන, ලස්සන සින්දු ගොඩක් අරගෙන ඔයාටත් පුළුවන් අපිව අහන්න. ඉතින් ওই විදිහටම ඉන්නෝ. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. පරිස්සමට සතුටින් ඉන්න මම යෂ්. මේ සින්දුව මගෙන් ඔයාට. සින්දුව දෙන්න කලින් පුංචි තාක්ෂණික දෝෂයක් ආවා. කමක් නෑ. ඉතින් මේ සින්දුව එයාට අහන්න පුළුවන් යන්න කලින් මං ගිහින් යන්නම්.

0: I beat it with a mix winner heartbeat අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්

0: 99.5 97.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Vela Pasurekai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘති සමගින් මම වෙනුරගින්නලිය ප්‍රවෘති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: නීති විරෝධී ලෙස මේටට රැගෙනීමට උත්සාහ කළ ඖෂධ පිටිතොගයක් අත්අඩංගුවටගත් බව නාවික හමුදාව සඳහන් කළා. ඒ අතර තිබී පෙති 750,000ක් සොයාගෙන තිබෙනවා. ඩෙංගු අටවක්ද ආරක්ෂක අංශ බහරයට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍යකකේ සඳහන් කළේ. ඒ පුත්තලම කල්ප ප්‍රදේශයේ ආව නිවන පරිදි සිදු කළ මෙහෙයුමකදී නීතිමය කටයුතු සඳහා ඩෙංගු අටව සහ ඖෂධ පුත්‍රම පොලිස් මධ්‍යප නිවාරණ කාර්යංශය වෙත බහර දී තිබෙනවා. ඊශ්‍රා රජයේ තුර්කියට අවධාත්මක දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ සිරියාවේ කටයුතු වලට මැදිහත්වීම සම්බන්ධයෙන් තුර්කිය භයානක කාර්යයක් වෙත රැගෙන යන බවට ජනාධිපති තයිප් අඩුගාන් දැනුම් දී ඇති බවයි ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට් සඳහන් කළේ. තුර්කි පාර්ලිමේන්තුවේද කරුණු ගණ්ඩායම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඊට අවධානය යොමු කළ බවයි ඊශ්‍රායලය පවසන්නේ. ලක්න මීළඟ ප්‍රවති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතුට
2: පාරමාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.
3: Lakhanda Radio ITN.
2: Dannawada time pass karanna ona nan potak kiyawanne film ekak balanna. Habai ekata manuss ekak thoraganna epa.

0: GTN.
1: පසරෝ එක පහු වෙලා විනාඩි නවයයි වෙලාව. අයිබවන් සුබදාවලක්. අද අගෝස්තු මාසේ 20 වෙනිදා අපි බ්‍රහස්පතින්දාවක මුණ ගැහන්නේ. දවස් දෙකකට පස්සේද මේ කතා දැහන්නේ ඔයාලට? යන්ත දවසක් කනක් කැලිටිය වගේ අගීමත් දැනෙන්නේ. ආ කාරි නෑ සඳ. අද හවස 4 වෙනකම් මං ඉන්නෝ මේ පැත්තේ. මට ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට ඔයාලට කියන්න හිතාගෙන ආපු දේ කියන්න අවසරයිද? මං හිතන්නේ අවසරයි. මං කියන්නම්. මෙමයි ඔයාගේ ශක්තිය, ඔයාගේ අභ්‍යන්තරික සාමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සමහර වෙලාවල් වලදී ඔයාට තේරෙනවා ඇති අවස්ථාවන් මගහරින්න සිද්ධ වෙනවා. ඔයාට සමහර වෙලාවට හිතේ තිබ්බ පළවෙනි අදහස අත්හැලා දාන්න සිද්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාට හිතෙනවා එන කෝල් එකට ආන්සර් කරන්න ඕනේ නැහැ කියලා. ආ කමක් නැහැ. එතකොට ඔයාට හිතෙනවා නම් මොහොතක්වත් තනිව ඉන්න එක තමයි ඔයාලට මේ වෙලාව කරන්න පුළුවන් හොඳම දේ කියලා. ආ කමක් නැහැ. කතා නොකර නිහඬව හිටියා කියලා කාටවත් මුකුත් නරක දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සියලුම හේතුන් වලට අපි පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මං හිතන්නේ, නේද මොකෝ? මානසික සාමයට අපි හැම වෙලාවකම ප්‍රමුඛතාවය දෙරිලා අපි වැඩ කරනවා නම් හිතේ සාමය ආරක්ෂා කරගන්න පුළුවන්කමක් තියෙනවා. මනසට බරක් වෙන නොගැලපෙන හුඟක් දේවල් වෙනුවෙන් වෙහෙස වෙන්න යන්න එපා කියලා මට කියන්න උවමනාව තිබුණේ. මොකද මේ ගැලපෙන දේවල් කිසිම දෙයක් ලේසින් ඔබට ජීවිතෙන් මග හැරෙන්නේ නැහැ. ඔයාට අතරමැදදී ජීවිතේ දේවල් අතහැරිලා මග හැරලා යනවා කියලා හිතනවා නම් ඔයාට වෙලා තියෙන්නේ හොඳක්. මොකද ඔයාට ගැලපෙන දේවල් කවදාකවත් ඔයාගෙන් අතහැරලා යන්නේ නැහැ. නොගැලපෙන දේවල් තමයි කෙමෙන් අතහැරලා වෙන් වෙලා මග හැරලා යන්නේ. හරිද? හරි නං. හවස 4 වෙනකම් ආවහන් ඉන්න ගමන් මොකද කරන්න ඕනේ? 07 3 93 93 5 93 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකඩ Facebook page එක ගිහිල්ලා බලන්න. ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා. ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා ඒ post එක share කරන්න පුළුවන්. All time bits charming.

0: FM 93.7 Lakana Radio ITN
1: පසරු එකයේ විනාඩි 14යි.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනම් ගාල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: YouTube

0: අතෑවට හිනා වෙවි සින්දුවහන්න ඒවි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මාක්ස්මන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779579
2: සහයෝගීතා අනුග්‍රහය
4: රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
5: ඕල් ටයිම් බීට්ස් විත් චාමි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ලකන්ද Radio ITN
0: දවල් 1යි වෙනාඩි 21යි
5: වාර්තාපිට වාර්තා කබුණ කෝටි 8 NLB දනනිධානයේ නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දනනිධානයේ බෙලදීගෙන ඔබ කෝටිපතියෙකු වන්
6: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

දවල් එකයි වෙනාඩි 22යිනේ 0703 93 5 93 4 මැසේජයක් එවලනම් අහගෙන ඉන්නේ මේ සින්දුවෙන් පස්සේ මං

පසරු එක පහු වෙලා වෙනහට විසි හතයි වෙලාව. දැන් මැසේජ් නම්බර් එක මතකද? 0.7023935937 අපේ මැසේජ් නම්බර් එක. එවගේ මම කියුවේ කලින් ලක්කන් Facebook page එකේ ඔල් ටැබ් එකේ චාම් අපේ පෝස්ට් එකක් තියෙනවා. ඒක කියලා බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න පුළුවන් කියලා මම මතක් කරලා දුන්නා නේද? බලමුද එහෙනම් මැසේජස් ටික පටන් ගන්න යන්නේ නැහැ නේද? චෝබි දවස් දෙකකට පස්සේ ඉතින් කියලා එයත් කියලා දෙනවා. ඒක නේන්න. ඔයාව එකතු කරගන්නේ මధుර කොහෙන්ද? පින්නවලින් ලස්සන සින්දුවක් අහන්න දෙන්න. සබදාව ලක් වේවා. සින්දුවක් ඕනේ ඊජි අනුර පුස්සල්ලාව BF ජනපදෙන් ඒ මැසේජ් එක. අයබෝවන් සබදාව ලක් ශාමී බර්දල් පොලින් මේ මැසේජ් එක SL ප්‍රනාන්දු අහගෙන දෙන්න. ලහිරු ශහානී නතාලී ෂනාරා දුමින්ද සයුරි ෂනාල් මිරොන්ව එකතු කරගත්ත. ඒක නෙමෙයි ඒක නෙමෙයි මෙහෙන්ඩගෝ SL ප්‍රනාන්දු මහත්මය. ඔයා මං හිතන්නේ අපි තෙක සෑහන කාලයක් ඉඳලා මේ හිතවත්කම තියෙන්නේ. අද වගේ උපන්දිනය කියලායි මට ආරංචියත් ලැබුණේ. අපි ප්‍රාර්ථනා කරනවා මේ ලක්කන ටීම් එක හැමෝම එකතු වෙලා ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා කියලා හිතන පතන හැමදේම සාර්ථක වෙන්න ඕනේ, නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕනේ කියලා ඔන්න අපි ඔයාට ආතරෙන් ආශිර්වාද කරනවා. හොඳ Happy birthday to you. හරි, අයබෝවන් අයබෝවන් ඔබව පිළිගන්නේ අයබෝවන්. පාළු සිතකට සෙනහ දෙන ඔබ අපට සමතා වාසනාවන්. මග බලාගෙන ඉඳන් පුද දෙන මල් කලම පිළිගන්න දෑතින්. එකේ සිට පෑතුන ගෙවන්නට අපිත් සමගම ඉන්න එහෙනම්. දහස රිදෙනවා අපහාර බලන් ඉඳලා දවස් දෙකක් නෙති කියන කාරණාව පැහැදිලි මට. නෑ නමස්සන දෙන්නම එකතු කරගන්නවා පොල් ගහවල. චාමිමණිකේ නව ගහලේ නෝසීස් එකේ ඖෂධ රාත්‍රියට සින්දුකට එකතු කරගන්න. Thank you message එකක් කිව්වට. Good afternoon, Chami. දින දෙක තුනක් කිවසුවා. ශ්‍රාවක අපි අයිටේ ළඟට ඇවිල්ලා උද්ඝෝෂණයක් කරනවා කියලා තියෙනවා. බොස් ටැහුණා නම් දියව් දියව් අපිට දියව් අපේ චාමි අපිට දියව් කියලා නේද? ඒගොල්ලෝ උද්ඝෝෂණය කරන්න හිතා හිටියේ. එක හතර දක්වා අපිට ඕනෙමයි කියලා තියෙනවා. ස්තුතියි අනේ බොයකට සුමනා. ඔයාලගේ ඒක නිසා තමයි මට මෙහෙම වෙලා තියෙන්නේ. යන්න හැදුවට යන්න දෙන්න. එකයි විනාඩි 29 යන්නේ වෙලාව. ප්‍රශ්න දිනු මං එන්න බෑ තක් දෙන්න. ගමේ වෙදා. අහලා එවුවද?

0: Radio ITN.
1: පසරු එකයේ විනාඩි 37යි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
1: Oba sihina dakina anagathi randa pavatinne oba adariya padawana seemawan matai seema ikmama noyanna

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: ලක්කන්ඩ රේඩියෝ ITN
0: දවල් එකයි වෙනාඩි 38යි.

0: නාකාන්ඩ රඩියෝ අයිTN
1: පසරු එකයේ වෙනටි අතලෙ සැකයි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: ජීවිතේ හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
0: All time beats with Charlie.
2: Suno na sang mal mal diye me mare
1: natakai magara ganne pa pasaru ekai venade 43 welawa shravaka sita sopat karna chami obe handata huru unusit balagena inne ada oya e kiya me guruda sandawa rasa mihiren sarasanna kiyala kawuda me message ekewala denne පරණ මහින්ද කුමාරවගේ මැසේජ් එක අපිට නම් අද මල් වැසි වසිනවා කියලා දෙනවා. මෙහෙට නම් මොන වැසද මන් දන්නේ එක පාට වහිනවා. හොඳටම වහිනවා. අය තද ආවම. ආයි අපි සනසෙල්ලිනකොට ආයි වහිනවා. හරි හරි කමන්නේ. පරණ කීටි කර මාලා දමයන්ති එකතු කරගත්ත ඊළඟ සින්දුවට උදාරා චාමින්ද ඉන්නවා. කගනි ආශිංසනේ. වඳුරඹ පැත්තෙන් ඉසුරු මදුෂන් යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී ජාන්දි දෙනියාය පැත්‍රත් යන්න වෙනවානේ සසන්තින් වහින් කටබුරාවෙන් ඉමාෂ දිනෙත් තීක්ෂණ ලේල්වලින් රසික ඔයාව අමතක කළේ නෑ මං. ඊට පස්සේ තියෙන මැසේජ් එක දෙෂිනී ලාභ කඩේ කොහොමද මං හිත තරහ වෙලාද කියලා අහගෙනනේ ඉන්නේ. පවුලේ කඩේ වැඩ කරන අයයි ඔක්කොමලම සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා තියෙනවා. හරි අපි සින්දුවක් අහමු. Good afternoon, Chamiyaki. අපි විල්පතින ලස්සන සින්දුවකට එකතු කරගන්න. අම්මා ශිරානේ, හයි සමුදුනි කොහොමද? ඔයාව එකතු කරගන්න හොඳේ? අක්කේ, අපිව ඩාලා යන්නේ නැහැ කියලා මුලින්ම පොරොන්දු වෙන්න. හිටියා වගේ අපිත් එක ඉන්න අක්කේ. යටියන්තොට සීපෝද් ජනපදයේ ධනුෂ දිදුලංගන අක්ක චතුරිත් ඉන්නා කියලා තියෙනවා. පොරොන්දු වෙනවා නේද කියලා අහලා තියෙනවා. පොරොන්දු ඉතින් වුණාමනේ අපි ඉෂ්ට කරන්නේ බෑනේ. හරි හරි හරි හරි බලමු. ඒක එහෙම වෙනවා. හයි චාබියක්කේ ලස්සන සිද්ධාක් ඕනේ අපි හැලිය කොටින්න. ඉරේෂා ගිෂිනි දුව ලස්සන නමක් යාර තියෙනවානේ. එයාවත් එකතු කරගත්ත. හෙලෝ චාමියක්කේ, හෙලෝ. කෝල් එකක් ආවේ නෑ හැබැයි. මේක මැසේජ් එක. ගොඩක් කාලෙකින් මැසේජ් එකක් එවන්න කියලා තියෙනවා මාතලේ දිලිනි. කොහොමද ආට? අදත් අහගෙන ඉන්නවා සරස් චන්ද්‍ර. ඔයා රයිගමින් ඔයාව එකතු කරගත්තකි මම බැලුවේ සින්දුවක් කාලා එන්න. ඒ සින්දුවත් හින්දි සින්දුවක් වුණාම කොහොමද ආගේ මනාපේ?

0: ලකන්න රේඩියෝ ITN
1: 151
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය වැල්බිපැණිය හන්දි තෛලය මොකසෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
0: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ

සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි. මොකද කරන්නේ අපේ එකයි වෙනටි 55යි කියන්නේ අපිට එකේ පැයට වෙලා තව ඉන්න බෑනේ. අපි යමු දෙහනම් දෙවෙනි පැයට. 0.7, 0.3, 0.93, 0.7 එයාට මැසේජ් නම්බර් එකට මට මැසේජ් එකක් එවලා දෙන්න. ඊළඟ පැය නැත්තම් ඊළඟ පැය කියනවා. හරි. අපේ නම් දෙකේ පස්සේ මොන ගහන්නේ?

0: ශක්තියක්වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකුවන්. ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුර ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: පොලිස් නිලධාරීන් සඳහා සයිබර් ආරක්ෂණ පුහුණුවක් ලබා දෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රකාශ කළා. දකුණු පළාතේ පොලිස් නිලධාරීන් 300කට අධික පිරිසකට එම පුහුණුව ලබා දී තිබෙනවා. ඔවුන්ගේ සයිබර් ආරක්ෂණ දැනුම වර්ධනය කිරීම සහ ඩිජිටල් අපරාධ හඳුනා ගනිමින් ඒවා වැළැක්වීම කාර්යක්ෂම ලෙස සිදු කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබා දීමයි වැඩසටහනේ අරමුණ වී තිබෙන්නේ. මීළඟ යුද්ධයකදී ඉරානයේ වඩාත් විනාශකාරී ආයුධ භාවිත කරන බව විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළා. පවතින වාතාවරණය පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. යළිත් යුද ගැටුමක් ඇති වුවහොත් වැඩි ප්‍රතිචාර දක්වන බවයි ඉරාන ආරක්ෂකංශ පෙන්වා දෙන්නේ. මීළඟ පරම්පරාවේ යුද අවි ඒ සඳහා යොදා ගන්නා බවත් ඔවුන් ප්‍රකාශ කළා. ආරක්ෂක ක්‍රමවේද පිළිබඳවද විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ලක්ෂණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස තුනට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්ෂණ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතුට
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න.
0: Lakhanda Radio ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න.

හවස දෙකයි විනාඩිය 11 වෙලාව FM 93.5 93.7 මේ වෙලාවේ ලක්කඩ ඕල් ටයිම් බීට්ස් එක චාමි ඔයාගෙන ඉන්නේ 0.7 0.3 93.5 93.7 හවස 4 වෙන්න කලින් ඔයා මට මැසේජ් එකක් එවුවොත් මම නොකියවායි කියලා හිතන්න එපා මං කියලම තමයි යන්නේ මනෝජියගේ අපිටත් ලස්සන සින්දුවක් ඕනි කියලා මදු මැසේජ් එකක් එවලා තියෙනවා හරි අපි සින්දුවක් අහමු මදු ස්තුති මැසේජ් එකට කොහෙන්ද කියලා හැබැයි නැහැ ඊට පස්සේ මං යනවා මඩපාත පැත්තට පොඩි හිටියෝ ටික අහගෙන දෙන්නේ එල්ලේ පෙරම ආනන්ද නන්දලාල් හැමපාල ජයතිස්ස සෝමදාස කරුණාදාස ජයසේන සිරි කුමාර ලක්ෂ්මන් අපි සින්දුවක් අහමු ඊට පස්සේ මං යනවා රදාවදුන්න පැත්තට ගමනේ විරසිංහ ඉන්නවා ශෂික අශාන් දුලනි රූපවති රෝහිණි නයනි කුමාරී සුභාෂිණී වය පැත්තෙන් එකතු කරගත්ත සුබදාම ලක්ෂාමි මිස් අපිටත් සින්දුවක් ඕනේ කියලා වාදුව මහවිහාර පාරේ රූපසේන සහ සුනන්දනී මැසේජ් එකක් කියලා තියෙන අපි ලස්සන සින්දුවක් අහමු චාමි අපි තින්නවා වාදුව පොතු පිටින් මම බලව කවුද කියලා සමන්ත වාගේ මැසේජ් එකක් තමයි මම ඊ දැක්කේ සබදාව ලක්ෂාමි ඔයාට පිළියන්තලින් මේ මැසේජ් එක අනුෂ්ක ඔයාගේ ඉන්නේ කවුද ඉන්නේ කියලා බලමු අද සිසිරස ඉන්නවා තනුජ මිස් කුමාරියකගේ තක්ක රම්‍යංක උදයා කීර්ති මතු ඉන්නානේ රෝෂණි රමණි නාමලි කුමාරි ලක්මාලි ප්‍රසාද් ඊට පස්සේ අපි යනවා අසරුම් මාංශයට තිලින රුක්ෂානි රක්ෂා ශ්‍රියානි වාසනා රූබන් ඉන්නවා මැෂිනාශි සිසිරයියත් ඉන්නවා ඔයා නැති දවස් එක නම් අපිට අවුරුදු දෙකක් වගේ ඔයා නැති වුණාම ඇරලා තියෙන ගෙවල් ලිබේම වැහෙනවා බලන්නකො ඉතින් එයාදද මොකද්ද මේ වෙලා තියෙන පෝස්ට් එක අනුෂ්ක මිනිහෙක්ට රිදුනේ නැත්නම් නිර්භීත වෙන්නේ නැහැ වැරදුනේ නැත්නම් ඉගෙන ගන්නෙ නැහැ පරදුනේ නැත්නම් සාර්ථක වෙන්නේ නැහැ මිනිස්සු පරිණත වෙන්නේ අවුරුදු වලින් නෙවෙයි එයාට සිද්ධ වෙන හානි වලින් ලබන අත්දැකීම් වලින් එහෙනම් දෙන්නේ අපි සාහන පරිණතයි අපේ ජීවිතය තුළ අපිට සිද්ධ වෙච්ච දේවල් ගැන නිවේ හනහිල්ල වෙලාවක කල්පනා කරලා බලන්න ඕනේ කොච්චර වටින මිනිස්සුද කියලා එතකොට අපිටම තේරුම් යනවා. වෙලාවදී ස්පාසුවක් නැතිකම පොඩ්ඩක් ස්පාසුවක් අරගෙන ඔයා ගැනම මේ ගෙවාගෙන ආපු දුර ගැන චුට්ටක් හිතලා බලන්න.

0: ඉතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: technology mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT mobitel fiber.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සිනුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. අයදුම් කරුවන් 35,000ක් අතුරින් ඌරේ

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස දෙකයි වෙනට වෙසෙතනයි.
2: ඇසේ සුද ඇවිල්ලද? ඩයබටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
0: රීදා ලයිව් බීට් එකට මික්ස් වෙනවා.

හවස දෙකයි වෙනට විසි පහයි වෙලාව මැසජ එක කිව්වද මන්තාම කිව්වෙ නැද්ද? තවිති වෙලා තියෙනවනේ. හවස හතර වෙන්න කලින් කොහොම හරි කියනවා හගෙන ඉන්නවනේ. මාත් ඉන්නවා කියලා ඉතාලියෙන් වෙන්ඩේ සාමට මැසජ් එකක් කියවලා තිබුණා. දැන්නේ දැක්කේ පැතුම් මල්ලේ බණ්ඩාරගමින් CMJ එකෙන් එකතු කරගන්න කියලා තියෙන්නේ. රේනුකා පූර්ණ අයියා නේද? ගනිදු මල්ලි අතිත් අයවත් එකතු කරගන්න කියලා තියෙනවා. ගෙදර ඉඳන් අහගෙන ඉන්න සර්වයි මිස්සයි අපේ මලෙත් මල්ලිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. හරි පැතුම් ස්තුතියි මැසේජ් එකක් එව්වට. ඊට පස්සේ අපි යනවා මොරටුවේ වර්ජිනියා වගේ මැසේජ් එක බලන්න. ලෝකේ වෙනස් වුණාට මේ ප්‍රෝග්‍රෑම් එක නම් වෙනස් කරන්න එපා. මිස්ම ප්‍රෝග්‍රෑම් එක කළා ගොඩක් හොඳයි කියලා තියෙනවා. මොකද මේ අර හරි අහලගොඩ ආනන්ද ඔයාගේ මැසේජ් එක අපි සින්දුවක් අහමු. යහපත් පැතුමන් බලාපොරොත්තු ඉටු වෙන ලස්සන දවසක් ඒවදුවේ ඔයාට. එසේම වේවා මට. ජය මාමා ඔයාගේ මැසේජ් එක. ඔබගේ සුන්දර සිනහව ඔබ වටා සිටින සියලු හදවත් සුවපත් කරනු ඇත. මම හිතුවේ අතක් නැහැ කියලා. කනට පුරුදු හඬ ඇහෙන්නේ නැති වුණාම පෑතුන වැඩක් නැහැ වගේ හිතනවා කියලා තියෙනවා. එහෙම තමයි ඉතින් අනේ නේද? කොට්ටාව බේකරි එකේ හැමෝම එකතු කරගන්න ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ දිස්නමිස් චම්පමිස් ලක්ෂ්මි මිස් ධනුෂ්ක මතුශංක ජගත් එකතු කරගන්න කියලා ජයමාමා ඔයාගේ මැසේජ් එක එව්වට ස්තුතියි. දවස් දෙකක් තිස්සේ ඇහුනේ නැති ලස්සන කතාද සමතව සක්ෂාමි මංගට නොකියම යන්න ගිහින් කියලා ඔගොල්ලෝ බලන් හිටියේ මම යනකම්ද? මිටිගම චින්තා මං ඔයගෙන් තමයි මේ ප්‍රශ්න කරන්නේ. කවුද කිව්වා යනවා කියලා? කොහෙ යන්නද මං? අනිත් එක ගහලව දාලා ඒක වෙන්නේ නැති වැඩක්. දැකයි විනාඩි 27යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 35යි.
2: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
3: පැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා, නිතඹ නලෝලා, නිතඹ නලෝලා.
1: ඉතින් දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න. Even if I...

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: ලකන්ද රේඩියෝ ITN
0: හවස 2:00 වෙනාට 37 වෙලාව දැන් ගෙදරදීම සෞඛ්‍යාරක්ෂිතව පොල්තෙල් හදාගන්න තියෙන ලේසිම පහසුම විදිය මොකද්ද? මෙච්චර කල් කියලා දීලා මතක නැහැ. අදහන කෙනෙක් දොයා. එහෙනම් මට සමාව තියෙනවා මං කියන්නේ. මම මේ කියන්න හදන්නේ ඩෝමා හෝම් ඔයිල් මේක එක ගැන. වැඳපළේ තියෙන පොල්තෙල් ගැන වගේ හිතේ සැකයක් කොකුසක් තියෙනවා නම් ඔයාට තියෙනවා චාන්ස් එකක්. ඔයා ගතිම්ම පොල්තෙල් හදාගන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවල් වලදී අපිට කෑම වර්ග හදන්න වගේම බෙහෙත් වර්ග වලටත් තෙල් වුමනා වෙනවා. ඒ කියන්නේ රටකජෝ, කජෝ, සූර්යකාන්ත, වටක්කා, අබ, කොහොඹ, එඬරු මේ දේවල් වලින් තෙල් හදාගන්න තෝමනාවක් වට ඇවිල්ලා තියෙනවා නම් ඩෝමා හෝම් ඔයිල් මේක එකක් යූස් කරන එක වට වැඩේ පහසු කරලා දෙනවා. සිංගල් පෙස් විදියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවේ ගත දෙයින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ යාත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්න. මිලවෙන්නේ රුපියල් 80,000යි. තව වැඩි විස්තරයක් ඕනනම් 0.117 679 579ට කෝල් එකක් දීලා මං කිව්වා කියලා අහලා බලන්න. හරිද? හරි. එතකොට 0.7 03 93 5 93 4 මැසේජස් ගොඩාක් කැවිලා තියෙනවා. කොහොමද මං ඒක කියනවා? ඒ වගේම ලක්කඩ Facebook page එකේ අපි අද post එක ගැන මම තව පැය භාගයක් කියනවා. හරිද? ගැන තුනේ පැයදී චාමියක් එක කොහොමද තින් ඔයාට අද නම් ඉන්නව නේද ඔයා කියලා හාර තේනවා. චමත් අයියා, අසංග අයියා, චිරාන් අයියා, අමර මල්ලිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දැම්ම. නන්දසිරි අයියා, හයි. ඔයාගේ නම කියන එක දවහගෙන හිටියේ. ආකාශ මල්ලි තමයි මට මැසේජ් එක එවලා තියන්නේ. එකතු කරගන්න ඔක්කොම ලව හොඳේ. ඊට පස්සේ මේ කවුද කියලා බලමු. බලන්න චාමිනිස් වෙලාව යන වේගේ කියලා තියෙනවා. මොකද්ද මේ කියන්නේ තුෂාරි? ඔබව ප්‍රතික්ෂේප කළ අයකුට දුක්ගැනවිලි පැවසීම පැහැදිලි කිරීම පොරොන්දු ඉල්ලීම් කිරීමෙන් වළකින්න. මන්ද ඔවුන් සවන් දෙන්නේ ඔවුන් ඇසීමට කැමති දේවල් වලට මිස ඔබ කියන සියල්ලටම නොවේ. අපි අහන්න කැමති අපි අහන්න කැමති දේවල්නේ. අපිට ඕන දේ නෙමෙයි උගකට අපි අහන්න, අපි අහන්න කැමති දේ. ඔවුන් ඕකනේ ප්‍රශ්නෙටින් ගාව කළා වට නේද? සිරි කුමාර ඔයාවත් එකතු කරගත්ත ඕනේ ළඟට. ආයි බොහෝ ඒවා සුබම සුබ ලස්සන දවසක් ලස්සන සින්දුවක් දෙන්න. අනුරගමින් අනුලාවතේ මහත්මිය. මහත්තයා සිරිල් දුව අනුෂිකා පුතා ප්‍රදීප දුව පේශලා පුතා හර්ෂණ අමෙලියා සමරසේකර මොන්ටිසෝරි යන ළඟයි දැන්නේ දමෙලියා. ඊට පස්සේ අතුරු ගෙරියෙන් හයි මදු. ඔයාගේ ගම නෑ කිව්වට පස්සේ ටග් කරලා මැසේජ් එකක් ආයෙවද? යක්කලින් ඔයාගේ නම රොබා වගේ නමක් ඔයා වෙලා තියෙන්නේ. එවුව විදියට ඉතින් මමම කියනවා. නම වැද්දෙද දන්නේ නැහැ. චාමි කොට තවසකින් බණ්ඩාරගම පැත්තට යන්නයි හදන්නේ. කුමාරේ, ශම්ලි, දිනෝෂා, රංජනී, දිල්රුක්ෂි, නිරෝෂා, චන්ද්‍රිකා තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ කවුද? හෙලෝ හෙලෝ චාමි සුබ සන්ධ්‍යාවක් ඔයාටත්. ඔයා හන්ටට අපි කොයිතරම් අබ්බැහි වෙලාද කියලා දැනෙන්නේ චාමි නැති දවසට. ඒකනේ හැමදාම කියන්නේ ඔය හන්ට අබ්බැහියක් කියලා. හැම තැනම දෝපු හිත පුරා පැය තුනක් එකම තැනක හිර කරන්න හඬකට පුළුවන් වෙලා. ඉතින් අතත් සුපුරුදු ආතරෙන් ලැඟතුකමින් අතත් නැවතුන ඔයාව අහලා යන්න කියලා නිෂූ තමයි මට මැසේජ් එක ගෙවලා තියෙන්නේ. ඊයේ දවසේ වෙච්ච දේ සිදුවේ හමාර බැවින් ඒවා අතීතයට මුදා හරින්න නව බලාපොරොත්තු එක්ක අද දවස ආරම්භ කරන්න. අපිට අයිති වෙන්නේ, වැදගත වෙන්නේ වර්තමානයේ අපි ජීවත් වෙන මෙන්න මේ මොහොතයි කියලා හිත හදාගන්න කියලායි මටත් කියන්න තියෙන්නේ. වෙච්ච හැමදේම අතීතයක්. ඒ අතීතය මැත්තේ නතර වෙලා ඉන්න එක තේරුමක් නැති වැඩක්.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 49යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: හදක් නිසා රෙද්දගත් මිනිස්සු දවසක තරුවක් නිසා හරි සැප

0: පෙර ගේ මතක හිත රන්දන ආකස්මික පැල්තනාක
1: ඕවර්ටයිම් බීට්ස් විත් ජාමි
0: සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස

හවස දෙකයි වෙනටේ පණහයි වෙලාව. සුබදාවලක් යෝවට දැන්ගෙතින් හැඳෑවේගෙන තැනවා මුත්තෙට්ටු වේගම අපේ සිංහ බණ්ඩාර ලස්සර සෙන්දෝ ගෝන කියලා තියෙනවනේ බලමුයිති. ලස්සර සෙන්දක් දෙන්න. බිරිඳ තවඩා පේසිංහ, පොරිදුව රිද්මි රුවිදිනි, රංජීත පත්මකුමාර, අමිල දර්ශන යාලවත් මං ආදරෙන් මතක් කරන වැඩපලේ කටියනේ ඉස්සර. අස්වින් ශ්‍රීරන්ත මුම්තාස්, ඉරෆාන් සුදාර, රුවන් මෙන්ඩිස්, රොකේ ප්‍රින්ස් කීඩින්, ෂන් ගස්ලි, ෆස්ලීන්, නිරෝධකමගේ ඒ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. හරි, අපි එකතු වෙලා සිද්ධුවක් අහමු. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? ආකී කොහෙද ගියේ? ඔයා නැහැ කියලා අයියා වැඩ කරන් ගියා කියලා තියෙනවා. අයියා හොඳයි, අක්කා ඊට හොඳයි කියලා තියෙනවා. මං කියන්නම් ගීට. මං එයාට වඩා හොඳයි කියලාද කිව්වේ? අපි දෙන්නම හොඳයි. හොඳ චෝමි, මේ මැසේජ් එක කාගෙන්ද? සුබ දවසක වේවා. අපි ලක්කඩහන් ඉන්නේ ගොඩක් ආදරෙන් කියලා තියෙනවා සිතිජ ගුණසේකර ඉතාලියෙන්. හරි, ඔයාට නිලාන්ගේ සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙනවා. මම මතක තියන් ඉන්න, මට අමතකුණොත් බැරි වෙලාවකොත් ඔයවට ඊළඟ පැයදි මතක් කරන්න. සුබ දවසක් චෝමි. අපිට අවහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් අහමු. මැසේජ් එක කොහෙන්ද කියලා දන්නවද? පරකටුවේ පොහොර භාවෙන් බොස් තිලක් කුමාරසේනෝ, චන්දිමාල්, සුරේෂ් රුග්මන්, අංජලි, හෂෙන් බණ්ඩාර ඇතුළු ලක්කඩහන ඔක්කොමලව එකතු කරගන්න කියලා තියෙනවා. මං ඔයාට මැසේජ් එකක් දාලා ඔය සෝන් එක ඉල්ලන්න හතාත්ති ඔයා ප්ලේ කළා, තැන්ක් යූ කියලා තියෙනවා. සංක දෙනගේ අපි ආයේ හමුණ වුණා දැක්කනේදී. ලස්සන්ට ප්‍රෝග්‍රෑම් එක කරනවා. අපි වහගෙන ඉන්නේ තුෂාර, කසුන්, ගරච් එකේ කොමලවනේ එකතු කරගන්න. තුෂාරන්, කසුන්, ගරච් ඒ කළ එහෙමත් දන්න තියෙන්නේ. සංජීව මං කිව්වා හරිද? වැරදිනම් ඉතින් මට නේද නිවැරදි කිරීමක් යවන්න. මට තේරෙන විදිහට මං ඉතින් එක කිව්වානේ. සින්දුවක් අහන්න දෙන්නද? මොකද කියන්නේ? හා කිව්වනො සින්දුවක් අහන්න දෙන්න. හවස දෙකයි විනාඩි 50.

0: රේඩියෝ ITN
1: 2:55.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
1: දෙකයි වෙනාඩි 56 යනේ. මං යන්න යනවා ඊළඟ පැයට.

0: ලක්වන ප්‍රවෘත්ති සමගින් මම වෙන්රිගින්නලිය ප්‍රවෘත්ති සංස්කන්ධයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අයිවේ මගින් ලැබිය ඇති ප්‍රතිපාදන උපරිම ඵලදායිතාවකින් යුතුව භාවිත කිරීමට ආයතනයේ කටයුතු කළ යුතු බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළා. ඒ අන්තර් පළාත් විශ්වය සම්බන්ධිකන සමුළුවේ දෙවන අදිරට එක්වමින් පොරුර සේවයේ ප්‍රගතිය සහ පළාත් මට්ටමින් දිට්වා ආපදාවට අදාළ ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයද සිදු වුණා. ඉදිරි වැඩසරස්ම පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබෙනවා. සුඩානයේ ගැටුම්කාරී වාතාවරණ හේතුවෙන් තවත් ලක්ෂදකට වැඩි පිරිසක් අවතැන් විසිටනවා. සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රකාශ කළේ ජලකෙලී මැතිරු ස්වාභාවික ආපදා හේතුවෙන් ඔවුන්ට මතුවේ හැකි තර්ජන ඉහළ යන බවයි. ගැටුම්කාරී වාතාවරණයේ සමතයකට පත්කිරීමට හැකිවී නැහැ. ඒ හේතුවෙන් මානුෂීය අයිතිවාසිකම් පිළිබඳවද අවිනිශ්චිතත්වයක් හටගෙන ඇති බව ජාත්‍යන්තර සංවිධානය පෙන්වා දුන්නා. ලක්කන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මග තුට.
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකුට

0: Lakhanda Radio ITN
1: සමහර හමුවීම් දෙවියන් විසින් නිර්මාණය කරලා තියෙන්නේ අනාගතයේ වෙනුවෙන් නෙවෙයි මතකයන් සඳහා පමණයි.

හවස 3:11 වෙලාව FM 93.5 93.7 ලක්හඬ ඔල් ටයිම් බීට්ස්ත් චාමි ඔයා මේ වෙලාව අහගෙන ඉන්න සුන්දර වූ බ්‍රහස්පතින්දා දවසක් වේවා. අතත් අපි ඉන්නවා කියලා තියෙන්නේ මැසේජ් එක කොහෙන්ද දොඩම් ගස්ලන්දේ මැණිකේ කොමද මැණිකේ දුවල දෙන්න මෙත් නැති අමන්දී නෝ මහත්තයා හේමන්තද සිල්වා අම්මයිනෝ අයියා නිමල් තිරක සිරිස්තුවක්ක මනෝහාරි ප්‍රනන්දෝ අනෝමකා ප්‍රභානන්ගේ ගාමිණී අයියා එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තිබුණේ. සුබ දහවලක් කිව්වට ඉතින් හන්දෑ වේගන තැවෙලා ටිකුණ මලේ පහේ කනේ පුංචි වන්න කොහොමද? ඊට පස්සේ මං යනවා ගිනි ගත්තේන පෝස්ට් ඔෆිස් එක පියාලුව ටිකව මතක් කරන්න. මංජුල හේමන්ත උඩදනිය සයින්නවා චාන්දනී මිස් රිස්කා මිස් චාන්දනී මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන්නේ. අපිට වහිනෝ කියලා තියෙනවා. අපිට වැසල අද වැඩේ අපිට වහිනවා. ගුඩ් ඉවනිං චාවි කහවද මැසේජ් එකක් දාන්න දාන්න ටික දවසකට පස්සේ කියලා තියෙනවා. බණ්ඩාරගමින් ප්‍රියා. ඕ ප්‍රියා කොහොමද සින්දකහම හයි කොහොමද ඔයාට කොහෙදානේ දුවන්නේ කියලා අහලා තියෙනවා. මම දුවන්නේ නැහැ. මම මෙතන නැවතී සිටිනවා. ඔන්න අන්තිම පැය මං ආව ඔයා වහන්න කියලා පදිය තලාවෙන් මල්ලිකා තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. මට එවලා තියෙන ඔබගස් ටිකක්. ස්ටිකර්ස් ඉතින් කමක් නැහැ. මේක කාලා තේකක් බීලාම කියන්නකෝ කියලා තියෙනවා. එහෙම කිව්වත් මම දැක්කමක් දැක්කත් ඇති දැන් මේ වෙලාවට. අද මහා කාලයකට පස්සේ චාමි ගැරලා මේ වහනවා සතුටේ සතුටේ කියලා නිව්සීලන්ඩ් වලින් මේ මැසේජ් එක දුලිප් සමරසිංහ. අද මට එවලා නැහැ නේ ප්‍රතිශ්නාත්ය කොයි වගේද කියලා. අද හොඳටම සීතල ඇති හොඳ වැඩේ. ඊට පස්සේ කවුද මේ ඉන්නේ අපිටත් ලස්සන සිද්ධාක් අහන්න දෙනවද කියලා තෙරුණි මාතලෙන් මට මැසේජ් එකක් එවලා අහලා තියෙනවා. සලකා බලන්න දෙයක් නැහැ සිද්ධාක් දෙන්නයි හදන්නේ. 3:00 වෙනාට 13:00

0: මේ හන්නකෝ දැන් වෙලාව දන්නවද? හවස 3යි විනාඩි 16යි.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited තෝරගන්න පැකේජ් ප්‍රසක්. SLT Mobitel Fiber.
5: 10ට වෙනසක්. 18ක පෙරලියක්. ලංකතිබා.
6: ආටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
7: ලඛන මොමදීස්ල්
8: සම අනුග්‍රහය
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
10: ඔයවායසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි
11: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා
12: ඉල්දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයිව්

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සමුස හතරට
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: රීදා වයි බී එකට මික්ස් වෙනවා.

0: දෝර ගගේ තලනහි නහදම විපෙනල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ලකන්ඩ රේඩියෝ ITN
4: හවස 3:19යි ඔයා මට කියලා දුන්නු සත්කවියක්

0: ලකන්න රේඩියෝ ITN
1: හවස 3:00 විනාඩි 22යි. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: මුහුදෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: ලකන්ද රේඩියෝ ITN
2: සිනාසීමට හේතුවක් හොයාගන්න තාක්ක අපේ වේදනාව.

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එන හතර වෙනකන්.

වෙනට ඒ විසි පහයි වෙලාව චාමි දැඳීම් කියන්නේ දුකක් කියලා හොඳටම තේරුණා දවස් දෙකට ඔයා නැතිව කියලා තියෙනවා. මගේ දෙගෙන ගත්තේ හා හොඳයි ඒක හරි මන් තේරුම් කරලා දුන්නනේ කාගේ හරි හිතකට නේද. නොරින් සජීව ඔයාව එකතු කරගන්න මම මේ දැන් තමයි ආවේ ටෙක්ස් මැසේජස් ටික බලන්න. දන්නවද කැනුලා මියෝ දෙවියෝ ඕ මොකද මේ කියන්නේ. තෝතේ හනේ අලස්සන අදහසක් එවලා තියෙනවා සහ මං ගැන අගයලා තියෙනවා. ඒක මම මගේ හිතේ තියාගන්න. බොහොම ස්තුතියි. ඔයගේ නම මං හොයාගන්නම්කෝ. මතුව එකතු කරගන්න කියලා තියෙනවා. ඔයගේ නම දන්නේ නැහැ මං. අකට 562 නම්බර් එක. ඔයගේ නම පුළුවන් නම් එවන්න. ස්තුතියි හොඳේ ඔයගේ කමෙන්ට් එකට. සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල මීදනේ ගමේ උපනන්ද වගේ මැසේජ් එක. චාමි රසික මොනවා කියලා දෙනවද කියලා මට සමහර මැසේජස් කියව ගන්න බෑ. වසන්තා කුමාරි ගම්පලෙන් ගාව එකතු කරගන්න. ඒකට හේතුව තමයි එක වචනයක් කියලා ඩොට්ස් ගොඩාක් තියලා ආයි වචනයක් කියන ඩොට්ස් ගොඩාක් තියලා එහෙම එහෙම මැසේජස් ඇවුවාම නේද මේ සීමිත කාලයක් ඇතුළේ හරි අමාරුයි වැඩ කියව ගන්න. අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න අලව කොහලානේ ජයකලනේ වාගේ මැසේජ් එක. ඔපාල චිත්‍රානේ මාධව කසුන් ඇතුළු ලක්කඩංගෙන හැමෝටම සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. සුබ වේවා ඔබට වයන්කට අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා දීපා ඔයාලු මැසේජ් එක මම මේ දකින්නේ. දවචතු පුතා මදු මහත්තයා සුදත්තත් ඔන්න එකතු කරගත්ත. ඊට පස්සේ යන්නේ කේටිය සමරසිංහ වහලව කොහෙද සෙරුවාවලින් එකතු කරගන්න. ධනංජනී පුෂ්පමාල ඔයාවත් එකතු කරගත්ත ඔන්න. සුබ දවසක් ශාමී මටත් ලස්සන හින්දි ගීතයක් දෙන්න චන්දි මහවත්ත පස්සාලෙන් මේ මැසේජ් එක. ඔයාට මං හින්දි සින්දුවක් අහන්න දෙනවා තව සින්දු දෙකකට පස්සේ වගේ. හරිද? ටිකට මහගෙන ඉන්න ඕනේ. මේ ආදරණීය මැසේජ් එක රත්නපුරේ රත්නේ තමඩා කුමාරි. ඔයාත් ආදරේ දෝරේ ගල්ල මැසේජ් එකක් වටවලා තියෙනවා. ඉතින් මං ඒව කියවල බලන්න. හරිද? එහෙමයි තින් හැමෝම දැනගන්න ඕනේ. මටම ලැජ්ජා එහෙම කියන්න. 3:28

0: Lakhanda Radio ITN
1: හවස 3 විනාඩි 31යි. ඒ මං ආයි මතාවේ කියලා අහන්නද හැදුවේ. මේ මැසේජස් එක තින් කියලා යන්න එපැයි. නැත්තම් ඒත් බනුන් අහන්න බෑ. ඔයාලම නේත් බනින්නේ මට. චාමි මිස් ආවම එළියයි වගේ කියලා හිතනවා මිස් කියලා. ෂාම් බ්‍රෙන්ඩන්. ඔයා මැසේජ් එකක් කියලා දෙනු. Thank you හොඳේ. ශාම්ගේ ගීතක් ඉදිරියට අහන්න පුළුවන් නේ ශාම්. ඔයා ආවනේ. අපේ ගෝල්ඩන් වොයිස් එකට මං හිතන්නේ ශාන් ආවා. සුදා අයියව මතක් කරන්න චූටියක් අහම. ඉහළගම වටුමඩුවේ පොල් ගහවලින් මේ මැසේජ් එක. මට රස කෑමක් හදන්න බලාගෙන ඉන්නවා කියලා දෙනවා. හායි, ඉතින් ඕවට මං එපා කියන්නේ නැහැ. සුරේකා රේනුව හසුදරා දෝනි අයියා සාගරවත් එකතු කරගන්න කියලා තුෂාර කියන්නේ. තුෂාර කියන දෙයක් තමයි ඉතින් මකින් දෙහනවානේ. නේ නේ මස්සිනා. චාමි අපි අමතක වුණාද කියලා සරත් චන්ද්‍ර අහලා දෙනවා. ඇත්තම කිව්වොත් ඉතින් අමතකුනේ නැහැ. ලොකු වැඩකට අත ගහලා ඉන්නව දැක්කා. තව දවස් කීයක් මේ වැඩසටහන ඉන්නවද දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්න කියලා මං කියන්නේ. තව දවස් මේ ඕල් ටයිම් බීට්ස් එක චාමි තියෙන තව හයිටම සතියයි. සතියයි කියන්නේ ඊළඟ සතිය සිකුරාදා වෙනකම් විතරයි. 3:32

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 9:40
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සුළු මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011-6767-579.
1: වෙලාව යනවා සෑහෙන ඉක්මනට. අපි හරිම මන්දගාමි. මං කියන්නේ මං එකලේ මැසේජස් කරන සෑහෙන වෙලාව ගත්තා. මොකද මම එකලගේ ලස්සන සින්දු දෙකක් අහන්න දුන්නනේ කමක් නැහැනේ නේද අපි. සුබ සන්ධ්‍යාවක් වේවානේ මැසේජ් එකක් දාන්න කියන නිසා දැම්ම වුණ අන්තිම මොහොතේ කියලා. සෞම්‍ය තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ වැල්ලම් පිටියෙන් අම්මා නිල්මිණි වැකතු කරගන්නම්. හැමදාම වගේ වහන් ඉන්නවෝ ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරන් යනවා කියලා තේනවා. අපේ අම්මා හරිම ආසයි ආගේ ප්‍රෝග්‍රෑම් එකට කියලා තේනවා. හරියට දැන් ඇති. ඊට පස්සේ මොකද මේ කියන්නේ? ඔක්කොම අඬන මූණේ වෙලා ඔයා නෑවිතින් එපානේ. මම නෑවිතින් වගේල කොයි වෙලාද නෙවන් කිව්වේ. ලබන සිකුරාදාට මලගයක් වගේ තියද පැතුණු. ආයේ කවි ලියන්න. මෙහෙම දේවල් සිද්ධ වෙනවද? මං නෑවිතින් නෑ. හරිද? ප්‍රෝග්‍රෑම් එක විතරනේ වෙනස් වෙන්නේ. එහෙම කිව්වහම ඔතේ තෑදේද බලමු. අපිට අත ලස්සන සින්දුවක් දෙන්න. අලබ පැත්තට යන්නේ. උපාලි වාගේ මැසේජ් එක. පාතමිනි වසන්ත සමන් අතුල සමිතා නෙලන්තව එකතු කරගන්නවා කියලා තියෙනවා. පොල් ගහවැලි ලක්කඩහන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. හරි අපි එකතු කරගන්නම්. දැන් මෙහෙමයි ප්‍රශ්නේ, මම නෑවේ තිටියේ නෑ, මං ආවා. ඇවිල්ලා අපි අලුත් රඩක් ඔගලන්ට අහන්න ඉඩ සලසමින් ඉන්න ලක්කඩ ගෝල්ඩන් වොයිස්. ඒක නිසා මං ආවේ නෑ කියලා කියන්න එපානේ, මං හිටියේ අයියේ. කරේදා

හවස 3:46 වෙලාව. දැන් FB එක පැත්ත යන වෙලාව හරි. ඊළඟ තුෂාරි මට කමාන්ඩ් එකක් දීලා තිබ්බානේ බලන්න. මං බය වෙලා ආවටක් ගාලා. බලබෝෂම් හයි කොහමද? සුමනා ගුණතිලක හයි කොහමද? Thank you ආගේ ලස්සන කමෙන්ට් එකට. නදේෂා දයන්ගනේ ආටත් ස්තුතියි. ශෂිනී කුමාරේ හයි ශාමියගේ. කියලා කමෙන්ට් එකක් දාලා දේන. හයි ශෂිනී. පියාජේ කොහොමද? අතනම් සෙනා බෝවනා කියලා මහින්ද කුමාර වගේ කමෙන්ට් එක. ඊට පස්සේ කළුමැම් සමරසිංහ මාත ආදරෙයි අනු ආදරෙයි. ඒගොල්ල හාට්ස් අනේ දාලා තියෙන්නේ නැත්තම් බලයි මේ මොකෝ මේ කියලා. ගිහින් බලන්න ලක්කර Facebook page එක. ඒතර තේරෙයි මම මොකද්ද මේ කියන්නේ කියලා. ඇසල් ෆනාන්ඩෝ සූටි දහඩා ගුඩ් ආෆ්ටර්නූන් ජාමි කියලා දාලා තියෙනවා. නිසංසලා කුමුදනේ හලෝ හලෝ. ඊට පස්සේ අපිට තව කවද අමතක වුණේ කියලා ටංකාලා මතක් කරන් යන්දිනෝ. ඔයා වාදරෙන් මම මතක් කරනවා. දෙශම් මතුරංග සරසන් එක්ස්ප්‍රෙස් යාළුවෝ කොමලව නිලංකත ශාර පින්න පොළ යතේ ෂටගේ ටී එන් රූපසිංහ තුෂාරා නේද? ඊට පස්සේ චමේද දර්ශන ලියනගේ ශෂිනී කුමාරි ශ්‍රීමාල් රණතුංග දිලිනි දයාරන්න නදේශා ඔදයංගනි රූපසේන ගුණතිලක හංසක චමෝද ප්‍රේමසිරි බන්කමුවගේ ඔයාලා කොමලව මං ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ මං ආය යනවා වට්ස්ඇප් එක පැත්තට. හයි චාමි පරක් වුණා බිසි අත ගොඩක් මං කියලා බොලත් සිංහලෙන් දහර මට මැසේජ් එකකුත් දාලා තියෙනවා. හරි හරි හරි හරි. ඊට පස්සේ මේ කවුද මේ මාතෙන්නවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. තාම මට අර කමෙන්ට් එකක් මැසේජ් එකක් අහම නම මොකද්ද කියලා හොයා බැලීමේ ඥානෙ ලැබිලා නැහැ. අකට 518 නම්බයක මොකද්ද නම දන්නේ කියන්න මම නම එවන්න ප්ලීස්. ටයිපින් ටක්කලෙවන්න නෑ. මේ සින්ද පටන් ගන්න කලින් ඔයාගේ නම එවනවා දක්ෂයයි. චමින්ද ධර්මසිරි ආ දක්ෂයා. 3:47

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස 9 වෙනාඩි 53යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: David Peters Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114 600 600
1: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න. හවස 9 වෙනාඩි 54 වෙලාව. හායි චාමි, ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා කසන් කොරියාවෙන් ටක් ගාලා මැසේජ් එකක් එවුවා නේද? ඔයාව මං ආතරෙන් එකතු කරගන්නවා. දවස් දෙකකට පස්සේ ඇවිල්ලා මම යන්න හිතපු රෝගෙන කොන්දේසේ වෙලා හිටව ලබා දෙන ඔය ආදරයට බොහොම ස්තුතියි. අපි ආපහු හෙට දවල් එකට මුණ ගැහෙනවා. මං එකක් බලන් හිටියට මම අමතක නොකර හිටියට බොහොම ස්තුතියි. ගෙහින් එන්නද එහෙනම්? පරිස්සමින් සතටින් සනසීමෙන් හිනා වෙලා ඉන්න ඕනේ. ඒක තමයි මං හැමදාම ඉල්ලන්නේ. මම චාමිකා මනෝජිනී.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව සවස 4:00.

0: ලක්කන ප්‍රවෘති සමගින් මම වෙන්රිගිනලිය ප්‍රවෘති සංස්කරණයේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්දුන සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ඇසළ මංගලයේ හතරවන කුඹල් පෙරහැර සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථපාන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා. හෙට දිනේදී පෙරහැර දළදා වීදිය, කොටුකඩල්ල වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර මාලිගාවට ගෙවීමට නියමිතව තිබෙනවා. පෙරහැර ගමන් මාර්ගයේ දුර කිලෝමීටර 1යි මීටර 270ක් පමණ වෙන බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. කැමරූන් රාජයේ රන් පතයක සිදු වූ නායාමකින් 100කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. සිරුරු 107ක් සොයාගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. බෝගත උමන් මාර්ග කිහිපයක් කඩා වැටීමෙන් අනතුරු සිදු වුණා. දුෂ්කර ප්‍රදේශයක එම පතල පිහිටා තිබූ අතර තුවාල ලැබුවන් රෝහල් ගත කිරීම සඳහා කිලෝමීටර 50ක් පමණ දුර රැගෙන යාමටද සිදුව තිබෙනවා. දේශ සීමා ආශ්‍රිත ප්‍රදේශයක රන් පතල තුරට පස්කඳු කඩා වැටී තිබවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් ආරීජේ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාසුවන්ගේ වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
1: සුබ සන්ධ්‍යාවක් හවස 4:04.

0: හතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. Good evening හැමෝටම.
0: Good evening හැමෝටම. අපි මේ කොළඹට සහ මේ අවට ප්‍රදේශවලට නම්
1: ටිකක්
0: ලොකු රස්නයක් නෑ, වැහි අඳුරක් වගේ ගතියක් තියෙනවා. හැබැයි තවත් ප්‍රදේශවලට
1: හොඳටම වහිනවා.
0: හොඳට වහිනවද
1: නැද්ද?
0: ගොඩක් පාය පෑවුමක් තියෙනවා සහ මේ අධික රස්නයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ අපි ඉන්න ප්‍රදේශවලට නම් ටිකක් සෞම්‍ය කාලගුණයක් තවම තියෙනවා.
1: වැස්සත් නෑ වගේ, වැස්සත් ඇත්තේ නෑ වගේ, නිකන් තියනවත් වගේ
0: එහෙම එකක් තියෙනවා.
1: ඕකේ.
0: කොහොමනත් පොඩ්ඩක් මේ හොයලා බැලුවහම අතුලාන්තයට ගියාට පස්සේ දරුණු තත්ත්වයක්
1: තියෙන්නේ අපි නොදැනුවත්වම.
0: ඒක නිසා අපි ගැනත් කතා කරන්න ඕන. ඉවිනින් ඩ්‍රයිව් අද පටන් ගන්න හදන්නේ. ඉතින් හවස 6:00 වෙනකන් වචනයක් එක අකුර ස්ලිප් වෙලා ගියා. ආඩුගුණ අසන් සිදු ගොඩක් අහගෙන අදත් ඉවිනින් ඩ්‍රයිව් එක වාගේ කූල් ඩ්‍රයිව් එකට සපෝට් එකක් ගන්න අපෙන්. වැඩ කරන තැනක, යන එන තැනක, ඕනම තැනක දෙන FM 93.5, FM 93.7 දෙක මීටර වෙනස් නොකර කන ළඟින්ම තියාගන්න කියලා ආවට මතක් කරනවා.
1: WhatsApp එකට එහෙනම් කාටියක් එකතු කරගෙන ආට මේ පැදර එන්න පුළුවන් කම තියෙන හවස 6:00 වෙනකම්ම 0703 93.5 93.7 0703 93.5 93.7 අගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න.
0: අපි අපේ ගමන යනකොට ගමන කියන්නේ දැන් මේ වන්දනා ගමනක්වත් ට්‍රිප් එකක්වත් නෙවෙයි,
1: ජීවන ගමන.
0: අපේ ජීවන ගමන යනකොට අපිට ආරම්භ කරන්න ඕන කොතනින් හරි අපේ දියුණු වෙනවා කියන මාර්ගය.
1: ඕකේ.
0: හරිද? දියුණු වෙනවා කියන තැන අපි හිතේ තියාගෙන ඒ ගමන ආරම්භ කරන්න වෙනවා.
1: සිතුවිල්ල තියාගෙන යන්න ඕනේ.
0: තියාගෙන. මේ ගමන යනකොට අපිට හිතනවා අපි වැඩේ පටන් ගන්නෙදි අපිට තව කවුරු හරි ඕන සපෝට් එකට. තනියෙන් මේක කරන්න බෑ. කවුරු හරි මට උදව් කරන්න ඉන්න ඕන. එහෙම කියලා හිතන වෙලාවක් තියෙනවා. මොන හරි බිස්නස් එකක් පටන් ගන්නකොට කියලා හිතන්නකෝ. ව්‍යාපාරයක් පටන් ගන්නකොට. එතකොට අපිට තව කවුරු හරි නැති වුණාම මේක කරන්න බෑ. එහෙම කියලා හිතෙන
1: පුළුවන්.
0: ඇත්ත. තනියම තමන්ට මොන හරි දෙයක් ගොඩනගා ගන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි තනියම තමන්ගේ ගමන යන්න අමාරුවෙන් හරි පියවර තිබ්බොදින් කවුරුත් උදව් නොකලත් වාට එක තනියෙන් ගොඩනගා ගත්තට පස්සේ තනියෙන් යන ගමන ශක්තිමත්ව පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න ගත්තට පස්සේ ඔයාට තව කවුරුත් ඕන නෑ. තමන්ට තියෙනවා ආත්ම විශ්වාසය කියලා එකක්.
1: මම මේ ගමනාවේ තනියම කියලා.
0: තමන් තනියම ආව ගමනක් මට මේ ගමන දැන් යන්න පුළුවන් කියලා අභිමානයක්, තමන්ට ආත්ම විශ්වාසයක්, ඒක විශ්ව ශක්තියක් වගේ තමන්ගේ ඇඟට එනවා.
1: තව කෙනෙක් එනකම් බලන් ඉන්න ඕනේ නැහැයි කියලා.
0: එයා සපෝට් කරනවා ඊට පස්සේ ගමන යන්න.
1: හරි.
0: ඔය අමාරුවෙන් යන ගමන තනියෙන් ගොඩනගා ගත්තට පස්සේ උදව් කරන්න මට කවුරුත් හිටියේ නැහැ කියලා පටන් ගත්ත ගමන වා ටිකක් දුර ගියාට පස්සේ වාට සෑහෙන මිනිස්සු හම්බ වෙනවා.
1: තනියම යමු එහෙනම්.
0: තනියම යන ගමනට ටිකක් දියුණු වෙලා ඉස්සරහට යනකොට ගොඩක් අය එකතු වෙනවා. එනිසා තනියෙන් හරි කමක් නැහැ, අමාරුවෙන් හරි කමක් නැහැ.
1: ඔයාගේ ගමන යන්න.
0: ඔයාගේ දියුණු වෙනවා කියන ගමන පටන් ගන්න. කවුරුවත් උදව් කරනකම්, තල්ලු කරනකම්,
1: හරි
0: උස්සලා තියනකම්
1: ඕකේ
0: බලන් ඉන්න එපා.
1: රයිට්.

0: Radio ITN.
1: மெய்ப்பை மொய்வு மத கிரீம சுரேக்கி முமாக தொட்ட
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
1: සුපර් කවලක් පරිස්සමෙන් කිහිපෙන්න.
3: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනය නුතුරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
7: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
8: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාමය.

0: Lakhanda Radio ITN ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඇසේසු දැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478

සීමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවක වන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: හවස 4:21 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: හරි.
0: දැන් අපි කිව්වනේ අර එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් නවතම පුරෝගතන පිළිබඳව අපි කතා කරන්න ඕන කියලා. විශේෂයෙන්ම දැන් මේ අපිට මේක දැනෙන්නේ නැහැ. මෙහිට විටින් විට වැස්ස වැටෙන නිසා අපිට මේක එල්නිනෝ එකක් තියෙනවද කියලා දන්නෙත් නැහැ වගේ.
1: ඒක දැනෙන්නේ නැහැ අපිට.
0: ඔව්. හැබැයි මේ වෙනකොට ජාත්‍යන්තර කාලගුණ විද්‍යාඥයන් විශේෂඥයන් ප්‍රකාශ කරන විදිහට මේක තිබුණේ එල්නිනෝ තීව්‍ර තත්ත්වයේ කියන එකේ තිබුණේ. තීව්‍ර කියන්නේ ඉතින් ටිකක් දරුණු තත්ත්වයක් කියන එක. දැන් මේක අධි තීව්‍ර තත්ත්වයකට ගමන් කරලා තියෙනවා කියලා කියන්නේ. හැබැයි අධි තීව්‍ර තත්ත්වයකට ගමන් කරලා මේක දැන් ස්ථාවර වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ.
1: ඒ
0: කියන්නේ දැන් ටික ටික වැඩි වෙන එකක් තිබුණේ.
1: ඔව්.
0: තීව්‍ර මට්ටමට කලින් සාමාන්‍ය මට්ටමේ තිබිලා ටික ටික තීව්‍ර වුණා. දැන් තීව්‍ර වෙමින් අධි තීව්‍ර තත්ත්වයකට ඇවිල්ලා
1: දැන් එතන තියෙනවා.
0: දැන් ස්ථාවර වෙලා තියෙනවා කියලා කියන්නේ දැන් එතනින් එහාට ගමන් කරන බවක් නැතුව තියෙනවා කියලා කියන්නේ. හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන් කියනවා. කොහොමුණත් මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක දැන් මේක ලෝකයට බලපාන තියෙන වාතාවරණයක ලංකාවටනේ අපි මේක කොයි විදිහටද බලපාන්නේ කියන එක විශේෂයෙන්ම අවධානයෙන් ඉන්නේ. ඉතින් දැන් වියලි කලාපය පැත්තට ගත්තට පස්සේ උතුරු නැගෙනහිර මේ කියන ප්‍රදේශ මේ වෙනකොට දැඩි නියං කාලගුණයක් එක්ක පීඩා විඳිනවා. විශේෂයෙන්ම සමහර ප්‍රදේශවලට මාස 3කින් 4කින් වැහලා නැහැ. ඉතින් මේ තත්ත්වයක් එක්ක මේක දරුණුවටම යාළට දැනිලා තියෙන්නේ.
1: හරි.
0: ඉතින් වැව් වල වතුර මට්ටම් ජල මට්ටම් ටික ටික පහළ යමින් වගාබිම් වලට ඕන කරන වතුර සපය ගන්න බැරුව ගොවියන් දාන අසරණ වෙලා ඉතින් එහෙම තත්ත්වයන් තියෙනවා. ඔව්. කොහොමුණත් මේ විශ්ලේෂකයන් ප්‍රකාශ කරන විදිහට මේක නොවැම්බර් දෙසැම්බර් කාලයේ වෙනකොට තමයි දරුණු තත්ත්වයකට එනවා කියලා කියන්නේ. මේක අපි වියලි කාලගුණයේ විතරක් නෙවෙයි ගං වතුර පැත්තෙනුත්
1: අවදානමක්
0: තියෙනවා. ඉතින් මේ විශේෂඥයන් ළඟදීම මෑතකදීම මේ මේ ඊයේ දවසේ වගේ ප්‍රකාශ කරපු කාරණාවලට ගත්තට පස්සේ වියලි කලාපයට නොවැම්බර් දෙසැම්බර් වෙනකොට වෙනදා ඇති නොවුණු වැස්සක් පතිත වෙන්න නියමිතයි කියලා කියනවා. එතකොට මේ වියලි කාලගුණය පහව යනවා. හැබැයි ගං වතුර තත්ත්වයත් එක්ක පීඩා විඳින්න පුළුවන් වෙයි කියලා අවධානමක් තියෙනවා. යළි ලබන අවුරුද්දෙත් ජනවාරි පෙබරවාරි මාර්තු මේ මාස කීපෙම පෑවුම් සහිත කාලගුණයක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ නිසා තමයි මේක අර අපිට මේක එල්නිනෝ කියන්නේ දීර්ඝ වියලි කාලගුණයක් කියන එකම නෙවෙයි. ගං වතුර වියලි කාලගුණය මේ දෙකම
1: එක හා සමාන වෙනවා.
0: එක හා සමානව බලපෑම් ඇති කරන මට්ටමට එනවා කියලා තමයි කියන්නේ.
1: ඒ
0: කියන්නේ මේක වැස්සකින් වැස්සයි වියලි කාලගුණයයි දෙක බැලන්ස් වෙලා යනවා නම් ප්‍රශ්නයක් නැහැනේ. ගං වහිනවා
1: ආයිපායනවා
0: ඒ ප්‍රශ්නයක්
1: නැහැ.
0: මෙතන තියෙන තත්ත්වය තමයි
1: ගං වතුර ප්‍රශ්නය.
0: වියලි කාලගුණය එනකොට ඒක දරුණුම තත්ත්වයට එනවා. මිනිස්සුන්ට එළියට බහින්න බැරි තරම් අධික හිරු රශ්මියක් පතිත වෙන වියලි කාලගුණයක් එනවා. ආයි විටක ගං වතුර මට්ටම මිලිමීටර් 300-400 ඉක්මවා යන වැසි අද හැලිලා ගං වතුර තත්ත්වයන් ෂණිකව නිර්මාණය වෙන්න ඉඩ කඩ තියෙනවා. දැන් පහුගිය දවස්වල මතකයි නේද නාවල පිටියේ පැස්සක පැත්ත ගම්පල පැත්තෙන් එක සැරේටම
1: ආවනි ගං වතුර නේද?
0: මෙහෙට කිසි වැස්සක් මුකුත් ලොකු මේ වෙනස් වීමක් නැතුව පරිසරේ එක සැරේටම
1: ඒ පැතිවලට
0: ප්‍රවෘත්තියක් ඇහෙනවා අපිට නාවල පිටියේ මේ පැත්තෙන් ගං වතුරක් කියලා. කැලණි ගඟේ ජල මට්ටම් ඉහළ ගිහිල්ලා එහෙම ඒක ප්‍රවෘත්තියක් කියලා. අන්න ඒ වගේ ෂණික තත්වයන් නැති වෙන්න පුළුවන් කියන අවධානම තමයි තියෙන්නේ.
1: ඉතින්
0: කොමුණත් මේ වියලි කාලගුණයට මුණ දීලා ඉන්න අයට පොඩි සැනසිලිදායක ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්. මේ උතුරු නැගෙනහිර සහ මේ වියලි කලාපයේ ඉන්න අයට
1: උතුරු මැද මොනරාගල වගේ පැතිවලට
0: නොවැම්බර් දෙසැම්බර් වෙනකොට වැස්ස එනවා කියන එක.
1: හරි.
0: කමන්නේ අනේ ගං වතුර මට්ටමක් හරි එනවා නම් කියලා හිතෙන්න පුළුවන්.
1: ඔව්.
0: හැබැයි ඒත් තව මාස දෙකක් විතර ඉවසන් ඉන්න
1: වෙනවා.
0: බලාගෙන ඉන්න වෙනවා දැන්.
1: ඒත් එතනත් අවදානමක් තියෙනවා ඉතින් නේද?
0: අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්.
1: ඔව්.
0: මේ මාස දෙකම ගත වෙන්න වෙනවා.
1: ඉතින්
0: කොහම වෙයිද කියන එක අපි දන්නේ නැහැ. කාලගුණය සම්බන්ධව අනාවැකි වමනයි කියන්න පුළුවන්.
1: තීර
0: සාරව මෙහෙමයි කියන්න පුළුවන් කමක් නැහැ.
1: කාලගුණය වෙනස් වෙන්න පුළුවන්.
0: ඔව්.

0: මේ දකුණු ප්‍රදේශයට සබරගමු බස්නාහිර මේ ප්‍රදේශවලට මේ නිර්දිග මොසමේ බලපෑමත් එක්ක යම්කිසි සැනසිලිදායක තත්වයක් තිබුණත් ඒ වහිඩ වැසිත් ඒ හිටපු ගමන් එක සැරේට සුලිකුණාට වගේ දරුණු වට්ටමට එන්න පුළුවන් සමහර වෙලාවන් වලදි. ඉතින් ඒ වගේ තත්වයන් තියෙනවා කියලා තමයි කාලගුණික අංශ මේ තත්වයන් පිළිබඳව දැනුවත් කරන අංශ විශේෂඥයන් ජාත්‍යන්තර විශ්ලේෂකයන් මේ එල්ලින තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන්නේ. ඉතින් අවධානයෙන් ඉන්න අවධියෙන් ඉන්න විශේෂයෙන්ම මේ තත්ත්වයන් සම්බන්ධයෙන් මේක ලේසි තත්ත්වයක් නෙමෙයි සියවසක් තුල ඇති වුණු දරුණුම එල්ලිනෝ තත්ත්වය කියලා තමයි මේක කියන්නේ. ඉතින් ඒ නිසා මේක ලේසියට පහසුවට ගන්න පුළුවන් කාරණාවක් නොවන එක නොවන බව අපි මතක තියාගත යුතු වෙනවා. රයිට් 4:26 වෙනවා මේ විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ වියලි කාලගුණයෙන් වැඩක් ගන්න ඔයාලට පුළුවන් ඩීප් ටෙක් සෝලා පද්ධතියක් සවි කරගන්න වගේ නිවසට වැඩබිමට එහෙම නැත්නම් කාර්යාලයට මේ ඕනම තැනකට ඩීප් ටෙක් සෝලා පද්ධතියක් සවි කරගෙන මේ දවස්වල මේ වැටෙන අධික සූර්ය රශ්මියෙන් ඔයාලට පුළුවන් තමන්ගේ වැඩක් කරගන්න තමන්ට දෙයක් කරගන්න ඒක ප්‍රයෝජනෙට ගන්න කියලා අපි මතක් කරනවා. විශේෂයෙන්ම
1: ඩීප් ටෙක් සෝලා ගැන අපි ඔබට මතක් කරලා තියෙනවා. දැන් ඔබගේ නිවසට වෙන්න පුළුවන්, කර්මාන්ත ශාලාවට වෙන්න පුළුවන්, ඔෆිස් එකට වෙන්න පුළුවන්, මේ ඕන තැනකට ඔබට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා එකක් සවි කරගන්න. ඒකෙන් අර පිරිමැස්මෙන් තොරව විදුලිය පාවිච්චි කරන්න වගේම ඒ හරහා අමතර ආදායමක් ඔබට උපයා ගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම අපි ගොවි මහඳුන්ට මේක තමයි හොඳම චාන්ස් එක ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න. ඉතින් ඒකෙන් අස්වැන්න සරු කරගන්න, පිරවැය අඩු කරගන්න, මෙන්න මේ කියලා දෙක ඔබට කරගන්න පුළුවන්කම තියෙනවා. වගේම ඩීප් ටෙක් ආයතනයේ සුවිශේෂ මිලාඩු කිරීම එක තමයි මේ සියලුම දේ ඔබට දෙන්න සූදානම්ින් ඉන්නේ. එනිසා දැන් කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න, වැඩි විස්තර දැනගන්න කියලා මතක් කරන 0711 711 1 0711 711 1 0711 711 1.
0: විශ්වාසවන්ත ගනුදෙනුවක් වෙනුවෙන් RDB බැංකුවට ඔයා යන්න. ඔයාගේ ස්ථාවර තැන්පතුවට වැඩිම පොලියක් මේ දවස්වල ලබා දෙන්නේ RDB බැංකුවත් එක්ක. ඉතින් දෙවෙනි පුරාම තියෙන ශාඛා ජාලය එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්න. ඔබට හොඳ සුවදශීලී කාර්යක්ෂම සේවාවක් ලබා දෙන අතරෙම ඔබේ මුදලට ඉහළ වටිනාකමක්, ඒ වගේම ඉහළ ආරක්ෂාවක්, රාජ්‍ය බැංකුව ආරක්ෂාව ලබා ගන්න පුළුවන් RDB බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කළොත්.
1: දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඉතින්
0: හරිද?
1: දිවිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඉතින් මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලිනව මෙන්ම දිගු කාලිනව ආයෝජනය කරන RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඉතින් ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් එහෙම මේ කියන දේවල් ගැන වැඩි විස්තර වට දැනගන්න පුළුවන්කම තියෙනවා. අගේ ස්ථාවර තැන්පතුවට කෙටියෙම කිව්වොත් ඔබට ඉහළම පොලිය ලබා ගන්න පුළුවන් එකම තැන, විශ්වාසනීයම තැන, වගකීමක් තියෙන තැන තමයි RDB බැංකුව.
0: 4:28 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන නදරවගේ මැසේජ් එකක් එවන්න
1: 0703 93 5 93 7.

0: ලකන්න රේඩියෝ ITN
1: වාර්තාපික වාර්තා කබුණ කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.

0: තියදිනබලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳදියතාර
0: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.

0: හතරයි විනාඩි 39යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ සිදුව කොට එකතු කරගන්න කියලා සුදීර සම්පත් මැසේජ් කරලා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. කුරු විටින් එයා ඉන්නවා කියලා කිව්වේ වැඩ කරන ගමන් ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙලා ඉන්නවා කියලා. ඒ වගේම සම්පත් මැසේජ් කරනවා මේ වෙලාවේ කැගලෙන් සිදුව කොට එකතු කරගන්න ඉවිනින් ඩ්‍රයිව් හැමදාම අහනවා කියලා. එයාගේ වයිෆ් අංජුලා ඇතුළු ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම මාධව සම්පත් ඒ වගේම නිහාල් ඇතුළු කට්ටිය ඉන්නවා කියලා තියෙනවා. තුෂාර තමයි මැසේජ් එක කියලා තියෙන්නේ ඇඹිලි පිටියේ ඉඳලා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා.
1: කුලියා විදියේ නිලක්ෂි ඉන්නවා මේ වෙලාවේ එකතු කරගන්න ගමසල චන්ද ඩයස් රයිගම ඉඳන් තමයි එකතු වෙන්නේ. රුමිනිලී ඔන්න සින්දුවක් කියලා තියෙන එක දුන්නේ නැත්නම් අපිව ආයි අහන්නේ නැහැ කියලා කියනවා.
0: මොකද කරන්නේ කියන්නේ? ආයි අහන්නේ
1: නැහැ. ආයි අහන්නේ නැහැ. එයාගේ සින්දුව යට දුන්නේ නැත්නම් අද
0: මරණ තර්ජන වෙන්නේ නේද?
1: චමිට තමයි ඒක කියන්න ඕනේ රුවිනිලි.
0: මොකක් සින්දුව?
1: එයා ඉල්ලන්නේ අසංක අසංක මහතාගේ කවියක් වී.
0: කවියක් වී.
1: හිතලා බලන්න වෙනවා.
0: ප්‍රශ්නයක් නෝන.
1: සිතලා බලමු.
0: නෝන ප්‍රශ්න.
1: කල්පනා කර. හරි ඉතින් ඒක එහෙම අපි බලමු චමිත් දෙයිද කියලා. මම දන්නේ නැහැ. ඊට පස්සේ වැලවායේ මහින්ද එදිරිසිංහ ඉන්නවා මේ වෙලාවේ.
0: ඒක බේද ගැන්නේ තියරිය. අනේ මන්නම් දන්නේ ලයිට් කපන්න මේ මහත්ය තමයි බිල ගෙවන්නේ.
1: කෝල් කරලා අනකන් ඉන්නකෝ.
0: අනේ ලයිට් කපන්න එපානේ හස්බන්ඩ් තමයි බිල ගෙවන්නේ. එයාගේ ඇඟ වේර ගන්න දෙන්නේ
1: නේද? විදිහත් තමයි මේ මම පාවිච්චි කරේ.
0: ආ යස්. රයිට් මතක් කරන්න ඕන අපි පාඩම් තියෙන ප්‍රශ්නයක් නේ.
1: මොකද්ද?
0: සන්ධි වේදනාවන් කියන එක.
1: අම්මෝ. හති වගේ එක කියද්දිත් නේ.
0: අනේ මතක් කරනකොටත් දැන් පොඩ්ඩක් බෙල්ල නවල බලන්න හිතෙනව නේද රීදෙනවද කියලා.
1: ඔව්.
0: අත නවල බලන්න හිතෙනවා ජොයින්ට්
1: එක තියෙනවද
0: පොඩි අවුලක් තියෙනව නේද කියලා පොඩ්ඩක්
1: බලන්න හිතෙනවා
0: ඉබේටම බැලෙනවා.
1: හා
0: හරි ඉතින් දැන් ඔකට විසඳුමක් නැහැ කියලා හිතන් හිටියනම්
1: රයිට්
0: දැන් විසඳුමක් තියෙනවා.
1: ඔව්
0: බය වෙන්න එපා.
1: හා
0: කල්පනා කරන්න එපා. කලබල වෙන්න එපා.
1: ඕකේ බැලන්ස් එක නැති වෙයි.
0: ඔයාලට පුළුවන්කම තියෙනවා ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක අරගෙන පාවිච්චි කරන්න. මේකෙන් පුළුවන් ඔයාලට ෂණිකව හොඳ සහනයක් ලබා ගන්න. ඒක නිකන් ෂණික සහනයක් කියලා. අද හොඳ වුණා හෙට ආයි හැදුණා නෙමෙයි.
1: හරි.
0: මේක ස්ථීර සාර විසඳුමක්. ඒ නිසා තමයි කියන්නේ පරිශනාත්මකව තහවුරු කරපු විද්‍යාත්මකව මේක ගැන සොයලා බලලා මේකට මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියන එක.
1: හරි.
0: අර මොකද්ද කියන්නේ ඒකට තර්කානුකූලව
1: ඕකේ රිසර්ච් කළා.
0: රිසර්ච් කළා. පැහැදිලිව හඳුනාගත්ත ඖෂධයක් තමයි මේ විදියට ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් නමින් ෆැඩ්න හඳුන්වා දෙන්නේ.
1: ඉතින්
0: මේක අරගෙන ඔයාලඟ තියාගන්න. යාල හැම පැත්තක් ගැනම හිතලා තියෙනවා.
1: ඔකේ.
0: ඔයාගේ බජට් එක ගැන.
1: හරි.
0: මේකේ ස්ථීරසාර සුවය ගැන.
1: හා.
0: අනිත් පැත්තේ මේක කොතෙන්ට උනත් ගාගෙන යන්න පුළුවන්
1: කක්. වයස් ભેදයක් නැතිකම.
0: වයස් ભેදයක් නැද්ද?
1: හා.
0: කියන එක මේක ඕනම තැනකට ඇප්ලයි කරලා තමයි යාල මේ ප්‍රොඩක්ට් එක නිර්මාණය කරන්නේ. ඒ නිසා ඕනම කෙනෙක්ට ඕනම තැනක පාවිච්චි කරන්න පුළුවන්. ගඳ නැහැ, අනම් මනම් කචල් කතන්දර මුකුත් නැහැ.
1: නෑ මේ ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් කියන්නේ හරිම සුවද ප්‍රොඩක්ට් එකක්. ඉතින් ආජ පොලෑංකම තියෙන වයස අවුරුදු 18 වැඩි ඕනම කෙනෙක්ට සන්ධි වේදනාවකින් ඔයා පෙළෙනව නම් ඔන්න ආජ පොලෑංකම තියෙන ඕන තැනකදී මේක පාවිච්චි කරන්න ඔෆිස් එකේ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්. මේ ඕන තැනකදී ආජ පුළුවන් ඉක්මනින් හැමට ඇබ්සෝබ් වෙන නිසා ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් එකක් වගේ බෑග් එකේ හැම වෙලේම දාගෙන තියාගන්න. දැන් දීර්ඝකාලීන සන්ධි වේදනාව වලින් පීඩා විඳින කෙනෙක් නම් ඔන්න ඒක දැන් නැති කරගලා දාන්න දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න. ආජ පුලුවන්කම තියෙන දිවයින පුරාතින ෆාමසි සුපිරිවෙලන්ස් වලින් රුපියල් 1920කට ඔන්න ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී අරගෙන වෙනස වටහා ගන්න.
0: රයිට්. වාගේ නිෂ්පාදන සිදු කරනකොට තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනකොට ඕන කරන මැෂින්ස් ටික ගන්නකොට ගන්න විශ්වාසවන්ත තැනක් තියෙන ඕනේ. වගේම ඒවයි තියෙන කාර්යක්ෂමතාවය, තාක්ෂණික පහසුකම් මේ දේවල් ගැන හිතන්න ඕන. මිල ගැන හිතනවා වගේම ඔයාලට ඕන කරන ධාරිතාවයන්ගෙන් ගන්න පුළුවන්. මේ හැම දෙයක් ගැනම හිතලා කල්පනා කරලා වාගේ බිස්නස් එකට ඕන කරන සහ නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාරයකට නම් ගන්න මෝඩ මැෂින් එකක් තමයි ඩෝමා කණු දෙකේලි පිට යන්ත්‍රය. එව නැත්තම් ස්ටීම් බට්ට කියන්නේ.
1: ඒ
0: වගේම යාලගේ ඒවගේ වැඩ පහසු කරගන්න දැන් කළු ඇටිවත් කිරීම යන්ත්‍ර සහ ලැසුරුම් කිරීම යන්ත්‍ර මේවාගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා. සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව ඩෝමා නමින් ඔබට මිලදී ගන්න පුළුවන්. ඇඹරුම් කර්මාන්තයට, පොල්තෙල් හිඳින කර්මාන්තයට, මේ වගේ දේවල් වලට දැන් මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම හඳුන්වා දීලා තියෙනවා නවතම නිෂ්පාදන පෙළක්.
1: ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න ඉදිරියට ගෙනියන ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර ටික ඒ කිව්ව විදිහටම අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න පුළුවන් එකම දෙන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා. කියන්නේ මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඉතින් ඔයාට ලැබෙන සේවාව ගැන කතා කරොත් අලවියෙන් පසුත් ඔබට හොඳ සේවාවක් ලබා ගන්න පුළුවන් එකම තැන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. එනිසා අපි ඔයාට කියන්නේ නම්බර 30 ගැලහෙන පාර මහරගම මේකේ ඇඩ්‍රස් එකට ගිහිල්ලා ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික මිලදී ගන්න. යන්න කලින් කතා කරලා විස්තර දැනගන්නත් ඔයාලා අවස්ථාව තියෙනවා. මෙන්න නම්බර එක මේකට කතා කරන්න මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න. 011 6796 579 011 6796 579 කෝල් එකක් දෙන්න.
0: හදහන කරගෙන වාසනාව වෘගාවලන්න. ජීවිතයේ ඔයාට වෙනස්කමක් ඕන, වෙනසක් වෙන්න ඕන. හැමදාම මේ එකම විදිය එකම ට්‍රැක් එකේ අපිට යන්න බෑ. අපි ගමන වෙනස් වෙන්න ඕන. ඒ ගමන ෂණිකව වෙනස් කරගන්න ඔයාට තියෙන හොඳම ක්‍රමය තමයි ලොතරැයියක් ගන්න එක. ඒකට තෝරගන්න ඔයා හදහන ලොතරැයිය. ඔයා ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙනවා නියත වශයෙන්ම.
1: ඉතින් හදහන ලොතරැයි ගැන කතා කරනකොට රණවිරු සමාජ සේවා ක්‍රීඩා ශාස්ත්‍රයේ වකිම දයේ සංවර්ධනයටත් උර දෙන්නෙක් වෙන මේ හරහා ඔයාට හැකියාව තියෙනවා. ඉතින් ඔයාගේ හිණත් හැබැයි කරගෙන ඔයාගේ වාසනාව ඔයා ළඟටම ගෙන ගන්න. ගන්න ඔයත් අදව හදහන ලොතරැයිය.
0: 4:45 වෙලාව. ඊවිනින් ඩ්‍රයිව් එක.

0: 다시마 바 아누트나이 다시마 하다
1: 라쿤하네 라쿤하네 라쿤하네
2: NLP 카드마니 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහඳ බලාගන්න
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: David Pierce Motor Company within Rajya Sevaka Upada Pidana DPMC Rajya Pranama Amatanna 01114 700 600

0: හතරයි විනාඩි 54 වෙලාව ඉවිනිං ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි වැව් දෙකක් ගැනම සින්දු ගයි කරා නේද?
1: ඔව්.
0: කන්නේ
1: අහන්න දුන්නත් පොඩි වෙනම වයිබ් එකකට
0: ගියා. මගල්ලේ වැව් සින්දුව.
1: ඕකේ.
0: කණ්ඩලමි වැව බලන්න. ඊට පස්සේ අපි කියන්න හදන්නේ බොව තැන්න.
1: අද මොකද්ද මේ ඉවිනිං ඩ්‍රයිවර් වෙලා තියෙන්නේ?
0: බොව තැන්න වැව ගැන කියන්න
1: හදලා. අපි මේ ඉන්ට්‍රෝ එකක් තමයි දුන්නේ ඒකට.
0: අපි ඉන්ට්‍රෝ එකක් දුන්නේ.
1: ඕකේ.
0: මේ ඇත්තටම මේ
1: එක්ස්ට්‍රා එකක් තියනවාද?
0: එක්ස්ට්‍රා එකක් නෑ. ආයි වැවුම ගැහුවටින් අපිට මේ
1: වැව් පෙන්නයි.
0: වැවේ ඔබනවා අපි වහන් ගිහලා.
1: ඕකේ කියනවා කියන්නකෝ.
0: මේ දැන් ඔය දන්නව ඇති සමහර විට.
1: හා.
0: මේ බොව තැන්න ජලාශය හිස් කරනවා මේ
1: දවස්වල. ඔව් ඔව් ඔව්.
0: මේක මේ ඇයි මේ එල් නිනෝ තත්වයක් තියෙන වෙලාවේ
1: වැවුත් හිස් කරන්නේ?
0: වැව් හිස් කරන්නේ.
1: ඕකේ.
0: මොකද්ද මේ කරන්න හදන නාඩගම?
1: රයිට්.
0: කියලා කේන්ති ගිහින් ඇද සමහර අයට.
1: කලබල වෙන්න එපා.
0: කලබල වෙන්න එපා.
1: හරි.
0: කියන්න හදන්නේ මේ මොකද්ද
1: වෙන්නේ කියලා.
0: සීන් එක කියලා.
1: හරි.
0: හරිද? එහෙම කිව්වමනේ තේරෙන්නේ.
1: ඕකේ. හා ලස්සනට කියන්නකෝ අනේ.
0: හරි. ඒක තමයි ලස්සන.
1: ආ.
0: එහෙම තමයි අහන්නේ.
1: ආ ඕකේ.
0: ඒක තමයි මොකද්ද? මොකද්ද මචං සීන් එක කිය. එහෙමනේ කතා කරන්නේ.
1: හරි.
0: සෙට් වුණාම.
1: ආහා.
0: අපි සෙට් වෙලා.
1: ඒ සෙට් වෙලා දින්නේ.
0: අපි සෙට් වෙලා.
1: ආ ඕකේ ඕකේ.
0: මේක තමයි කතාව. හරිද? බොවතැන ජලාශය ඇතරම හිස් කරන්නේ මේ මේ වතුර ටික එළියට දාලා විනාශ කරන්න ආරම්භ වෙන්නේ. මේක කරන්නේ ඒ වාරි ඒ කර්මාන්තේ බාර වෙ ඉන්න නැත්නම් ජලාශයේ බාර වෙ ඉන්න ඉංජිනේරුවරයා සඳහන් කරන විදියට ඒ අවශ්‍ය ජල මට්ටම රඳව ගන්න බැරි විදියට කියන්නේ වැවේ සම්පූර්ණ ධාරිතාවය රැකෙන විදියට ජලය රඳව ගන්න බැහැ. මොකද රොන් මඩ විශාල ප්‍රමාණයක් තැන්පත් වෙලා තියෙනවා කියලා කියනවා. ඒක එකක්. අනිත් එක තමයි මේ කලාව ද්‍රෝණියට ජලය ගෙන යන ඒ ඇල මාර්ගයේ දැන් සෑහෙන ප්‍රමාණයක් අවහිර වෙලා තියෙනවා රොන් මඩ තැන්පත් වෙලා.
1: ඔව්.
0: මෙන්න මේ තියෙන තත්ත්වයන් එක්ක මේක යලි මේ යථා තත්ත්වයට පත් කරගන්න අවශ්‍යයි. මේ රොන් මඩ ඉවත් කරලා මේකේ සම්පූර්ණ ධාරිතාවෙන් ජලය රඳවා ගැනීමට
1: හරි ධාරිතාවයට
0: ගන්න. ඒ වගේම කලාවැද්‍රෝණියට ඒ ජලය මුදා හරින්න ඕනක නැල මාර්ගයේ රොන් මඩ ඉවත් කරගන්න.
1: ඕකේ.
0: මෙන්න මේ කියන කාරණා පැහැදිලිව සනාථ කරගන්න තමයි මේ ජලය හිස් කිරීම සිද්ධ කරනවා කියලා කියන්නේ.
1: දැන් ඒකත් වසර 50කට පසුව
0: අවුරුදු 50ක් වෙනවා ජලාශය හදලා.
1: ඔව්.
0: ඉතින් එතකොට දැන් සෑහෙන කාලයක් නිසා මේක නඩත්තු කිරීම කටයුතු කීපයක්ම තියෙනවා කියලා කියනවා. ඒ වගේම ඉංජිනේරුවරයා කියන විදිහට වැව් බැම්මේ මොනවා හරි නඩත්තු කටයුතු තියෙනවද?
1: ඕකේ.
0: වැව් බැම්මේ තත්ත්වය කොහොමද? ට්‍රැක්ස් තියෙනවද?
1: රයිට්.
0: වතුර ලීක් වෙනවද? මේ වගේ තත්ත්වයන් සම්බන්ධයෙන්ොත් දැන් හොයලා බලන්න කාලේ හරි.
1: හා.
0: ඒ නිසා තමයි අවුරුදු 50කට පස්සේ මේ ජලාශය හිස් කරලා මේ වැඩේ කරන්න යලා තීරණය කළා තියෙන්නේ.
1: ඕකේ.
0: දැන් එල්ලිනෝ තත්ත්වයක් තියෙන වෙලාවේ මේ වියලි කාලුගුණයක් පවතින වෙලාවේ මේ ප්‍රදේශයට ඇයි මෙහෙම වැඩක් කරලා මේ වතුර නාස්ති කරන්න කියන ප්‍රශ්නෙට
1: ඔව්
0: ඉංජිනේරුවරයා උත්තරයක් දෙනවා.
1: හා.
0: මේ වතුර මට්ටම දැන් මේ වෙලාවේ හිස් කරන එක තමයි
1: හොඳම දේ.
0: හොඳම දේ මොකද ජල මට්ටම ටිකක් අඩු වෙලා
1: තියෙනවා.
0: මේක සම්පූර්ණයෙන් පිරලා තියෙන වෙලාවක හිස් කරනවා කියන්නේ ඒක ලොකු පාඩුවක්.
1: ඔව්.
0: හරිද? ඒ නිසා මේ ජල මට්ටම අඩු වෙලා තියෙන වෙලාවේ මේක හිස් කරන්න යොදාගත්තොත් ඒ අපතේ යන ජල ප්‍රමාණය
1: අඩුයි.
0: සහ විශේෂයෙන්ම මේකෙන් ජලය අපතයාමක් සිද්ධ වෙන්නෙත් නැහැ කියලා කියනවා.
1: මොකද
0: පහළ තියෙන කුඩා ජලාශවලට මේ ජලය රඳවා ගන්න උන් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා කිසිම හේතුවක් නිසා මේ ජලාශයේ තියෙන ජලය මුහුදට ගලාගෙන යන්න අතෑරලා එහෙම නැතුව නිකරුණේ මේ ජලය නාස්ති වෙන අතෑරලා එහෙම විනාශ වෙන දාලා
1: නැහැ.
0: මේ සම්පූර්ණයෙන්ම පහළ ජලාශ පහළ තියෙන ජලය රඳවන ජලාශවලට ජලය මුදාහැර තමයි මේ ජලාශය හිස් කරන්නේ. ඒ වගේම වගාබිම් වලට අවශ්‍ය ජලය සපයමින් තමයි මේ වැඩේ කරන්නේ.
1: දැන් ජලාශය නැවත පුරවන්න අවශ්‍ය ජලය කොත්මලේ ජලාශයෙන් ගබඩා කරගන්න තියෙනවා කියලා තමයි කියන්නේ.
0: ඔව්. ඉතින් ඒ නිසා මේකෙන් කොහෙත්ම හානියක් වෙන්නේ නැති වෙන්න ඒ අවශ්‍ය නඩත්තු කටයුත්ත සිද්ධ කරනවා කියලා තමයි ඉංජිනේරුවරයා සඳහන් කරන්නේ.
1: ඒ
0: වගේම තමයි මේක මේ කොන්ත්‍රාත් කරුවන්ට එහෙට මෙහෙට දීලා එහෙම කරන්නේ නැහැ. මේක මහවැලි සංවර්ධන අධිකාරියත් එක්ක එකතු වෙලා අපේම ශ්‍රමයෙන් අපේම ශක්තියෙන් මේ වැඩේ කරනවා කියලා කියන්නේ.
1: හරි.
0: ඒ නිසා මේක සම්බන්ධයෙන් කවුරු හරි දුර්මතයක් සමාජගත කරනවා නම්
1: මේ අපරාධි මේ ජලය කියලා.
0: ඔව්. ඒක වැරදි මතයක්.
1: ඒක කණ්ඩලම කලාවව ඉබ්බන් කටුව කියන ජලාශවලට දානවලු.
0: ඔව්. ඒ කියන්නේ පහළ ජලාශවලට වතුර ටික යවලා තමයි මේ වැඩේ කරන්නේ.
1: ඒ
0: නිසා කොහෙත්ම හානියක් නොවන විදියට ජලය පැත්තෙන් සහ වගාබිම් වලට මේ කිසිම දෙයකට හානියක් නොවන විදියට තමයි මේ කටයුත්ත සිද්ධ වෙනවා කියලා කියන්නේ.
1: ඒ නිසා වැඩේ ගොඩ.
0: එනිසා වැඩේ කොට එනිසා ප්‍රශ්න තියාගන්න එපා.
1: හරි, මේ පැහැදිලිව කිව්වේ.
0: කණ්ඩල මේ වැව බලන්න.
1: හරි, දැන් ඒක ඇහුවා අපිට ආයෙ අහන්න
0: බෑ. මාගල් නෑ, ඒකත් ඕනේ.
1: ඔය ගෝල්ඩන් වොයිස් යන්නකෝ.
0: ගෝල්ඩන් වොයිස් මේ දවස්වල යනවනේ.
1: හා,
0: ජයටම යනවා.
1: ජයටම යනවා.
0: කට්ටිය ප්‍රැක්ටිස් කරනවා, ගෙවල් වල ඉන්න නෑ කියලා අපිට මැසේජ් කරනවා.
1: ඕකේ.
0: ඔය තරගය පටන් ගන්න අපි ඉන්න නෑ.
1: සින්දු විතරයි මේ කියන්නේ හැම වෙලේම.
0: විශාල කරදරයක් කියලා තියෙන කියලා.
1: රේඩියෝ එකක් දැම්මම මෙතන සින්දු කිය.
0: කොහමද ඒ උනාට?
1: මේකේ
0: වින් කළා.
1: රටම
0: දන්න ගායකෙක් උනාට පස්සේ.
1: හරි.
0: ගැම්මටනේ.
1: නැතුව.
0: 4:58 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි මතක් කරන්න ඕන හදාහන ලොතරැයි ගැන අපි කිව්වනේ. අපි කියන්න ඕන RDB බැංකුව ශිෂ්‍යම ගනුදෙනු කරනකොට ස්ථාවර තැන්පතු සඳහා විශේෂයෙන්ම හොඳ පොලියක් මේ දවස්වල ලැබෙන ස්ථාවර තැන්පතු වෙනුවෙන් ඉතින් වැඩිපුර මුදලක් තියෙනවා නම් ආයෝජනය කරන්න. හරි තැනක හොඳ තැනක ආරක්ෂාවක් මුදලට ලැබෙන අන්නේ වෙනුවෙන් RDB බැංකුව තෝරගන්න කියලා අපි කියනවා.
1: ඉතින් ඉහළම පොලියක් එක්ක වගේ ස්ථාවර තැන්පතු වල හොන දාගන්න හොඳම තැන තමයි විශ්වාසනීයත්වයේ තියෙන තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ. දෙවෙනි පුරාම ශාඛා 272ක් තියෙනවා. යන ළඟම තියෙන RDB ශාඛාවට වැඩි විස්තර දැනගන්න.
0: එක්සිබිෂන් එකක් තියෙනවා.
1: හරි.
0: යන්න ඕන BMSH එකට.
1: කවද්ද?
0: අද 20. හෙට තමයි දවස.
1: ඕකේ.
0: 21 තමයි දවස. ගියෝතින් ආහාර නිෂ්පාදනය, ආහාර ඇසුරුම් කරණය.
1: රයිට්.
0: මේ කියන දේවල් සම්බන්ධව උනන්දු වෙන අයට මම සුවිශේෂී අත්දැකීමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දෙස් විදෙස් ප්‍රදර්ශනයක් බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත්ත
1: Pro Food Pro Pack and Agribis 2026 ඔන්න පැවැත්වෙනවා අගෝස්තු 21 සිට 23 දක්වා. ඔන්න BMSH එකට ගියොත් එහෙම ආට පුළුවන් මේ හැම දෙයක්ම දැක බලාගෙන එන්න.
0: හැබැයි 5 වෙලාව Evening Drive එකේ ඉන්නේ.

0: අවස පහයි විනාඩි 12යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන අපි දෙවෙනි පැයටත් ඇවිල්ලා තියෙන්නේ.
1: හහ
0: මේ පැයත් පුළුවන්කම දෙනවා ආඩ ලස්සන සින්දු අහන්න, මැසේජ් කරන්න, වැඩ කරන තැන යන එන ගමන් ඕන තැන ගිනගෙන අපිට මැසේජ් එකක් කරන්න පුළුවන්කම තියෙනවා.
1: ගිය පැයේදී මැසේජ් එකක් දාලා කට් එක එකතු කරගන්න ආඩ බැරි වුණා නා ගන්න ආඩ පුළුවන්කම තියෙනවා. අපි ඉවිනින් ඩ්‍රයිව් දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ. මේ පැතර මැසේජ් එකක් දාන්න WhatsApp එකට 0703 935 937
0: සිදුකට මේ වෙලාවේ අපි එකතු වෙන්නේ අපේ කොන්ක්‍රීට් වර්ක්ෂොප් එකේ වැඩ කරන ගමන්. ඉතින් මෙතන මගේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා, හැමෝම ගොඩක් ආදරේ මතක් කරනවා කියලා තමයි අජිත් මැසේජ් එකේ වෙලා
1: තියෙන්නේ.
0: ඒ වගේම නාරම්මලට යනවා, නාරම්මලින් ඉන්දික මැසේජ් කළා තියෙනවා සිදු අකහන එකතු කරගන්න. වයිෆ් තුෂාරි ඉන්නවා කියලා තියෙනවා, පුංචි පුතාලා දෙන්නෙක් ඉන්නවා, ඒ දෙන්නවත් එකතු කරගන්න. මේ දවස්වල ස්කෝල නිවාඩු නිසා හට්ටියම ගෙදර කියලා තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ.
1: සහන් ඉන්න අලුත්ගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා, ඒ වගේම බරුදල් පොලින් SL ප්‍රනාන්තු ආව එකතු කරගන්නවා. ඊට පස්සේ යන හදාන්නේ විරකොඩිය බේකරිය පැත්තේ, ඒ පැත්තේ ඉංග බොසුපුල්, පොඩි බොස් වරුණ, චම්පා, දිස්නා, ලක්ෂ්මී, මදුශංක, ධනුෂ්ක, මේ හැමෝම එකතු කරගන්න කියලා ජය මම මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ අපි යන්න හදාන්නේ ජෆ්නා ඉඳන් හොරණ පැත්තේ ඉන්න කට්ටියක් එකතු කරගන්න. ඩිලිවරි එකේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා චමින්ද. ඔය කට්ටියවත් එකතු කරගන්න ගමන් අපේ සෙට් එකම ඔයාලා වහගෙන ඉන්නේ කියලා SB සෙරමික් එකේ කට්ටිය අපිට මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම විනීතා ඉරංගනීනෝ වෙනද වගේම පානතුරුන් පුතාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා.
0: රයිට්, මේ කට්ටිය මේකතු කරගෙන තමයි අපි ඊළඟ සින්දුව අහන්න යන්නේ. වාගේ මැසේජ් එකත් අපිට පරක්කු වෙන්නේ නැතුව එවන්න. කම්මැලි වෙන්නේ නැතුව එවන්න.
1: හරි. කම්මැලි වුණොත් මේක කරන්න බෑ.
0: කම්මැලි වුණොත් මේ වැඩේ කරන්න බැරි නිසා තමයි.
1: මේ වෙලාව කම්මැලි වෙලාවනේ.
0: කම්මැලි නේද? අපි තේ එකක් කියන් බීලා නේද?
1: පොඩ්ඩක්
0: එනර්ජි එකක් ගන්න සමහර වෙලාවට. අපි ඔය කම්මැලිකම කියන තියෙන නිසානේ.
1: හරි.
0: මේ වෙලාව මතක් කරන්න ඕන දැන් වාසනාව ගැන උනන්දු වෙන අයට. වාසනාව ළඟට එනකන් බලාගෙන ඉන්න නැතුව කරන්න තියෙන හොඳම දේ තමයි ලොතරැයියක් ගන්නවා කියන එක.
1: ඕකේ.
0: ඉතින් ජීවිතයේ වෙනස්ම මාවතකට අරගෙන යන්න ඔයාට ඔය ඇදෙන නැත්තම් ඔය දිනුමෙන් ජයග්‍රහණය ලබන ඒ වාසනාවන්ත මුදල ඉවහල් වේවි. සමහර වෙලාවට අපි සල්ලි අපිට හම්බුණාට අපි ඒක වියදම් කරන්න දන්නේ නැත්තම්
1: ඔව්
0: නැතිනාස්තිල යනවා. එහෙම ගොඩක් වෙච්ච වෙලාවල් තියෙනවා. ඉතින් ලොකු මුදලක් අතට ලැබෙනවා. එකකින් සම්පූර්ණ ජීවිතේ වෙනස්ම මාවතකට අරගෙන යන්න පුළුවන්.
1: හැබැයි
0: අපි අතට ලැබෙන මුදල හරියට විදියට වියදම් කරන්න දන්නේ නැති වුණාට පස්සේ
1: ඕකේ
0: නිකරුණේ ඒ මුදල නාස්ති වෙලා ආයෙමත් පරණ තැනටම වැටෙනවා.
1: අපි දන්නේ නැහැ මොනවටද වියදම් වුණේ කියලාවත් අන්තිමටනේ.
0: දෙවියෝ ජීවිතේ අපිට ගොඩ යන්න එක අවස්ථාවක් දෙනවා කියලා කියනවා.
1: ඕකේ.
0: ඉතින් ඒ අවස්ථාව මගහැර ගන්න හොඳ නැහැ. අපිට මේ ජීවිතේ ගලාගෙන යද්දී හැමදාම කටු
1: කරදර
0: බාධක ඔක්කොම තියෙනවා.
1: හැබැයි
0: එක වෙලාවක
1: පත්තු වෙනවා.
0: පත්තු වෙන වෙලාවක් තියෙනවා.
1: හරි.
0: ජීවිතේ දිනන්න මෙන්න මේකෙන් අවස්ථාවක්
1: ගමලා ගහනවා.
0: අවස්ථාව ගනින් කියලා.
1: හරි.
0: දෙවියෝ එක වෙලාවක
1: දෙනවා.
0: හැමෝටම දෙනවා ඒක.
1: මොන වෙලාවෙද දන්නේ නැහැ.
0: මොන වෙලාවෙද කියලා දන්නේ නැහැ. ඒක වරමක් කියලා නෙමෙයි මේ දෙන්නේ.
1: ඕකේ.
0: ඔන්න මගේ මෙන්න වරම.
1: එහෙම
0: කියලා දෙන එකක් නෙමෙයි.
1: නෙවෙයි.
0: අපි මේ ඔය දිනදා කරගෙන යන වැඩ අස්සේ අපිට එක වෙලාවක
1: නොහිතපු වෙලාවක
0: මෙන්න ඔයාගේ පාර.
1: හරි.
0: මේ පාරේ යනව ඕයි කියලා දෙනව chance එක. හරිද?
1: ඕකේ.
0: ඒ chance එක ගත්තොතින්
1: හරි.
0: වාට ගොඩ යන්න පුළුවන්.
1: ඒ
0: නිසා ඔයා ජීවිතේට ලැබෙන අවස්ථාව මගහැර ගන්න එපා. ටිකට් එකකින් ගන්න ලොතරැයියකින් වෙන්න පුළුවන්.
1: එහෙම
0: නැත්නම් වෙනත් අවස්ථාවකින් වෙන්න පුළුවන්.
1: ඉතින්
0: ලොතරැයියකින් ලැබෙන අවස්ථාව ගන්න නම් ලොතරැයියක් ගන්න ඕනේ. ඒක මෙනිකන් ගෙදර හිටියට ලොතරැයි කූඩුවේ ඉන්න මනුස්සයා
1: වෙන්න
0: ඕන ටිකට් එකක් මේකෙන් ඔයා ගොඩ යනවා කියලා දෙන්නේ නැහැ.
1: දෙන්නේ නැහැ. ඒක නෙවෙයි අර දෙවියෝ ඇවිල්ලා කරන්නේ.
0: ඔයාට හිතෙන්න ඕන ටිකට් එකක් ගන්න. අරගන්න අපේ මේ කියවන කියවිල්ලට හරි
1: පොඩක් අරගන්නනේ. පවු නැද්ද මං අහන්නේ අපි.
0: අපි පවු නැද්ද? මේ ආවට ඇවිල්ලා තියෙන්නේ දෙවියෝ මේ කියන්නේ.
1: අපිද දෙවියෝන්ගේ වෙස් අරගෙන මේ අපි දෙන්න ඇවිල්ලා චාරු විදියට.
0: සහ දේවතාවියක්. දේවතාවියක්.
1: අම්මා.
0: කියන්නේ. හරිද? ටිකට් එකක් ගන්න හදාන ලොතරැයියක්.
1: හරි.
0: ආවට වාසනාව ඔය අරගෙන ඇවිල්ලා තියෙන්නේ දිනන්න ජයග්‍රහණය කරන්න අදම ගන්න හදාන්න උතරයි.
1: ඔන්න පුංචි ගණනකින් ගොඩ යන්න මේ තමයි ඔයාට තියෙන එකම සහ හොඳම චාන්ස් එක. ඒ නිසා ඔන්න අදම යන ගමන් වෙන්න පුළුවන්, එන ගමන් වෙන්න පුළුවන්, කොහි වුණත් කමක් නැහැ. ලොතරැයි කූඩුවකින් මට හදාන ලොතරැයි එකම දෙන්න කියලා මිලදී ගන්න.

0: අප්ඩේට්වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට

0: ඇල්ටි මොබිටෙල් ෆයිබ එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඇල්ටි මොබිටෙල් ෆයිබ
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
2: දෙයියන්ගේම පිහිටයි
3: ලොක්ක මහත්තයා සේනාවත් එක්කම සියසිලා ගේ පැත්තට බැස්සා මේ වාසන ඒ පැත්තට නම් යන්න එපා පුතෝ මේ වෙනකොටත් ඒ පැත්තේ වැඩේ වන වෙලා තියෙන්නේ මට ආරංචි හැටියට මේ වෙනකොට පොලිසියෙන් දෙතුන් දෙනෙක් අරන් ගිහලා තියෙන්නේ උඹත් කැමති නම් කල් දේරම් බත්කන් ඵලයි
2: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
4: දෙවියෝ කවදාවත් සල්ලිත් එක ගනුදෙනු කරන්නේ නැහැ දරුවා ඒවට කාවත් ගාව ගන්න එපා
5: අපිට සාක්ෂි තියෙනවා මෑණියෝ මම ඔබතුමියට විරුද්ධව නඩුවක් දානවා
4: අන්න අන්න වැරදි කතාවක් කිව්වා දෙවියෝ අනාවැකි කියනවා විතරයි
5: ඔය කයිවාරුවට මාව වය කරන්න හම්බෙන්නේ
4: නැහැ කයිවාරු දෙවියෝ කයිවාරු ගහන්නේ නැහැ සෝමරත්න මහත්තයා අනාවැකි කියනවා විතරයි
2: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න. වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
6: ඇසේසු දෙවිලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල්

0: ඔබට ළඟම වෙළඳ සැලෙන්නේ.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
0: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
3: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක් කරන ඊවෙනින් ඩ්‍රයිව්.

0: පහන ලංකාවටම ලක්න පෙරනෝවරු
1: ඔබ මොට සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාරෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට පළඳින්න.
2: සත්‍යක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
3: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: මම නම් දැන් මාරම රිලැක්ස්.
5: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
7: ලකන්ද රේඩියෝ ITN. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: David Pierce Motor Company within රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.
9: Rita Live Beat එකට mix වෙනවා.

0: ගගේ තල නහි නහ දෙමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
1: ලකන්ඩ රේඩියෝ ITN

0: හවස 5:34 වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් අපි සමහර වෙලාවට චාරු මේ ලෝකය ගැන ගවේෂණය කරනවා. ලෝකයේ තියෙන සමහර තැන් සමහර නිෂ්පාදන සමහර තාක්ෂණික පෙරලීම් සම්බන්ධව මේ විශ්වයේ තියෙන සමහර දේවල් සම්බන්ධව
1: අමුතු දේවල් ගැන
0: අපි ගවේෂණය කරනවා, අපි හොයනවා, විස්තර දැනගන්නවා. අපිට ඒවෙන් සමහර වෙලාවට මේ මොකටද ප්‍රයෝජනයක් නැති වුණත් වෙන්න පුළුවන්.
1: හැබැයි
0: අපි හොයනවා, අපි ඒ තොරතුරු දැනගන්න හරි ආසයි. ඉතින් ඒ වගේ හරි අපූරු තැනක් තමයි පැසිෆික් සාගරයේ තියෙන නීමෝ කියන පොයින්ට්. නීමෝ කියන ප්‍රදේශය මේක ගැන ගොඩක් අය දන්නවා, සමහර වෙලාවට නොදන්නවා වෙන්න පුළුවන්. මේ නම කියවෙනවා, හැබැයි ඔය ප්‍රවෘත්ති අහනකොට එහෙම පොයින්ට් නීමෝ කියන
1: නම කියවෙනවා.
0: මේක තියෙන පැසිෆික් සාගරේ, පැසිෆික් සාගරේ මැද්දට වෙන්න තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ස්ථානය ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ හරියෙන් නැව් ගමනාගමන යෙදෙන්නේ නැහැ, නාවික ගමනාගමනයක් යෙදෙන්නේ නැති මුහුදු ප්‍රදේශයක් තමයි මේ පොයින්ට් නීමෝ කියන ප්‍රදේශය.
1: ඕකේ.
0: මේක කියන්නේ මේ මහ මුහුදේ තියෙන අඳුරු කලාපය කියලා.
1: හරි.
0: මහ මුහුදේ තියෙන අඳුරු ප්‍රදේශයක් කියලා කියන්නේ. අඳුරු කියන්නේ මේ කළුවර වෙලා තියෙන තැනක් නෙමෙයි. මේ හරියට යන්නේ නැහැ කිසිම දෙයක්.
1: පාළුයි
0: වෙච්ච ප්‍රදේශයක් මහ මුහුදේ. කියන්නේ නැව් ගමන් කරනවා, මුහුද ගත්තට පස්සේ නැව් ගමන් කරනවා. එක එක බෝට්ටු ගිහිල්ලා මාළු අල්ලන දිවර යන ප්‍රදේශනේ තියෙන්නේ මුහුදේ. බොහෝ ප්‍රදේශ ගත්තට පස්සේ
1: මේ පැත්තට යන්නේ නැහැ.
0: හැබැයි මේ පැසිෆික් සාගරේ තියෙන මේ පොයින්ට් නීමෝ කියන ප්‍රදේශයට කිසිම යාත්‍රාවක් ගමන් කරන්නේ
1: නැහැ.
0: දිවර යන්නේ නැහැ. හරිම අඳුරු පාළු ප්‍රදේශයක් විදිහට තමයි සලකනවා කියලා
1: කියන්නේ.
0: මොකද්ද මේකට තියෙන විශේෂත්වය? මේ හේතුව තමයි විශේෂයෙන්ම දැන් අපි දන්නවා චන්ද්‍රිකාවන් අභ්‍යවකාශයාන අපිට ඉහළින් ආසේ ස්ථානගත වෙලා තියෙනවා. මේ දේවල් යම් කාලයක් ගියාට පස්සේ මේවා ඒවා කාලේ ඉවත් ඉකුත් වුණාට
1: පස්සේ
0: ඒවා කඩා වටනවා. හරිද? කියන්නේ කඩා වැටෙන්න කලින් කඩා වටනවා.
1: මොකද
0: කඩා වැටුනොදින් ඕක කාලිකුත් වෙලා
1: ප්‍රශ්නයක් ඇති වෙනවනේ.
0: කොහෙට වැටේද දන්නේ?
1: ඊට කලින්
0: ඔළුවට කඩා වැටිලා මහ විනාශයක් වෙන්න පුළුවන්.
1: හරි, ඊට කලින් කඩා වටනවා.
0: ඊට කලින් මේක කඩා වටනවා.
1: ඕකේ.
0: හරිද? ඉතින් ඒ කඩා වැට්ටීම සිදු කරන තැනක් තමයි ওই පොයින්ට් නීමෝ කියන ප්‍රදේශය.
1: ඉතින්
0: මෙතන අඩි 13000ක් විතර ගැඹුරු මුහුදු පතුලක් තියෙන ප්‍රදේශයක්. අඩි 13000ක් කියලා කිව්වම හිතන්න
1: සෑහෙන ගැඹුරුයිනේ නේ.
0: ඔයාගේ උසත් එක්ක
1: හරි
0: අඩි 5ක් අඩි 6ක් නේ.
1: අඩි
0: 6ක් හරි. අඩි 6 වැඩි කරලා බලන්නකෝ කොච්චරද කියලා. අඩි 13000. එතකොට ගැඹුර හිතා ගන්නකෝ. හරිද? එතකොට මේ අඩි 13000 ගැඹුරු මුහුදු පතුලේ මේ වෙනකොට
1: හරි
0: මේ විදිහ අභ්‍යවකාශ යාන චන්ද්‍රිකා මේ වගේ කියන දේවල් 300කට ආසන්න සංඛ්‍යාවක් මුහුදුපත් වෙලා තියෙනවා.
1: හරි හරි හරි.
0: කඩාවටලා තියෙනවා. මුහුදුපත් වෙලා තියෙනවා. කාලයකට උනාට පස්සේ තග්ගාලා ගෙනහිල්ලා
1: දානවා. හරි ඕකේ.
0: නීමෝ බැලුවා.
1: හරි, දැම්මා.
0: නීමෝ ගාවට දැම්මා.
1: දැම්මා.
0: හරි. අපි දැන් ඔය අපේ
1: ගෙදර 300 ගානකට වැඩි සංඛ්‍යාවක් දාලා.
0: ඔව්, දැනට 300කට වැඩි සංඛ්‍යාවක් NASA ආයතනය ඇතුළු ලෝකේ තියෙන අභ්‍යවකාශ ගවේෂණය සිදු කරන අභ්‍යවකාශ ගවේෂණයන් එක්ක ඒ ස්ථානගත කිරීම් කරලා තියෙන චන්ද්‍රිකාවන් මේ කියන දේවල් යවපු රටවල් තියෙන රුසියාව, ජර්මනිය වගේ රටවල්.
1: හරි.
0: මේ රටවල් එකතු වෙලා මේ තැන තෝරගෙන තියෙනවා
1: මේ වැඩේට.
0: ඕකේ. ඒ අනුව තමයි අඩි 13000ක් ගැඹුරු මුහුදු පතුලේ වෙනකොට 300කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා මේ විදිහේ චන්ද්‍රිකාවන් සහ අභ්‍යවකාශයේ තිබුණු මේ වගේ ගැජමැටික්ස්. හරිද? ඉතින් දැන් 2031 දැනට අපිට ඉහළින් තියෙන විශාල කාර්යභාරයක් ඉටු කරමින් ඉන්න අභ්‍යවකාශ මධ්‍යස්ථානය.
1: ඔව්.
0: අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කාලයකුත් වෙනවා 2031.
1: අපි කිව්වා.
0: රයිට්. 31 මේකත් ඩෝන් ගාලා කඩා වටන්න.
1: පොයින්ට් නිමෝ ලෑස්තිද?
0: පොයින්ට් නිමෝ රෙඩි කරලා තියෙන්නේ.
1: ඕකේ.
0: ඉතින් එතෙන්ට තමයි මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් කල්ලිකුත් වුණාට පස්සේ
1: කඩා
0: වටන්න සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ පොයින්ට් නිමෝ කියන ප්‍රදේශයේ ගිහිල්ලා
1: හරි
0: කිමිදිලා බැලුවොතින්
1: ඕකේ.
0: ගොඩක් බලා ගන්න පුළුවන් අභ්‍යවකාශ යාන චන්ද්‍රිකා.
1: බෑ යන්නේ නැහැ, අඳුරු කලාපයක් නේ, ඒ නිසා යන්නේ
0: නැහැ. ඒක බලා ගන්න පුළුවන්.
1: ඉතින්
0: ගවේෂණය කරන අයට
1: නැත්නම් යම් බලන්න කිව්වා.
0: ඒකත් කියන්න බැරිනේ. අනේ අංගෝ බලන්න අනේ. පොයින්ට් නිමෝ බලන්න අංගෝ.
1: ළඟට හරි යන්න බැරි නෑනේ.
0: යන්න බෑ මේ ගැඹුරු මූදේ ඉඳලා.
1: හරි.
0: ආසන්නම දූපතටත්.
1: හා හා.
0: ආසන්නම ගොඩබිමටත්.
1: ඕකේ.
0: කිලෝමීටර් 2000ක් විතර තියෙනවා.
1: හරි එහෙනම් ඒක වෙන්නේ නෑනේ.
0: ඉතින් ඒ නිසා මේ යන්න ලේසි පහසු තැනක් නෙවෙයි. කොමුණත් මේ වැඩේටම තමයි මෙතන ලෑස්ති කරලා තියනවා කියලා කියන්නේ.
1: ආහා ඔයාලා දැන් ඔය ඇහිච්ච කනට වැඩිච්ච පොයින්ට් නිමෝ ගැන තමයි මේ කිව්වේ එහෙනම්.
0: ආ පොයින්ට් නිමෝ ගැන කිව්වේ.
1: හරි.
0: ඉතින් අයි ඉස්සරහ දවසකදී පොයින්ට් නිමෝ ගැන කිව්වොත්
1: ආ ඕක මම දන්නවා.
0: ඔන්න ඕක තමයි කතාව.
1: ඕකේ.
0: තෝර්ති වලින් ඇහුනොත් ඔන්න පොයින්ට් නිමෝ ස්ථානයේට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කඩා වැටීමට නියමිතයි කියලා
1: හරි.
0: ආයිට් පොයින්ට් නිමෝ කියන්නේ පැසිෆික් සාගරයේ මැද තියෙන ප්ලේස් එකක් කියලා.
1: ඕකේ. කියන්න පුළුවන් ගැම්මට.
0: අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා.
1: රයිට්.
0: රයිට් අපි ඉවිදින් ට්‍රයි වහගෙන ඉන්න අතරේ සිද්ධාක් අහන්න යන්නත් ඕනේ. ඊට කලින් කවුද ඉන්නේ කියලා අපි ටක් ගාලා බලමුද?
1: අලවෙන් සුභාෂිනී එකතු කරගන්න ඔයාව. ඊට පස්සේ අඹම් පිටිය පැත්තට යන හදන අඹම් පිටිය වෙනද වගේම අපි වහගෙන ඉන්න සද්දෙටම රේණුකා එයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අලවෙන් ආයි ප්‍රභාෂී ඉන්නෝ මේ වෙලාවේ. ප්‍රභාෂීවත් එකතු කරගන්න ගම මඩපාත ලක්ෂ්මන් ඉන්නෝ, තමරා නිශානි චේතනා, තේජා අමර මේ හැමෝම එකතු කරගන්නවා.
0: අවසන් 5:46 වෙලාව.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: දරුණු වන එල්ලිනෝ විමර්ශන වලින් හෙළවූ අසත්‍ය බිලියනයක් පැන්නූ බැංකු නිලධාරීන් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ලකන්ඩ Radio ITN.

0: අවස පහයි විනාඩි 51 වෙලාව සන්ධි ආබාධ තියෙනවනම් දැම්මම ඔකට ප්‍රතිකාරයක් හොයාගන්න, ප්‍රතිකර්මයක් කරගන්න. මොකද ඔය ලොකුවට වේදනාවන් එන්න ගත්තට පස්සේ වැඩේ දිග්ගැස්සුණාට පස්සේ
1: දෙක වෙනවා.
0: ප්‍රතිකාර කරන්න ගිහිල්ලා ටිකක් ඇඩ්වාන්ස් ප්‍රතිකාර වලට යන්න වෙනවා.
1: එනිසා
0: ගොඩින් ගොඩ දාගන්න පුළුවන් වෙලාවෙ වැඩේ ගොඩ දාගන්න.
1: ඕකේ.
0: එනිසා පැඩ්න ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන්නේ සන්ධි වේදනාවන් සඳහා ප්‍රත්‍යක්ෂ විසඳුම. මේක විද්‍යානුකූලව තහවුරු කරගත්ත, පරීක්ෂණාත්මකව තහවුරු කරගත්ත නිෂ්පාදනයක්. එනිසා බජට් එකට වාසි ඕනම තැන ගාගෙන යන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි පැඩ්න ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ.
1: ගොඩට කොන්දේ වේදනා, බෙල්ලේ වේදනා, දන හිස, උර හිස, වලලු කර, එතකොට මැණික් කටුව, මේ වගේ සන්ධි වේදනා වලින් පෙළෙන කෙනෙක් නම් ඔයා දීර්ඝකාලීන සුවයක් ලබා ගන්නවා දැම්ම පාවිච්චි කරන ඕන එකම නිෂ්පාදනය තමයි සීල්සියක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තියෙනවා. වගේම ආයුර්ද දෙපාර්තමේන්තුව උත්සාහතික කරලා තියෙන ෆැඩ්නා ඕතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් එක අරගන්න වෙනස වටහා ගන්න ඔයා. ඉතින් ඔයාට පුළුවන් දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න දිවයින පුරා තියෙන ෆාමසි සුපිරි වෙළඳ සල් වලින් ඔයාට පුළුවන් මිල රුපියල් 1920කට ෆැඩ්නා ඕතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී ගන්න.
0: ඒ වගේම තමයි දැන් ඩෝමා මැෂින් කිව්වට පස්සේ තාක්ෂණය පැත්තෙන් තම ඉහළ, ඒ වගේම කාර්යක්ෂමතාවය අති ඉහළ මැෂින් එකක් තමයි ඩෝමා මැෂින්ස් කියන්නේ. ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න ඉස්සරහට අරගෙන යනකොට තාක්ෂණයත් එක්ක මුසුණු නිෂ්පාදනයක් විදිහට දැන් ගන්න පුළුවන් සහල් නිෂ්පාදනය ආශ්‍රිතව, ඒ වගේම ඇඹරුම් කර්මාන්තයට, පොල් තෙල් ඉඳින කර්මාන්තයට මේ වගේ නිෂ්පාදන සිදු කරන ඕනම කෙනෙක්ට දැන් බොහොම තාක්ෂණයේ නුසස් මැෂින් එකක් ගන්න පුළුවන් ඩෝමා නමත් එක්ක. බාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගම තමයි මේ මැෂින්ස් ලංකාවට ගෙන්වා බෙදා හරින්නේ.
1: දැන් ඔය සහල් ආශ්‍රිතව මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් ආට පුළුවන් ඩෝමා වෙතින් කළුවැට ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර වලට අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදිලි වලින් මිලදී ගන්න. ඒ වගේම ඇඹරුම් ආශ්‍රිතව ව්‍යාපාරයක් කරනවා නම් ඇඹරුම් යන්ත්‍ර, වගේම පොත්ලල් හිඳින යන්ත්‍ර, මෙන්න මේකේ යන්ත්‍රත් ඔයාට මිලදී ගන්න පුළුවන් අලවීන් පසුත් ඔබට හොඳ සේවාවක් ලබා දෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකට ගියොතින්. ඉතින් නොම්බර 31 ඇල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට යන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන එතන යන්න කලින් කතා කරන්නත් අවස්ථාව තියෙනවා. මෙන්න නම්බර් එක කෝල් එකක් දෙන්න 011 7679 579 011 7679 579.
0: කෝල් එකක් දීලා බලන්න. ඒ වගේම දැන් 21 හෙට දවස BMSH එක පැත්තේ යන්න වෙලාවක් දාගන්න.
1: ඕකේ.
0: කෑම ටිකක් කාලා බලලා.
1: හදන විදිය කොහොමද බලලා?
0: ඇසුරුම්
1: කරන විදිය කොහොමද බලලා?
0: ඕ, මේ කියන දේවල් වලට උනන්දුවක් දක්වන ආහාර නිෂ්පාදනය සහ ඇසුරුම් කරණය සම්බන්ධයෙන් ව්‍යාපාර කරන අයට, මේ ගැන උනන්දු වෙලා ඉස්සරහට බිස්නස් එකක් කරන්න බලාගෙන ඉන්න අයට
1: හරි
0: හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. දෙස් විදෙස් ප්‍රදර්ශනයක් විදිහට පැවැත්වෙන මේ ප්‍රදර්ශනය නරඹන්න, ඒ වගේම මේවා ඉගෙන ගන්න, අධ්‍යාපනික වගේම වෙළඳ ප්‍රදර්ශනයක් විදිහට පැවැත්වෙන නිසා ඔබට ගිහින් බොහෝ දේ එකතු කරගන්න පුළුවන් ඔබේ අත්දැකීම් අතරට මේ ප්‍රදර්ශනයට ගියොතින්.
1: දෙස් විදේශයේ සුපද ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ආහාර ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Agbiz 2026 වැඩසටහන තියෙනවා අගෝස්තු 21 ඉඳලා 23 දක්වා BMSH එකේදී. ඉතින් නව්‍ය තාක්ෂණීය ශාස්ත්‍රීය ප්‍රමුඛයන් එක්ක 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග මේ හැම දෙයක්ම නරඹන්න ඔයාට යන්න පුළුවන් BMSH එකට. මතක තියාගන්න දවස අගෝස්තු 21.
0: 21 ගිහිල්ලා 22 23 මේ දවස් තුනේම තියෙනවා. ඔයාට පුළුවන් බොහෝ දේවල් ඔබේ අත්දැකීම් අතරට එකතු කරගන්න මේ ප්‍රදර්ශනයත් එක්ක. එකතු වෙන දින හවස 5 විනාඩි 55 වෙලාව.

0: රටට වග කියන රේඩියෝ.
1: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: නිහඬ ලංකාවටම නකන පෙර නොවරු මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
1: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න. අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටෙන

0: London Voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කාඩි නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා
1: න්නස් බලන්න ඔයාගේ බිස්නස් වැඩ බලන්න ටීවී බලන්න ඔක තම ඔයාට දන්නේ පත්‍ර බලන ඔච්චරයි කරන්න දන්නේ
2: හරි ගිහිල්ලා හොයාගෙන එන්නකො
0: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න
3: සිහිනක තනි වෙලා
4: මෙහාන ජය ලොකු පුතාගේ සමුලිත් එක්කනේ එයා මේ වෙලාවේ කිසිම රණ්ඩුවකට පැටලෙන්නේ නැහැ ඔයා බය වෙන්න එපා
5: මට බය සමුලිත් එක්ක ගියින්ද තමයි ඒ දරුවා දරුවෙක් ලැබෙන්නේ මම කෙනෙක්
3: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්
6: මගේ අනාගතේ විනාශ කරන්නද හදන්නේ වීරි
7: මෙලමගේ අනාගතේ විනාශ වෙන්නේ ජෛවික ක්‍රමයේ බෞද්ධ සම්බන්ධ මම හදන්නේ එක නවත්ත ඒ යාගට ඉන් අඳු මරු කරගන්න
6: නෑ නෑ චූටි යන්න වැඩට
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න
8: සීනික තනි වෙලා
0: FM 93.5 FM 93.7 ලකන්න
3: හවස 6 විනාඩි 12යි. වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න. ත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදමෑනවුම් කරන්න සුළු හා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයින් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 479 කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
9: හරි හෙවිදින් ඩ්‍රයිව් අහගෙන දැන් හවස 6ක් පහු වෙලා තියෙන්නේ. අපි මතක් කරන්න ඕන ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙන හදහන ලොතරැයි ගැන. ඔයාගේ හදහන බලාගත්තට විතරක් මදි. හදහන ලොතරැයියකුත් ගන්න රුපියල් 40ක් වේදන් කරලා ඔයාගේ වාසනාව වර්ගා බලන්න එක හොඳ අවස්ථාවක් වේවි. මේ දවස්වල ජයග්‍රාහකයන් ලක්ෂපතියන් කෝටිපතියන් ලහි ලහියේ බිහි කරමින් ඉන්නේ හදහන ලොතරැයි හරහා.
10: ඉතින් ඔයාගේ වාසනාව ලග්නාත් එක්ක ගලප ගන්න මේ තමයි හොඳම chance එක වාටි කරන්න තියෙන්නේ. ඔය යන එන ගම ළඟම තියෙන ලොතරැයි කුඩුවකින් නවත්තලා හඳහන ලොතරැයි මිලදී අරගන්න. එතුලින් ආට පුලංකම තියෙන ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න. රණවීර සමාජ සේවා ක්‍රීඩා ශාස්ත්‍රයේ වගේම දෛ සංවර්ධනයටත් උරදෙන්නෙක් වෙන්න ඒ හරහා ඔයාට පුලංකම තියෙනවා.
9: ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන වගේ විශ්වාසවන්ත ගනුදෙනු කරුවා විදියට තෝරගන්න RDB බැංකුව. ඉතින් ලංකාවේ විශ්වාසදායි විදියට ඔබට මුදලක් ආයෝජනය කරන්න, ඒ වගේම ඔබේ මුදලට රාජ්‍ය බැංකුවක ආරක්ෂාව ලබා ගන්න හොඳම තැන තමයි RDB බැංකුව කියන්නේ. ලංකාව පුරාම ශාඛා විහිදලා තියෙන නිසා ඕනම තැනක ඉන්න කෙනෙක්ට බොහොම පහසුවෙන් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේම ඔබ සුවදශීලී කාර්යක්ෂම සේවාවක් ඔබට ලබා දෙන්න RDB බැංකුව දැන් සූදානම් වෙනවා.
10: දෙවෙනි ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදියට ඔන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා ගන්නවාට යන්න පුළුවන්කම තියෙනවා RDB බැංකුවට. ඉතින් දිවයින පුරාම RDB නමින් ශාඛා 272ක් විහිදලා තිනවා. ළඟමක තියෙන ශාඛාවට ගියොත් එහෙම මේ හැම සේවාවක්ම ඔයාට පුළුවන් විශ්වාසයෙන් වගකීමෙන් ලබා ගන්න.
9: හරි, එහෙනම් අපි හිමිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ කවුද අපි අහගෙන ඉන්නේ කියලාත් ඉක්මනට කීප දෙනෙක් මතක් කරගෙන යමු. සුරේෂ් ඉන්නවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙන්නේ ගිනිගතේනින්. හිමිනින් ඩ්‍රයිව් අහගෙන අපි වැඩ කරන ගමන් ඉන්නේ කියලා තියෙනවා. වගේම නිල්මිනි මැසේජ් කරනවා සිදුවක් අහන්න ගිතු කරගන්න ගම් පහ ඉන්නවා කියලා. සිතාරායි වගේම අරුණි ප්‍රබෝධා ඇතුළු කට්ටියම ඉන්නවා කියලා ජීවන්ති තමයි මැසේජ් එකේ වන්නේ මට මේ වෙලාවේදී කෑගල්ලේ.
10: සුබදෝ ඇතුළු කට්ටියම එකතු කරගෙන අපිට සිඳුවක් දෙන ඉවිනින් ඩ්‍රයිව් අපි සද්දටම අහගෙන ඉන්නේ කියලා මතක මේ මැසේජ් එකක් දානකොට සකුණී වගේම අමන්දා මේ හැමෝමත් එකතු කරගෙන ලස්සන සිඳුවක් දෙන්නේ කියලා. දැන් දරණීගල ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම තනුජ ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ විහාරා මතුගමින මැසේජ් එකක් දානකොට ගාල්ල පැත්තේ යන හදනේ ගාල්ලෙන් නිර්මල ඉන්නවා මේ වෙලාවේ.
9: රයිට්, මේ හැමෝම එක්ක හබියා

0: FM 93.5, FM 93.7, La Conda Radio ITN.
1: හවස 6:19 දැන්.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: හම සහය විනාඩි 23යි දැන්.
2: ඇසේ සුද ඇවිල්ලාද? ඩයබටිස් ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
4: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
1: Cool drive එකට
0: ලක්කන evening drive.
5: ඉවිනිින් ්‍රයි හගෙද ගොඩක් අවස්සලා තියෙන් හැඳලා තියෙන චරු අපිටයන්න වෙලාවලං වෙලා තියෙන්නේ.
1: ඕකේ,
5: එමලං ඉතිං හදට හපි යනවා. අයිමත්හෙට තව සහතරට මුණ ගැන බලාපොරොත්තුවේ.
1: එරං අපි අදට ඉවිනිින් ්‍රයිව් එක ගිහිගෙන හෙට තව සහතරට මුණ ගැන බලාපොරොත්තුවේ අදට ගිහිගෙන්ඩක් අඩ සුබ දවසක් මම චාරු
5: ගිහිගෙන්ඩක් සුබ දවසක් මම චමිත්.

0: Lakhanda Radio ITN.
1: Evening drive with Shamit and Charu.
2: ලංකාවේ
3: වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඳ බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ප්‍රවෘත්ති සිරස්තල
3: වසර 75කට පසු දරුණු එලිනෝ තත්වයක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවේ. පැමිණීමට නොහැකි බව කියෝ නීතිඥ සංගමය. 22 මන්ත්‍රී සාකච්ඡාව අතිරුවයි. බිලියනයක් රටින් පැන්නූ බැංකු නිලධාරීන් සහ ව්‍යාපාරිකයා යළි රිමාන්ඩ්. යෝෂිතර සහ කරන්නාගොට්ට අධිචෝදනා. ගීතීන් ජන හදවත් සඳහා නික්ම යන්න සූදානම් වන යතිවරයාණන්. යළි අනතුරු අඟවන ට්‍රම්ප්. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. 22 සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අදිනේ පාර්ලිමේන්තුව නොපිමින බවට ඒ සභාපති රජීව් අමරසූරිය මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිඛිතව දන්වා තිබෙනවා. ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ අද දින නීතිඥ සංගමයේ 22 සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා.
4: ගරු සභානායකතුමා ඊයේ පැහැදිලි කළේ පාර්ලිමේන්තුවේ පවතින ක්‍රමවේදය අනුව අපේ සම්ප්‍රදාය අනුව විපක්ෂ නායකවරයාට මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුම එහෙම කැඳවන්නට අයිතියක් නැහැ කියන එක. නමුත් අද දවසේදී ශ්‍රී ලංකා නීති සංගමේ සභාපතිවරයා විපක්ෂ නායකතුමාට ඉදිරිපත් කළ තියෙන ලිපියක් මාධ්‍යොන් නිකුත් කළ තියෙනවා. However, in light of the proceedings in Parliament today, that is 19/8/2026, and the position of the government expressed threat, පාර්ලිමේන්තුවේ සභානායකවරයා මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ක්‍රමවේදය පිළිබඳව අදහස් දැක්වීම ආණ්ඩු පක්ෂයේ තර්ජනයක් හැටියට සඳහන් කරලා මේ ලිපියක් යෙවීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට කොතරම් ගැළපෙනවද කියන එක අපි තීන්දුව කරන්නට ඕනේ. කිසිම ආකාර තර්ජනයක් තිබුණ නැහැ ඒ වෙලාවේ. අපි කිව්වේ ක්‍රමවේදය මෙන්න මේකයි කියලා. ඒ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මම හිතනවා තරම් සුසු දෙයක් නෙවෙයි කියලා.
3: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් පළ කළා.
5: මේක මගේ පුද්ගලික ආරාධනාවක් නෙවෙයි. ඒ නිසා මම කටයුතු කරේ පහසුකම් සපයන්නේ හැටියට 22 ගණන් මේකයි පිළිබඳව. මේ පාර්ලිමේන්තුවේ 225 දැනුවත් කරන්නයි කියන යෝජනාව. විශේෂයෙන් මේ ලිපියට පදනම් වන්නේ ඊයේ දිනේ මේ පාර්ලිමේන්තු සභාගර්භය තුල ක්‍රියාත්මක වුණු සංවාදයේ පිළිබඳව. ඉතින් මමත් කියන එහෙම දෙයක් තිබුණා. ඊයේ මේ සභාගර්භයේ මේ සියලු ක්‍රියාකාරකම් පිළිබඳව ඒ කතා කරපු සමහර බොහොම තර්ජනාත්මක විදිහට කතා කරේ.
3: අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යළි කරුණු පැහැදිලි කළා.
4: මේක ඉල්ලීමක්ද යෝජනාවක්ද කියන එක ගැටලුවක් නෙවෙයි. ඒ වගේ මේකේ පහසුකම් සපයන්නාද යෝජකයාද විපක්ෂ නායකතුමා වෙන්නේ කියන එක ඒකත් ප්‍රශ්නයක් නෝ ඔයේ. අන්න බලවන්නේ ශ්‍රී ලංකා නීති සංගමේ සභාපතිවරයා සහ විපක්ෂ නායකතුමා එකම ආකාර අදහසක් ප්‍රකාශ කළා මේ පාර්ලිමේන්තුවේ සිදුවුණු විවාදයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් තර්ජනාත්මකයි කියලා. පාර්ලිමේන්තුවේ ක්‍රමවේදයන් සම්ප්‍රදායන් සහ රීති ප්‍රකාරව ආණ්ඩුව පැත්තේ සභානායකවරයා අගමැතිතුමිය හෝ මම හෝ කවුරු හරි කරුණු දැක්වුවාම ඒක තර්ජනයක් හැටියට ගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට කොතරම් අනුකූල වෙනවද? එහෙම මම හිතන්නේ මීට කලින් මේ පාර්ලිමේන්තුව උනතරම් විවාද ගිහිල්ලා තිබෙනවා. මීට වඩා උණුසුම් විවාද ගිහිල්ලා තිබෙනවා. එහෙම තිබියදී කොයිම අවස්ථාවකවත් පාර්ලිමේන්තුවේ සිදු කරන ලද කතා බහක් හෝ නැත්නම් පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කිරීමක් තර්ජනයක් හැටියට දක්වලා එහෙම ලිපි ඉදිරිපත් වෙලා මාධ්‍ය ඉදිරිපත් වෙලා නැහැ ගරු කත්පක්ෂ නායකතුමනි. ඔබතුමාගේ මතය සහ ශ්‍රී ලංකා නීති සංගමේ ඒ වචන එකම වීම ගැන මම කලුරු දක්වන්න යන්නේ නැහැ. ඉතින් ඔබතුමාට විපක්ෂ නායක කාර්යාලයේ හෝ ඕනතරක සාකච්ඡා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ තිබෙන රීතිය තමයි අපි ඊයේ ඉදිරිපත් කළේ.
3: පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා සඳහන් කළේ මූලික පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් තිබිය යුතු බවයි.
6: එතකොට මේ සජීව පාර්ලිමේන්තු බලාගෙන හිටියනම් මේක අපි කතා කරේ දිගින් දිගටම විපක්ෂයයි විපක්ෂ නායකතුමයි හරහා සියලු මන්ත්‍රීවරුන්ට ඇප්‍රෝච් කරන්න තියෙන එකේ ඒක තියෙන අවුල පරස්පරය. එතකොට එහෙම කතා කරාම ආණ්ඩුව විසින් ඊයේ දවසේ තමන්ට තර්ජනය කරා කියලා ලියුමක් ගහලා තියෙනවා. එතකොට මේ ලියුම ගැහුවට විතරක් නෙමෙයිනේ මේ ලියුම ගහලා ඒක අපේ සංවිධායකතුමා කතා කරලා වාඩි වෙනකොටම විපක්ෂ නායකතුමන් නැගිටලා ආයි එන්ඩෝස් දිස් කිව්වා. එහෙම තමයි තර්ජනයක් තමයි වෙනුනේ පෙනී හිටිය තුමන කියලා විරෝධාර විදියට. මූලික පාර්ලිමේන්තු ක්‍රියාවලිය ස්ථාවර නියෝග රැස්වීමක් ගන්න විදිය මන්ත්‍රීවරුන්ට කතා කරනවා නම් කතා කරන්න පුළුවන් ක්‍රමවේද ඒව ගැන මූලික අවබෝධයක් තියෙන්න එපා. ඒක විපක්ෂ නායකතුමාටත් තියෙන්න ඕනේ ඒක නීති සංගමේ සභාවතුමාටත් තියෙන්න ඕනේ. එතකොට ඒක නැතුව මේ අරගෙන ඊට පස්සේ මේ ත්‍රෙඩ් කරා කියලා මේ හැදෙන 1000ක් ලයිව් බලන් ඉන්න පාර්ලිමේන්තු විවාදකනේ මේ කියන්නේ. දැන් දිනමින වෙබ් අඩවියේ වාර්තා කරලා තියෙනවා දැන් සුළු මොහොතකට කලින් ඒ කියන්නේ මෙතන වචනේ ත්‍රෙඩ් නෙමෙයි මේ දෙආරට් විය යුතුයි කියලා. පාවික වෙන කොහෙවත් දැක්ක නැහැ නිවේදනයක් දැක්ක නැහැ. නීති සංගමේ මේ වෙබ් අඩවියේ වාර්තා කරලා තියෙනවා නීති සංගමෙන් කිව්වාය කියලා මේක ත්‍රෙඩ් නෙමෙයි. ඒ කියන්නේ එහම නාම පදයක් නෙමෙයි දෙආරට් කියන්නේ ඒක. එහෙම තර්ජනයක් නැහැ කියලා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් එහෙම දැන් පැය 8ක් ගත වෙලා මේකේ ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා විපක්ෂ නායකතුමා එතකොට ඒ සියලු දෙනා කතා කරලා අඩුම තරමේ මේක වැරද්දක් නම් එක්කෝ මේක නම් වචනයකට හේතු දක්වන්න ඕන. ඒක වැරද්දක් නම් නිහතමානී වෙලා ඒක නිවේදනයකින් නිකුත් කරන්න ඕනේ. එහෙමයි සංවිධානයක් වැඩ කරන්නේ.
3: අගමිනිසුරුවරයා සම්බන්ධයෙන් සමවි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය සිදු කළ ප්‍රකාශය දැඩිව හෙළා දකින බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවි අධිකරණයට එලෙස බලපෑම් කිරීමට ඉඩ නොදිය යුතු බවයි ඔවුන් පවසන්නේ.
7: අදාළ අයගෙන්ම නඩු අහලා මේ සේවයේ දීර්ඝ කරන්නද කියලා අහන එක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ දෙයක් නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි, හොරාගෙන් නඩු අහනවා වගේ වැඩක් කියන එක මම කියන්න ඕනේ. ඔබතුමා දන්නවා එක්ස්ප්‍රෙස් පර්ල් නඩුවේ ඩොලර් බිලියන එකක් අහිමි කරපු, අද රටට ලැබෙන්න තිබ බිලියන එකක් අහිමි කරපු අග්‍ර විනිශ්චකාරයෙක් වෙනුවෙන් අද කතා කරන්නේ. ඩාක් රූම් YouTube channel එක කියනවා KDU එකේ තොරතුරු නැහැ, විවාහ සහතිකයේ උපන්දිනේ නැහැ, දරුවන්ගේ උපැන්නවල නැහැ. එහෙමනම් මේ වැරදිනම් මේව නිවැරදි කරන්න.
3: පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරිකා ගංගානි අතවද මහත්මිය අදහස් පළ කළා.
8: විශේෂයෙන් එතුමියගේ කතාව ඇතුලේ එතුමිය සඳහන් කරනවා මේ රටේ වර්තමාන ධූරයේ දරණ අග්‍ර විනිශ්චකාරවරයා සම්බන්ධයෙන් එක්තරා වෙබ් අඩවියක සඳහන් වුණු කරුණු සම්බන්ධයෙන් ඔබට දක්වමින් ඉතා බරපතල ප්‍රකාශයක් තමයි මේ සිද්ධ කරන්නේ. රජයක් විදිහට අපි මේ සම්බන්ධයෙන් මේ ප්‍රකාශය හෙළා දකිනවා. මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන වැඩියෙන් කතා කරන අවස්ථාවක්. එවැනි අවස්ථාවක ධූරයේ දරණ අග්‍ර විනිශ්චකාරවරයාගේ පෞද්ගලික චරිතය අල්ලා හෝ වෙනත් කරුණු සම්බන්ධයෙන් මූලාශ්‍ර මත පදනම් නැවි මෙවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඉතාම කනගාටුදායක තත්ත්වයක් තමයි අපට කියන්න තියෙන. ඒ වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමයටත් අපි ඔවුන්ගේ ස්ථාවරයත් මේ අවස්ථාවේ මෙවැනි ප්‍රකාශ සිදුවීම සම්බන්ධයෙන් දැනගන්නට කැමැති.
3: නියුජ මාත්‍ය මහින්ද ජයසිංහ මහතාද අදහස් පළ කළා.
9: අපි අහනවා අද නීතිඥ සංගමෙන් එයා පැත්ත හිටපු රෝහිණී කවරත්න ගරු මන්ත්‍රීතුමිය මෙරට අගවිනිසුරුතුමාට ඉතාමත් අපහාසාත්මක ලෙස කතා කළා. ස්ථාවර නියෝග 83 90 ඉතාම පැහැදිලිව මේ ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක්. අපි අහනවා දැන් නීතිඥ සංගමේ ස්ථාවරය මොකද්ද? එහෙම නැත්නම් අද උදේ ගරු විපක්ෂ නායකතුමත් සඳහන් කරපු විදියට නීතිඥ සංගමේ ස්ථාවරය අනුමත කරනවා කියපු එක අර දීකිරට බලල්ලු සාක්ෂි වගේ යම් සබැඳියාවන් තිබෙනවද කියන එක පිළිබඳව අපිට යම් සංකේයයක් මතුවෙනවා.
3: මෙවසර අවසන් වන විට ඉතිහාසයේ දරුණුතම එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට ඇති සම්භාවිතාව 70%කට වඩා වැඩි බව කාලුරු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. වසර 75%කට වඩා වැඩි කාලයකදී මුහුණ දීමට සිදුවන දරුණුතම එල්නිනෝ තත්ත්වය මේ විය හැකි බවයි කාලුරු විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා පවසන්නේ.
10: අති ප්‍රබල හෝ ප්‍රබල එල්නිනෝවක් වීමට දැන් මේ වෙනකොට 90%කට වඩා වැඩියෙන් සම්භාවිතාවකින් පුරෝකථනය කරනවා. ඔක්තෝබර් දෙසැම්බර් කාලයේදී එල්නිනෝ සංසිද්ධීන් එක්ක ගලපනකොට මෙම එල්නිනෝව ඒ සියලුම එල්නිනෝවන් අභිභවායන ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමට 70%කට ආසන්න සම්භාවිතාවක් තියෙන බවට මේ වෙනකොට ගෝලීය පුරෝකථන පෙන්වා දෙනවා. එල්නිනෝ කියන සංසිද්ධිය වැස්ස අඩුවීමක් කියලා තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒකම නෙමෙයි එල්නිනෝ කියන්නේ. එල්නිනෝ කියන සංසිද්ධිය අවුරුද්දක් මාස 13ක් තියෙන්නත් පුළුවන්. ඒ කාලයේදී තියෙන වෙනත් අපේ දේශගුණික රටාවල් වලට බලපෑමක් තමයි කරන්නේ.
3: ප්‍රධාන ජලාශවල ජලධාරිතාව සිරිති සයකින් පමණ පවතින බව වාරි මාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කිසිරි වැලිකපලගේ මහතා පවසනවා.
11: ප්‍රධාන ජලාශ සහ මධ්‍ය පරිමාණයේ ජලාශ සියල්ලම ගත්තහම මේ වෙනකොට අපේ සමස්ත ධාරිතාවය 36%කට විතර වගේ අඩු වෙලා තියෙනවා. සමස්ත ධාරිතාවයේ 36 වුණාට මේක දිස්ත්‍රික් මට්ටමින් ගත්තොත් මේකේ විශාල වෙනසක් තියෙනවා. අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය වගේ දිස්ත්‍රික්ක ගත්තොත් මේක 25%ක වගේ අගයකටත් අඩු වෙලා තියෙනවා. අපිට මේ වෙන විට කන්‍යක් සඳහා ජලය නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේ 36%ක ප්‍රමාණය ඇතුලේ අඩි වලින් ගත්තොත් ලක්ෂ 12ක් වගේ ප්‍රමාණයක් අපේ ජලාශවල තියෙනවා. මේ ජලාශ වලින් අපි මේ වෙන විට ජාතික ජල සම්පාන හා ජලපවහන මණ්ඩලයට අවශ්‍ය ජලය ලබා දෙන බොහෝ ජලාශවල අවශ්‍යතාවය සපුරා ගැනීමේ කිසිම ගැටලුවක් නැහැ. ඒ අනුව අපිට මේ ඉදිරි මාස දෙක ඇතුළත විශාල ගැටලුවක් නැහැ අපේ ජලාශ වලින් ජලය ලබා ගන්නා තැන්වල. දල වශයෙන් අක්කර ලක්ෂ 3000 විතර අපිට මහකන්නේ දිනටම පටන් ගැනීමේ හැකියාව තියෙනවා දැනට තියෙන ජලාශවල ජල ධාරිතාවය අනුව.
3: මේ අතර එළිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා රජයේ මනා සූදානමකින් සිටින බව අමාත්‍ය ධම්මික පටිපෙන්දි මහතා සඳහන් කළා.
12: 17 වෙනිදා එළිනෝ බලපෑම අවම කිරීම සඳහා පත්කලේ කමිටුව රැස් වුණා. එෙහිදී අපි යලිත් වතාවක් වත්මන් දේශගුණික සහ කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කරගෙන ඉදිරි කාලයට අදාළ පුරෝකථනයක් ඉදිරිපත් කරගත්තා. ඒ අනුව අපි ඊයේ රාත්‍රී සියලු දිස්ත්‍රික් ලේකම්වරු, සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සම්බන්ධ කර ගනිමින් සූම් සාකච්ඡාවක් කරගත්තා. නිශ්චිත වශයෙන්ම දැනට එක් එක් දිස්ත්‍රික්කවල ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් මූලික වශයෙන් අපි අදහසක් ගත්තා. ප්‍රබල එල්නිනෝ තත්ත්වයක සිට අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙන බව, ඒ වගේම තමයි මෙම තත්ත්වය අවුරුදු 75කට පස්සේ වගේ ඇති වෙන තත්ත්වයක් ලෙස තීව්‍ර වෙලා තියෙනවා කියන එක අදහස ගත්තා. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අපි රජයක් හැටියට ඉතා හොඳ සූදානමක ඉන්නවා.
3: ආපදා කරුණාකර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සම්පත් කොටුවගඩ මහතා පෙන්වා දුන්නේ වියලි සහ වැසි සහිත කාලගුණ තත්ත්වයන් පවතින කාලය පිළිබඳවයි.
13: ප්‍රථමයෙන්ම ඇති වෙන්නේ වියලි කාලගුණයක්. වියලි කාලගුණය අගෝස්තු සැප්තැම්බර් කියන මාසවල වියලි කාලගුණක තත්ත්වයක්. ඊළඟට සැප්තැම්බර් අග සිට ජනවාරි දක්වා වැසි සහිත කාලගුණක තත්ත්වයකුත්, පෙබරවාරි සිට අප්‍රේල් දක්වා නැවත වියලි කාලගුණක තත්ත්වයකුත් පූර්වකථනය කරලා තියෙනවා. ඒ අනුව අපි වියලි කාලගුණ තත්ත්වයට සූදානම් වීම සඳහා හිස්ටොරිකල් ඩේටා, එහෙම නැත්නම් ඉතිහාසගත තොරතුරු අනුව වියලි කාලගුණ තත්ත්වයකදී දිවයිනේ බලපෑමට ලක්විය හැකි ප්‍රදේශ සිතියම් ගතකොට සියලුම දිස්ත්‍රික්ක සහ පාර්ශවකාර ආයතන වලට ලබා දීලා තියෙනවා. ඒ අනුව එම ප්‍රදේශවල පානීය ජල හිඟයක් ඇති වුණොත් එම ජලය බෙදා දීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒ වගේම අපි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හැටියට ඉල්ලා සිටිනවා මේ ජලය අරපිරිමැස්බෙන් පාවිච්චි කරන්න කියලා.
3: දිස්ත්‍රික් කිහිපයකද බලපෑති වියලි කාලගුණයේ හේතුවෙන් කුඩා වැවසින යාමෙන් ජනතාව පීඩාවට පත් සිටිනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු රැසක් වියලි යාමෙන් අස්වැන්න ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවුණා. කන්දලී ප්‍රදේශයේද වියලි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. බොණ්ඩාගල දිස්ත්‍රික්කයට බලපෑති වියලි කාලගුණයේ හේතුවෙන් රක්ෂිත රැසක තුන භූමිය ඇතුළු ශාක විනාශ වී තිබෙනවා. බාණ්ඩ අනුනය කිරීමේ මුවාවෙන් ඇමරිකා ඩොලර් බිලියනයකට අධික මුදලක් නීති විරෝධී ලෙස රටින් බැහැර කිරීම සහ ආධාර අනුබල දුන් බව කියන සිද්ධියට අදාළ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බඳුනාගාරගත කර තිබෙනවා. ඒ ලබන 3 වන දක්වා ව්‍යාපාරිකව සහ පෞද්ගලික බැංකුල දරින් 4 දිනක ඒ 4 වෙනවා. පොලිසිය අධික නිහමුවේ කියා සිටියේ සැකකාර ව්‍යාපාරිකයා වන මොහමඩ් ජිෆ්රි රමතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි. එහිදී හෙළුව කරුණු මත බැංකුල දරින් 4 දෙනා අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. මෙම ව්‍යාපාරිකයා මධ්‍යව ජාවරම් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අයෙක් බව සඳහන් කර තිබෙනවා. විදේශ විනිමය නීති විරෝධී ලෙස ප්‍රේෂණය කිරීම, කෝට ලේඛන සැකසීම, අන්නයක ලෙස පෙනී සිටීම සහ රේකු ආඥා පනත යටතේ සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සිදු කරන බව පොලිසිය සඳහන් කළා. අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. උන්වහන්සේගේ දේහය තැන්පත් කර තිබෙන්නේ වැල්ලවත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ. ආදාන පූජෝත්සවයේ දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදී හෙට පසුරේ පැවැත්වීම නියමිතයි. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ අමරණීය ගීත රැසක් ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයට එක් කරමින් ගීත කලාව පෝෂණයට ඉමහත් දායකත්වයක් ලබා දුන්නා. උන්වහන්සේ උපත ලැබූ මොරවක රඹුකන ප්‍රදේශයේ වැල්ලවගෙදර නම් වූ නිවස රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ජීවන ගමනේ බොහෝ හැරුම් ලක්ෂ්‍ය සම්තුහන් කළා. සහෝදර සහෝදරියන් 6 දිනකට වැඩිමහල්ව 1950 වසරේ මැයි මාස 22 වෙනිදා වෙසක් පුන් පොහෝදා උන්වහන්සේ මෙලොව එළිය දුටුවා.
14: මගේ මල්ලි මට පුදුම ආදරයක් තියෙනවා. මගේ අම්මයි මගේ දරුවයි කොළඹ එක ගිහලා මල්ලිලාගේ ගෙදර ඉඳගෙන පොඩි කාලේ උගන්වන්න මහන්සි වුණේ ඒ සහෝදර හාමුදුරුවෝ. මගේ මල්ලි අපිට කරපු යුතුකම් වල හැටියට අපිට මතුබුදු වෙන්න ඕන.
3: පෝච්ච ගොරකවිල විනීත ස්වාමීන් වහන්සේ මතකය අවදි කළා.
15: අපේ ප්‍රවීණ ගීත රචක රමුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ අපේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෙක්. ඉස්කෝලෙන් තමයි මූලික අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ ප්‍රවෘජා භූමියට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ කාලේ ඉස්කෝලේ හිටපු දීප්තිමත්ම ශිෂ්‍යයෙක් කියලා තමයි අපි අහලා තියෙන්නේ. අපේ ඉස්කෝලේ වෙනුවෙන් උන්වහන්සේ ලොකු සේවාවක් කරලා තියෙනවා. අපේ ඉස්කෝලේ තේමා ගීතය රචනා කරලා තියෙන්නේ අපේ සිද්ධාර්ථ හාමුදුරුවෝ.

0: නිවුජ මාත්‍ය ගමගෙදර දිසානායක මහතා පෙන්වා දුන්නේ උන්වහන්සේ ලාංකීය ගීත ඉතිහාසයේ යතිවර සලකුර ලෙසයි.
1: ප්‍රධාන ජලාශ සහ මධ්‍ය පරිමාණයේ ජලාශ සියල්ලම ගත්තහම මේ වෙනකොට අපේ
2: ලාංකීය ගීත ඉතිහාසයේ යතිවර සලකුණ හැටියට තමයි ඇත්තටම අපේ රමකොන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ අපි හඳුනාගන්නේ. උන්වහන්සේ තුල තිබුණ ඒ සංවේදීකම මං හිතන්නේ උන්වහන්සේගේ නිර්මාණ තුල ගැබ්බෙලා තිබුණා.
0: දෝෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ නායක කොළඹ මහාධිකරණයේ හමුවේ අද චෝදනා පත්‍ර භාර දීම අද සිදු කළා. 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස නියමිත සුසුකම් සපුරන තිබූ යෝෂිත රාජපක්ෂ නාය බඳවා ගැනීම සහ එතෙක් පැවති පටිපාටියට පරිබාහිරව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවක රජයේ මුදල් ගෙවා සහභාගී කරවීම තුළින් දෝෂණ නැමැති වර්ධ සිදු කළ බවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ නායට එරෙහිව අල්ලස් කොමිසම මෙම අධිචෝදනා ගොනු කර තිබුණා. එම අධිචෝදනා පත්‍ර ඔවුන්ට බාර දීම විවෘත අධික නිධිය සිදු කරනවා. ඉන් අනතුරුව 1 රුපියල් මිලියන 10 බැගින් වූ ශරීරැප මත මුදා හැරීමටයි අධික නිධිය නියම කළේ. විත්තිකරුවන්ගේ විදේශ ගමන්ද තහනම් කර තිබෙනවා. මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් 17 දා කැඳවන ලෙසටත් නියම කර තිබෙනවා. පාලී ප්‍රදේශයේ එල්ටීටී පුහුණු කඳුරක් පවත්වාගෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවට විමර්ශනවලින් තහවුරු වී ඇතැයි පොලිසිය සඳහන් කළා. එල්ටීටී හෝ වෙනත් අස්ස සංවිධානයක් හෝ අන්තවාදී සංවිධානයක් ප්‍රවර්තනය වන ආකාරයේ කිසිදු කාර්යක් සහ ත්‍රස්ත ක්‍රියාකාරකමක් සඳහා සංග්‍රාමික පුහුණු මධ්‍යස්ථානයක් ලෙස එම ස්ථානයේ පවත්වාගෙන යාමක් සිදු නොවන බවට වාර්තා වී ඇති බවත් පොලිසිය පෙන්වා දුන්නා. පාලී ප්‍රදේශයේ වනාන්තර හෙලිකර තට්ටු තුනක ගොඩනැගිල්ලක් සාදා ඇති බවත් ඒ එල්ටීටී කඳුරක් බවටත් බෝම්බ නිෂ්පාදනය කරන කම්හලක් මෙහි පවත්වාගෙන යන බවත් පුද්ගලික සිදු කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ සංසන්දනය වුණා. ඒ පිළිබඳව පොලිසිය නිරීක්ෂණය කළ අතර අදාළ ස්ථානයේ කිල්නොච්චි පොලිස් ස්ථානයේ අක්කරායම්කුලම් පොලිස් වසමට අයත් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කිල්නොච්චි කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මගින් සහ ටස්ස මර්ධන සහ විමර්ශන කොට්ටාෂය මගින් පරීක්ෂණ සිදු කළ බවයි පොලිසිය පවසන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රචාරයේ පදනම් විරහිත සහ අසත්‍ය කරුණු දැක්වීමක් බවයි විමර්ශනවලදී තහවුරු වුණේ. එම ස්ථානයේ සම්බන්ධයෙන් නීති විරෝධී කැල හෙළිකිරීමක් හෝ නීති විරෝධී වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් කරුණු වාර්තා වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුවනවා. පලිය ටස්ස කඳුරක් පිළිබඳව සමාජ මාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු පොලිසියෙන් අත්අඩංගුවට තිබෙනවා. ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ලබන වසරේ ග්‍රාමීය සංවර්ධන වෙනුවෙන් රුපියල් කෝටි ලක්ෂ 2ක් වෙන් කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. ජනතාවගෙන් එකතු කරගන්නා බදු මුදල් ඔවුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් යොදවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ බණ්ඩාරගම කොළමෙදිරිය ප්‍රදේශයේදී ජන හමුවකට එක්වෙමින්
3: ආර්ථිකය තමයි අපේ ප්‍රමුඛතාවය. ඒ වෙනුවෙන් තමයි අපි වැඩිම බරක් තියලා තියෙන්නේ. කහතුරු ඉඳලා ඉංග්‍රිය දක්වා වෙච්ච අධිවේගී මාර්ග කොටස අපි හදනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස් ටික අපි හදනවා. ග්‍රාමීය මාර්ග සංවර්ධනයත් ඒ අතර අපි කරමින් ඉන්නවා. ප්‍රවාහනයේ පොදු පහසුකම් වර්ධනය කරනවා. අපි ඔබගෙන් එකතු කරගන්න රාජ්‍ය ආදායම සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරනවා. මේ දවස්වල ওই භාගයට හදලා තියෙන රෝහල් වල ගොඩනැගිලි සියල්ලම ඉදිකිරීම කළ අවසන් කරනවා. පළවෙනි ජාතික හෘද රෝහල ඉදි වෙනවා. කොළඹ ජාතික රෝහල ආසන්නයේ තට්ටු 8 බිල්ඩින් දෙකක් මේ වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මුල්ගත බණ බලාපොරොත්තු වෙන අවුරුදු 3කින් කඩුවට අවසන් කරන්න. එතකොට ඔය තිබෙන පෝලිං ගොඩාක් අඩු කරගන්න පුළුවන්. බංකොලොත් වෙච්ච ආර්ථිකයක් නගා සිටවමින් දිත්වා මැද පෙරදිග අර්බුදයටත් මුහුණ දෙමින් හැබැයි ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා. තව මේක ශක්තිමත් වෙනවා. ලබන අවුරුද්දේදී ගම්වල සංවර්ධන කටයුතු වලට පමණක් රුපියල් කෝටි ලක්ෂ 2ක් බණ්ඩාගාරෙන් අපි වෙන් කරනවා. සංවර්ධනය වෙන රටේ ප්‍රතිලාභ ඔබට ක්‍රමානුකූලව ගලාගෙන එනවා. ඒවා මැජික් ඇස්බෙන් දුන්නොවේ ස්ථාවරව ලැබෙන දේවල්.
0: සාම්ප්‍රදායික ක්‍රමයේ ප්‍රතික්ෂේප කරමින් වෙනසක් සිදු කිරීමට අපේක්ෂා කරන කණ්ඩායමකට ජනතාව බලය ලබා දුන්නේ විශේෂ තත්ත්වයක් යටතේ බව අමාත්‍ය කේ.ටී. ලාල්කාන්ත මහතා සඳහන් කළා. එම තත්ත්වයට ඔරොත්තු නොදෙන දූෂිත කණ්ඩායම් එම් බලය අඩපණ කිරීමට උත්සාහ කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ මධ්‍යම උපදේශක කාර්යාංශයේ පැවති හමුවකදී.
4: දැන් අපි වගේ කණ්ඩායමක් ආණ්ඩුවක් බවට පත්වෙන්නේ රටක විශේෂ අවස්ථාවක නැත්තම් පත්වෙන්නේ ටිකක් රැඩිකල් විකල්ප පරිවර්තනයන් කරන්න ඕන වෙනස්කම් කරන්න ඕන කියලා කල්පනා කරන බලවේගයක් සාමාන්‍යයෙන් රටක විශේෂ වටපිටාවක් ඇතුලේ තමයි බලයට එන්නේ. නැත්තම් තියෙන අර කොම්පදෝරු සම්ප්‍රදායික ලයින් වල තමයි රටවල් සාමාන්‍යයෙන් යන්නේ. හැබැයි එහෙම සම්ප්‍රදායක විදියට යනකොට ඒ සම්ප්‍රදාය ඇතුලේ අපිට තවදුරටත් යන්න බැරි නම් රටකට තියෙන එකේ තවදුරටත් අපිට පැවතිය නොහැක. හොඳට ඔළුවේ තියාගන්න අර පරණ කුණු වෙච්ච එක පවත්වාගෙන ආපු අය මේ අපි අලුතින් පොරබදනයකට එරෙහි පොරබැදීමකුත් කරනවා නිලධාරීන්ගේ සිට. මොකද ඒගොල්ලන්ට අර අර අර පරණ කුණු වෙච්ච එක රහයි. ඒකෙන් තමයි යපුණා. තමන්ගේ අඹදරුව කොට දාගත්තා. තමන්ගේ පවුල් පන්සල් හදාගත්තා. එතකොට ඒවට චෝදනාවට ලක් වෙච්ච විශාල ප්‍රමාණයකුත් ඉන්නවා. ඒතර බලා ගන්නවා මේ වෙනස් වෙන්න යන එක පුළුවන් තරම් ඉක්මනින් කුඩු වට්ටම් කළා දා ගන්නවා. නැත්නම් අපි ඔක්කොම කෙලවෙනවා කියලා පරණ රටට කෙලවපු කට්ටිය කල්පනා කරනවා. ඒක දේශපාලනෙත් එහෙමයි, රාජ්‍ය සේවෙත් එහෙම ඉන්නවා. සලකේතු ඉහළ මට්ටමේ. දැන් ප්‍රයිවට් බස් කට්ටියගේ සද්දේ අඩුයිනේ ටිකක්. අර මෙට්‍රෝ බස් ඇතුළු අනිත් වැඩසටහන එනකොට ඒකට විරුද්ධයි. නමුත් කර කියා ගන්න දෙයක්වත් නැහැ. ඒක කොතනත් එහෙමයි. ලෝකේ හැමතැනමත් වෙලා තියෙන්නේ එහෙමයි. ඒ කියන්නේ රටක් වැටිලා පරිවර්තනයට ලක් වෙන්න යනකොට ඒ වට්ටන්න සම්බන්ධ වෙච්ච බලවේග අර වෙනසට කැමති නැහැ. ඒ වෙනස විසින් Tamanට ලොකු ප්‍රහාරයක් එල්ල වෙයි කියලා. එල්ල වෙනවා. ඒක වළක්වන්න බෑ.
0: මෙන්න දැන් ලැබෙන ප්‍රවෘත්තියක්. මෙරට සංගීත ක්ෂේත්‍රයට අනුභවයේ මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද ආචාර්ය නන්දා මාලිනී අභව ප්‍රාප්ත වී තිබෙනවා. මෙහෙණ විටය 82 හැවදිවිහි පසු වුණා. මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ අතිශය ජනාදරයට පත් වූ කෘතහස්ස ගායන ශිල්පිනියක් වූ නන්දා මාලිනී සරසවි සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් හිමි කරමින් තිබෙනවා. 1984 වසරේදී සංගීත විශාරද පදවිය සමත් වුණා. විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තරුණ ප්‍රජාව විෂය මාර්ගවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබෙන්නේ දෙමාපියන්ගේ ඔවුන්ගේ ගැටළුවලට අහුන්කන් දීම සීමා වීම හේතුවෙන් බව මනෝවෛද්‍ය මහාචාර්ය අමිල ඉසුරු මහතා සඳහන් කළා. මදවලට ඇබැවුවන් ඉන් මුදා ගැනීම සඳහා පොන්නුත්ථාපනය මෙන්ම වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර පවතින බවයි අමලීසුරු මහතා සඳහන් කළේ.
5: මේ මද්‍රව්‍යවලට හුරු වෙච්ච පුද්ගලයන් ඒකෙන් මිදෙන අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. මේ මද්‍රව්‍යවලට පුද්ගලයන් භාවිතා කරන එකෙන් අයින් වෙනකොට ඒ මද්‍රව්‍ය වෙළඳාම් කරන පුද්ගලයන්ගේ ලාභය අඩු වෙනවා. ඒකත් එක්ක ලංකාව තුල මේ වෙනකොට අපේ දරුවන්ට මද්‍රව්‍යවලට හුරු කරගන්න මේ මද්‍රව්‍ය වෙළඳාම් කරන අය ලොකු උත්සාහයක් දරමින් ඉන්නවා. පාසල්වල කරපු පර්යේෂණ වලින් පෙන්නනවා දරුවන් මද්‍රව්‍ය වලට හුරු කරගන්න හුරු වෙන එක යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා කියලා. විශ්වවිද්‍යාලවල දරුවන් මද්‍රව්‍ය වලට හුරු කරගන්න එකට යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා කියලා අපිට පේනවා. දෙමව්පියන්ගේ කාර්යභාරය මොකක්ද? දෙමව්පියෝ විදියට මොකද්ද කරන්න පුළුවන් තමන්ගේ දරුවා ආරක්ෂා කරගන්න? අපි දෙමව්පියෝ විදියට දරුවන් එක්ක හොඳ කතිකාවතක් ගොඩනගා ගන්න පුළුවන් නම් දිනපතා තමන්ගේ කාර්යබහුල ජීවිතෙන් දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් යොමු කරන්න පුළුවන් නම් දරුවට තමන්ගේ ප්‍රශ්න තමන්ගේ යාළුවා මෙන්න මේ වගේ දෙයක් මට යෝජනා කරා මගේ ඉස්කෝලේ තියෙන ප්‍රශ්න ටික ඒ වගේ දේවල් දෙමව්පියෝ එක්ක සාකච්ඡා කරන්න පුළුවන් ආරක්ෂිත පරිසරයක් ගෙදර නිර්මාණය කරගන්න එක ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඒත් එක්කම අපේ දරුවාගේ එදිනෙදා තියෙන මානසික පීඩනයන් අඳුරගන්න එක, දරුවාගේ අවශ්‍යතා අඳුරගන්න එක, ඒවට සංවේදීව ඇහුම්කම් දෙන එක පවුල තුළ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත් කර ගත්තොතින් තමන්ගේ දරුවා මේ මද්‍රව්‍ය උදරින් ආරක්ෂා කරගන්න එක ආකාරය. අපේ දරුවන්ට කියලා දෙන්න පුළුවන් නම් තමන් අකමැති දෙයක් කරන්න පොළඹවා ගන්නකොට ඒකට අකමැති වෙන ජීවන කුසලතාවය දරුවට උගන්වන එක, ගෙදර තුළ උගන්වන එක අතිශයින්ම වැදගත්.
0: ඉරානය සමග වෙළඳාම් කරන ඕනෑම රටකට දැබැන්ත ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුව ඇති බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඉරානයට එරෙහිව දැඩි ආර්ථික ක්‍රියාමාර්ග ගැනීමයි අරමුණ. කිසියම් රටක් සම්බන්ධයෙන් මෙතෙක් ගත් වඩාත් ප්‍රබලම ආර්ථික මෙහෙයුම් මේ විය හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ඒ ආර්ථික යුද්ධයක් ලෙස හැඳින්විය හැකි බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඉරාන තර්ජනය පරාජය කිරීමට සියලු මිත්‍ර පාක්ෂිකයන් ඇමරිකාව සමග එක්විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළා. පාකිස්තානය සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය ආරම්භ කිරීම ප්‍රමාද වී තිබෙනවා. වර්ෂාවෙන් බාධා එල්ලවීමයි ඊට හේතුව. මොලින්ම පන්දුවට පහර දුන් පාකිස්තාන පළමිනිම ලකුණු 171කට සීමා වුණා. අබ්දුල්ලා ෂකික් ලකුණු 61යි. ඉමාමුල් හක් ලකුණු 42ක් රැස් කළා. පන්දුව විමේදී ඔලි රොබින්සන් සහ ජෝස් ටංක් කඩලු පහ බැගින් බිඳ හෙළුවා. පළමිනිම ආරම්භ කළ ඉංගලන්ත කණ්ඩායම කඩලු 2ක් දැවී ලකුණු 112ක් රැස් කරගෙන සිටිනවා. වසර 75කට පසු දරුණුම එල්නෝ තත්ත්වයක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවේ. පැමිණීමට නොහැකි බව කියෝ නීතිඥ සංගමය 22 මන්ත්‍රී සාකච්ඡාව අතිරුවයි. බිලියනයක් රටින් පැන්නු බැංකු නිලධාරීන් සහ ව්‍යාපාරිකයා යළි රිමාන්ඩ්. යෝෂිතර සහ කරන්නාගුණට අධිචෝදනා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
9: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වෙලාව රාත්‍රී 7යි විනාඩි 2යි. ඉතින් අපි සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරාට අපිට සුබදායක ප්‍රවෘත්තියක් නෙමෙයි අහන්න ලැබෙන්නේ. මොනිකා, දැන් අද දවසේදී අපිට දැන් ටිකකට කලින් වාර්තා වුණු ප්‍රවෘත්තියක් තමයි හෙළයේ යශෝරාවය, හෙළ ගීතේ යශෝරාවය ලෙස විරුදාවලියලත් නන්දා මාලිනී මහත්මිය අපහතරින් සමුගත්ත ඒ දුබ්බර ප්‍රවෘත්ති අපිට මීට ස්වල්ප මොහොතකට පෙරින් වාර්තා වුණා. අපි ඒ ගැනත් කතා කරන්න සූදානම්. මොනිකා, අයිබෝන්.
1: අයිබෝන් ගෙහන් මට බොහොම හුරු පුරුදු වෙලාව සහ මම නිරන්තරයෙන් මේ ගුවන් කාලය තුළ එතුමිය ගායනා කළ ගීත පිළිබඳව විවිධ සම්පදායකින් සමග විවිධ කෝණයන්ගෙන් විවිධ දෘෂ්ටීන්ගෙන් කතා බහ කළා. ඒ විතරක් නෙවෙයි, වර එක එතුමියගේ ආදරණීය දියණිය අමා ශාරදා සමගින් එතුමිය පිළිබඳව පැය දෙකක වැඩසටහනක් අප ගෙන ආවා ලකඩ ප්‍රේමතටාකය තුළදී. ඉතින් මට මතකයට නැගෙනවා එතුමිය අසනීපෙන් සිටියදීත් ඒ වැඩසටහන පුරා පැය දෙකක්ම ශ්‍රවණය කරලා ඉන්පසුව දුරක තනෙන් මට ප්‍රකාශ කළ ඒ ප්‍රශංසාව ලබා දුන්න හැටි, ඍජුව කශේරුකාවක් තබාගෙන වැඩ කරන ස්වාධීන ගැහැණියෙක් විදිහට නැගී ඉන්නවා නම් ඕනෑම ක්ෂේත්‍රයක ගෑනු දරුවෙකුට ඉස්සරහට යන එක එච්චර අමාරු නෑ කියලා කිව්වා. ඉතින් මං හිතන්නේ ඈ ආ ගමන් මග දිහාවට අපි හැරිලා බැලුවොතින් මේ ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ විශේෂයෙන්ම සංගීතය කියන ඉතාමත් මොසස් මේ කලාව ඇතුලේ එතුමියගේ නම කොයිතරම් අපූර්වට සැලඳුවන් වුණාද කියන කාරණාව අපිට සිහිපත් කරන්නට පුළුවන්. ඉතින් ගායන ශිල්පිනියක විතරක්ම නෙවෙයි සංගීත වේදිනියක විදිහටත් ඒ වගේම දහස් ගණනක් සෙසු සෙසුවියන්ට නන්දමාලිනී සංගීතාශ්‍රමය තුළින් තමන්ගේ දැනුම බෙදා දුන්න ගුරුතුමියක විදිහටත් එතුමිය ලබා දුන්න සේවය අපේ රටේ ගීත කලාව පෝෂණය කරන්න අද්විතීයයි. ඉතින් ඒ වගේම තමයි ගෙහාන් තව දවස් තුනකින් එතුමිය 83 වෙනි උපන් දිනය සමරන්නට නියමිතව තිබුණා. 1943 වසරේ අගෝස්තු මාසයේ 23 වෙනිදා තමයි එතුමිය ඉපදෙන්නේ. ඉතින් එම තමයි ජීවිතය කියලා කියන්නේ ඇය ගායනා කළ ගීතවල තිබුණා වගේම අර හිරුදුටු පිනිපිඳක් වගේ විය කියන දෙයක්. ඒ මොහොත තුළ ජීවත්වීමයි වඩා වැදගත් වන්නේ. ඇ ඉපදුනා, ඇ දරිද්‍රතාවය ජයගෙන දෙමාපියන්ගේ සිහින සැබෑ කළ දියණියක බවට පත් වුණා. ප්‍රේමය දිනූ ගැහැණියක් බවට පත් වෙලා දියණියන් දෙදෙනෙකුගේ මවක් බවට පත් වෙලා ප්‍රේමයෙන් බැටකෑව ප්‍රේමයෙන් පැරදුණු ගැහැණියක් බවට පත් වෙලා විරහ ගීත ගායනා කළා, ප්‍රේමයේ අගය ගැන ගායනා කළා, දේශය ගැන, දේශානුරාගය ගැන, රටක දයක අභිමානය ගැන ගායනා කළා, මෞගුණ පියගුණ ගී ගැන ගායනා කළා. ඈ ගීත ගායනා නොකළ ක්ෂේත්‍රයක් තිබෙනවාද කියලා හොයාගන්නට බැරි තරමට ඇගී ගායනා කළා. බොදු බැති ගී ඒ අතර තියෙනවා. ඉතින් ඒ තරමටම ගීත කලාවේ උන්නතිය වෙනුවෙන් ඈ කළ මෙහෙවර අති විශාලයි. ඉතින් ඒ නිසාම අප දන්නවා ඈ සුරලව වඩින්නට ඇති අප වෙනුවෙන් ගී ගැයූ ඒ රන් ස්වරය සුරලොව තුළ අද පටන් ඇහෙනවා ඇති. ඉතින් ආදරණීය හෙළ ගී යශෝරාවයට අපි ප්‍රාර්ථනා කරමු මෙතුවක්කල් අපේ සිත් පින වූ පින මේ සසර මඟ කෙටි කරන්නට කුසලයක්ම පිනක්ම වේවා කියලා
0: ඔබතුමියට අමා මහ නිවන් සෝය අපි ප්‍රාර්ථනා කරනවා.

රැහතයි වනාඩෙදා හතයි අශරනද මාලනියන් අප අතර ඉන්න සමුගතේ කණගාටුදායක පුවතත් එක්ක එතුමේකේ මතකයන් අපි සඳදිය දහර ආරම්භයට පෙර ඒ විදිහට දික හැරී අද පුරුදු විදිහට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අශර හංසමාලා රිටිකහපොළ සහභාගී වන සඳදිය දහර වැඩසටහනට ඔබට මෙතැන් සිට එක්වන්නට පුළුවන්කම තිබෙනවා වෙනදා සපුරුදු විදිහට. වෙලාව 7:18 දැන්.

0: සමානුග්‍රහය
1: දන නිධාන ලොතරය දස ලක්ෂේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 60 විසිරි ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිධානයේට රුපියල් 40ක් හොඳටම ඇති
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 769 579

0: සන්ධ්‍යාවක් ආදරේ පෙරණු ආදරේ දැනෙන දවසක් වේවා ඔබට. අපි හිතේ ආදරේ හංගගෙන ඉන්න මිනිස්සු හරි අගෙයි. ආදරේ තියෙනවා කියලා අපි දන්නවා, ආදරේ කරනවා කියලා අපි දන්නවා. හැබැයි ආදරේ කියලා කියා ගන්න, ආදරේ කියලා දැනෙන්න දෙන්න, ආදරේ කියලා පෙනෙන්න දෙන්න අපි ටිකක් විතර පසුගාමි. ඉතින් අනේ, එහෙම හංගගෙන ඉන්න ආදරෙන් මේ ලෝකෙට තියෙන වැඩේ මොකද්ද? ඔබ ආදරය කරන ආදරණීයම කෙනාට ඔබේ හිතේ තියෙන ආදරය දැනෙන්න දෙන්නේ නැත්තම්, ඒ ආදරය ගැන ඔබට කියන්න පුළුවන්කමක් නැත්තම්, මොකටද ඒ ආදරය කියලා නිකමට වැඩක් පලක් නැති වෙලාවක කල්පනා කරන්න ඉඩක් ලැබිච්ච වෙලාවක කල්පනා කරන්න. ආදරේ කියන්නේ ක්‍රියාපදයක් කියලා මං කිව්වොත් හංසිමිස් ඒකට එකඟ වෙනවද?
1: හා, ක්‍රියාපදයක් විදිහට අපිට දකින්න පුළුවන්. මොකද අපි හුඟක් වෙලාවට ආදරේ දනවන්න අපිට පුළුවන් වෙන්නේ අපි කරන ක්‍රියාවන් වලින් තමයි. මොකද ආදරේ කියන්නේ දැනෙන දෙයක්. හැබැයි ඒ දැනෙන දේ වෙනුවෙන් අපි ලබා දෙන දේ, අපින් පෙන්නන දේ තමයි ක්‍රියාපදයක් විදිහට ලෝකයට එත්තු ගන්නවන්නේ. එහිඳ ක්‍රියාපදයක් විදිහට ආදරේය පෙන්වන්න බැරි නම්

එහෙනම් කතා කරමු ගොඩක් දේවල් ගැන. රෑ 9 වෙනකල් අදත් අපිට වෙලාව තියෙනවා සන්තතිය දහරතවල. වෙනත වගේම අදත් ගෞරවනීය සහභාගීත්වය ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සම්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය හංසමාලා රිටිගහපල. ළඟින් තියෙද්දී අගය නොදැනෙන දේවල් ගැන අපි කොච්චර කතා කරනවද නේද? සාමාන්‍යයෙන් අපි හැම කෙනෙකුටම අපේ පුද්ගල ස්වභාවය අනුව අපි ළඟ තියෙද්දී දේවල් අපිට පේනව හරි අඩුයි. ටිකක් ඈතට වෙන්න හදනවා කියලා දැනට පළවෙනි තප්පරේම ඔන්න අපිට අගය දැනෙන්න ගන්නවා. නැතිව බෑ කියලා දැනෙන්න ගන්නවා. එහෙම නේද? අර මෝද වෙලා සිනා පුරන සඳ මඩලින් දහන්න ඇයි දුක් නොවන්නේ කියා හිරු කුමරුන් බැස ගියා.

0: නවද මලුත් රහසම තමන් කැමති කෙනා එක මහසෙ පායලා තිබ්බ ඉර නැති වුනහම හඳ අඬනවද ඒ වගේම අතුවකට වෙලා හිනා පුරලා ඊට පස්සේ පරවලා බිම වැටුනහම ඒ අතු අඬනවද එහෙම වෙනවද අපි එහෙම දන්නේ නැහැ හැබැයි මේ පෙම්වතා කියන ඔබ දන්නවාද ඇයි මට විතරක් මේ ඔබ හැර ගියාම දැන් ගොඩක් රට බුදුහාමුදුරන්ගේ ධර්මදේශනාව වලදීම උදාහරණ තරකන්නේ සබාධාමේ සංසිද්ධිය ජීවිතය අනිත්‍ය බව කියන්න සමහර ප්‍රශ්න ගැටලු විස්තර කරලා දෙන්න ඒ හැම දෙයකම උදාහරණ අරගන්නවා මේ සබාධාම ඇතුලේ ඒ හැඟීම අපිට තියෙනවා ඉතින් මේ කියන පෙම්වතා දන්නවා මේකේ මේ අයගොල්ලෝ අඬන්නේ නැත්නම් මේ යථාර්ථය තේරුම් ගන්න තියෙන හැබැයි ඔහුට වෙලා තියෙන ඔහු යථාර්ථය දන්නවා හිත හදාගන්න පුළුවන් කමක් නැහැ. හිත හදාගන්න බැරි හින්දායි ඔහුට මේ වෙනස ඌ එක හිතන්නේ. මේම පුළුවන්කම හැමෝටම දැන් මේ හඳ හරි මේ මල කියන්නේ මේ සබාධම්ම නොවෙන්න පුළුවන් මොනික අපවටායින අනිත් අයට මෙහෙම සම්බන්ධතා බිඳ වැටුනහම හිත හදාගැනීමේ ශක්තිය තියෙනවා. නැති අය නෑ ඉන්න අය ගොඩක් ඉන්නවා. නමුත් ඒතරින් සමහරක් අයට ඒ ශක්තිය නෑ. ඒ හින්දා ඔවුන්ගේ මුළු ජීවිතේම ඛේදවාචකයක් වෙන අවස්ථාවලට ඔවුන් මුණ පානවා. අනේ කාරණා මොනික මේ ගීතේ මතු වෙනවා. හැමතැනකදීම කියන දේ ඊළඟටත් කියන්නේ අවසන්තර කොටසත් කියන්නේ සිහිනේක පිපි සුන්දර රැඳේ විද සුදුරු යාමක මගේ හද යහනත ඇයි මට විතරක් මේ ඔබ හැර ගියා. ඒතර හැමෝගෙම එක වගේ නෑනේ මොනිකා. එක එක්කෙනාගේ මුහුණු වෙනස්, ඇස් වෙනස්, කොණ්ඩ වෙනස් මේ හැම විදිහෙම බාහිර දේවල් වෙනස් වෙනඳනේ අපි එක එක්කෙනා වෙන්වෙන් වඳුරගන්නේ.
1: එකම අම්මගේ එකම තාත්තගේ දරුවන් පවා අපි කියනනේ නිමුණු විදිහට ඉපදෙන දරුවන් පවා කොච්චරනම් වෙනස්කම් සහිතද?
0: වෙනස්කම් තියෙනවා. සමහරට මුඩින් බලනකොට පුංචි වෙනස්කමකින් වෙන්න පුළුවන්. හැබැයි අතුලතින් ඒගොල්ලෝ හාත්පස වෙනස් වෙනවා. දැන් අපි හිතන්න අපිට තේරෙන්නේ නැද මූණු වලින් මේ අය වෙනස් වෙනවා නම් මේ ඉන්න මිනිස්සු අභ්‍යන්තරයෙන් කොච්චර වෙනස් වෙන්න පුළුවන්ද? ඒ නිසා මේ හිත කියන එකත් අපිට යෝජනා කරන්න පුළුවන් ඔබ හිත හදා ගන්න මේක තේරුම් ගන්න මේ යථාර්ථය වටහා ගන්න කියලා. හැබැයි හිතේ සංවේදී ප්‍රමාණය අනුව තමයි ඒ අය මේ යථාර්ථය වැළඳගන්නේ හෝ තමන්ගේ හිත හදා ගැනීම තේරුම් ගන්නේ. ඒ නිසා සමහර හිත තියෙනවා ඒවට කොච්චර යථාර්ථය දැනගෙන හිටියා වුණත් තමන්ට ඒ ගැටලු අහපුවම ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න අමාරු වෙනවා. ඒ අයත් සමීපේ ඉන්න අය විදිහට සමීප නොවන අය වෙන්නත් පුළුවන්. මුළු ලෝකයක ජීවත් වෙන මිනිස් විදිහට සානුකම්පිත ඇහින් බලන්න ඕනි.
1: වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර ගීතය ලිව්වේ නවරත්න ගමගේ සංගීතවත් කළේ.

0: අන්තර්යාත්මක වියමන සඳදිය දහර
1: මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන සඳදිය දහර ආදරණීයගෙන ඉන්න ඔබ අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජාතකලතරයි මණ්ඩලය. දහන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය. යළි යළිත් විශ්වාසය තහවුරු කරමින් 2025 වසරදී වගේම 2026 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවැත් වූ ජාතික ව්‍යාපාර විශේෂතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශෝරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට එනබී වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය. ඒ වගේම දිවින පුරා විහිදී තිබෙන එනල්වී අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්වය යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරය නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. සඳදිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිත් එක්ක ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ස්. ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ ශ්‍රී ලංකාව තුල වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000 - 1200 අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, අවම වෙදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි, නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 - 679 - 579 දුරකථන අංකයට.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳ දිය තහර. සඳ මඩලින් අහන්න කියලා කිව්වේ. අපි දන්නව සඳට කතා කරන්න බෑ කියලා. හැබැයි ඒ වුණාට අපි හිතේ තියෙන දහසක් ප්‍රශ්න අපි සඳට යොමු කරන වෙලාවල් කොච්චර තියෙනවද නේද? ඒ අපි කලින් ඇහුව ගීතයේදී සඳ මඩලින් ප්‍රශ්න ඇහුවේ. මෙතනදී ශෙලිවයි ජයන්තයන් කියනවා සඳ මඩලේ සඳ කුමරියන්ට මෙන්න මේ විදිහට පොරොන්දුවක් දෙන්නම් කියලා.
2: උමනිකා, එක්තරා යුගයක අප නලවපු අදටත් හිත නිකන් අමුතු ප්‍රමෝදයකින් පුරවන ගීතයක්නේ. මේ දවස්වල වැඩියෙන් කතා බහට ලක්වුණත් ජාතික තරුණ සේවා සභාව හා අනුබද්ධ වෙච්ච මේ බෙල්ලුඩ් ගම්මානය සුළු මේ යෝන්ගේ කණ්ඩායමෙන් තමයි මේ ගීතයත් බිහි වෙන්නේ. වචනේ පරිසමාප්ත අගයෙන්ම අර අපි මුලින් කතා කරපු ගීතයේ තියෙන බර මේ ගීතේ නැති මිහි අරමුණු වෙන්නෙම යෞවනය, මේ යෝන් ප්‍රේමය. ඒ යෝන් ප්‍රේමය ඇතුළේ ඉතා නිර්භීත පෙම්වතෙක් අපිට හම්බ වෙනවා. ඒ පෙම්වතා කියනවා, ඔබ ඈත සිටියේ තිලෙන හැඩට තියෙන තරුවනම් මම අනන්ත බාධක විඳගෙන මේක වලාව නිකන් නෙමෙයි, මේක වලාව වැහි වතුරෙන් පිරීලා තියෙන්නේ කළුයි. කොයි වෙලේ හරි මිදිලා Tamanට වෙන්න පුළු වතුරෙන් නෑවිලා ඒ බාධකයට මූණ දෙමින් උනත් මම ඔබ වෙත එන්නම්, සියලුම බාධක ජය අරගෙන එන්නම් කියන බලාපොරොත්තු හැඟීම් තියෙන යෞවනයෙක් මේ. ඒ වගේම මෑත, ඒ ඈත සිසිජිනේ මෑත තියෙන්නේ පිනිබිඳු වැටිච්ච කුසුමක් මේ, අලුත පිපිච්ච නැවුම් කුසුමක්. එහෙම කුසුමක් වගේ ඉන්න ඔබව මට පේන්නේ චන්ද්‍ර මණ්ඩලයේ ඉන්න කුමාරිකාවක් වගේ. මම ඔබව අර නැවුම් බවෙන්ම තියලා සුරකින්වා කියන පොරොන්දුව දෙනවා. කියන්නේ ඇගේ යෞවනත්වයේ තියෙන මේ නැවුම් බව කෙලසන්නේ නැහැ කියන ඉතා පියකරු යෞවන ප්‍රේමයක් අපිට දකින්න හැමෙන්. බලන්න මොනිකා, මේ 90 දශකයයි අදයි අතර තියෙන වෙනස. අදත් මේ යෞවනයන් අතර ප්‍රේමයේ කිරිබඳ හැඟීම මීට වඩා කොච්චර වෙනස් වෙලාද? ඔවුන් ගැහණු ළමයි දිහා බලන විදිය, ඒ ප්‍රේමයේ දිහා බලන හැ වෙනස් වෙලා තියෙන තරම්. එදා එතරම් පිවිතුරු මලක් විදිහට සුරකීමට ප්‍රතිඥා දෙන තරම් ආදරණීය ගෞරවණීය ආදරයක් තමයි යවුන ප්‍රේමයේ තිබෙන මේ ගීත ගොන්නෙන් අපිට ඒ ප්‍රේමයේ පිළිබඳ මතක අරගෙන එනවා. ඒ අතර උමේ තාම ඉන්න මේ තාරුණ්‍ය වයස ඇතුලේ මහා ගොඩක් දේවල් හරි හම්බ කරන්නේ. හැබැයි ප්‍රාර්ථනා බලාපොරොත්තු හරිම ඉහළ තත්ත්වයක තියෙන්නේ. ඔහු කියනවා ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් අපේම පිළිසඳරේ. ඒ කියන්නේ ලෝකෙන් හංගගෙන තමයි මේ කතා තියෙන. මොකද මේ යවුන ප්‍රේමය දැන ගත්ත ගමන් ගෙවල් දොරවල් පත්තු වෙන්න ගන්නවා.
3: හැම තැනකින්ම මේ දෝෂාරෝපණ ඇනුම් බැනුම් තමයි එල්ල වෙන්නේ.
2: ආය දකින්නත් ඇති වෙන්නේ ගෑනු ළමයි අතුරුදහන් වෙන්නත් පුළුවන්. එහෙම අවස්ථා වැඩි. ඒ නිසා ඔහු දන්නවා ඒ කාරණාව. ඒ කියන්නේ අද තියෙන මේ ජංගම දුරකථනයේ හින්දා ලං කරපු කතන්දරවලට වඩා අර කලාතුරකින් හම්බ වෙන්නේ එහි තියෙන සුන්දරත්වය වැඩි. ඒ අතර ඔහු කියනවා ඔහුට කිසිම දෙයක් නැතුනොත් ඔහුගේ ප්‍රාර්ථනාව බලන්න රන්දෝලාවෙන් කැඳවාගෙන යම. ඒ තරම් ගෞරවණීය පිළිගැනීම තමන්ගේ ජීවිතයේ ඉහළ තත්ත්වයට ඔසවා යාමක් අපි දකිනවා මොනික. මෙහෙම ප්‍රේම කරපු අයම එක කාලෙකදී විවාහ ප්‍රාප්ත වෙලා සමහර වෙලාවට කියන්න පුළුවන් වචවාක්කොෂේ තියෙන අමිහිරිම වචනවලින් බැන වැදිලා ජීවිතේ පිටමං කරන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒ අතරදී මේ යෞවනයා තමන්ගේ ජීවිතයේ ආදරය කරපු ඇයට ඉතාම ඉහළම මට්ටමේ කරන සැලකීමක් ආදරණීය පිළිගැනීමක් අපිට මේ ගීතයේ දකින්න පුළුවන්. ඒ හින්දම ඇගේ සමුගෙන යාමම ඔහුට දැනෙන්නේ දරා ගන්න බැරි.

0: දර්යාත්මක වියමන සඳ දියදහර සඳ දියදහර
1: සඳළු තලාවක ඉඳන් ලවලි තලාවකට කොච්චර දුරයිද කියන එක අපිට මනින්න සිද්ධ වෙන්නේ අපේ ජීවිතන විවිධාකාර මේ පන්ති වලට බෙදුණු සමාජ ක්‍රමයේ අතොලේ කොලෙන් බෙදිලා පන්තියෙන් බෙදිලා ධනෙන් බෙදිලා බලෙන් බෙදිලා මේ කොයි හැටි වෙතත් බෙදිලා බෙදිලා ගියාට පස්සේ අපිට සිද්ධ වෙනවා සමහර වෙලාවට සම්බන්ධතාවයක් ආරම්භ කරන්න ගියාම අපි ඉන්න තැන ඉඳන් අපිට යන්න තියෙන තැනට දොර මනින්න ගොඩක් වෙලාවට ඉතින් දොර වැඩි වුණාම අපිට සිද්ධ වෙනවා ඒ සම්බන්ධතාවයට ලත් තැනම එහෙමම නතර වෙන්න කියලා ජීවිතේ වෙනත් පාරකට අරගෙන යන්න. සඳළු තලාවේ මුනින් තලාවේ කඳුලැල් පිරුණු නිතින් කියලා ශලිවජන්තයන් එහෙම කියද්දී කසොන් අපිට මේ සඳළු තලාවයි ලවලි තලාවයි අතර දුර මැනලා පෙන්වන ඔහුගේ හඬේ.
2: ඔර යෞවන ප්‍රේමයෙන් අවබෝධයෙන් ජීවිතය දිහා බලන තරුණයෙක්ගේ කතාව තමයි අපිට දැන් මේ ගීතයෙන් අහන්න ලැබෙන්නේ. ඔහු පැහැදිලිවම අඳුන ගන්නවා ඇය කොයි තරම් තමන්ගේ ඉන්න තමන් ජීවත්වන ලෝකෙට ඇතද කියලා. දැන් සාමාන්‍යයෙන් සඳළු තලාවක ඉන්නකොට අපිට සියල්ල පේන්නේ පොඩියට නෙමොනිකා. උඩ ඉඳන් බලනකොට කුරා කොහොම මිනිස් ජීවිත කියලා සේකර කියනවා ප්‍රබුද්ධකේ උඩට යනකොට තමන්ගේ පන්තියේ හිටපු මිනිස්සුම ප්‍රබුද්ධට පේන්නේ කුරා කොහොමින් වගේ. අපි ජීවිතේ ඉහළට යනකොට එකම පන්ති හිටපු අයවත් අපි කතා බහ කරන්න සමහරලාට අපේ තත්ත්වයට නොගැලපෙනවා වගේ හිතෙන අවස්ථා එනවා. සමහරට දෙමව්පියන්ව පවා නොසලකන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ඉතින් ඒ සඳළු තලාව ගැනයි මේ කියන්නේ, නිකම්ම සඳළු තලාවක් නෙමේ. එතකොට ඒ සඳළු තලාවෙන් ඔබ බලන ලෝකය ඔබට වටහා ගන්න බැරි නම් ඒ සඳළු තලාවයි ඒ පහළ ඉන්න මිනිස්සුන්ගේ ජීවිත ගැන තියෙන අවබෝධය ඔබට නැතිනම් එහි කවුළුව අරගෙන ඉඳලා වැඩක් නැහැ කියන හින්දා ඔහුට ඒක කරන්න බැහැ. ආදරය ඔහු කැමති මේ පරතරේ මිනින්න. ඇය ඉන්නේ ගොඩක් දුර. ඒ කියන්නේ ඒක මේ ඇවිදලා ගිහිල්ලා නැති කරගන්න පුළුවන් දුරක් නෙමෙයි. ඒ දුර කියන්නේ ආර්ථික බලය, ධනය, මේ සියල්ල, තත්ත්වය, පරම්පරා, මේ සියල්ලේ තියෙන දුර තමයි මේ කියන්නේ. ඒ දුරින්ද කියන්නේ ඔබ දුරයි නෙතට මා සිටිනා ලැවලි තලාවේ කියන දුර එන්නේ එතෙන්ට. ඔහු කැමති ඒ දුර අයින් කරගන්න. හැබැයි ලෝකයෙන් කිසිම සහයෝගයක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම තියෙද්දී ඔහුට කරන්න පුළුවන් එකම යෝජනාව ඔබ මේ සඳළු තලාවට ඇරිච්ච කවුල වහන්න. එතකොට මට ඔබව පේන්නේ නැහැ, ඔබට මාව පේන්නේ නැහැ. අපිට අපිව පේන නිසා මේ ප්‍රේමයේ තවදුරටත් ගෙනිය ගන්න හිතෙන එක නවත්තන්නත් නැහැ. දැන් දුරක විලක පිපෙන දුරක මල් පිපෙන්නේ අපිට නෙමෙයි. ඒ දුර තරණය කරලා නෙලාගත හැකි ශක්්‍යතාව තියෙන මිනිසුන්ට විතරයි. හැම ගෙදරකම රෝස මල් හදන්නේ නැහැ නේ මොනිකා. හැබැයි හැම ගෙදරකම වතු සුද්ධ හැදෙනවා. ඒ මල් සුලබ මල්. එහෙනම් ඒකට කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මේ මල් තියෙන්නේ අපිට නෙමෙයි කියන අවබෝධය හොට තියෙනවා. හැබැයි සුවඳිනවා. සුවඳ නේක නවත්තන්න බෑ. පැණි බොණ්ඩ බඹරුන් යනවා වුණාට මේ සුවඳ දැනෙන එක කොහොමද නවත්තන්නේ? ආදරය දැනෙන එක කොහොමද මොනිකා නවත්තන්නේ? එතකොට පන්ති පරතර මේවා මුකුත් තේරෙන්නේ නැහැ. හැබැයි ආදරේ විඳගෙන ජීවිතේ ඉස්සරහට යද්දී එකට යන්න බැරි දුරක ඉන්නවා කියලා දැනුණාම ඔහු කියන්නේ ඒකයි, සඳළු තලාවට පැල්පත ගොඩාරන

0: වෙලවරාත්‍රී 7:46.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය. NLP හදහන ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: රීදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය

0: ලකඩහගෙන වෙලා මතක් කරනම් වෙලාවරාත්‍රී 7යි විනාඩි 50යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
2: වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමුවකු වන NLP ලොතරැයි පවුලේ ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු බවට පත් කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩ රටින් අලෙවි කළ ලොතරැයි පතකට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාගඩ පදිංචි ජයග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා. වගේම කඩුවල ප්‍රදේශයෙන් අලෙවි කළ ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය NLP.
1: සඳ දිය දහර
2: සඳතිය දහර ආදරෙන් මේ ගලන්නේ ඔබ ඉන්න තැනට වැඩක් කරමින් ඉන්නවා වෙන්නත් පුළුවන්. මේ වෙලාවේ වැඩක් ගැන හිතමින් ඉන්නවා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඉතින් ඔබ වැඩ කරා වුණත් ඔබ නිවාඩු පාඩුවේ හිටියා වුණත් ඔබ ළඟට එන්න අපිට ඉතින් එච්චර වෙලාවක් යන්නෙත් නැහැ. ඔබට වැඩි ආයාසයක් යොදන්න ඕන වෙන්නෙත් නැහැ. FM 93.5 FM 93.7 එහෙමනම් www.lakkanaradio.lk සොසර කරගන්න විතරයි ඕනේ. අපි එනවා ඔබ ළඟට සතියේ හැම දවසකම රෑ 7 ඉඳන් 9 වෙනකල් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර ආදරෙන් වළඳගන්න කියලා ඔබට කියන්නේ. ඉතින් අද ශ්‍රී ජයවර්ධන ප්‍රවිශ්වවිද්‍යාල සිංහල සජන සංවේදන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය සමාලාරිටි ගහපොල ගෞරවනීය සහභාගීත්වය. අපි කසන් කල්හාරත් එක්ක කලින් ගීතේ නතර වෙලා හිටියා සඳලු තලාවක. සමහර විට පැල්පතක වෙන්නත් පුළුවන්. ඒක ඉතින් අපිටම තමයි තීරණය කරන්න වෙන්නේ අපි ඉන්න තැන සඳලු තලයක්ද නැත්නම් පැල්පතක්ද කියලා. ඒ කොහොම වුණත් සඳලු තලාවට දුර වැඩි වුණාම ලවලි තලාවක ඉඳන් කියන්න වෙන්නෙම සඳලු තලාවේ කවුළුපියන්පත් වහලා දාන්න කියලයි. එහෙම කියනකොට චාමරයි ශෂිකයි අපෙන් අහනවා කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ කියලා.
3: ඔව් දැන් කසුන් ගයෝ ගීතේදිත් අපිට කිව්වේ ඒ සඳලු තලාවේ ඔහුට ලෙංගතුකමක් හදවතට දැනෙන හැඟීමක් කාන්දු කරපු කවුළුව තමයි ඔහු වහන්න කිව්වේ. ඇය ඉන්න ඉතින් එහෙම වහන්න කියලා ඔහු ආයාචනයක් කරේ. ඔබ වහලා දාන්න වසනු මැනවි කියන ඉතාම ආයාචනාත්මක ස්වරයෙන් ඔහු කිව්වේ. මෙතනදී මේ තරුණයා ආයාචනා කරන්නේ ඔහුම ඒ කවුළුව වහනවා. ඔහු වහලා දානවා. මේක කී කියා නවත්තන්න කිව්වට කවදාකවත් නවත්ත ගන්න බැරි හින්දා තේරුමකුත් නැති හින්දා ඔහු වහලා දාන නිසා ගැහණු ළමයා පෙම්වතිය අහනවා කවුරුන්ද මට දුන්නු මට ආදරේ ලැබිච්ච මේ කවුළුව වැහුවේ කියලා. මොකද ඇයගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම තේරෙන වෙලාවට තියෙන්නේ ඔහුගේ මත. ඔහු තමයි ඇය යන පාර පෙන්නපු කෙනා. ඉතින් ඒ ආදරේ පාර පෙන්නන ඒ මාර්ගෝපදේශකත්වයේ දෙන මාධ්‍ය වැහුණට පස්සේ ඇයට සිද්ධ වෙන ජීවිතයේ හැඟීම තමයි ඇය කියන්නේ. හැබැයි ඔහු මේ අවබෝධය දැනගන්නවා මේක තවදුරටත් මේ කවුළුවෙන් ආදරය දීමෙන් ඇති වෙන සෙතක් නැති හින්දා ඔහු කියනවා හුරු හිතට නුහුරක් දැනුණා අප කෙරුව ආදරය. අර මට මතක් වෙන්නේ මොනිකා විජේරජු ඔය කුයින් අරතරන් සටන් කරලා නෑදෑයොත් මල්ල රට දිනා දෙනකොට විජේට කුවේනි නරකයි කියලා දැනුන්නේ නෑනේ. පස්සේ තමයි මේ උඹේ කුල පාරිශුද්ධ නෑ දැන් කොහොමද අපි දැන් පිටුවහල් කරලානේ ආවේ. පිටුවහල් කරනකොට තමන්ව දේශයෙන් විතරක් නෙමෙයි තමන්ගේ පරම්පරාවේ තමන්ගේ වංශයෙන් ඔක්කොම පිටුවහල් කරනවා. ඒතර තමන් තවදුරටත් ඒ වංශ කෙනෙක් නෙමෙයි. එහෙම ඇවිල්ලා ඉඳලා දැන් මේකත් එක්ක තුන මේවා අමතක කරන්න. හැබැයි ආවට පස්සේ මතක් වෙනවා පිටුවහල් කරපු එකේ තමන්ගේ තාත්තේ වංශේ
4: ඉතිහාසය මතක් කරලා තියෙන රාජ්‍යත්වය තමට ලැබුණාට පස්සේ.
3: එතකොට මොකද කරන්නේ කුවේනි මදි වෙනවා. එහිඳන මේ ගැටළු ඔක්කොම එන්න ගන්න. ඒ මදිවීමම තමයි මෙතකින් ඔහුටත් පස්සේ තමයි තේරෙන්නේ හුරු හිතට නුහුරක් දරුණා. එතකොට සෑහෙන දුරක් ගිහිල්ලා එතකොට අර පෙම්වතියට මොකද වුනේ ඇයට මොකද්ද වෙන්නේ කියලා ඇය කියනවා නාඩන්න මගේ පණ කියලා නුඹ ගියාමා දමා හැරයන්න හේතුත් කියලා මට කෙරෝ චෝදන.
4: නිදහසට කාරණත් කියලා ඉවරයි. හැබැයි චෝදනා පත්‍රය කෙලින්ම ලියවෙලා තියෙන ඇගේ නමට.
3: ඇගේ නමට ලැබැයි ඉතින් ඒ අතර ඔහු කිසියම් ආකාරක ඈත් එක කරපු සෙල්ලමක් වගේ මට දැනෙන මොකද මගේ පණ කියලාත් කියලා. ඉතින් ඔහු පැහැදිලිව අඳුනගෙන තියෙනවා මේක දුර යන්නේ නැති ප්‍රේමයක් කියලා. මට දුන්න ඒ හුස්ම තවදුරටත් මේ ලැබෙන හුස්මෙන් මට අනාගත ලෝකයක් බලන්න බෑ. ඒ හින්දා මගේ මේ හුස්ම හිර වෙන හින්දා මම වෙන හුස්මක් හොයාගෙන යන්න ඕනේ කියන එක ඔහු හිතනවා. එඳ ඔහු මේ ආත්මාර්ථකාමී තීරණයක ඉන්නේ. ඔහුගේ අනාගතයට ඇයත් එක්ක යන්න බැරි බව ඔහු දන්නවා. එයි තියෙන දේ තමයි මං කියන්නේ එහෙම වෙන්න පුළුවන් මොනිකා. හැබැයි සමහර වෙලාවට කිසියම් අපි අපේ ලෝකේ අපි දැකලා තියෙන දෙයක් තියෙනවා තව කෙනෙක්ව පාවිච්චි කරලා තමන්ගේ ගමන් මාර්ගය හදාගත්තට පස්සේ එයාව අතහරිනවනම් ඒක හොඳ දෙයක් නෙමෙයි මොනිකා. මොකද ඒ කෙනා තමන්ගේ මුළු ජීවිතේටම අදාළ දේ දෙන්නේ. දැන් ලොකු ගාණක් අතේ තියෙන මිනිස්සේ තමන්ගේ පෙම්වතට පෙම්විත රුපියල් 10,000ක් දෙන එක අපිට මාරයි කියලා පෙවුනට සම්තකේටම රුපියල් 100ක් තිබිච්ච මිනිස්සේ ඒ 100ම දෙනවා කියන කර 10,000ට වැඩිය වටිනවා මොනිකා. ඉතින් සමහරවිට මේ අය වගේ චරිත අපිට සමාජයේ හම්බ වෙනවා. ඒ අය තමන්ගේ සම්තකේ තියෙන හැමදේම දෙන්නේ. ඒ හින්දා කියන්නේ අය ඇස් පහන මොහොතක් පාසා නුඹ ඉන්නවා හිතේ යලි එන්න හැකිනම් ඉක්මනේ. මොකද ඇය ඇයගේ ජීවිතයේ තියෙන සියලුම දේ කැප කරලා තියෙන්නේ ඔවුන් දෙදෙනා විසින් ගොඩනගන ජීවිතයක් වෙනුවෙන්. එන්න තනියෙන් දැන් ගොඩනගන්න ජීවිතයක් නෑ. හැබැයි ඔහු කියන මතකයේද කොච්චර අසාධාරණද මන මතකයේද මේ දුක් දෙන්නේ අපි කෙරුව ආදරේ අමතකද මා ළඟ ඕන්නා තනිකමෙන් උන්දිනේ. ඉතින් ඒ චෝදනාව ඒකයි. ඔබ තනියෙන් ඉන්න හින්දා මං ආවේ ඔබට තනිකම රකින්න විතරයි. මෙච්චර දුරක් යන්න හිතුවේ නෑ. ඔබ දැන් මං ආව හින්දා මෙච්චර ලොකු හීන මාලිගාවක් හැදුවට මම පලි නෑ කියලා ඔහු කියනවනේ. මේ වගේ ගැණු ළමයි ඔන්න තරම් අපිට හම්බ වෙනවා. මේ විදිහටම ප්‍රේම කතා තියෙන බලන්න ඇ කොච්චර පවුද කියලා හිතෙන්නේ. හැක්කි මට ඉන්න පෙර සේවසලා ඔයා එනවනම් මම ඔක්කොම වැරදි ටික හදාගෙන ඉන්නම් කියන තත්වයට ඇව පත් වුණාට පස්සේ දාලා අනේක කොච්චර ඒක ඇත්තටම ආදරේද කියලා ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙනවා. මේ ගීතේ විතරක් නෙමෙයි මුළු

0: Viamana. Sana diya dahara. Sana diya dahara.
1: යලි එන්නේ නැහැ කියලා කෙනෙක් කිව්වට පස්සෙත් කමක් නැහැ. ආයි එන්න හිතනොත් එන්න, එතකල් බලන් ඉන්නවා කියලා කියන තරමට සම්බන්ධතාවයකදී කොයි පාර්ශවයේ හරි අසරණ වෙනවා නම් එතන ඇත්තටම අපිට පිටතින් බලන් ඉඳලා දැනෙන ඒ වේදනාව අභ්‍යන්තරයෙන් අවුරුදු ගණනාවක් වෙන්න පුළුවන් සමහර විට ඇසුරු කළ කෙනෙකුට දැනෙන්නේ නැද්ද කියලා හිතෙනවා. චාමර වීරසිංහ සහ සශික නිසංසලා ගායනා කළ ගීතයත් එක්ක යලි එන්නේ නැති නිසා, මේ පැරණි මතකයේ මායිලා යලි එන්නේ නැති නිසා කියලා ඔහු කියනවා. එක තැනකදී චාමර ගැනින් අපිට ඇහුනේ, මිහිඳු ආරියරත්න මොකද්ද මේ කියන්නේ? මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැහැ තරහ. ඒ කියන්නේ අතනදී පෙම්වතා කවදාහරි දවසක එන්නේ නැහැ කියලා, එන්නෙම නැහැ කියලා ගියත් කවදාහරි දවසක එන්න පුළුවන් වුණොත් එන්න මම බලාගෙන ඉන්නම් කියන පෙම්වතිය හිටියා. මෙතන පෙම්වදා තමයි ප්‍රශ්න කරන්නේ, මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැහැ තරහ.
2: ඔව්, දැන් අතන තියෙන්නේ తాවකාලික සමගැනීමක් තියෙනේ. මොකද ඔහුට ඔහුගේ හිතේ තියෙන හැඟීමත් එක්ක අර සුවඳ විලවන් කියලා මේ මතකයේ අතහැර ගන්න බැරි නිසා යාලි එන්න ඉඩ තියෙනවා. හැබැයි ඔහු දැඩි තීරණයකින් ඉන්නවා, මම එන්නේ නැහැ මෙතෙන්ට කියන එක. හරිද? පෙම්වතිය බලන් ඉන්නවා. මෙතනදී පෙම්වතිය තමයි දාලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ඔහු කියන්නේ මේකයි, ඔයා එන්න මම තරහ. දැන් අර මුලින් ගීතේ පෙම්වතිය වැටිච්ච තත්ත්වයට මේ ගීතේ පෙම්වතාපත් වෙලා ඉවරයි. ඔහු කියන්නේ ඔහුත් එයාර ආයාචනෙම තියෙන ඔබ ඉන්න අපව, මගේ තරහක් නෑ, ඔබ මොන ආකාරයක තත්ත්වයක හිටියත් මා කරා එනවා නම් මම බාර ගන්නවා කියලා. මට මතක් වුණා මොනිකා ප්‍රියලාල් කොක්ගලගේ ශාපලත් සෙපින් කියලා කාව්‍ය කෘතියක් රචනා කරනවා. එහි පරස්පරයක් කියලා කවි පන්තියක් තියෙනවා. අවරගිර බලා නික්මෙන එක් කුඩා නැවක් සැපමින මගේ හිත බලෙන් අරගෙන යන්න හදනවා. නොබේ ප්‍රේමයේ තොටුපළ අතර යන්න සිත් නෑ මට. නමුත් නොබෑවිත් රුවලට හුලම් පිඹිනවා. ඉතින් තවත් කෙනෙක් ජීවිතයට එන්න හිතන එන්න අවස්ථා දකින්න හම්බ වෙනවා. ඒ වුණත් අර පරණ පුරුදු නැවම හොඳයි කියලා ඉන්නවා වගේ එකක් තිබ්බට ඒ නැවේ අයිතිකාරිය ඔහුට හුලම් පිඹිලා තේනවා අතහැරලා යන්න. ඒ නිසා ඔහු කියන්නෙම කවදාහරි දවසක මේ ආත්මෙ නැති වුණා සංසාරේ මතුදා දවසක හරි මං ඔබ එනකම් බලන් ඉන්නවා කියලා. ඉතින් හැම කතාවකම අගතියට පත්වෙච්ච පාර්ශවයක් ඉන්නවා. හැබැයි මේ මොන පාර්ශවය වුණත් දවසක් හරි ආදරය කරපු හිතකට එච්චර වේදනාවක් දෙනවා නම් ඒක ගැන නැවත හිතන්න. මොකද මම මුලින්ම කිව්වා වගේ සමහර හිත සමහර දේවල් දරා ගන්න ඒ තරම්ම ශක්තිමත් නැහැ.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සම්බන්ධතාවයක් ඇතුළේදී අපිට දැනවනම් මම නැතුව අනිත් කෙනාට ඉන්න බැහැ, පැවැත්මක් නැහැ, අනාගතයක් නැහැ කියලා. ඒක සමහර වෙලාවට ඒ සම්බන්ධතාවය නොහිතුව නොපැතුව වෙලාවක කැඩිලා බිඳලා ගියාට පස්සේ හිතාගන්නවත් බැරි විදියට ප්‍රශ්න කරන්න පෙළඹ වෙනවා. දෙයනේ, අපි එකට ළඟෙන් ජීවත් වෙන කල් මම නැතුව බැහැ කියලා කියපුගෙන කොහොමද මේ තරම් ඉක්මනට හිත හදාගත්තේ? කොහොමද ඉක්මනට මේ තරම් අලුත් පාරක අලුත් ගමනක් යන්න පුරුදු පුහුණුනේ කියලා? දැන් මිහිඳු ආර්යරත්න කිව්වා, මගෙන් තොරලවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ කියලා. අභිවර්ධන බාලසූරිය අහනවා, ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ කියලා.
2: ඔව්, දැන් මිහිඳු ගයපු ගීතේ ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් කිව්වා. ඔහු ජීවත් වෙලා තියෙන ඒ ආදරය හින්දා ඔහුගේ මුළු සිහින මන්දිරයම ඒ ආදරේ තිබ්බේ. එහින්දා ඔහු කිව්වේ ඒක යන්න තැනක ඉන්න සෑමදා සතුටින් වෛර කරන්නේ නැහැ. ඒතමෙම කාලයකට පස්සේ අපිට හම්බ වෙන මේ නව පරම්පරාවේ ගීතයක් ඊළඟ තමා අතහැර කෙනාට දිහා ඒ වගේ හද සංවේදී භාවයෙන් යුතුව බලන්න පුළුවන්. මේ ගීත ඒ ගීතයත් ඒ වගේ එක. ඒ නිසා ඔහු මේවා අපි මන් දන්නවා ආදරය කරන්න ගියාම මේ හරියටම ප්ලෑන් කළා ගොඩ නගන එකක් නෙමෙයි, ඉබේ ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙන අතරේදී කොයිතරම් තදින් අපි බැඳෙනවාද කියනවනම් තවදුරටත් ඔහු හෝ ඇයගෙන් තොර ලෝකයක් අපිට නැති විදිහට තමයි ආදර ලෝකේ ගොඩ නගාගන්නේ. හැබැයි එහෙම ගිහිල්ලා එක් පාර්ශ්වයක් වෙන් වුණාම අනිත් පාර්ශ්වය මොකද කරන්න කියන ප්‍රශ්නට කවුරුත් උත්තරයක් දීලා නෙමෙයි මේ වෙන්වීම සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ අර අපි කලින් අහපු ගීතයේ මිහිඳු නියෝජනය කරපු පෙම්වතාගේ ලෝකය තමයි දැන් අපි අහන ගීතෙන් කියන්නේ. ඒ ලෝකේ ඒ වේදනාව දැනෙන්න හේතුව අපිට මේ ගීතයෙන් පැහැදිලි කරනවා. මොකද්ද? ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ, ඔබෙන් තොර හීනයක්, ඔබෙන් තොර මාවතක්, ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ. කිසිම දෙයක්, ඔහුගේ හැම දෙයක්ම ඔහු ගොඩනගාගෙන තියෙන එයත් එක්ක. ඇය නැතිව කිසිම දෙයක් නැහැ. ඒ ඉඳ දකින හැම රූපයකම පේන්නේ ඔබේ රූපය, අහන හැම ගීයකම ඔබේ කටහඬයි මට ඇහෙන්නේ. කවුරු කතා කරා සමාට හැරලා බලන එයාද කියලා රූපවලට රැවටෙන වෙලා තියෙනවා. කොච්චරද කියනවා නම් ඇහිපියන් සලන කොට ඇහි ඇඳිච්ච එකම රූපය ඇය විතරයි. එහෙම ලෝකයක් ගොඩනගාගත්තට පස්සේ අපි කලින් අහපු ගීතයේ වගේ ඒ ප්‍රේමවතිය අත්හැරලා ගියොත් මොකද වෙන්නේ?
1: අරමුණු ලෝකෙම අහිමි වෙලා ගියා කියන හැඟීමයි දැනෙන්නේ.
2: ඒ කියන්නේ රූප පේන්නෙත් ඇයවනේ, ඇහෙන්නෙත් කටහඬ. කියන්නේ අනිවාර්යෙන් ඒ හිතට හොයාගන්න බැරුණා, මොළේට තේරුම් ගන්න බැරුණා, සංඥාාරයට වැඩ කරන්නේ නැහැ. ඒ මොළේට සංඥා යන්නේ මේ වගේ රූප පේන. ඒ නිසා කරුණා කළා ජීවිතේක සෙල්ලම් කරන්න යනකොට ආදරය කියන එක නම් පාවිච්චි කරන්න එපා. මොකද ඒක හරිම බරපතලයි. මොකද සෙල්ලම් කරන්නේ කාගේ හරි සම්පූර්ණ ජීවිතයක්. ඒ ජීවිතය හදන්න හුඟා දුක් වහන්සි වෙච්ච අම්මලා තාත්තලා ඇතුළු තවත් කොටසක් ඉන්නවා. මේ අය සෙල්ලම් කළා හරි ගොඩ නගලා හරි පස්සේ කෑලි කඩලා හරි දාලා ගියාට පස්සේ දරා ගන්න වෙන්නේ මේ කියන අනිත් මුල් පුංචි කාලේ දම්ම ඔවුන්ව ඔහු හෝ ඇයව හදපු අන්නේ පාර්ශවයට.

0: සෞන්දර්යාත්මක වියමන සඳියතර සඳියතර
1: සිහිනෙන් සිහිනයට ඔබයි සැරිසරන්නේ කියලා තමයි අපේ වර්තන බාලසූරිය කිව්වේ. සිටි ප්‍රනාන්දු සිහිනෙන් සිහිනයට ඔබ එනවා මොනවද හිමිට මොමුණනවා කියලා කියන්නේ.
2: කාලයකට කලින් අපි අහස ගීත සාමාන්‍යයෙන් අපි විනෝද ගමන් යනකොට මේ ගීත එහෙම වරදින්නේ නැහැ. ඉතින් ඒ ඇත්තටම මේ ගීතය ඇතුලේ තියෙන්නේ අර ඇත්තක්ද සිහිනයක්ද කියලා දන්නේ නැති තරමට තමන්ගේ ජීවිතය පුරා රැඳිච්ච යුවතියක් ගැන කියන්නේ. මෙහෙම ගොඩනගෙන ආදර කතා තමයි අර විදිහට බිඳලා දාලා යන්නේ. ඉතින් මේ ගීතය ඇතුලේ පුරාම ඔහුට ඇව පෙනිච්ච හැටි ඔහු කියනවා. මේ පෙම්වතාට මිහිබට දෙවඟන ඇවිදින තාලෙට අපි දැන් ආදරෙන් බැඳෙන්න හේතු තියෙනවනේ. සමහර අය කියනවා මං එයාගේ හිනාවට කැමති වුණේ. කතා බහට ඔය එක එක දේවල් වලට කැමති වෙන අවස්ථා තියෙනවා. මෙතනදී ඔහු ඒ ලස්සන දැකපු හැටි මුළු ගීතේ පුරාම තියෙනවා. ඇවිදින තාලෙට ඇගේ නැලවෙන ඇස් දෙක දිහා ඒ ඇස් දෙකේ ලානිල් ලංකාවේ කියන්නේ නෙමෙයිද මන් දන්නේ නානිල් පාට කියවම් මට මතක් වෙන්නේ රුසියානු සුරංගනා කතාවල තීටියෙම නිල් පාට ඇස් දෙකක් තියෙන අයනේ. මට අර මං කාලයක් ඉන්දියාවේ ඉගෙන ගන්න ගිය වෙලාවක ආව වෙන රටවල් වලත් ශිෂ්‍යාවට සම්බන්ධ වුණා රුසියානු තරුණියක් ඇවිල්ලා තිබ්බා. මොනිකා ගෙස් දෙක කොළ පාටයි. මං එයාගේ දිබුණ දිහා බලාගෙන ඉඳලා මං කෝ පුංචි කාලේ අපේ ගෙදරට රුසියානු කැලෙන්ඩර්ස් හම් වෙලා තිබ්බා. ඒවා හිටියන ඔය වගේ අය මං ඇත්තටම ලාර ලස්සන වසිලිස්ස පොතේ දැකපු එයාලව ඇත්තටම දැක්ක කියන පුදුමේ මට තිබුණා. ඉතින් මේ ඇස් අපිට ඈතයි. හැබැයි මේ ඒක අතිශෝක්තියෙන් කියන්නේ අපි කැමති කෙනෙක් වුණාම මොනිකා මොන තරම් වුණත් අපිට ලස්සනට පේන්නේ
3: කොච්චර වර්ණා කළත් මදි කියලා හිතෙන්නේ.
2: ඒ නිසා ඔහුත් ඒ හැඟීම මේ ගීතය පුරා අරගෙන යනවා විතරක් නෙමෙයි අර වගේ බිඳ දාන ලෝකෙකට නෙමෙයි යන්නේ මොනිකා. ඊට වඩා එහා ගිය ඊළඟ පරිච්ඡේදයට යන්න ඔහු උත්සාහ කරනවා. විවාහ කර ගැනීමේ ප්‍රාර්ථනාව මේ පෙම්වතාට තියෙනවා.
3: ගීත ලිව්වේ ආනන්ද සෙනවිරත්න, සංගීතත් කළේ ටෝනි වීරතුංග. 1975 වසරේදී තිරගත වුණු පෙම් කුරුල්ලෝ චිත්‍රපටයටයි ගීතය ඇතුළත් වෙන්නේ.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සඳ දිය දහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන අපි ආදරෙන් ඔබව හමු වෙනවා. පළමු පැයේදී වගේම මේ දෙවෙනි පැයට අපි ඇවිල්ලා ඉන්නේ ගීතයත් එක්ක හරි සුන්දර සංවාදයකට තමයි අපි ඉඩ හදාගන්නේ හැමදාකම වගේ. අදත් මේ සුන්දර සංවාදය අරගෙන යන්න අපිත් එක්ක ගෞරවනීය සහභාගීත්වය සඳ දිය දහර වෙනුවෙන් ශ්‍රීජාවර්ධන ප්‍රවිශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය හංසමාලා රෙටිගහපොළ රේඛා ටෙලිනාට්‍යයට චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කළ ගීතයක් තමයි අපි ඊළඟට සඳ දිය දහරෙන් අහන්නට සුදානම් වෙන්නේ. මජර සුනිල් ආරියරත්නයන් තමයි මේ ගීතය ලියන ජය රෝහණ වේලසිංහන්ගේ සංගීතයට. කලින් ගීතයේදී සිටි ප්‍රනාන්දු කිව්වා මේ මිමිනීමක් ගැන නේද. අපි මේ ගීතයේදීත් මිමිනීම ගැන අහනවා. හැබැයි මෙතන වෙනසක් තියෙනවා. මේක මේ එසේම එසේ මිමිනීමක් නෙවෙයි, ඔබට ලියාගෙන ආ සන්දේශය කෙසේද මුමුණන්නේ කියලායි චන්ද්‍රලේඛා අහන්නේ.
2: ආදරය පිළිබඳ බොහෝ ප්‍රාර්ථනා පුදිබැඳගත් පෙම්වතියා, ඇය ගොඩාක් ලෑස්ති වෙලා තමන්ගේ ආදරය ගැන හැඟීම් අර ක්‍රියාපදේ ක්‍රියාත්මක කරන්නයි මේ උත්සාහ කරන්නේ. හැබැයි ඒකට ඇයට මේ තමාවට තියෙන පරිසරයෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ. තරු එළිය හිරිහර කරනවයට මේ අය ලියන්න යන කතාව ලියා ගන්න දෙන්නේ නැතුව ඊළඟ මද සුනඟ කලබල කරනවා, කිරිමිනිහඬ භාවයේ බිඳිනවා. ඉගෙන හිතේ ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒත් ඇය කොහොම හරි රෑ තුන් යාමේ නිදි ලබන්නේ නැතිව අමාරුවෙන් වදනින් වදන ගලපගෙන සන්දේශයක් දෙනවා. දැන් මේක මොනිකාර 90 දශකයේනේ. දැන් ඒ කාලේ ලියුම් ලියපු කාලේ මේ මහා ගිනි ගහන දහවලේදීත් ලියුම් ලියනවා. සමන් මලින් පවන් සැලේ නිහඬ රාත්‍රියක
1: සේපාලිකා මල් පිපෙන රැයකදී
2: හරිම ලස්සනයි ඒ කාලේ. ඉතින් අර ඒ ලියුම්

ඇයට ශක්තියකුත් නැහැ මුමුණන්න හදන්නේ. මීට කාටවත් ඇහෙන්නේ නැතුයි මුමුණන්න යද්දිත්. ඒකත් කරන්න බෑ, නිදිය ගත්තේ නැති කෝලෙක් කෑ ගහන්න ගන්නවා. මොකද කෝලේ කටහඬ ඇයට වැඩිය මිහිරි වෙන්නත් පුළුවන්. ඒ නිසා මේකට අවධානය බිඳිලා කෝලගේ කටහඬට අවධානය යොමු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇගේ ප්‍රේමයට තියෙන බාධා මේ හැම එකක් ඇතුළෙම කියන්නේ. ඊළඟට දහසක් ඇස්කන් රවටගෙන රහසක් තමයි වගේ තමයි මේක අරන් එන්නේ. එහෙම රහසේ රචනා කරගෙන ආව හැමතිස්සෙම ඇයට තියෙන ප්‍රශ්නේ, ඇය සියලුම ගැටළු දේවල් ඇතුලේ ගැටළු වලට මූණ පාලා මේ ප්‍රේම සංදේශය ලියාගෙන එනවා. හැබැයි ඒක මූණන්න නම් ගොඩාක් සමීප වෙන්නත් ඕන. නිහඬ රාත්‍රියකන කිසිම සත්‍යයක් නැති තැනක ඉඳන් හිමීට කනට විතරක් ඇගේ කටහඬ විතරක් ඇහෙන්න සලස්වන්න තමයි ඇයට ඕනේ වෙන්නේ. හැබැයි ඒකට ඉදිරි වෙන්නේ පරිසරයමයි. ඉස්සලා කවුලෙක් කෑ ගැහුවා, දැන් මොකද වෙන්නේ? ඒ හිතන්න මොනිකා අපිට සාමාන්‍යයෙන් පිනිකට වැහෙන වැටෙනව ඇහෙන්නේ නෑනේ. පිනිකට තියා මහා අයියගේ වැටුණත් අපිට සමහරවට ඇහෙන්නේ නෑ, ඇහුනේ නෑනේ කියලා අපි කියනවනේ. එහෙම තියෙද්දි කොච්චර නිහඬ රාත්‍රියකද කොයිතරම් හොරෙන්ද ඔහු සිටින තැනට ඇය යන්නේ. එනිසා අනිවාර්යයෙන් මේක රහස් ප්‍රේමයක්ම වෙන්න ඕන. ඒ ප්‍රේමය කොයිතරම් රහසක් කරගන්නවද කියනවා නම්

0: ආධර්යාත්මක වියමන සඳදිය දහර සඳදිය දහර
1: ලකනහගෙන සඳදිය දහර සමගින් ඉන්න ඔබට ජාතක ලොතරැයි මණ්ඩලය ගැන මේ මතක් කරන්නේ. මේ වසර තුල ගෙවි ගිය මාස 7ක කාලය තුල ධන නිධානය ලොතරැය තුලින් සුපිරි ත්‍යාගලාභීන් දෙතෙනෙක්, ලක්ෂ 20 ත්‍යාගලාභීන් 35 දෙනෙක්, දෙලක්ෂයේ ත්‍යාගලාභීන් 457 දෙනෙකු වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සන්ඩේ බෝනස් තුලින් ගෙවි ගිය මාස 5ක කාලය තුලදී දස දහසේ ත්‍යාගලාභීන් 1327 දෙනෙක් බිහි කරන්න NLB අපට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තවත් බලබල ඉන්නපා. දකින දකින තනින් බලන බලන තනින් ධනනි ධනය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී කියන මීළඟ කෝටිපතියා බවට පත් වෙන්න. ඔබත් කෝටිපතියෙකු විසි ලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දින

0: සමගම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න. ජාතිය මහත් ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න. ජීවිතය සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර සමග ලක්කඳහගෙන නොබට මේ මතක් කරන්නේ ස්ටීම් බට්ට ගැන. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුනා දෙනු ලබන නවතම උපංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම් බවියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයංක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011-677-579 නම්බරයකට.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
0: සඳ දිය තහර. අහස දිහා බලාගෙන ඉන්නකොට සාමාන්‍යයෙන් අපිට තරු නිවෙනවා, දැල්වෙනවා, නිවෙනවා, දැල්වෙනවා වගේ පේනවා. මේකෙන් සාමාන්‍යයෙන් වෙන දෙයක්. හැබැයි අපිට මේ කලින් ගීතයේදී නම් දැනුනේ මෙහෙම නිවිනිවි දැල්වෙන තරු එළිය සිද්ධ වෙන්නේ හරිම හිරි හැරයක් වගේ කියලා ආදරයට. ඉතින් එහෙම ආදරයට දිලිදිලි නිවෙමින් හිරිහැර කරන තරු එළියක් ගැන කියති, දිලිදිලි නිවෙන තරුකට යුවලක් මානතු අභියස නතර වෙලා කියලා ඇගේ ඇස් ගැන මං හිතන්නේ ඔහු මේ වර්ණනා කරන්නේ.
2: ඕමනික, දැන් කලින් ගීතයේදීත් අපි ස්වභාව දහමේ ඇතුළෙන මේක කතා කරේ. හැබැයි ඒවා මේ හිරිහැර කරන තරු වෙලි වෙන්න පුළුවන්, කාගේ හරි ඇස් දෙකක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ හොර රහසේනේ කරන්නේ. අන්න එහෙම මේ රහස්ගත ප්‍රේමයක ඉඟියක් අපිට ගීතෙන් හම්බ වෙද්දී ඒ බඳු රහස්ගත ප්‍රේමයකට කරන ආරාධනාවක් තමයි මෙතනදි කියන්නේ. ඔහුට හමු වෙන ඇයගේ දැස අර තරු එලි වගේම දිලිදිලි නෙවෙනවා, තරුකට යුවලක් විදිහට තමයි ඔව් මේ ඇස් දෙක දකින්නේ. ඒ තරම් දහසක් වචන කතා කරන ඇස් දෙක, මුවෙන් නෙමෙයි කතා කරන්නේ ඇස් දෙක. ඒ වෙලාවේදී ඔහු පත්වෙන තත්ත්වය, ඔහුට මේ අවස්ථාවේදී ඔහු මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන කියලා දෙන්න ඔහු අසල තියෙන පහන්සිලයි දුම් කැරලි පෙළයි විතර. මේ දුම් කැරලි පෙළෙන් විවිධ අර්ථ දනවන්න පුළුවන්. පන්සලක් වෙන්නත් පුළුවන්, රාත්‍රියක වෙන්න පුළුවන්, මේ වගේ එක මේ කිසියම් ආලෝකමත් කරපු උත්සව සැණකෙළි අවස්ථාවක මේ මොකෝ දෙයක් අපිට හිතන්න පුළුවන්. ඉතින් එතරකට කියවෙනවා ආරාධනයේ හදවත් කුටියට නොහිමිසෙනි හසේ දොර ඇරලා. ඒ ඇස් දෙක කරන්නේ ආරාධනාවක්, ප්‍රේමයේ සහ මේ රාත්‍රිය විඳින්න කරන ආරාධනාවක්. හැබැයි ඔහුට ගැටලුවක් වෙන ඔහු විවාහකෙක්. ඔහුට මතක් වෙනවා තමන්ගේ බිරිඳ වෙහින්ද ඔහු කියනවා, තරු කැට අතරට හද නිතු තබලා සසඳන් නිමි හොඳ කිමද වඩා. අර දිලිසෙන තරු කැට දහසක් ප්‍රාර්ථනා, දහසක් කතන්දර කියන ආරාධනාවන් දිලිසෙන මේ තරු කැට ඇස් දෙකත් එක්කලා ඔහුගේ හදවතේ තිබිච්ච ඇස් දෙක තමයි භාර්යාවගේ ඇස් දෙක. මේ ඇස් දෙක තියලා සසඳලා බලනවා මේ ඇස් දෙකෙන් කෝකද හොඳ කියලා. එහින්ද ඔහු කියනවා, අවසර යුවතිය යන්නට ඉවතට නොදිලෙන තරු කැට හොඳයි වඩා. ඔබ යන්න, මට ඔබේ ආරාධනාව පිළිගන්න බෑ. මොකද දිලිසෙන්නේ නැති වුණත් මං හින්දා දුක දරා ගන්න, මං හින්දා අඬලම ඇස් දෙකේ කාන්තිය දිය වෙලා ගිය කාන්තිය නැති වෙච්ච ඇස් දෙකක් මගේ ගාව තියෙනවා. ඒ ඇස් දෙක මට මීට වඩා වටිනවා කියලා අර ආරාධිතාව ප්‍රතික්ෂේප කරනවා. එහෙම පිරිමිත් මේ ලෝකේ ඉන්නවා, මේ සමාජේ ඉන්නවා. එහෙම අය හින්දා ගින්දරකට යන්නේ නැතුව හුඟක් ජීවිත සන්තෝෂයෙන් ඉවර කරගන්න පුළුවන්.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර
1: අහිංසක කියන වචනයට පැහැදිලි කිරීමක් දෙන්න කියලා කිව්වොත් අපි මොකද්ද කියන්නේ? කලින් ගීතයේදී කිව්වේ ආදරය ළඟ ආදරණීය වුණු ඇයගේ හිතට, ඒ අහිංසක හිතට හොරා කොහොමද පිටමං වෙලා යන්නේ කියලා. දැන් මේ ගීතයේදී කියනවා, දහසක් ගිනි මැද නිබඳව වැළපෙන ඔබේ අහිංසක නිත් සනසන්නට, මොහොතක් මානෙතු පියවෙන්නට පෙර වරම් ලැබේවා යලි ලංවන්නට.
2: දැන් අපි අපේ ජීවිතවලට එකතු කරගන්නේ මොනිකා අපිට ගැළපෙන අයනේ. එකයි මං කියන්නේ හැමතිස්සෙම අපි හරියටම ආදරය කරනවාද කියන ප්‍රශ්නේටනේ අපි ගලප ගන්නවා. ඒ ගලපා ගැනීම විවිධ විදිහට ගලප ගන්න පුළුවන්. අපි කිව්වේ ජාති විදිහට ගලපනවා, ආගම් විදිහට, කුලය, තත්ත්වය, නිලය කියන එක දකින්න හම්බෙනවා. ඒ මංගල යෝජනා තීරවල ගුරුවරියම්ම පතන මනමාලය කොච්චර ඉන්නවද? ඒ ගලප ගන්න හදන්නේ පහසු විවාහ ජීවිතයක්. ඒ කියන්නේ ඒ ගැලපා ගැනීමත් අපිට තේරෙනවා. ඒක ඇතුලේ වෛද්‍යවරයෙක් නම් ගොඩක් රට වෛද්‍ය එකම වෘත්තිය ගලප ගන්න අවස්ථා මෙහෙම තියෙනවා. ඉතින් ඒ අතර මේ සිතුවිලි ගලපා ගැනීම ඇතුලේ හුඟක් වෙලාවට පිරිමි කැමති වෙන්නෙම යකඩ වගේ අහපදේටම මූණ දෙන ගෑනුන්ට වඩා මේ අහිංසක ගෑනු ළමයින්ට තමයි. ඒ කොච්චර අහිංසකද කියනවනම් ඒ තමන්ගේ පවුල් ජීවිතය පරිස්සම් කරගන්න ලේසි එහෙම අහිංසක අය හම්බුනාම කියලා හිතනවා. මොකද සමහර වෙලාවට පිරිමි අකමැතිම දේ තමයි ගැහැණුන් කියවනවා වැඩි කියන්නේ. කලං කරච්චලයක් වෙනවා. ඕකින්ද තමයි දැන් අපි කලින් ගීතයේදී පෙම්වතා තමන්ගේ ප්‍රිය සොඳුරියගේ අහිංසක භාවයේ හින්ද තමයි ඒව ප්‍රතික්ෂේප කරන්නේ. අර ආරාධනාව. ඒ කියන්නේ ඔහු හිතනවා කමනේ කං කරච්චලයක් වුණත් ඒ සිතු තමන් වෙනුවෙන්නේ මේ දේවල් දරාගෙන. නමුත් තවත් සමහර වෙලාවට මේ අහන්නේ නැතිව අහගෙන ඉන්නවටත් අකමැති වෙන අවස්ථාත් තියෙනවා. හැබැයි අර අහිංසක ස්වරූපයේ ඉන්න අය ඊළඟ ජීවිතයට යද්දී වෙනස් වෙනවා වෙන්න පුළුවන් කියන එක ඔවුන් තේරුම් ගන්නේ නැහැ. මේ පෙම්වතා සම්පූර්ණ කතන්දරය තුරම හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ අහිංසකත්වයෙන් ඔහුට ලැබිච්ච ආදරේ, උණුසුම. ඊළඟට ඇය මේ හැම මේ ප්‍රේමය ජයග්‍රහණය කරගන්න බැලුව විඳින වේදනාව, කාටවත් විරුද්ධව කිසි දෙයක් කියාගන්න බැලුව ඔහුටත් වේදනාව හංගන තමන්ම දරා ගැනීම, ඒ හැඟීම නිසා තමයි ඔහු කියන්නේ මට ඔබත් එක්ක තව එක මොහොතක් හරි ඉන්න ලැබේවා කියන එක. සමහර විට ඇය අහිං දැම අපි ඔබ කියපු කොටසෙම දහසක් ගිනි බඳ නිබඳව වැළපෙනවනේ. ඇය අහිංසක නොවුනා නම් ඊට විරුද්ධව සටන් කරන්න තිබුණා මොනිකා. මොහොතක් මානෙතු පියවෙන්නට ඔහු මෙතන ඉඟි කරනවා ඔහුගේ ජීවිතය අවසානය දක්වා. ඔහුට ඇයට ඊට වඩා ශක්තියක් තිබුණා නම් ඔහු මරණයෙන් ගලවාගෙන ඔවුන්ට එක් වෙන්න උත්සාහ කරන්න තිබුණා. හැබැයි එතෙන්ට යන්නෙත් නැති තරමට ඇය අහිංසකයි. ඔහු තෝරාගත්තේ අහිංසකකම නිසාම වෙන්න පුළුවන් මොනිකා. සමහර විට මේ ප්‍රේම කතාව ජයග්‍රහණය කරන්නට ඔහුට නොහැකි වෙන්නේ. ඊට වැඩි එක පොට්ටක් හරි ඇය ශක්තිමත් වුණා නම් ඔවුන්ගේ ප්‍රේමය අර අපි මුලින් කිව්වා වගේ බඳවට සුදු ඔසරිය
1: ඇඳලා කැන්දන් එන තැනට අරගෙන යන්න ඉඩ තියෙනවා.
2: ඉඩ තිබුණා අනිවාර්යයෙන්ම.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර
1: කලාව සහ සාහිත්‍ය වෙනුවෙන් එහි උන්නතිය වෙනුවෙන් අප කැපවුණු අපමණ මිනිසුන් අතරේ ජීවිතයෙන් සමුගෙන ගිහිල්ලා දශක තුනකට ආසන්න කාලයක් ගත වෙලා ගිහිල්ලත් තාමත් සුවඳ විහිදුවන මිනිසුනේන අපත් අතරේ ජීවත් නොවුනත් අපේ මතකයන් අතරේ ඒ මිනිසුන් සදාතනිකව රැඳී ඉන්නවා. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් කියලා කියන්නේත් ඒ වගේ සුවඳ විහිද වූ ඇඳුරුතුමෙක්. එතුමන්ගේ නවකතා, එතකොට එතුමන්ගේ නාට්‍ය, එතුමන්ගේ විවිධාකාර චම්පු කාව්‍ය නිර්මාණ මේ සියල්ලත් එක්ක අපි ජීවිතේ කොයිම මොහොතක හරි යමක් කතා කරන්න ගියාම ගන්න උදාහරණ කතා කරද්දී විශේෂයෙන්ම 70 80 90 දශකවල උසස් අධ්‍යාපනය හැදෑරූ අය අතරින් අතිශය බහුතරයක් උදාහරණ කොට ගන්නේ එතුමන්ගේ නිර්මාණ. අපි ඊළඟට තෝරගෙන තියෙන ගීතත් එක්ක එතුමන් ගැන කතා කරන්නටත් ඕනේ. මොකද එළඹෙන 16 වෙනිදාට එතුමා අපතෙන් සදහටම සමුගෙන ගිහිල්ලා වසර 29ක් සම්පූර්ණ වෙනවා.
2: මම හිතන්නේ අපේ කතා කරන නූතන නාට්‍ය කලාව ගත්තොත්, කියන්නේ නූතන පුරාණෝක්තියක් වගේම තමයි මේ නාට්‍යයේ නම කියවෙනකොට වරහන් ඇතුලේ කියවෙන නොදන්නා කෙනෙක් නැති තරම් ඔහුගේ දායකත්වයේ සම්ප්‍රදානය අපේ සාහිත්‍යයට, නාට්‍ය කලා ශ්‍රේෂ්ඨයට අපට සිහිපත් කරවෙනවා.
1: ඔව්, එහෙම කියද්දිම එතුමන්ගේ ප්‍රථම නාට්‍ය මනමේ අපිට මතක් වෙන්නේ. අපි ඊළඟට තෝරාගෙන තියෙන ගීතයත් එක්ක ඒ රංගහලට ඒ අඩාඳුරට එකතු වුණාම මනමේ නාට්‍ය මතක් කරගන්න අපිට පුළුවන්කම ලැබෙවි. අපි කලින් අහුව ටීම් ජරත්න ගයු ගීතයේදී තැනක කිව්වා නිසසල සෙවනක අඩවන් අඳුරේ කියලා. අපිට විජයරත්න වරකාගොඩ ගී හඬත් එක්ක දැන් පුළුවන්කම තියෙනවා රඟහලේ අඩ අඳුරට එක් වෙන්න.
2: මේ ගීතේ ටිකක් බලනකොට විශ්වවිද්‍යාල කේන්ද්ර කරගන්න පේරාදෙනිය සරසවිය අවසන් වසරට එනකොට කරපු ප්‍රේමයේ පිළිබඳ අවබෝධාත්මක යථාර්ථය පිළිබඳ තියෙන හැඟීම අවබෝධාත්මක අවලෝකනයක් තමයි නැත්නම් හඳුනා ගැනීමක් තමයි අපිට මේ ගීතේ හම්බ වෙන්නේ. එතකොට මට මතක් වෙනවා මොනිකා මේ සරච්චන්ද්‍රයන්ගේම විලාසිනීකගේ ප්‍රේමය කියන නවකතාවක චම්පුකාවයක් ගද්‍ය පද්‍ය රීතිය මිශ්‍ර වෙච්ච
1: කනවර ජාතකය ඇසුරෙන් තමයි නිර්මාණය වෙන්නේ.
2: ඔව්, ඒ ජාතක කතා පොතේ ඉතා පුංචි කෙටි පුංචි කතාවක් තමයි මේ කනවර ජාතකය කියන්නේ. ඉතින් මේ නවකතාව ඒ කතාව පාදක කරගෙන ලියද්දි මේකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන සාමා කියලා ඇය විලාසිනියක්. විලාසිනියක් කියන්නේ විතර ලිංගික ශ්‍රමිකාවක්. ඉතින් එතනදී එක දෙවසක් තියෙන උත්තරා කියන චරිතය ඇයට මෙන්න මෙහෙම කියනවා. මට තේරෙනවා අක්කණ්ඩිගේ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නැහැ අක්කණ්ඩිට අනුශාසනා කරන්නට. ඒත් එක් දෙයක් මම කියන්න කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නේ කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්නට තමන්ගේ හිත ඉඩ දුන්නොත් මිස. එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපදින්නේ නැහැ. අන්න ඒ වෙලාවේ සාම මෙහෙම කියනවා.
1: මම එයාගෙන් මුකුත් ඉල්ලුවේ නැහැ. ආදරය කියන්නේ කෙනෙකුට දෙන දෙයක්. කෙනෙකුගෙන් ගන්න දෙයක් නෙමෙයි. ඒක මම දන්නවා. මට ඕන කළේ එයාට ආවතේව කරමින් එයාව බලා කියා ගන්නට විතරයි. ගෑනුන්ගේ හෙත්වල ඇතිවෙන ආදරේ පිරිමින්ට තේරෙන්නේ නැහැ.
2: අවත්තනක මොනිකා සාම මේ විදිහටත් ඒ ගැන කියලා තියෙනවා.
1: පිරිමි තේරුම් ගන්න බෑ. අපි ඒ අයගේ අතීතය අමතක කළත් ඔවුන් අපේ අතීතය මතක් කරන්න දක්වන්නේ පුදුම කැමැත්තක්.
2: ඉතින් මොනිකා මේ ගීතය බලන්න, මේ ගීතය ඇතුලේ තියෙන්නේ අර කොච්චර දේවල් කරත් ඒ ප්‍රශ්න කිරීම පිරිමින්ට ඕන කරන දේ මොන දේ වුණත් බලෙන් ආදරයක් ඇති කරන්න බෑ කියන එකත්, ඒ වගේම මේ ගැහැණුන්ගේ හිතේ පිරිමිගෙන තියෙන ආදරේ තේරුම් ගන්න බෑ කියන එක මේ චුල්ලතනොදර ජාතකයේ පුරාම තියෙනවා. මාචාර්ය සරච්චන්ද්‍රයන් එහි ගැහැණියගේ පැත්තට ඒ හැඟීම තේරුම් ගත්ත හින්දායි ඇය කරන්න ගිය ක්‍රියාව තමන්ගේ ස්වාමියාව පාවා දීමක් නොවේ කියලා කියන්න උත්සාහ කරේ. ඒක ඔහු මේ කනවර ජාතකය හරහා කරන විලාසිනීගේ ප්‍රේමයේදීත් මතක් කරනවා. කොච්චර අතීතය අමතක කළා කිව්වත් සමහර තැන්වලදී හරියටම රිදෙන තැනම මතු කරලා ඒ අතීතය අරගෙන පිරිමි ප්‍රශ්න කරන අවස්ථා අපේ ලෝකේ නැහැ. මේ මොහොතේත් මේ සමාජයේ මේ අපි අහන හැම කෙනාගම ජීවිතවල නැතුවනේ මේ හැමෝගම ජීවත්වල ජීවිතවල මේ අවස්ථාවට එක සැරයක් හරි මුහුණ දීලා තියෙනවාම තමයි. ඒ නිසා ඔවුන් කැමති ඒ රිදෙන තැන හොයාගෙන ඒ නිලයම අල්ලන්න මේ නාට්‍ය බලමින් ඉන්න පෙම්වතාට ජීවිතාවබෝධය ලැබිලහු කියන්නේ එකයි. අවසන් වසරදි සරසවියේ ඔබ අතගෙනගෙන හන්තානි, කවදහරි මම මෙතන හිටියාම ඔබත් මේ මනමේ කුමරිය වගේ වෙයි නේද කියන එක. ඒ නිසා අර මනමේ කුමරි, ඒ කියන්නේ මේ හැම යුවතියක් ඇතුළේම අතීතයේ කිසියම් වෙච්ච දෙයක් තිබුණා නම් ඒ මතම ඇගේ සමස්ත අනාගතේම ඇය ගන්නා තීරණ මේ වගේ කියලා නිර්ණය කරන්න පිරිමින් පෙරමෙන අවිලාසිනිකගේ ප්‍රේමයේ සාම වගේම මනමේ කුමාරිගේ ජීවිතෙත් අපි අතර ඉන්න හැම ගැහැණියක් තුළින්ම මිනිසු දකින්නවා කියන්නේ අනේකයි.

0: WITN රටට වග කියන රේඩියෝව
1: වෙලව රාත්‍රී 8යි විනාඩි 52යි
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාක මගින් මිලදී ගත හැකි.
7: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයි. රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ප්‍රයටයි විනාඩි 56යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර අහගෙන ආදරෙන් ඔබ ඉන්නේ. කලින් ඇහුව ගීතයත් එක්ක, ඒ වගේම මහාචාර්යතුමා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍ය, මේ සියල්ලත් එක්ක අපේ ජීවිතයේ අපේ දකින විදිහ ගැන අතීතයේ ඉඳන් පැවතගෙන ආපු සම්ප්‍රදායිකව අපි අදහන සමහර මත වෙනස් කරගන්න, කාලයත් එක්ක පරිසරයත් එක්ක වෙනස් වෙන මිනිස් හිත අඳුනගන්න ලැබුණු ඉඩත් සිහියට නැගෙන්න ඇති. අපි මනමේ කුමරිය ඔබද ළඳේ කියලා විජයරත්න වරකාගොඩ එහෙම ප්‍රශ්න කරන්ති. ඒ මතකයන් එක්ක අපි ගියානේ නේද හන්තාන පැත්තට, අපි සන්තාන සසුම් අහන්න යන සුනීර සුමංගගේ හඬින්. මෙතනදී වැදි රජුට කඩුව පවරා වල ළඟදී මනමේ හැදුවා කියලා කියන්නේ.
3: උදෙන් අපි කලින් ගීතේ මනමේ කුමාරි ගැන නෙහුවේ. එතකොට එකම නමින් තමයි දෙන්නම දක්වලා තියෙන්නේ. ඉතින් මනමේ කුමාරියගේ ජීවිතය ගැන හිතලා තමයි ප්‍රශ්න කරන්න ඔබත් ඒ වගේ වේවිද කියන එක. මෙතනදී මනමේ කුමාරයාගේ හැඟීමයි කියන්නේ වැදි රජුට කඩුව පවරලා මනමේ හැඬුවා කියලා.
2: හැබැයි මේ කතා කරන්නේ නම් අතීත වැදි රජුවත් අතීත මනමේ කුමරුන් ගැනවත් නෙමෙයි, මේ නූතන ලෝකයේ ජීවත් වෙන වැදි රජෙක් සහ කුමරෙක් ගැන.
3: ඒ කියන්නේ එතනදිත් කියන්න උත්සාහ කරන්නේ අර කලින් ගීතේ ගැහැණු ළමයාම තමයි වගේ ගැහැණු ළමයා නිරූපණය කරපු භූමිකාවත් තමයි මේ පෙම්වතාගේ පෙම්වතිය. මේ පෙම්වත අපි මනමේ කියලා හදුවත් පෙම්වතිය නියෝජනය කරලා තියෙන්නේ.
2: ඔව්, මොකද මේ නෝනා මේක ලියලා තියෙන්නේත් මං හිතන්නේ මනමේ කුමාරයාගේ පැත්තේ ඉඳගෙන වෙන්න ඕනේ. ඒක පේන්න තියෙනවා පැහැදිලිවම.
3: පැහැදිලිවම, මොකද වැදි රජුට කඩුව පවරලා කියන්නේ මනමේව මැරෙනවනේ. ඉතින් මේ ප්‍රේමය මිය යාමත් එක්ක හුමිය ගිහින් තියෙනවා. ඒතර මට මතක් වුණා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යට කලින් කෙරිලා තියෙනවා අපේ ජනනාට්‍ය කරලියත් එක්ක බලන කොලම් සොකරි නාඩගම් එක්කලා බලනකොට මේ මනමේ කවි නාටකම. ඒ කවි නාටකමේ මෙච්චර හොඳ අවසානයකට ගෙනියන්නේ නැහැ. ස්ත්‍රිය කෙරෙහිලු දයාද බැල්මක් අපිට සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයේදී හමු වෙනවා. නමුත් අතනදී අය මනමේ කියන්නේ මිසවගේ සියලුම දේ වැද්ද අරන් යනවා. ඇඳුනුත් අරන් යනවා, නිරුවතින් ඇය ඉන්නේ. ඒ තරම් පහළ තත්ත්වයකට අපි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේදී දකින්නේ නැහැ. ඒ වෙලාවේ හිවලේ දුවගෙන ඇවිල්ලා මස් කුට්ටියක් අතින් අරගෙන ඇවිල්ලා දකිනවා මර ගඟේ ඉන්න මාළුවෙක් දැකලා අර මස් කට්ටිය තියලා අර ඒකට ලොබ ආස හිතලා ඒක ගන්න පයින්. පයින්නට උකුස්සා මස් කුට්ටිය අරගෙන යනවා. ඒක දැකපු අර හැමදේම නැති වෙච්ච නිසවට හිනා යනවා. එතකොට අය කියනවා බඩ සහ දුකට ගෙනියන මස් කැටිය ලොලා ගොඩ තබමින් දිය යන මසුට ලොබ කළා. උඩ යන උකුසු අරගෙන ගිය පසු නොබලා දැන දැන මෝඩ කම් කිරුවද තෝ හිවලා කියනවා. කිව්වම හිවල කල්පනා කරනවා අයියා කොමේ
2: ඇගේ
3: ඇඳ නූල් පොටක්වත් නැතිව ඉඳිද්දී මේ මගේ එකක් මොකද්ද හොයන්නේ කියලා. දැන් සාමාන්‍ය ජීවිතෙත් ඉතින් එහෙමනේ, අපිට වෙනකොට උඹට ඔච්චර දේවල් වෙලාද මේක බලන්නේ කියලා ඉඳ හිවල කියනවා. මන මේ රජට අගමේසුන් බිසෝ වෙලා බැද්දේ උපන් වැදි රජෙකුට පෙම් බැඳලා නැතත් ආභරණ ගඟගින් එතර වෙලා
2: මටත් වඩා අනෝනකම් විසොත් කළා.
3: ඉතින් ඒ බිසව මෙතනදී අනුමානකම් කළාද කියන එක නම් දන්නේ නැහැ. හැබැයි මේ ගීතයේ පුරාම තියෙන්නේ ඔවුන්ගේ මතක සටහන්. මොනිකා සමහර වෙලාවට අපිට ඕන කරත් සමහර මතක අපි අමතක කරන්න අකමැති. මොකද සමහර වෙලාවට අපිට ජීවත් වෙන්න හුස්ම පිබලා තියෙන්නේ
2: මේ මතක.
3: ඒ මතක. ඉතින් ඒ මතක මේ මොහොතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාර්ථියක වෙලා ඉඳලා අයින් වෙලා ඉගෙනගෙන දැන් වෙනත් රැකියාවන් කරන, එහි ප්‍රේමයන් තිබිලා බිඳිලා ගිය, එහෙම අය කොහේ හරි ඉන්නව නම් මේ සඳදිය දහර අසමින් ඔවුන්ට මේ මල් වීදි අතර සංගවා ගිය හඳු මතක් වේවි, හන්තානි සුලක මතක් වේවි, වැල් පාලවේ යනකොට දැනෙච්ච හැඟීම මතක් වේවි, මහවැලිය ළඟ ඒ පෙම්බස් දැන්

0: සෞන්දර්යාත්මක වියමන සඳදියදහර සඳදියදහර
1: සඳදියදහර අහගෙන ඔබ ඉන්නේ ආදරෙන් ඔබ ඉන්නේ හන්තාන ආශ්‍රිත ප්‍රදේශයක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අපි නම් ඉන්නේ තේ වික්‍රමසිංහපුර හැබැයි ඒ ගීතයත් එක්ක හන්තාන සුළඟගත දැවටෙනවා වගේ තමයි ඒ මතකයන් අපේ හිත පිරිමදෙද්දි බොහෝ දෙනෙකුට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගියා වුණත් නොගියා වුණත් නුවර හන්තාන ආශ්‍රිතව අනිවාර්යෙන් මේ වගේ සුන්දර මතකයන් නම් තේනවාම තමයි හන්තාන උසින් වැඩි 3800ක් විතර වෙන හන්තාන කන්ද ගැන කතා කරද්දි හන්තානට හන්තාන කියන නම හැදුනේ කොහොමද ඉගෙන විවිධ කතා තියෙනවා. ඒ අතර එක කතාවක් තමයි මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේදී වැඩිහිටි මහනාහිමි නමක් වුණු වැලිවිට සරණංකර හාමුදුරුවෝ වයස වරුදු 10 පැවිදි වුණත් උන්වහන්සේට අවුරුදු 50 වෙනතුරු උපසම්පදාව ලබා ගන්නට නොහැකි වෙලා තියෙනවා. ඒ කාලේදී ක්‍රියාත්මක වුණු පලසතුරු වදුරු නිසා ඉතින් උන්වහන්සේ තමන්ගේ ජීවිත රැකගෙන තියෙන්නේ තාමත්ම අසිරුවෙන් විවිධ තැන්වල සැඟවි ඉන්න ගමන් කොමාරි පසු කාලෙකදී උපසම්පදා කර්මයට බුරුම රටෙන් ඒ කියන්නේ වර්තමානයේ මේ මියන්මාරේ නමින් හඳුන්වන්නේ එයින් භික්ෂුන් වහන්සේ සය නමක් වැඩම කරවාගෙන තිබෙනවා. එම පිරිසේ නායක හිමියන්ව හඳුන්වලා තියෙන්නේ සන්තාන එහෙම නැත්නම් සන්තූර් කියන විවිධ නම් වලින් කියලා තමයි කියවෙන්නේ. එතකොට මල්වතු විහාරවාසී භික්ෂුන් වහන්සේට උපසම්පදාව ප්‍රදානය කළ බුරුම භික්ෂු පිරිසේ නායක සන්තාන හිමි කඳුකර පරිසරයේ භවනායෝගීව ඉන්න කදිම ස්ථානයක් විදිහට රජතුමාගේ අවසරය ලබාගෙන මහනුවර ආසන්නයේ කඳු මුදුනකට වැඩම කරලා තියෙනවා. ඒක දැනගත්ත පහළ ගම්මානවල ජීවත් වුණු මිනිස්සු සන්තාන හිමියන් වැඳ පුදා ගන්නට කඳු මුදුනට ගොඩ වෙලා තියෙනවා කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. සන්තාන හිමි වන්දනාවට ගිය බැතිමතුන්ගේ ව්‍යවහාරයට අනුව මේ කඳු මුදුන සන්තාන කන්ද නමින් හැඳින්වලා පසු කාලයක හන්තාන කන්ද බවට පත් වුණා කියලත් කතාවක් අපි අහලා තියෙනවා. අපි අහලා තියෙන මේ කතාව වගේම තවත් කතා සමහරට ඔබත් අහලා ඇති. මේවා ජනප්‍රවාදවල එන කතා. ඉතින් කොහොම නමුත් හන්තාන සුළඟ හැමුවා කියලා සුනීර අපි කලින් ඇහුව ගීතයේදී ගයත්තේ අචර අමරදේවයන් උමාරියා සමග හන්තාන සිහිනේ නෙලා ගන්න බැරිව බලාවැළපෙන හන්තාන සිහිනේ ගැන අපිට කියනවා.
2: මොමික සමස්ත ගීතේ පුරාම ඉංගියක් එනවා. මේ ඉංගිය කිසියම් ආකාරයක වැඩිමහල් සහ ලාබාල තරුණියක් අතර තියෙන ප්‍රේමයක් කියලා. වයස් පරතරය වැඩි ප්‍රේමයක් ගැන කියන සහ එක තැනක කියවෙනවා ඇදුරු පෙම්ගී අහන්නම් කියලා. ඒනොත් පේරාදෙණිය සරසවිය කේන්ද්‍රගතගත් මේ ගුරුවරයෙ කියන එක හැඟීම ගැන පොඩි ඉඟියක් ලබා දෙනවා. සමහර විට මේ අපි කතා කරන විදිහටම කතන්දරයක් ඇත්ත කතාවමත් වෙන්න පුළුවන්. ඉතින් එහෙම කියන්නේ කිසියම් ආකාරයක නොගැලපෙන ප්‍රේමය. නොගැලපෙන කියන්නේ සම්මතය තුලදී මේක පොදු සමාජයේ අනුදැන වදාරන්නේ නැති.
1: අර નિરાයාසයෙන්ම පැන නගින අනුන්ගේ දේවල් ප්‍රශ්න කිරීමේ මහා ආශාවක් තියෙනවනේ. ඒ ආශාව පැන නගින ආකාරය සම්බන්ධතාවය.
2: සම්බන්ධතාවයක් අනිත් එක ඔහු විවාහකේ. මොකද ඒක කියවෙනවා බිසෝ හැරගිය ලසෝ රංගහල අමාවකාන්තරේ. එතකොට ඔහුගේ ජීවිතය රංගහලක් වගේ එහි හිටපු බිසව ඔහු ඔහුගෙන් නික්මලා ගිහලා. ඔහු දැන් ඉන්නේ අමාවකාන්තර කියන්නේ හඳ නැති සඳ රැජිනක් නැති ජීවිතයක්. ඒ අන්ධකාරයෙන්ද මේ යුවතිය ඔහුගේ විමසන්නේ මට ඒජ් ඔබේ ජීවිතයට ඇතුල් වෙන්න. අර කලින් තරුකෙට සදිසි S2ක් ආවා වගේ මෙතනදිත් මේ අය මේකේ අතාර්ථයක් කොච්චර කැමති වුණත් ඔහු අකමැති ඔහුගේ මේ ප්‍රතික්ෂේප වීම දරා ගන්න බැරි හින්දා තමයි ඇය කියන්නේ මට මේ හන්තාන සිහිනේ නෙලා ගන්න බැරි හින්දා මම බලලා විතරක් සෑහීමට පත් වෙනවා කියලා. එහෙනම් ඔහු ඒ අතරදී පෙම්වතා කියන්නේ මේ අය ආදරය කරන තරුණයා. මෙතන කියනවා මේ දරාගෙන ඉන්න මේ හිත හදවතේ තියෙන ආදරේ අරගෙන මේ ප්‍රේමය දිහා බලන්න. මොකද මගේ ජීවිතේ ඔබ හිතන තරම් සුන්දර එකක් නෙමෙයි. මේ ජීවිතේ ගොඩාක් තියෙන නටමුන් තියෙනවා. ඒවා දුක් වේදනාවන් වලින් ගොඩනැගිච්ච ඒවා. එක හිත සමස්ත ලෝක අමුළු ජීවිතේ පුරාම තියෙන අන්ධකාරය විතරයි. ඒත් ඇයට මේ අන්ධකාර තියෙන අර කොහොමත් ගැනු ළමයි හරි ආසයි නොයි පොඩිපොඩි දේවල් හොයලා ඒ ඒවගේ ජීවිතවලට ඇතුල් වෙන්න. අන්නේ රහස් පරීක්ෂකවරියක් වගේ ඇයට ඕන වෙනවා මේ ජීවිතයට ඇතුල් වෙන්න. ඒ හින්දාගෙන වැහි පබලුවට රංග මඩල මැද මේ ජීවිතේ ඇය ජීවිතේ මේ ගැඹුරු බව මේවා තියෙන ගැටලු සහගත දේවල් දිහා දකින්නේ. ඊට වඩා හොඳ රොමැන්ටික් සිහිනයක ඉන්නේ. ඒ රොමාන්ටික් සිහිනය අය ආඹාගෙන යන හින්දා ඇය හිතන්නේ වැහි වැස්ස වැටෙන වෙලාවක මේ රංග මඩලම් මැද ඔබේ දෑත තුරුල් වෙලා ඉන්න කියන ප්‍රාර්ථනා ආශාව ඇගේ හිතේ තියෙනවා. හැබැයි ඔහු ඊට වඩා මුහුකුරාගේ චරිතය මහට මහාචාර්ය ධීරවීර සරච්චන්ද්‍රයන්ගේ නොරික දෙවන්දරා සමඟ මතක් වෙනවා. නොරිකට තිබෙත් ඒ වගේ රොමාන්ටික් සීන දෙවන්දරායිට වැඩිය මුහුකුරාගේ චරිතය. ඒ චරිත දෙකම මට මෙතනදී හමු වෙනවා කියලා දැනෙනවා. ඇයි ඉල්ලන්නේ රොමාන්ටික් සීන ඔහු ඊට වැඩිය ගැඹුර දකින්නවා. ඒ හින්දා ඇය කියන ඔබ වඩිනකම් මං ඉන්නම් කියලා අවසානයේදී දෙවන්දරා වගේම ඔහුත් හිත හදා ගන්නවා. සොඳුරු ඒ සඳ දියේ එන්නම් ඉඳිනු මැඩ සොඳුරේ. ඔහුත් මේ තනිකමෙන් පාළු වෙච්ච ගෙවපු ජීවිතය අවසන් කළ මෙතෙන්ට එන්න හිතාදා ගන්නවා. දෙවන්දරා මිය යනවා. මේ ප්‍රේමය පවතින්නේ නැති කියලා හිතනවා. සී

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සංසාර සිහිනයක් කියලා තමයි එතනදී කියවුනේ. සිහිනයක් වුණත් එතෙන් සංසාරය කොයිතරම්නම් දුක්බරයිද කියලා අපි බෞද්ධ දර්ශනයට අනුකූලව හිතන්නේ. ඔය කොයි හැටි වෙතත් අභි ගායනා කරන මේ ගීතයත් එක්ක මේ නිස්සාරත්වය අපිට සිහියට නැගෙනවා. නිස්සාර සංසාර සිහිනේ අතීතයේ ඔබ ඉන්නවා දැනෙනවා.
2: පලක් නැති සංසාර සිහිනයක්. ඒ කියන්නේ කොච්චර හඹාගෙන ගිහිල්ලා යථාර්ථයක් කරගන්න හැදුවා වුණත් එක තැනක Tamanට අහිමි බව දැනෙන සිහිනයක්. ඒ කියන්නේ අපි කලින් අහපු ගීතේදීත් ඒ යුවතිය ඔහුගේ ජීවිතේ ඉඩක් ඉල්ලමින් යන්නේ. හැබැයි ඒ ගීතේදී නම් ඔහුගේ ජීවිතේ කලින් ඉඩ වෙන් කරපු කෙනා ජීවිතේ ගමති ගමන් මගින් බැහැලා ගිහිල්ලා කලින්. ඒ නිසා ඒ ආසනේ තාම තියෙනවා. ඒත් ඇයට එතෙන්ට එන්න පුළුවන්කම තියෙනවා. මේ ගීතේ එහෙම වෙන්න විදිහක් නැහැ. මොකද හැම රෑම ඈ ගාව ඔබ නිදෙනවා. තාම ඒ ආසනේ තියෙනවා. ඒ ආසනේ ඈ ඉඳගෙන ඉන්නවා. මේ යුවතියට ඕන වුණාට එතන ඉඳගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඇයට උරුම වෙන්නේ ඔබ නැතිව ඔය හිතම මං ඉමිනවා. මේ ප්‍රේමයේ උත්කර්ෂයේ ප්‍රහර්ෂයේ අවසාන තප්පරයට එනකොට ඉල්ලා සිටින ශාරීරික සබඳියාව ඇගේ තරුණ සිත ඉල්ලා සිටිනවා. හැබැයි ඒ තරුණ සිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න විදිහක් නැහැ. මොකද ඇයට හමු වෙන්න කලින් ඔහු ඒ ජීවිතේ තමන් එක්ක යන්න කෙනෙක්ව සූදානම් කරගෙන ඉවරයි. පස්සේ දැන් ඒක නොගලපුණා කියලා කරන්න දෙයක් නැහැ. දැන් ඒ නිසා ඇයට කියන්න වෙලා තියෙන නිස්සාර සංසාර සිහිනය අතීතේ ඔබ ඉන්නවා දැනනවා. මොකද ඒ කොටස ඔයි ඇය හිතනවා කවදා හරි සංසාරේ ඔබ ඉන්නේ නැති. මොකක් කර හේතුවක් හින්දා තමයි මට මේ මග ඇරෙන්නේ. ඒ හින්දා ඒ දැනීම අපි දැන් කෙනෙකුට ආදරය කරන්නේ ඇයි කියන එක අපිට ඇයි මෙයාට වැඩිය මෙයාට ආදරය කරන්න කියන එක කියන්න හේතුවක් නැහැ. අර සංසාරගත ඉවකින් තමයි අපි මේ තෝරා ගැනීම කරන්නේ. ඒ ඉවකින්ද තමයි ඇය කියන්නේ අතීතේ ඔබ ඉන්නවා වගේ මට දැනෙනවා. නමුත් මට කලින් ඇය ඔබගේ ජීවිතයට ඇවිල්ලා. ඒ ඉන්නම ඇගේ මුළු ජීවිතේම ඔහු ඇයත් එක්ක ඉන්න රූපරාමුව දකින දකින වාරයක් පාසා ඇගේ හිත ගිනි ගන්නවා. ඒ නිසාම ඇයට සමන් වටා තින පරිසරය දැනෙන්නෙත් ඔහුව විතරමයි. ඒ හැම වෙලේම දාලා යන්න බැරි බැඳීමකින් ඇය බැඳිලා තියෙනවා. අපි සංසාර හීනෙන් ගොතන්නෙම මේ බැඳීම් වලින්මයි. ඉතින් මේ සඳ දිය දහරයටත්

0: අවබෝධ කරගන්න ඒ අවබෝධය ජීවිතය දකින්න.
1: එහෙනම් අපි නැවත සඳුදිය දහන සමග ආදරෙන් තවත් සොඳුර සවකදී හමුවෙමු. ප්‍රාර්ථනය ඔබට සුබ රාත්‍රියක්. රංජන් පුෂ්පකුමාර සමඟ මම

0: ආදරදීය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: නිවන බුදුපන සිත නිවන බුදුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454.
1: සඳමට ඇත්ත කියන්න, සඳ ඉන්න ප්‍රශ්නක කියල මන් දන්නවා. මට නොදන්නවා නෙමේ, මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා.
2: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙකට.
3: ධනංජය සිරිවර්ධන නිර්මාණයක් තාපින් පෙන්නා.
1: සඳව බලාගත්තු 100ක් නේද?
2: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන එක්කෙනෙක් ගියා. ඊට පස්සේ ආච්චි සීයේ තමයි සර් ගොවිතැන් කරලා මම බලාගත්තා කැම්පස් යනකම්. මගේ මේ අත් දෙකේම 100වල් දාලා ඉවරලා. අද මේනකම්.
3: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: මගේ බයිකේගේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් රෝඩිස් යුවර්ස්
0: සුපර් දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
6: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ
8: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයිට්
9: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7
10: සර්ජ් ලයිට් සමාජ කමිෂනය.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: බලබරතු 10 විනාඩි 2 දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න අපි සූදානම් වන්නේ. අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද මහජන සම්පත, අද සම්පත, එවැගේම NLB ජය, මෙගා පව, දනඩි දහන, හඳහන, ගොවිසෙත සහ NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ගන්න අතට අපි සූදානම් ජාතික ලොතරැයි මණ්ඩලයේ අද දවසේදී දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්න ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්.
2: අයිබෝ, ජයවරණයක් කියන්නේ ජයග්‍රහී තේරීමක්. දවස මුළුල්ලේ ඔබ කරපු වාසනාවන්ත තේරීම් ජයග්‍රහණයක් වෙත අරගෙන එන අඩහෝරාවයි අපි මේ ආරම්භ කරන්නේ. NLB ජාතික ජයවරණේ වාසනාවේ අඩහෝරාව. එවැනිම අපිට ඕන තරම් හේතුත් තියෙනවා. ඊයේ දවසේ ජනාධිපති අරමුදල් ශ්‍රවණාගාරයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ප්‍රථම ත්‍යාගලාවීන් සඳහා රුපියල් 8,05,00,000 මුදලක් බෙදා දීමට NLB අපිට හැකියාව ලැබුණා. ඒ සඳහා වන මුදල් චෙක් පත් ප්‍රදානය කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, සහකාර සාමාන්‍ය අධිකාරී පාලම චන්ද්‍ර හේරත් මහත්මිය, ජනාධිපති අරමුදලෙහි ප්‍රධාන ගණකාධිකාරී දමිත් වික්‍රමරත් මහතා විසින් සිදු කළ අවස්ථාවයි ඔබ මේ දකින්නේ. ඉතින් අද වාසනාවන්ත අඩහෝරාවේ පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී චමින්ද පුෂ්පකුමාර මහතා, අධීක්ෂණ මණ්ඩලය හසමගින් එකතු වෙනවා රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් HN චතුරංගි මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල විරසිංහ මහතා සහ ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති RLT ප්‍රියංගනි මහත්මිය. එහෙමනම් වාසනාවන්ත ජයවරණයක වාසනාවන්ත ගමන් මග අපි මෙතෙන් සිට ආරම්භ කරනවා. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 553 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරන සූදානම් වෙන්නේ. එහෙමනම් සූදානම් වෙන්න වාසනාවන්ත ලොතරැයිපත් අතටගෙන අපි යමු දිනුම් ඇදීම වෙත. බලමු අද ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4ක් තේරෙන්නේ කොහොමද කියලා. NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය O ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 5, 5, 0, 5. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105,000 බැගින් දිනු වාසනාවන්තින් 307 දෙනෙක් සහ රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තින් 7,754 දෙනෙක් අපි බිහි කළ තියෙනවා. අද NLB ජය වෙතින් රුපියල් 105,000 බැගින් දිනාගත් වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරන්නේ LP චන්ද්‍රපාල පන්නල සහ KGR පෙරේරා මාවර මණ්ඩිය NLB අලෙවි නියෝජිත වරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනාගත් වාසනාවන්තින් 38 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්තින් 79,226 දෙනෙක් අතරේ රුපියල් 72,60,920 මුදලක් අපි NLB ජය වෙතින් අද බෙදා දෙනවා. රුපියල් 37,00,000 වාගිය සුපිරි තෑගක් සමග තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1,594 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. මුලින් අපි මේ තෝරා ගන්නේ ඔබේ හඳහනේ වාසනාවන්ත ලග්න සංකේතය. අද වාසනාවන්ත ලග්නය තුලා. බලමු එහෙනම් ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවන්ත පළමු අංකය අංක 42. දැන් අපි මේ තෝරා ගන්නේ දෙවන වාසනාවන්ත අංකය. ඒ ජයග්‍රහී දෙවන අංකය අංක 47. පළමු තුන්වන වාසනාවන්ත අංකය තීරණය වෙන්නේ කොහොමද කියලා. ඒ තුන්වන ජයග්‍රහී අංකය අංක 30. දැන් අපි තෝරා ගන්නවා හඳහනේ අවසන් වාසනාවන්ත අංකය. එසේ වුණ සහ අවසන් ජයග්‍රහී අංකය අංක 37. ශ්‍රී ලංකාවේ නාමය ලොව පතල කරවන ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් වන ක්‍රීඩා අරමුදලට සහ සමාජ සේවා අරමුදල සඳහා රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. බලමු අද දවසේ හඳහනේ වාසනාව මොහොතේ. මෙන්න අද සුබම ප්‍රතිඵලය. හඳහරෙන් අපි අද ඔබ මෙනුවෙන් අරගෙනාව සුපිරි තෑගේ වටිනාකම රුපියල් 37,32,239.80 මේ වාසනාවන්ත සුපිරි තෑගට හිමිකම් කියනට අද ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ අකුරස්ස NLB අලෙවි නියෝජිත වරුණ ප්‍රසාද් මහතා. මේ NLB අපි මේ වසරේ බිහි කරන 33 වන සුපිරි තෑගේ ලාභය, ඒ විතරක් නෙමෙයි හඳහරෙන් අපි බිහි කරන 11 වන වාසනාවන්ත සුපිරි තෑගේ ලාභය. ඒ වාසනාවන්ත ඔබට NLB අපේ සුබ පැතුම්. ඒත් සමගින් වාසනාවන්තී 138,569 දෙනෙක් අතරේ රුපියල් 1,20,78,279.80 මුදලක් අපි අද හඳහනෙන් බෙදා දෙනවා. හඳහනේ 12 වන සුපිරි තෑගේ ලාභය වෙන්න ඔබට ඉඩ තියෙනවා. ඒ වෙනුවෙන් අපි හෙට ඔබ වෙනුවෙන් අරගෙන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 130,000. හරදහස් 527 වන වතාවටත් සත් දිනම ජය නියත ගොවිසතෙන් අපි අද සුදානම් ඔබට ජය නියත කරන්න. අද සුපිරි තැන් විදිහට අපි අරගෙන ඇවිල්ලා තිනවා රුපියල් 7,87,00,000 වගේ මුදලක්. ඒ වාසනාවන්ත සුපිරි තැන් වෙනුවෙන් මේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ගලපා ගත යුතුමයි. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය P. දැන් අපි තෝරා ගන්න ඔබේ ජයග්‍රහී අංක 4. අද ගොවිසතෙන් පළමුව ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 68. බලමු දෙවන වාසනාවන්ත අංකය. වාසනාවන්ත දෙවන අංකය අංක 3. අපි බලමු 3 වන අංකය තියෙන්නේ වෙන්නේ කොහොමද කියලා. ඒ 3 වන වාසනාවන්ත අංකය අංක 28. සත් දිනම ජය නියත ගොවිසතේ සිව්වන ජයග්‍රහී අංකයයි මේ අපි තෝරාගන්නේ. අද ඒ වාසනාවන්ත සිව්වන අංකය අංක 60. කෘෂිකර්මාන්තය නගා සිටවන දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසිත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් 20,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 69 දෙනෙක් අපි රටට බිහි කළා තියෙනවා. බලමු අද වාසනාව ස්තුති. අද ගොවිසිතෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා AS විජේසිංහ මාලඹේ සහ PMR චන්ද්‍රලාල් බලංගොඩ අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 125,939 දෙනෙක් අතරේ රුපියල් 81,57,080 මුදලක් අපි අද බෙදා දෙනවා. ගොවිසිතෙන් අපි හෙට ඔබ වෙනුවෙන්ම වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 7,90,72,614.36. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. ඔබ ගන්නම ඕන තෑගේ වැඩි වුණ ලොතරැයෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ රුපියල් 105,000 තෑගි, රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 තෑගි රැසක් මදි නොකියන්න දිනපතාම දැන් ඔබට දිනා ගන්න පුළුවන්. සුබ දවසක්. 401 වන දිනුම් වාරයයි අපි හැමනම් මේ ආරම්භ කරන්නේ. සුබ දවසක වාසනාවන්ත සුබ ලග්නයයි අපි මේ තෝරා ගන්නේ. අද ඔබේ සුබ ලග්නය කන්‍යා. කන්‍යා ලග්නයත් සමග ගැලපෙන සුබ අංක 3යි අපි දැන් තෝරගන්න. අද පළමු සුබ අංකය අංක 23, දෙවන සුබ අංකය අංක 19, 3 වන සුබ අංකය අංක 5. රුපියල් 25,000 බැගින් ඔබට දිනා දෙන ප්‍රවර්ධන ත්‍යාග අංකයයි මේ අපි ගලපා ගන්න. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 2,803. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතෙන් රුපියල් 105,000 කෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් මේ වසරට අපි බිහි කළ තිනවා 288 දෙනෙක්. අපි බලමු වාසනාව ස්තුති. අද සුබ දවසක් වෙතින් රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 8 දෙනෙක් කරන්න අපි සමත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 41 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්තින් 112,440 දෙනෙක් අතරේ රුපියල් 93,24,980 මුදලක් අපි අද සුබ දවසක් වෙතින් ඔබ අතර බෙදා දෙනවා. තවත් වාසනාවන්ත ලොතරැයි පත් 4කින් ජයග්‍රහකින් බිහි කරන්න බලාපොරොත්තු වෙනින ජානක සමගින් ගයත්‍රි.
3: මෙන්න ඒ ඔබ බලා සිටි මොහොත උදා වෙන්නයි යන්නේ. එදා රුපියල් කෝටි 23ක්, මෙදා රුපියල් කෝටි 47ක්, අද රුපියල් කෝටි 30කට වැඩි දෙවන්තම සුපිරි ත්‍යාගයක් දිනා ගන්න සුදරම් වෙන්න ඔබ NLB මෙගා පවර් තුලින්. මේ හීනේ නම් ඔබ සැබෑ කර ගත යුතුම හීනයක්. ඒ වෙනුවෙන් අපි ලබා දෙනවා මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට මෙන්න මේ වගේ නවීනතම සුපිරි මෝටර රථයක්. ඔබ හීන සැබෑ කරන මෙගා පවර් 2633 වන වාසනාවන්ත දිනු මැදීමයි මේ. මෙගා පව අදදිනම් බාරය වාත්සනාව කෙන එන ජයග්‍රාහි ඉංග්‍රසි අක්ෂරය දැන් අපි තෝරගන්නවා. මෙන්න අද ජයග්‍රාහි ඉංග්‍රසි අක්ෂරය ඊ මේ තෝරාගන්න සුදනම් වෙන්නේ අද වාසනාව ගෙන එන සුපිරි අංකය. අද ජයග්‍රාහි සුපිරි අංකය අංක 17. මේ මෙගා හීනය නම් නිස්සක වශයෙන් ඔබ සැබෑ කරගත යුතුමයි. මෙන් අද දවසේ ඔබේ සිගින සැබෑ කරන වාසනාවන්ත ජයාන්ක තෝරගන්නවා මේ විදිහතාකි. මෙන්න පළමු ජයාංකය අංක 49 දැල්ලැබනේ දෙවන ජය අංකය විදිහට අංක 28. වාසනාව ගෙනන තුන්වන ජය අංකය අංක 55. සුපිරි ත්‍යාගයට ලබා දෙන තීරණාත්මක අවසන් ජයාංකය අංක 48. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් සමගින් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 62 දෙනෙක් NLB අපි රටට හඳුන්වා දී තිබෙනවා. අද දවසේදී ඔබට ලැබුණු මෙගා වාසනාව ගැන කියන්න සූදානම. බොහොම ස්තුතියි. අද දිනුම් බර රුපියල් 102 ත්‍යාග දෙකක් දිනා ගන්නට ඔබට හැකියාව ලැබී තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තයින් බිහි කර තිබෙන්නේ. වී වීරසිංහ බණ්ඩාරවෙල, වසන්ති රාජකරුණා අනුරාධපුර. යනු අද දිනුම් බාරයෙන් සමස්ත ජයග්‍රහකයන් 127,312 දෙනෙක් අතරේ රුපියල් 76,98,080ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. නිසක වශයෙන්ම දිනන්නට හැකි අති දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් විශ්වාසය අකණ්ඩව තහවුරු කළ මෙගා පව තුලින් හෙට ඔබ දිනන මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,27,118යි. පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර රථයක්. ජාතියේ මහ ධන සම්පත ධන නිධානය 2315 දින මැදීමයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. නිධානයේ දොරටු විවර කරගන්න ධන නිධානය ලොතරැයි ගන්න ඔබේ අතට. ධන නිධානය අද දින පාරේ ඔබට ජය ගෙන එන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්නේ මේ විදිහට. අද ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය කිව්. අද තමයි ඔබ දිනන්නටම ඕන දවස. දැන් අපි තෝරගන්නවා ධන නිධානය අද දින පාරේ වාසනාවන්ත ජය අංක. මෙන්න පළමු ජය අංකය අංක 70. මේ ලැබෙන්නේ දෙවන ජය අංකයේ විදිහට අංක 40. මෙන්න හිතුවිතුනි තුන්වන ජය අංකය අංක 39. සුපිරි ත්‍යාගය ඔබට හිමි කර දෙන තීරණාත්මක අවසන් ජය අංකය අංක 36. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධාන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් සමගින් 20,35 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහි කළ අවසන් අද දවසේදී නිධානයේ වාසනාව ඔබට ලැබුණේ කොහොමද? බලමු අපි. බොහොම ස්තුතියි. අද දිනුම් බාරෙන් රුපියල් 102 ත්‍යාග 3ක් ඔබ දිනා ගන්නට සමත් වෙලා තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ. සුමිත් ප්‍රියන්ත අනුරාධපුර, WAT මංචනායක බුත්පිටිය, දිල්රුක්ෂ හේරත් නාගොඩ. අද දිනුම් තුල්දී සමස්ත ජයග්‍රහකින් 94,240 දෙනෙක් අතරේ රුපියල් 58,29,400ක මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. 2025 වසරේ සිට රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 වැනි දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,72,34,600ක දැවැන්ත මුදලක්. කෝටිපතියන්ගේ සිහින සැබෑ කළ ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,285 දිනුම් මැදීම දැන් අපි ආරම්භ කරන්නේ මේ විදිහට. දැන් අපේ සූදානම මහජන සම්පත දිනුම් මැදීමට යන්නට. වාසනාවන්ත ඔබේ කෝටිපති සිහිනය සැබෑ කර දෙන්නට අද මහජන සම්පත දිනුම් පාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් වාසනාවන්ත ජය අංක 6 විදන් තෝරගන්නවා එන්න මේ විදිහට. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය V ජය අංක 5,4,4,6,9,8. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් සමගින් 25,256 දෙනෙක් NLB අපි රටට බිහි කර තිබෙනවා. අද දවසේදී ඔබට ලැබුණු වාසනාව ගැන කියන සූදානම් මුළු රටටම. බොහොම ස්තුතියි. අද දිනම් බාරින් රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයි පතාල වික්‍ර තිබෙන්නේ කලවාන අලෙවි නියෝජිත KGOV ජයසේකර. ඒ වගේම අද දිනම් බාරින් රුපියල් 100 බැගින් ජයග්‍රහකින් 19 දෙනෙක් අද දවසේදී දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයි පතාල වික්‍ර තිබෙන්නේ. ඉන්ද්‍රාණී ස්වර්ණලතා කදුරේල, SP තුසිත හක්මන, DM ගලගෙදර හෝමාගම, දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චිකඩේ, රංගන ආර්යදාස නාරම්මල, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, S කනකලිංගම් යාපනය, කීර්ති බස්නායක බණ්ඩාරවෙල ඒබි සුනේත්‍රා කැබිතිගොල්ලෑව එන් වසීකර චුන්නාකම් ජේපීම් ජයසුන්දර ගලවෙල ටීෆ්ඩේන් කොටිකාවත්ත ශිරෝමි දීපිකා රාගම ඊ පෙරේරා මීගමුව කොච්චිකඩේ සමීර සිරිවර්ධන වාරියපොල එස්සී දිසානායක යක්කල චතුරිකා වීරකෝන් කැස්බෑව එම්.ඒ. චන්ද්‍රසේන සූරියව වගේම ගම්පහදිශ්‍රික්කෙන් තවත් වාසනාවන්තෙක් අද දින වාරෙන් සමස්ත ජයග්‍රාහකින් 273,951 දෙනෙක් අතරේ රුපියල් 2,17,75,440ක දෙවන්ත ත්‍යාග මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පත හෙට දිනුම් බාරේ සුපිරි ත්‍යාගයේ විදිහට ඔබ දිනාගන්න රුපියල් 295,98,136ක දැවැන්ත ත්‍යාග මුදලක්.

0: අද වියදමට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵලය බවට පත්වන්නේ අද මහජන සම්පත දින බාරින් තෝරා ගන්නා ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත්. අද සම්පත 860 වන වාසනාවන්ත දින බාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය V ජය අංක 4 6 9 8. අද දින බාරය තුලදී රුපියල් 250,000 බැගින් ජයග්‍රහකින් 3 දෙනෙක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් අලෙවි කර තිබෙන්නේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. M තීප ප්‍රසාද් කලුවංචි කුඩි, WMC සේවන්දි පදුල්ල, ධනුෂිකා දුලංජලි තලව කැලි. එවිතරක් නෙවෙයි රුපියල් 50,000 තියාග 50ක් ඔබ දිනාගෙන තිබෙනවා. අද දිනම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් අතරේ රුපියල් 1,22,86,441 දෙවන්ත තියාග මුදලක් බෙදා දෙන්නටත් අපිට හැකියාව ලැබුණා. අද NLB ජාතික ජයවර්ණයේ ලොතරැයි දිනම් බාර 8ක් තුලදී දිවයින පුරා ජයග්‍රහකින් 9,78,588 දෙනෙක් අතරේ රුපියල් 8,44,11,019 දෙවන්ත තියාග මුදලක් බෙදා දීලා අදට අපි ඔබේ නිවසින් සමුගන්නවා. හෙටත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. ඔබේ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
2: NLB.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. දම්සක් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායන

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබාධමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතේ ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සුභාදහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

එයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා.

උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තර නිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජාගක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

භාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ

පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුයකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි.
මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුල පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

ආරක්ෂාව සලසන හේින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ති

0: ලක්කනාගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 7යි.
1: FM 93.5 FM 93.7 ලක්කනා Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ආදීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාක